0: FM 93.7 Lakhana Radio ITN.
1: වෙලාව දෙපහයි විනාඩි 45 දැන්.

FM 93.7 Lakhana Radio ITN දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජා.
1: සවතවසක් ඔබේ ජීවිතයත් එකම තැනක නතර වෙලා ඔබ හිර වෙලා වගේ අදහසක් දැනෙනවා නම් මනස නිදහස් කරගන්න උදව් වෙන මේ අපූර්ව සෙන් කතාව හොඳට අහන්න. එක්තරා කාලයක තෝමස් කියලා එතමත් දක්ෂ කවියෙක් ජීවත් වුණා. ඔහු ලස්සන කවි නිර්මාණ ලියන පුදුම දක්ෂයෙක්. නමුත් මෑතක ඉඳන් ඔහුට අලුත්ම කවියක් ලියා ගන්න බැරි වුණා. ඔහුගේ මනස සම්පූර්ණයෙන්ම ස්ටක් වෙලා, එහෙම නැත්නම් හිර වෙලායි තිබුණේ. ඔහුට ජීවිතයේ හරිම කනගාටුදායක තැනක් වගේ දැනෙන්න පටන් ගත්තා. මගේ ඇතුළේ තියෙන නිර්මාණශීලීත්වය සම්පූර්ණයෙන්ම නැති වෙලා, මම එකම තැනක හිර වෙලා කියලා ඔහු නිතරම තමන්ටම කියාගනිමින් ලතා වුණා. මේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගෙන ඔහු සෙන් ගුරුවරයෙක් මුණ ගැහෙන්න ගියා. ස්වාමීනි, මගේ මනස සම්පූර්ණයෙන්ම හිරවෙලා මට කිසිම අලුත් අදහසක් එන්නේ නැහැ. මගේ පරණ මතකයන් සහ අනාගතය ගැන තියෙන බය අස්සේ මම මේ හිරවෙලා ඉන්නේ. මට මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් කියන්න කියලා ඔහු ඉල්ලීමක් කරනවා. සෙන් ගුරුවරයා මේ හැමදේම නිහඬව අහගෙන ඉඳලා තමන්ගේ කුටිය ඇතුළට මේ කවියව කැඳවාගෙන ගියා. මේ කුටියේ බිත්තියක විශාල ඉතාමත් පිරිසිදු කණ්ණාඩියක් එල්ලලා තිබුණා. තෝමස්, මේ කණ්ණාඩි දිහා බලන්න, දැන් මේකෙන් මොකක්ද පේන්නේ කියලා සෙන් ගුරුවරයා කවියගෙන් අහනවා. මට මාව සහ මේ කුටි තියෙන හැමදේම පේනවා කියලා තෝමස් කිව්වා. ඊට පස්සේ සෙන් ගුරුතුමා ජනෙලෙන් පිටත තිබුණු ලස්සන මලක් ගෙනල්ලා මේ කණ්ණාඩිය ඉස්සරහන් තිබ්බා. දැන් කණ්ණාඩිය මල පේනවා. ඊට පස්සේ ගුරුතුමා මල අහකට අරගෙන දැවෙන අඟුරු කැබල්ලක් කණ්ණාඩිය ඉදිරියට ගත්තා. දැන් කණ්ණාඩියෙන් අඟුරු කැබල්ල පෙනුණා. ඊට පස්සේ ගුරුතුමා අඟුරු කැල්ලත් අහකට අරගෙන තෝමස්ගෙන් මෙහෙම ඇහුවා. තෝමස්, මේ බලන්න, මම කණ්ණාඩිය ඉස්සරහින් මල තියද්දී කණ්ණාඩිය ඒක ආදරෙන් බදාගත්තද? ඒ වගේම මම අඟුරු කැල්ල තියද්දී කණ්ණාඩිය ඒකට අකමැති වෙලා ඒකෙන් කලවුණාද? නැහැ ස්වාමීනි, කණ්ණාඩිය ඒ හැමදේම අපිට පෙන්නවා විතරයි. ඒ දේවල් අයින් කරපු ගමන් කණ්ණාඩිය ආයමත් තිබුණා වගේම පිරිසිදු වුණා. ඒක කිසිම දෙයක් රැඳුනේ නැහැ කියලා කවියා පිළිතුරු දුන්නා. අවසානයේදී ගුරුතුමා ඔහුට hina වෙලා මෙහෙම කියනවා. බලන්න, ඔබේ මනසත් හරියට මේ කණ්ණාඩිය වගේමයි. ජීවිතේට හොඳ දේ, ඒ කියන්නේ මල්, නරක දේ, ඒ කියන්නේ අඟුරු, මේ වගේ දේවල් පැමිණෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඔබ හිර වෙලා ඉන්නේ ඔබේ මනස කණ්ණාඩියක් වගේ වැඩ කරන්නේ නැති නිසා. ඔබ කරන්නේ පැමිණෙන ප්‍රශ්න, පරණ මතකයන් සහ දුක් ගැනවිලි ඔබේ මනසින් තදින් බදාගෙන ඉන්න එක. ඒවා අත්හරින්නේ නැති නිසා කණ්ණාඩියක් කුණු වැදිලා වගේ වැහිලා තියෙන්නේ. අලුත් දෙයක් දකින්න ඒකේ ඉඩක් නැහැ. හැබැයි නිදහස කියලා කියන්නේ ප්‍රශ්න එන්නේ නැතුව තියෙන එක නෙවෙයි. ප්‍රශ්න ආවත් ඒවා කණ්ණාඩියක් වගේ බලලා මනසේ රඳවා නොගෙන ඒවට ගලාගෙන යන්න ඉඩ හරින එකටයි. කවියාට තමන්ගේ වැරද්ද අවබෝධ වුණා. මතක තියාගන්න, ඔබ ජීවිතේ හිරවලා කියලා හිතනවා නම් ඒකට හේතුව ප්‍රශ්නම නෙවෙයි. ඔබ ඒ ප්‍රශ්න හෝ පරණ මතකයන් මනසින් තදින් බදාගෙන ඉන්න එක. කණ්ණාඩියක් වගේ වෙන්න, හැම දෙයකම මුහුණ දෙන්න, හැම දෙම බලන්න. නමුත් කිසිම දෙයක් මනසේ හිර කරගෙන ඉන්න එපා. අත්හැරලා දාන්න. එතකොට නැවතත් ඔබේ ජීවිතය නවතින්නේ නැතුව ඉදිරියටම ගලාගෙන යනවා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with Charmy.

0: 97 Lakhana Radio ITN
1: වෙලා උදේ 6යි.
2: මේ පැය මොනව මතක් කිරීම සුරේකිනු මගතොට
3: පාර මාරු වීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
2: සුබ ගමනක්. පරිස්සමින් කිහිපෙන්න.

0: අයිබෝන් සුබ දැස්සනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට අද සැප්තැම්බර් මාසයේ 22 වෙනිදා අඟහරුවාදා දවස තවත් ජයග්‍රහී දවසක් මේ විදිහට ආරම්භ කරන්නයි අපි සෝදානම් වෙන්නේ. අදතපි සෝදානම් ලංකාව වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලමේ බඩපි සහ ලක්කන ප්‍රතිශය ගැන එනතරතුරු ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය පාස්කු නඩුවේ තීන්දුව අද 22 ගැන තීන්දුව කියලායි අද සඳහන් කරලා තියෙන්නේ. දිනමින පුවත්පතේ පාස්කු නඩුවේ තීන්දුවත් 22 ගැන තීන්දුවත් දෙකම අද කියලා සටහන් කරලා තියෙනවා. සියලුම පුවත්පත්වල අද මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට ස්වර්ණා විජේකෝන් සහ චන්දන ජයවීරයි අද දිනමිනට මේ වාර්තාව අරගෙන එන්නේ. ලංකාදීප පුවත්පත සටහන් කරනවා මේ සම්බන්ධයෙන් පාස්කෝදා ප්‍රහාරය මහනඩුවේ තීන්දුව අද 22 අධිකරණ තීරණය කථානායකට අද මැති සභයට කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඒත් එක්කම මේ සම්බන්ධයෙන් අද දිවයින පුවත්පතත් තොරතුරු සටහන් කරනවා. චෝදනා 23,270ක් තීන්දුව අද 22 ගැන තීන්දුව කථානායක අද කියයි මේ විදිහටයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. අද ඩෙලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. ප්‍රවදාහණ යොමු කරමු ඩෙලි නිවුස් පුවත්පතට. 22nd amendment speaker to announces Supreme Court's determination in Parliament today. Let's see more details about it in English. The Supreme Court confidential determination on the 22nd amendment to the Constitution has been received by Speaker Dr. Jagat Vikramaratne. The Speaker's office confirmed yesterday that the determination has been received and the Speaker is expected to formally announce the confidential determination of the Supreme Court today in Parliament. Easter Sunday attacks, verdict in case filed against 25 accused today. Let's see more details about it in Sinhala. අද මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ කොයි විදිහටද සටහන් වෙන්නේ කියලා බලන්න. අද දීර්ඝ විස්තරයක් සහිතවයි මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්න. ඇතුල් පිටුවල අද සම්පූර්ණ පිටුවක් වෙන් කරමින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. අපි අවධානය යොමු කරනවා චන්දන ජයවීර ගෙනෙන පාස්කු මහනඩුවේ තීන්දුව අද කියන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. 2019 වසරේ පාස්කු ඉරු දින මෙරට කිතුණු දේවස්ථාන සහ ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම ප්‍රහාර මාලාවක් සිදු කර විදේශිකයින් ඇතුළු තැනැත්තන් 224 දෙනෙකු මරණයට පත් කිරීමේ සහ 584 දෙනෙකුට තුවාල සිදු කිරීමේ චෝදනාව යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරන ලද නඩුවේ පාස්කු මහනඩුවේ තීන්දුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද උදෑසන 9:00 ප්‍රකාශ කිරීමට නියමිතයි. නවරත්න මාරසිංහ, සුජීව නිශාංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනවා කියලායි සඳහන් කරන්නේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු 31ක් ගොනු කර ඇති අතර එම සිද්ධියට අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ තවත් තැනතන් රැසකට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක වීමට නියමිතයි කියලායි මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරන්නේ දිනමින පුවත්පත. එතෙක්ම 22 ගැන තීන්දුව අද කියලත් සටහන් කරලා තිනවා සර්ණා විජේකෝන යද වාර්තාව අරගෙන ඉන්නේ. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත ලැබී ඇති අතර අදාළ තීරණය අද පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතයි. පාර්ලිමේන්තු වාරය අද ආරම්භ වන අතර ඒ ලබන 25 වැනිදා දක්වා පැවැත්වෙනවා. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක කරමහතා විසින් පසුගිය අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. අනතුරුව එම පනත් කෙටුම්පත අභියෝගයකට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වූ අතර ඒවා විභාග කළ අගවිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ තීරණය කථානායකවරයා වෙත යොමු කරන බවයි. ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස්‍ය තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබෙනවා කියලායි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ දිනමින පුවත්පත. එතකම අපි අවධානය යොමු කරනවාද ලක්කන ප්‍රවෘත්ති අංශගෙන එන තොරතුරු වලට. කොළොන්නාව තෙල් පිරිපහදු පරිශ්‍රයේ ඉදිකිරීම ආරම්භ කළ නව තෙල් ටැංකි 6 වත්මන් ප්‍රගතිය සොයා බැලීම සඳහා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. මේදී අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්ධන මිල සඳහා සහනාධාරයක් ලබා දීමට රජය අපේක්ෂා කරන බවයි. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා. අද මේ සම්බන්ධයෙන් ලක්කන ප්‍රවෘත්ති අංශය වගේම පුවත්පත් තොරතුරු සටහන් කළා තිබුණා. අපි අවධානය යොමු කරන ඔහු මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කළේ කියලා බලන්න.
1: දැනගන්න ලැබුණු විදිහට 40%කට 50%කට ආසන්න ප්‍රමාණයක් භෞතික ප්‍රගතිය වාර්තා වෙලා තියෙනවා. මේ ප්‍රගතියත් එක්ක අපිට පේනවා ලබන අවුරුදු සැප්තැම්බර් මාසයේ වෙනකොට ටැංකිය භාවිතා කරන්න පුළුවන් වෙන ආකාරයෙන් මේ ඉදිකිරීම කටයුතු කරගෙන යනවා. ඩීසල්, පෙට්‍රල් වගේම ගුවන් යාන ඉන්ධන ගබඩා කිරීම සඳහා අවශ්‍ය වන ධාරිතාව මෙතනදී අපිට වැඩි කරගන්න පුළුවන්. මේ වෙලාවෙත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. නමුත් මිල වැඩිවීම ඉන්ධන පාරිභෝගිකයාට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවම වශයෙන් මිල වැඩි නොකර ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒක පියවා ගැනීම සඳහා රජය සහනාධාරයක් ලබා දෙන කටයුතු.
0: ගෙවුණු වසර දෙක තුළ රටේ ආර්ථිකය සහ සමාජය ගොඩනැගීමට අමතරව පාතාලය සහ මත්ද්‍රව්‍ය මුලිනිපුටා දැමීමට දැවැන්ත ක්‍රියාමාර්ග රැසක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ බව නියෝජ අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසනවා. කඩුවෙල අරංගල ප්‍රදේශයේදී පැවැත් වූ රට හදන ජනබලය වෙනුවෙන් පෙළගැසෙන කොළඹ දිස්ත්‍රික් අධිටන හමුවට එක්වෙමින් නියෝජ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
2: ඒ හදන්න අපි එදා අර අවුරුදු 30ක් අපි යුද්ධ කළා. අපි මෙතන ඇවිල්ලා නැවත ලීකන කවුරු යුද්ධ කරන්නේ? මරණයට යන බව දැනගෙන තමයි අපි ප්ලේන් එක ගෙනකලා ගියේ. මමත් දේශපාලන ඉගෙන ගන්න මෙතුමලා. මේ පරිණත උතුම් ශිෂ්ට සම්පන්න විනයගරුක ඉතා හොඳ බුද්ධිමත් ව්‍යාපාරයක් එක්ක තමයි ඔබ තමුන්නාස්ලා තීළු දෙනා ඉඳගත්තේ සහ එකට එකතු වෙලා ඉන්නේ. ඔබ තුමන්ලගේ වටිනා අතෙන් ගහපුේ ඡන්දෙ ගැහුවේ කාටද?
0: ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තල අද සඳහන් කරන පලා ඡන්දවලට රජයේ අවධානය උතුරු නැගෙනහිර ඡන්ද මුලින්ම කියලා අද ප්‍රශ්නාර්ථයක් සමගින් තොරතුරු සටහන් කරන සුජිත් හේවා ජුලිගේ ගෙනෙන වාර්තාවේ රටේ සියලුම පළාත් සභා එකවර පැවැත්වීම වෙනුවට උතුර නැගෙනහිර පළාත් සභා ඡන්දය මුලින්ම පැවැත්වීමට රජයේ අවධානය යොමු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. රජයට යම්කිසි වාසි සහගත තත්වයක් පවතින හේයින් උතුරු නැගෙනහිර පළාත් මැතිවරණය මුලින්ම පවත්වා සෙසු පළාත් සභා මැතිවරණ ඊළඟට පැවැත්වීමට ආණ්ඩුවට ප්‍රබල යෝජනාවක් ඉදිරිපත් ව ඇති බවද එම ආරංචි මාර්ග අනාවරණය කරනවා. උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්ද පැරණි ඡන්ද ක්‍රමයට පැවැත්විය හැකි බවද යෝජනාවේ ඇතැයි දැනගන්නට ලැබුණා කියලා අද ලංකාදීප පුවත්පත සටහන් කරනවා. එමෙන්ම රජ එවැනි සූදානමක පසුවන බව ලංකාවේ තානාපති කාර්යාලය නිලධාරියෙකු ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයෙකුට හිතා වගකීමෙන් ප්‍රකාශ කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ කියලයි අද සටහන් වෙලා තියෙන්නේ. පළාත් සභා මැතිවරණය හැකියක්මනින් පවත්වන ලෙසට ඉන්දියාව බලපෑම් කරන තත්වයේ හමුවේ උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්වීම එම බලපෑමටද එක්තරා විසඳුමක් වනු ඇතැයි බොහෝ පාර්ශ්ව රජයට යෝජනා කර ඇති බවයි අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙන්නේ මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත. ආණ්ඩුව වටනවා තියා හිතන්නවත් බැහැ. සුවිසල් පරිවර්තනයක් කරනවා. ජනපති වැලිගම රැලියේදී කියයි. අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරනවා. ආණ්ඩුව වටන්න තියා ඒ ගැන හිතන්නවත් ඉඩක් නැති තරමට සුවිසල් සමාජ පරිවර්තනයක් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැලිගම ජන රැලියේදී පෙරේදා සඳහන් කළා. දේශපාලන වේදිකාවේ කතන්දරයක් පමණක් වූ හොරු ඇල්ලීම දැන් මහපොළවේ ඇත්තක් බවට පත් වී තිබෙනවා කි ජනාධිපතිවරයා. ඉදිරි වසර තුනේදී පමණක් නොව ඊළඟ වාරවලත් හොරු ඇල්ලීම නතර කරන්නේ නැති බවයි සඳහන් කළේ කියලා තමයි අද මේ සම්බන්ධයෙන් සටහන් කළ තියෙන්නේ ලංකාදීප පුවත්පතේ. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතට. අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය සටහන් වෙනවා. ඊයේ උදේ දක්ෂිණ අධිවේගයේදී වාහන 11ක් එකට ගැටී 13 දෙනෙකුට තුවාල. ජීවිත හානි හෝ බරපතල තුවාල නොවුනේ සියලු මගීන් ආසන පටි පැලඳ සිටි නිසායි. පොලිසිය සඳහන් කරනවා කියලාද හේමන්ත රන්දුණු, චමිද සිල්වා සහ සමන් උපුල් පිණිදියයි වාර්තා වරගෙන එන්නේ. දිවයින පුවත්පතට මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබුණා. රැඳී සිටින ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක අපි මේ විරාමයෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් තොරතුරු ඔබ වෙත ගෙන එන්න සූදානම්. FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක රැඳී ඉන්න. ලකන මෝර්නින් නිවුස් අලට් අහගෙන ඉන්න බැලව උදේ 6 විනාඩි 12යි.
3: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයියෙන් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
4: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
5: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
4: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසල බැඳෙන්නෙත් නැති
5: රයිනෝ ප්‍රීමියර්.
4: එතකොට යට මැටි කෝටින් එක තියෙන
5: සීනිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
6: සේවන ප්‍රදාන අභිමානයයි රයිනෝ.
7: ශ්‍රී ලංකාවේ අංකයේ රූෆින් සස්සීලිම් ෂීට් ලකන්ඩ රේඩියෝ ITN.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ලකන මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:06 විනාඩි 17යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි, කොයි කාටත් වාසි.

වෙලාව දෙහයයි විනාඩි 17 සූදානම්. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරන් අපි විරාමයේ ප්‍රථමව සඳහන් කළා මේ ඊයේ උදෑසන සිදු වූ රථවාහන අනතුර පිළිබඳව තොරතුරු ඔබ වෙත අරගෙන එන්න. ඊයේ උදේ දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වාහන 11ක් එකට ගැටී 13 දෙනෙකුට තුවාල කියලායි අද සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද හේමන්ත රඳුරු, චමින්ද්‍ර සිල්වා සහ සමන් උපුල් පිණිදිය වාර්තාව අරගෙන එනවා. වාහන 11ක් එකිනෙක ගැටීමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ උදෑසන සිදු වූ දරුණු රිය අනතුරින් මගීන්ට ජීවිත හානි හෝ බරපතල තුවාල සිදු නොවුණේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු මගීන් ආසන පටි පැළඳිය යුතුය යන නීතිය ක්‍රියාත්මක කර තිබීම නිසා බව පොලිස් රථවාහන අංශය සඳහන් කරනවා. මෙම බරපතල අනතුරින් පාසල් දරුවන් 8 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා සිටියද ඔවුන් කිසිවෙකුටත් ජීවිත අවදානමක් නොමැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා කියලා තමයි අද වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් අද තුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු මගීන් ආසන පටි පැළඳිය යුතු බවට නීතිය පසුගිය 20 වෙනිදා සිට ක්‍රියාත්මක කර තිබුණා. ඊයේ උදෑසන සිදු වූ දරුණු රිය අනතුරකට මුහුණ දුන් සියලුම මගීන් ආසන පටි පැළඳ සිට ඇති බව විමර්ශනවලින් අනාවරණය වුණා කියලයි සඳහන් වෙන්නේ. එම මගීන් එසේ ආසන පටි පැළඳ සිටීම නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත ආරක්ෂාවයි තිබූ බවයි පොලිස් රථවාහන අංශය සඳහන් කරන්නේ. ඊයේ උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වන මන්තිරුවේ දොඩංගොඩ සහ ගැලනිගම අතර සිදු වූ මෙම දරුණු රිය අනතුරින් වාහන 11කට දැඩි අලාභ හානි සිදු වුණා. වර්ෂාව පැවති අවස්ථාවේ අනාරක්ෂිත ලෙස ධාවනය වූ කැබ් රථයක් පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. එම අනතුරත් සමග එම මන්තිරුවේ ධාවනය වූ බස් රථයක් මෝටර රථ 6ක් සහ තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් දරුණු රිය අනතුරක් සිදු වුණා කියලයි සඳහන් කරලා තියෙන්නේ. ඊයේ සතිය ආරම්භ වූ දිනේ බැවින් විශාල පිරිසක් කොළඹ බලා ඒමට දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කර තිබුණා. මෙම අනතුරින් පසු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වන මන්තිරුව ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන ධාවනය තාවකාලිකව නතර කළා කියලත් සඳහන් කරලා තියෙනවා. අනතුරින් තුවාල ලැබුවන් වහාම පානදුර සහ නාගොඩ රෝහල් වලට ඇතුළත් කිරීමට දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසියේ නිලධාරීන් කටයුතු කරලා තියෙනවා. වැය කිහිපයකට පසු අනතුරට ලක් වූ වාහන සියල්ල ඉවත් කර අධිවේගී මාර්ගයේ වාහන ධාවනය යථාතත්වයට පත් කිරීමට පොලිසිය පියවර ගත්තා කියලත් අද වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. අධික වර්ෂාව පවතින අවස්ථාවලදී අධිවේගී මාර්ගය භාවිතා කරන වාහන රියඳුරන් ඉතාම කල්පනාකාරීව වේග සීමාවන් ඇතිව තම වාහන ධාවනය කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ. අනතුරක් වලක්වා නොගෙන අනාරක්ෂිත ආකාරයට රිය ධාවනය කළ කැබ් රථ රියඳුරට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බවද පොලිසිය සඳහන් කරනවා කියලයි අද දිවයින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. එතෙක්ම අද දිවයින පුවත්පත සඳහන් කරලා තියෙනවා මධ්‍යම සබරගමුව දකුණ සහ බස්නාහිර පාසල් 38ක් වැසේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරුත් සඳහන් කරලා තිනවා චමින්ද සිල්වාගෙන එන වාර්තාවේ. අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. දිසා 16කට මහවැසි ආපදා, පවුල් 1138කට පීඩා, මරණ 1යි, දෙදෙනෙකුට තුවාල කියලායි අද ලංකාදීප පුවත්පත් සඳහන් කරන්නේ. නිමල කොළිතුවක් කොයි අද වාර්තාව අරගෙන එන්නේ ලංකාදීප පුවත්පතට. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා අපි බලමු. ඇතුල් පිටුවලත් අද සඳහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන අද වාර්තා කරලා තියෙනවා. වැස්ස වැඩි වෙයි, රතු නිවේදන ඉදිරිපැය 24ටත් වළංගුයි, මරණ 2යි, 1 අතුරුදන් කියලා යන සඳහන් කරලා තියෙන්නේ දිනමින පුවත්පතේ. උපාලි කරුණාරත්න සහ රන්මලි සෝමසිරි වාර්තාව අරගෙන එන්නේ. අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න.

0: නිදා සිට ඊයේ පස්වරුව දක්වා දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොටස 41ක පවුල් 458ක පුද්ගලයින් 1616 දෙනෙකු බලපෑමට ලක්ව ඇති අතර මරණ දෙකක් වාර්තා වී තිබෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර නිවාස හානි 88ක්ද වාර්තා වෙනවා කියලත් අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට දිනමිනු පුවත්පත සටහන් කරනවා. ඒත් එක්කම දිත්වා සොලිකුණාටුවෙන් නායකිය ස්ථාන යලි සක්‍රිය වීමේ දැඩි අවධානමක් මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරනවා කියලා දස්සේල කුරුළුවංශ සහ DN කුමාර්ගේ වත්ත ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. දිනමින පුවත්පති දිට්වා සුලිකුණාටුවේ අවස්ථාවේ නායකෝ ස්ථාවකාලිකව ස්ථාවර වූ ස්ථාන පවතින අධික වර්ෂා තත්ත්වයත් සමග යලි නායෑමේ වැඩි අවධානමක් පවතින බව පෙරදෙන විශ්වවිද්‍යාලයේ භූවිද්‍යාංශයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ නිර්දේශය ලැබෙන තෙක් නොසිට හෝ එම නිර්දේශ ගණන් නොගෙන ඇතැම් පිරිස් තමන් පෙර පදිංචිව සිටි ස්ථානවල නැවත පදිංචියට ගොස් සිටින බවත් පවතින වර්ෂාවත් සමග ඔවුන්ගේ ජීවිත අවදානම් තත්ත්වයකට පත්වීම සඳහා වැඩි ඉඩක් පවතින බවත් මේ මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒතකම මේ වර්ෂාව නිසා දිස්ත්‍රික්ක කිහිපයක පාසල් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තද දිනමින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරනවා වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපයේ තවදුරටත් වර්ධනය වී නිවේනෙන් බැහැරව ගියත් නිරිත දිග ප්‍රදේශයට බලපා ඇති වර්ෂා තත්ත්වය ලබන 29 වෙනිදා දක්වා පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යාල නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා සඳහන් කළා කියලා දිවයින පුවත්පත සටහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක සහ යාබද උතුරු අන්දමන් මුහුදු ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් අද වන විටය තවදුරටත් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී හෙට පමණ උතුරු ආන්ද්‍රා ප්‍රදේශ සහ දකුණු ඔඩිශා වෙරළ තීරයට ආසන්නව බටහිර මධ්‍යම සහ යාබද වයඹ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයට ළඟා වීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි අපේක්ෂා කරනවා කියලායි සඳහන් වෙන්නේ. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි සඳහන් වෙන්නේ. උතුරු මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පසුරු දෙකෙන් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා කියලායි සඳහන් වෙන්නේ. හෙතෙකම මේ වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. හෙතෙකම මේ අයහපත් කාලගුණික තත්ත්ව හේතුවෙන් මධ්‍යම සබරගමුව දකුණ සහ බස්නාහිර යන පළාත්වල පාසල් 38ක් ඊයේ විවෘත නොකළ බව පළාත් බලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව මධ්‍යම පළාතේ පාසල් 35ක් සබරගමුව දකුණ සහ බස්නාහිර යන පළාත්වල එක් පාසල බැගින් විවෘත නොකළ බවයි දැනුම් දී තිබෙන්නේ කියලායි අද සඳහන් කරලා තියෙන්නේ දිවයින පුවත්පතේ මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමෙන් අනතුරුව නැවතත් හමු වෙනවා. තවත් පුවත් රැසක් සමගින් රැඳි සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. වෙලාව 2:26.
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්. අපි සොයන්නේ සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
2: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහලන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
3: සීනික තනි වෙලා.
4: අචිනි.
5: නේ
4: මට නිකින් මැසේජ් එකක් දාලා කියලා තිබ්බා

0: කියන්න කියලා අදයාට එන්න වෙන්නේ නැහැ කියලා. අනේ මන්ද ඒක කිව්ව වෙලාවෙන් දැන් ෆෝන් ලාන්ච් කරන්නේ නැත්නම් මැසේජ් කරන්නේ නැහැ.
1: ඒ කියන්නේ?
0: ඒ කියන්නේ ඉතින් යාට එන්න වෙන්නේ නැහැ කියලා ඔර කියන්න කියලා තිබ්බේ.
2: තිමිර උඩුල මත අධ්‍යක්ෂණයක්.
3: මම ඒක අපිට මෙහෙම කරන්නේ. ආදි මොකද සාන්තර කරපු වැරද්ද?
4: මේ මන් දන්නේ නැහැ ෂෝටිද. තාත මොනවත්ම කියන්නේ නැහැනේ.
2: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
5: සීනික තනි වෙලා.
6: FM 93.5

0: වෙලාවද 6:28 වෙනවතත් ලක්හඬ මෝනින් නිවස් වල සමගින් අපි සූදානම් මද පුවත්පත් වල වාර්තා කරලා තියෙන තවත් පුවත් ඔබ වෙත අරගෙන එන්න. ත්‍රිකුණාමලයේදී කතුන් දෙදෙනෙකු පැහැරගෙන ඝාතනය කරලා නාවික හමුදා හිටපු නිලධාරී නියෝ දෙදෙනෙක් අවුරුදු 18කට පසු අත්අඩංගුවට කියලායි අද සඳහන් කරලා තියෙන්නේ ලංකාදීප පුවත්පතේ අතුරු සිරස්තලයක් විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. එතුල් පිටු වලට අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරු අරගෙන ඉන්නේ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය. මීට වසර 18කට ඉහතදී ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කළේ යයි කියන සිද්ධියකට අදාළව නාවික හමුදාවේ රාජකාරී කර මේ වන විට විශ්‍රාම ලබා සිටින නාවික හමුදා සුළු නිලධාරිනියන් දෙදෙනෙකු පෙරේදා අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය සඳහන් කරනවා. මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හලාවත අලුත්වත්තේ පදිංචි 42 නාවික හමුදා විශ්‍රාමික සුළු නිලධාරිනියක සහ හපුතලේ දුම්රියපල පාරේ නාවික හමුදා සුළු නිලධාරිනියක් කියලායි සඳහන් වෙන්නේ. ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ පදිංචි මේරි ඩිලිසියා සහ සසී කුමාර් තෙන්මෝලේ නැමැති කාන්තාවන් දෙදෙනා 2008 වසරේ ජනවාරි 13 වෙනිදා සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ සන්සයිට් නැමැති භූගත කඳවුරේ සිරමැදිරියක රඳවා තබාගෙන ක්‍රූර වද හිංසනයට සහ ලිංගික හිංසනයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළවයි මෙම නිලධාරියන් දෙදෙනාව අත්අඩංගුවට තිබෙන්නේ කියලායි උසස් නිලධාරියෙක් සඳහන් කළේ කියලා අද ලංකාදීප පුවත්පත වැඩිදුර තොරතුරු සටහන් කරනවා. වෙලාවට උසාවි ඇවිත් නැහැ විමල්ට වරෙන්තු වාහනය කැඩුනා ඒකයි පමා වුණේ කියලා විමල්ගේ නීතිඥයා සඳහන් කරනවා කියලායි අද දිනමින පුවත්පත සටහන් කරන්නේ. රොෂෙල් ප්‍රනාන්දු සහ පාරින්දයා ගුණදාසයි අද වාර්තාව අරගෙන එන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරේ සෙයිද් රාද් අල් හුසෙයින් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධියට අදාළව පැවැත්වෙන නඩු විභාගයට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝදරගම මහතා ඊයේ වරෙන්තු නිකුත් කළා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවලයි වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන්නේ. මීට පෙර දිනේදී පළමු සැකකරුවන් විමල් වීරවංශ මහතා අධිකරණයේ හමුවේ පෙනී නොසිටි අතර ඊයේද පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කරුණා. කෙසේ වෙතත් වරෙන්තුව නිකුත් කර සුළු වේලාවකට පසු විමල් වීරවංශ මහතා සිය නීතිඥවරයා මගින් අධිකරණයේ හමුවේ පෙනී සිටියා කියලායි සඳහන් කරන්නේ. විත්තිකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ මහතා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කරේ සිය සේවාදායකයා ගමන්ගත් වාහනේ හදිසි ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි. එම කරුණු සලකා බලා නිකුත් කර ඇති වරින්තුව ආපසු කැඳවන ලෙස නීතිඥවරයා අධිකරණයේ නිලා සිටියා කියලත් සඳහන් කළ තියෙනවා. අදාළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් වලයා වරින්තුව ආපසු කැඳවීම සඳහා වනෙල්ලීම වෙනත් දිනයක මෝසමක් මගින් ගොනු කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 24 වෙනිදා සිට පැවැත්වෙනවා කියලත් සඳහන් කරනවා. සන්ධ්‍යා කරුණාරත්න අද වාර්තාව අරගෙන එනවා. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නර්තනය සංගීතය නාට්‍ය හා රංග කලාව ඉංජිනේරු තාක්ෂණ වේදය ගෘහ ආර්ථික විද්‍යාව සහ ජෛව පද්ධති තාක්ෂණ වේදය යන විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ අනිද්දා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම ප්‍රායෝගික පරීක්ෂණ ලබන මාස 21 වෙනිදා දක්වා පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය සඳහන් කළේ කියලායි දිනමින පුවත්පතේ සටහන. තවත් පුවත් රැසක් ඔබ වෙත ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ විරාමයෙන් අනතුරුව රැඳි සිටින FM 93.5 93.7 ලක්හඬ මෝනින් නිවුස් වලට එක්ක ලක්හඬ මෝනින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:32.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

මෙලොවද 6 විනාඩි 33 අපිසුදන මේ දවසේ දී ජාතික ලොතරැයි මණ්ඩලය දිනුම් මදින ලද ලොතරැයි පත්තල නිල ප්‍රතිඵල සටහන් වුණේ කොහොමද කියලා බලන්න. ඊයේ සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා සඳා දවස මහජන සම්පත 6317 වෙනි ජයග්‍රහය දිනුම් වාරයේ ඒ දවසේ දී ක්‍රියාත්මක වුණේ U ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි ජයග්‍රහය අංක සටහන් වෙනවා. අංක 3 අංක 8 නැවතත් අංක 3 අංක 7 නැවතත් අංක 7 සහ අවසානයටත් අංක 7 විදිහටයි. ඒ දවසේදී මහජන සම්පත 6317 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහය අංක සහ ජයග්‍රහය ඉංග්‍රීසි අක්ෂරය සටහන් වුණේ. ගොවිසෙත 4559 වෙනි ජයග්‍රහය දිනුම් වාරයේ O ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහය අංක සටහන් වෙනවා. අංක 22 අංක 41 අංක 49 සහ අවසානයට අංක 58 විදිහට. මෙගාපව 2665 වෙනි ජයග්‍රහය දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ W ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහය සුපිරි අංකය සටහන් වෙනවා අංක 26 විදිහට. අනෙකුත් ජයග්‍රහය අංක 25 නැවතත් අංක 26 අංක 28 සහ අවසානයේ අංක 53 විදිහටයි සටහන් වෙන්නේ. දන නිධානයේ 2347 වෙනි ජයග්‍රහය දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ N ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහය අංක 16 අංක 52 අංක 57 සහ අවසානයේ අංක 61 විදිහට සටහන් වෙනවා. හඳහන 1626 වෙනි ජයග්‍රහය දිනුම් වාරයේ කටක ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහය අංක 9 අංක 12 අංක 13 සහ අවසානයේ අංක 43 විදිහටයි සටහන් වෙන්නේ. අද සම්පත 892 වෙනි ජයග්‍රහය දිනුම් වාරයේ U ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහය අංක සටහන් වෙනවා. අංක 3 අංක 7 නැවතත් අංක 7 සහ අවසානයටත් අංක 7 විදිහට. NLB ජය 585 වෙනි ජයග්‍රහය දිනුම් වාරයේ දවසේදී ක්‍රාත්මකුනේ S ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහය අංක 0 අංක 2 අංක 6 සහ අවසානයේ අංක 3 විදිහට සටහන් වෙලා තියෙනවා. සුබ දවසක් 433 වෙනි ජයග්‍රහය දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ කුම්භ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය විදිහට සටහන් වෙනකොට ජයග්‍රහය අංක 43 අංක 59 සහ අවසානයේ අංක 65 විදිහටයි සටහන් වෙන්නේ. ඒකම සුබ දවසක් 433 වෙනි ජයග්‍රහය දිනුම් වාරයේ ජයග්‍රහය ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 2820 විදිහට. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලක්කන මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව 6:36.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Lakhana Morning News alatahagini ne vela ude hayai vinadi 38.
2: NLP hadahana. Lankave vedima tagi dena tagi avastha vedima lutraya. NLP hadahana. Obat adama NLP hadahada bala ganna.
3: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
4: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
3: උඩ වතුර රැඳෙන්නෙත් නැති, දියසැල බැඳෙන්නෙත් නැති
4: රයිනෝ ප්‍රීමියර්.
3: එතකොට යට මැටි කෝටින් එක තියෙන
4: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
5: සේවන ප්‍රදාන අභිමානයයි
0: රයිනෝ. ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සීලිම් ෂීට්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මෝනින් නිවුස් ඇලර්ට්.
1: වෙලාව 2:41 ඔබ නැවතත් ලක්කන මෝනින් නිවුස් ඇලර්ට් සමගින්. අද සියලුම පුවත්පත්වල සඳහන් වෙලා තියෙන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන්ුයි මේ අවධානය. මගේ පුතා බේරා දෙන්න අනෝජාගේ දෙමෝපියන් ජනපති හමුවේ ඉල්ලති. නෝමන් පලිහවඩනයි අද වාර්තාව අරගෙන එන්නේ. සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාජා අනෝජන් මහතාගේ දෙමෝපියන් ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වුණා කියලායි අද ඡායරූප සමගින් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. එතෙකම අනුජාගේ දෙමාපියන් විපක්ෂ නායකවරයා හමු වුණා කියලා තද ඡායරූප සහිතව වාර්තා කරලා තියෙනවා. විස්තර සමගින් අනුජාගේ මවගේ සෞදි අනුජන්ගේ මවගේ සෞදි තානාපති කාර්යාලයට ලිපියක් කියලා තද සඳහන් කරලා තියෙනවා. චමින්ද සිල්වායි වාර්තාව අරගෙන අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. අතුල් පිටුවලයි අද වාර්තාව අරගෙන වැඩිදුර තොරතුරු ඒ සම්බන්ධයෙන් සටහන් කරලා තියෙන්නේ. මෙහිදී සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් මතු ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කළ ඔහුගේ දෙමාපියන් සිය පුත්‍රයා සම්බන්ධයෙන් කඩිනම් මැදිහත් වීමක් සිදු කර ඔහුගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන්ගේ ඉල්ලීමට සවධානව සවන් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවරාසා අනෝජන් මහතාට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරමින් සිටින බවත් එවෙනුවෙන් නෛතිකව සහ රාජතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බවත් සඳහන් කළා. විශේෂයෙන් සෞදි රජුන්ගෙන් මේ පිළිබඳව සමාන ලබා දෙන ලෙස රාජතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේද සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් සිද්ධිය පිළිබඳව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් අඛණ්ඩව අවධානය යොමු කරමින් සෞදි බලධාරීන් සමග රාජතාන්ත්‍රික අවධානය යොමු කරමින් සෞදි බලධාරීන්ගේ බලධාරීන් ඔස්සේ අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද සඳහන් කළා කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ. ඒත් එක්කම එම අවස්ථාවට සිවරාසා අනුජන්ගේ පියාවන තම්බිරාජා සිවරාසා සහ මව රාසමාණිකම් යෝගලක්ෂ්මි සහ සහෝදරයවන සිවරාසා හම්සිදෙන්ද එක්වී සිටියා කියලත් සඳහන් කරලා තියෙනවා. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. එම දෙමාපියන් සමග සාකච්ඡාව අතරතුර සෞදේ ශ්‍රී ලංකා තානාපතිවරයාට දුරකථනයෙන් කතා කර අනුජන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සොයාබැලීමට විපක්ෂ නායකවරයාද කටයුතු කළා කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ. විපක්ෂ නායකවරයාෙහිදී සඳහන් කරලා තියෙන්නේ ජාති ආගම් ભેදයෙන් තොරව අනුජන්ගේ නිදහස වෙනුවෙන් කළ හැකි උපරිම දේ සිදු කරන බවයි කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරන්නේ දිවයින පුවත්පත. බන්ධනාගාර තදබදය අවම කරන්න තීරණ රැසක් සර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න අයද වාර්තාව අරගෙන එන්නේ. බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබා දීම, සුළු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීම සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සිදු කිරීම යනාදී තීරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවට රාජ්‍ය පාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර තිබෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අද දින මින පුවත්පතේ මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට ලොකු පැටීගේ කෝටි 3.5ක නිවෙස ඉඩම තහනම් කෙරේ. අද මේ සම්බන්ධයෙන් දින මින පුවත්පත මේ විදිහට වාර්තා කරනකොට දිවයින පුවත්පත සටහන් කරනවා ලොකු පැටීගේ 1,350ක සුවිසල් නිවෙස සහ ඉඩම ක්‍රියාවිරහිත කරයි කියලා. අද මේ සම්බන්ධයෙන් ගයන් කුමාර වීරසිංහයි දිනමිනට වාර්තාව අරගෙන එන්නේ. හේමන්ත රන්දුණු වාර්තාව අරගෙන වෙලා තිනවා දිවයින පුවත්පතට. වැඩිදුර තොරතුරු සටහන් වෙනවා ප්‍රබල පාතාල අපරාධකරුවෙකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සුජීවද සිල්වා හෙවත් ලොකු පැටී නැමැත්තා මත්කුඩු ජාවාරම ඇතුළු නීති විරෝධී ක්‍රියාමගින් උපයාගත් මුදල් වලින් මිලදීගත් බව කියවෙන රුපියල් මිලියන 35ක් වටිනා නිවසක් සමග ඉඩමක් තහනම් කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය ඊයේ පේවරගෙන තිබෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා ඇතුළු පිටුවල. අලුත්ගම ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩම සහ නිවෙස රාජසන්තික කිරීම සඳහා කරනු ලබන මොල් පියවරක් ලෙස මුලින්ම දින 14ක කාලයක් සඳහා තහනම් කෙරෙන බව ඔසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා. බෙලරුස් රාජ්‍යයේ සැඟව සිටියේදී අත්අඩංගුවටගත් ලොකු පැටි 2025 වසරේ මැයි මාසයේදී මෙරටට ගෙනෙනු ලැබුවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ඔහු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ටාසේ රඳවාගෙන විමර්ශනයක්ද පවත්වන ලදි කියලා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම ඔහු මේ වන විට පසු අනේ රක්ෂිත බන්ධනාගාරගතවයි. ලොකු පැටි සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ පනත යටතේ සිදු කරනු ලබන විමර්ශනයට අදාළව මෙම දේපළ තහනම ක්‍රියාත්මක කර තිබෙනවා. ඔහුට අයත් තවත් දේපළ රැසක් සම්බන්ධයෙන්ද විමර්ශන පැවැත්වීමට නියමිතයි කියලායි අද වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේම තවත් පුවතකට. අද සඳහන් කරලා තියෙනවා දූෂණ චෝදනා එල්ල වූ දේශපාලනඥයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට නීති පියවර ගැනීමේ යහපත් ප්‍රවණතාවයක්. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙහිම සඳහන් කරන්නේ. අද මිහිර විජේසේකර වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙනවා දිනමින පුවත්පතට. පසුගිය කාලයේ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඇතැම් දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම රට තුළ යහපත් ප්‍රවණතාවයක් ඇති කර තිබෙනවා කියලයි සඳහන් කළ තියෙන්නේ. දේශපාලන සංස්කෘතියේ සැබෑ වෙනසක් සිදු වෙලා තිබෙනවා. මහජන මුදල් අවභාවිතය සහ දූෂණයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුයි. වත්මන් ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩපිළිවෙල අඩාල කිරීමට ඇතැම් බංකොලොත් දේශපාලන බලවේග ඉක්මමින් සිටින බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළා කියලාද දිනමින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. අධ්‍යාපන සුදුසුකම් ඉහළ වුවත් විරැකියාව වැඩිම ආසියාතික රට ලංකාවයි. IMF නවතම වාර්තාවකින් කියයි. අද චතුර පමුණුවයි වාර්තාව අරගෙන එන්නේ. මේ සම්බන්ධයෙන් අද වාර්තා කරලා තියෙනවා දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු විදිහට. ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ඉහළ මගයක පවතින්නේ ශ්‍රී ලංකාවේ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙනවා. එමගේ 43% කියලායි සඳහන් කළ තියෙන්නේ. මෙම කරුණු අනාවරණය වන්නේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලැබූ රැකියා විරහිත තරුණ තරුණියන් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැක්වූ වාර්තාවක් හේතුවෙන් කියලත් සඳහන් කළ තියෙනවා. එම වාර්තාවට අනුව ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලැබූ වයස අවුරුදු 15-24 අතර ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ විරැකියා අනුපාතය 43%කට ආසන්න අගයක් කියලායි අද සඳහන් වෙන්නේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට. මෙව තමයි අද දවසේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට සටහන් වෙලා තිබුණේ. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. මේ විරාමයෙන් අනතුරු නැවතත් ඔබ වෙත විදේශ පුවත්, ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් පුවත්පත්වල සටහන් වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න අපි සූදානම්. රැඳි සිටින FM 93.5 93.7 ලක්කන මෝනින් නිවුස් ඇලර්ට් එක. ලකන මෝනින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව 6:49යි.

0: ගයක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකන මොනින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:52යි.
0: මාන

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතා හරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

0: වෙලාවද 6:53 පිසෝදානම් විදෙස් තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න. අද සඳහන් කළ තියෙනවා විදෙස් තොරතුරු විදිහට රුසියාවේ මැතිවරණයෙන් පුටින්ගේ පාලක පක්ෂයට ජය. යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පළමුවරට පැවති රුසියානු මැතිවරණයේදී ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට සහාය පළකරන රට පාලක පක්ෂය යුනයිටඩ් රුසියා පක්ෂයේ ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රි මණ්ඩලය විසින් ස්ටේට් ඩුමාහි ආසන 450ක් වෙනුවෙන් මැතිවරණය පැවැත්වෙන අතර 2007 වසරේ සිට එහි බහුතර ආසන සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ යුනයිටඩ් රුසියා පක්ෂය කියලායි සඳහන් වෙන්නේ. පෙරේද අවසන් වූ මැතිවරණයේ ඊයේ වන විට නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව ආසන 355ක ජය තහවුරු කර ගනිමින් ඉදිරියෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ. එතකම ඩුජුවන් චණ්ඩමාරුතය ජපානයට කඩා වදී අද මේ සම්බන්ධයෙන් ඡායාරූප සමගින් තොරතුරු සටහන් කළ තිනවා. මිලියන 1.6 ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබෙනවා. ගුවන් ගමන් 300ක් මේ වන විට අත්හිටුවා තිබෙනවා කියලත් සඳහන් කරලා තියෙනවා. එතකම රුසියාවේ මැතිවරණය මැද යුක්‍රේනයෙන් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්. රුසියාවේ මැතිවරණය මැදේ මොස්කව නුවරට යුක්‍රේනයෙන් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර මොස්කව නගරාධිපතිවරයා සඳහන් කළ තියෙන්නේ ඩ්‍රෝන 1600කට වැඩි ප්‍රමාණයක් එල්ල වූ බවයි. ඉන් නගරය වෙත පැමිණි ඩ්‍රෝන 450ක් පමණ වෙඩි තබා බිම හෙළූ බවද එම නගරවලින් නවම වශයෙන් පුද්ගලයින් තෙදෙනෙකුවත් ජීවිතක්ෂයට පත් වූ බවද ඔහු සඳහන් කළ තියෙනවා. ඒ යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු යුක්‍රේන හමුදාවෙන් එල්ල කළ විශාලතම ඩ්‍රෝන ප්‍රහාරයක් බවත් මොස්කව නගරයේ ප්‍රධාන තෙල් පිරිපහදුවකට සහ නේවාසික ගොඩනැගිල්ලකට බරපතල හානි සිදු වූ බවත් වාර්තා වෙනවා. මහල් 21කින් සමන්විත ගොඩනැගිල්ලකට ඩ්‍රෝනයක් කඩා වැටීමෙන් හටගත් ගින්නක් හේතුවෙන් එම ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයන් 400 දෙනෙකු ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා කියලත් අද සඳහන් කරලා තියෙනවා. මහජන සාමයට බාධා කිරීමේ චෝදනාව මත ඉම්රාන්ගේ සොහොයුරියන් තිදෙනා තත්තඩංගුවට කියලත් අද සඳහන් කරලා තියෙනවා. ඡායාරූප සමගින් තොරතුරු සටහන් වෙනවා මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පතේ. හූති ප්‍රහාර හමුවේ සෞදි අරාබියට සහය වීමට පාකිස්තානයේ සහ තුර්කිය අවධානය. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. ඒත් එක්කම නේපාලයේ අලි ගොඩනගන්න ඉන්දියාවේ නාධාර ඉල්ලයි කියලා ඒ සඳහන් වෙලා තියෙන්නේ. තවත් ප්‍රවෘත්තියක් විදිහට චීනය අප්‍රිකාවේ රටවල් 53කට තීරුබද ඉවත් කරයි කියලා තද සඳහන් කළ තියෙනවා විදෙස් පිටුවේ. මෙය තමයි විදෙස් තොරතුරු විදිහට සටහන් වෙලා තියෙන. අපි අවධානය යොමු කරනවා ක්‍රීඩා පිටුවට. ක්‍රීඩා තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. ශ්‍රී ලංකා ඉංගලන්ත එක්දින තරගාවලිය අද ආරම්භ වෙයි. අද සඳහන් කළ තියෙනවා මේ සම්බන්ධයෙන් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉංගලන්ත කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද වෙස්ටර්ස් ලී ස්ට්‍රිං හීදී පැවැත්වීමට ආරම්භ කටයුතු සූදානම් කළ තියෙනවා. දිවාරාත්‍රී තරගයක් මේ තරගයේ ශ්‍රී ලංකා වේලාවෙන් 5:05 ආරම්භ වීමට නියමිතයි කියලා සඳහන් වෙන්නේ. ඉංගලන්ත වේලාවෙන් 10:30ටයි ආරම්භ වෙන්නේ. මින් පෙර දෙපිළ අතර පැවති තරඟ තුනකින් සමන්විත 20:20 තරඟාවලිය 3:00 ලෙස ඉංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළා. අද ශ්‍රී ලංකා පිල පිවිසීමට නියමිතයි මේ එක්දින තරඟ තුනට. ඔවුන්ට අහිමි වූ ඒ ගෞරවය රැක ගැනීම සඳහා සහ මේ ඒ ගෞරවය නැවත ලබා ගැනීම සඳහා ඔවුන්ට අද අවස්ථාවක් හිමි වෙනවා කියලත් සඳහන් කරලා තියෙනවා. අද මේ සම්බන්ධයෙන් එතකම දින 9ක් තුල යලිත අවසන් තරගයකට ශ්‍රී ලංකා ඉන්දියා රන් පදක්කම් සටන අදයි නිරෝෂන් ප්‍රියංකරය ද වාර්තාව අරගෙනෙන්නේ. ජපානයේ නගෝයා හීදී පැවැත්වෙන 20:20 ආසියානු ක්‍රිකට් උළෙලේ කාන්තා ක්‍රිකට් සවයේ රන් පදක්කම දිනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අද තරඟ බිමට පිවිසෙනවා. නිෂින්හි කොරෝගි ක්‍රීඩා උද්‍යානයේ පිටියේ පැවැත්වෙන මේ තරඟේ ආරම්භ වෙන්නේ මෙරට වේලාවෙන් උදැසන 10:30ට. චමර යතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා පිළිවෙලින් අර්ධ අවසන් පූර්ව වටේ සහ අවසන් පූර්ව වටේට මලේසියාව සහ පාකිස්තානය පරාජය කරමින් අවසන් තරගයට එක් වූ අතර හර්වෙන් ප්‍රීට් කෞර්ගේ නායකත්වයෙන් පැමිණෙන ඉන්දියා පිළිවෙලින් ජපානය සහ බංග්ලාදේශය පරාජයට පත් කරමින් මේ තරගයේ අවසන් වටේට සුදුසුකම් ලබා තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අද උදෑසන 10:30ට මෙරට වේලාවෙන් අද උදෑසන 10:30ටයි මේ තරගයේ පැවැත්වීමට නියමිතව තිබෙන. ඒත් එක්කම ශ්‍රී ලංකා ඉංගලන්ත එක්දින තරගාවලිය පිරිමි ක්‍රිකට් කණ්ඩායම ද්විතීයාතර පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 5:00 අද ආරම්භ වීමට නියමිතව තිබෙන. මෙය තමයි ඉතින් සඳහන් කළා තියෙන අද ක්‍රීඩා තොරතුරු විදිහට අපි අවධානය යොමු කරනවා කාටුන්ස් කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න.
1: කාටුන්ස්
0: අපි අවධානය යොමු කරනවා අද ලංකාදීප පංකජ රුවින්දගේ සරදම් කොහොමද සටහන් වෙලා තියෙන්නේ කියලා බලන්න. අද ඇතුල් පිටුවලයි සඳහන් කරලා තියෙන්නේ කාටුන්ස්. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවල කාටුන්ස් වලට. ඊට කලින් අපි අවධානය යොමු කරනවා අද දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේට කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. අද සඳහන් වෙනවා ඉස්සර වගේ නෙවෙයි දැන් හොරුවල් යනකොට තෝරු මෝරුත් අහුවෙනවා කියලා ඇමති හර්ෂණ කියන්නේ. එහෙනම් සිංගප්පූරුවේ මගුල් ගෙදර ගිය ගල් මෝරත් අහුවේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ අද. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතට. අනේ අනිච්චන් අද කවිපද මෙහෙම සඳහන් කරලා තියෙනවා. මිලිමීටර සිය පැන්නුව වැසි හඳා පාසල් වැසිනි දරුවන් නිවසේ හිරන්දා වතුරත් ගලයි ගංගාදිය පිටිබන්දා එල් නීනෝ දිත් වගේ මල්ලිද මන්දා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් මේ කාටුනේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ සඳහන් කරලා තියෙන්නේ අද ආණ්ඩුව වටන්න තියා හිතන්නවත් එපා කියලා ජනපති කියනවා. ඇයි එකේ ගොල්ලොම කරගන්න හිතාගෙන ඉන්නවද කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ ප්‍රශ්නාර්ථයක් සමගින්. ඒත් එක්කම දිනමින පුවත්පතේ අද ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත ළඟදිම එයා බස් එක පැලවත්තට කඩා වැටෙනවා කියලා සාගරකාරී වසම් කියනවා බං. කාපුවා වමාරනකොට කාගේ හැරි ඇඟට හලන එක වැරදි නේදස කියලා තමයි අද සඳහන් වෙන්නේ ප්‍රශ්නාර්ථයක් එක්ක. මේවා තමයි අද දවසේදී පුවත්පත්වල කාටුන්ස් විදියට සඳහන් වෙලා තියෙන්නේ. හෙටත් උදැස්සන 6ට ඔබ හමුවීමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන මෝර්නින් න්‍යූස් ඇලර්ට් තුලින් සමුගන්න ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහි වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්තර
1: සහයෝගීතා අනුග්‍රහය.

0: FM 93.7 Lakhana Radio ITN.
1: Good morning, Odehataiden.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සෑමට දැනුම් දීමයි.
2: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
2: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වත්තර මුල්ල දුරකථන 0706 478 478
5: ලකන රේඩියෝ ITN

0: ගුඩ් මෝනිං සුබෝදෑසනක්.
1: ගුඩ් මෝනිං සුබෝදෑසනක්. මං අද හරි සතුටින් ඉන්නේ. අපි ගත්තා.
0: ඔව් අපි 7 විනාඩි 13යි පරක්කුයි හොඳටම පරක්කුයි මේ
1: සතුට සමරුව අපි.
0: මේ පරක්කු වීමට මේ සාධාරණ හේතු කියන්න පුළුවන් ඕන තරම්. ඒ වුණාට මේ தත්ත්වය මොකක් වුණත් වෙලාවට වැඩ කරනවා කියන එකට අපි ගරු කරන්න ඕනේ. එහෙනම් මේ ඒකට එක්ස්කියුස් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි.
1: ඔව්.
0: හරි. පරක්කුණා ඇත්තරම කියනනම් පරක්කුනේ නම් ඊයේ රැත් එක සම්බන්ධයක් නැහැ. එහෙම හිතන්න පුළුවන්. එහෙම නැහැ.
1: නෑ නෑ එහෙම නෑ එහෙම නෑ එහෙම
0: නෑ. මේ ආෆ්ටර් පාටි එහෙම ගියේ නැහැ.
1: නෑ නෑ නෑ බෙස්සුදා එහෙම යනවද?
0: රයිට් සුබෝදෑසනක්. ඊයේ තිබුණා පොපියුලර් අවෝඩ්ස් 2026 හතරවෙනි පොපියුලර් අවෝඩ් එක. ඉතින් මේකදී අපි කිව්වා මේ ලක්කඳ අහගෙන ඉන්න ඔබට පුංචි ආරාධනාවක් කර අපේ ඊවනිං ඩ්‍රයිව් එකේ චමිත් සහ චාරු වෙනුවෙන් වෝට් එකක් දෙන්න කියලා.
1: ඔව්.
0: ඉතින් ඒකට මොකද උනේ කියලා සමහරු දන්නවා, සමහරු මේ වෙලාවේ දන්නේ නැති වෙන්න පුළුවන්.
1: නැති වෙන්න පුළුවන්.
0: ඊයේ තිබුණා පොපියුලර් අවෝඩ්ස් මෙතන මොනාක් ඉම්පීරියල් එකේ තිබුණේ මේ තලවතුකොඩ. ඉතින් ලංකාවේ ජනප්‍රිය සියලු දෙනා එතන ඊයේ හැන්දෑවේ තුන්දි හම්බුණා. ඉතින් මෙතනදී වසරේ ජනප්‍රියතම රේඩියෝ කපල් එක නේ.
1: ඔව්.
0: කියන්නේ රේඩියෝ ෂෝ වල ඉන්න
1: ජනප්‍රියම කපල් එක
0: දෙන්න.
1: ඔව්.
0: යුවල කියලා ගමුකෝ.
1: ඔව්.
0: මේ සම්මානය ගත්තේ අපේ චමිත් සහ
1: චාරු.
0: ඒ දෙන්නට ඒ අවෝඩ් එක හම්බුණා. ඉතියා දකින්න ඇති අපේ චූටි චමිත් පොඩි එක්කලා
1: නේ පව්
0: පොඩි දරුවෙක් වගේ ගිහිල්ලා
1: චාරු වඩාගෙන ගියේ දැන් ඇතර
0: ඇතර කියන්නේ දැන් අපි චමිත් පොඩක් ශරීර ප්‍රමාණය පොඩි එක්කනේ ඉන්නේ අපි අර කියනවනේ උඹ කොටයි කියලා කියනවා ඒ කොටා කියලා කියනවා හරි ඉහි අපේ පොපියුලෝඩේගේ නවසත් කියනවා බලන්නකෝ චාරුට වැඩිය චමිත් පොඩි
1: හරි කියුටානේ
0: ශරීර ප්‍රමාණය කුඩා වෙන්න පුළුවන්
1: හැබැයි වැඩ එක
0: ටැලන්ට් එක ඇති හා අවුරුදු ගාණක් රේඩියෝ වල නේද කට්ට කාලා ගත්ත සම්මානයක් ඉතින් අපි සුබපතනවා මේ චමිත් සහ චාරුට
1: ඒක මොකද මේ පොඩක් ස්තුතිවන්ත වෙන්නත්
0: ඔව් ස්තුති වෙන්න ඕන මොකද මේක ගත්තේ ලංකාවේ අනිකුත් සියලුම මේ සම්මාන උළෙලවල් වල සම්මානයට පාත්‍ර වෙච්ච ලංකාවේ ලීඩින් කියලා කියන්නේ අපි ප්‍රමුඛ පෙළේ ගුවන්විදුලි නාලිකා සහ ඉවැ නිවේදක නිවේදිකාව අතරින් ඒකයි වටින්.
1: ඔව්.
0: ලංකාවේ තියෙනවනේ මේ අපේ සහෝදර නාලිකා නේ.
1: ඔව්.
0: ලංකාවේ හැමදාම නාලිකා අතර අංකයක.
1: ඔව්. টপ ලෙවල් එකේ.
0: එතකොට අපි කියනවා මාධ්‍ය ජාල විදිහට. ඔවැ තියෙන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් හරින් බලවත් නා ඒවා තියෙනවා. අනේ ඔක්කොම අතරේ තමයි අපි මේක කියන්නේ මේක අපි සමහර තැනක අපිට මේ කාඩර හිතෙන්න පුළුවන් ඒක කොහොමද එහෙම ගත්තේ ඔබ හින්දා ගත්තේ ඔබ ලබා දුන්න ප්‍රතිචාරය තමයි
1: වටිනා කියන වෝට් එකෙන්
0: ඔබට පුළුවන් කමක් ලැබුණා ඔබේ වෝට් එකෙන් ඒ දෙන්නව ඉහළට ඔසවා තියන්න ඉතින් ඒ දෙන්නට ආදරය කරන මේ පුංචි කාලෙකින් පටන් ගත්ත වැඩක් ඒ දෙන්න කියන්නේ අපි කියනවා ලොකු කාලයක් අරන් බල්ටි ගහලා පිනුම් ගහලා ලොකු දේවල් කරලා නෙමෙයි පොඩි කාලෙකින් achieve කරපු එක ඉතින් ඒකයි වටින්නේ නේ.
1: ඔව්.
0: ඉතින් ඒ නිසා අපි දෙන්නට සුබපතනවා. අනිකුත් නාලිකාවල අයටත් අපි සුබපතනවා. වසරේ ජනප්‍රියම මෝර්නින් ෂෝ එකට ඒ සම්මානය ගත්තාට අපි සුබපතනවා. වසරේ ජනප්‍රියම ගුවන්විදුලි නිවේදකයාට අපි සුබපතනවා.
1: ඔව්.
0: නිවේදිකාවට අපි සුබපතනවා. වසරේ ජනප්‍රියම ගුවන්විදුලියට අපි සුබපතනවා. එතකොට තවම නැති මේ. වසරේ ජනප්‍රියම තාරුණ්‍ය ගුවන්විදුලිය තිබුණා නම් ඒකටත් අපි සුබපතනවා.
1: ඔව්.
0: ඒ අතර ඒගොල්ලෝ
1: වසරේ ජනප්‍රියම මේ ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් කපල් එක
0: ඒකත් අපේ
1: ඒක හොරගඩියා වගේ මගේ ඇරි අතර මේක දිනාගත්තේ අපේ අසංක සහ දසුනි ඒ දෙන්නටත් ඔන්න සුබ ප්‍රාර්ථනා කරනවා ඒ වෙනුවෙනුත් ඔබට ස්තුතිවන්ත වෙනවා ඒ දෙන්නවත් එතනට ගේන්න ජනප්‍රියම කපල් එක කරන්න පුළුවන් වෙච්ච ඕගොල්ලන්ගේ වෝට් එකේ ස්තුති
0: ඔව් ඒක චැටන් මියුසික් අපේ නිෂ්පාදකතුමා රසික සහ සරත් කුමාර පෙරේරා අපේ නියෝජ්‍ය සාමාජික අධිකාරතුමා ඇතුළු හැමෝම මතක් කරනවා ලක්කඩ වෙනුවෙන් ලක්කඩේ සපෝට් කරපු හැමෝටම විශේෂයෙන්ම චමිත් සහ චාරුට සපෝට් කරපු අපේ නේද මැනේජ්මන්ට් එක අපේ ගරු සභාපතිතුමා ඉදිරියෙන් පස්සේ ගත්තම නියෝජ්‍ය සාමාජික අධිකාරීතුමා අපේ කපිල ත්‍රිසිරි මහත්තයා සුරවීරයලා ඇතුළු ඒ දුන්න සපෝට් එක හැම පැත්තෙම
1: ගෞරවයෙන් මතක් කරනවා.
0: ඒ කියන්නේ ඒ දෙන්න දවසරේ මේක ස්තුතිය කරයි අපි ඊට කලින් ගත්තා අපිට මේ මාර විදියට ඒක දැනිච්ච අවස්ථාව.
1: ඔව් දැනිච්ච.
0: මොකද උන් දෙන්නම අපේ උන් දෙන්නෙක් නේ.
1: රයිට්.
0: ඉතින් සුබ පතනවා චමිත්තයි චාරුටයි ඊයේ සම්මාන ගත්ත ලංකාවේ ආදරණීය

0: හතයි විනාඩි විස්සයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

0: හතාමාර වෙන්න ළඟයි. අද පොඩි වැස්සකුත් තියෙනවා, පොඩි පොදයක් යනවා නේද? මේ ඔක්කොම එක අපි ඉතින් අද දවසේ මේ අපි අඟහරුවත් දවසත් පටන් අරගෙන තියෙන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදන වලට අනුව ඒවට අනුගත වෙන්න. මොකද ඒව සම්බන්ධව විශේෂම අවධානම් සහගත තත්ත්වයන් පිළිබඳ දැනුවත් කරලා තියෙනවානේ. විවිධ නිවේදන නිකුත් කරලා තියෙනවා.
1: ඒ වගේම සමහරක් විට ඔබ ඉන්න ප්‍රදේශයේ අවධානමක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඉදිරිය ගැන විශ්වාස කරන්න එපා.
0: රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන මතක් කරන්නම්. වැස්ස ගැන කියනකොට, අවුව ගැන මතක් කරනකොට, අධික රස්නේ ගැන මතක් කරනකොට රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක මේ වෙලාවේ වෙළඳපොලේ තියෙන ඔයාලට තියෙන හොඳ විසඳුමක්. මොකද අපි දන්නවා මේ දැන් පහුගිය කාලේ අපි හිටියේ තාඩිය දදා. ගෙවල් ඇතුළේ ඉන්න බෑ. ඒසී එක දාලා එළියට බැස්ස ගමන් අපිට නිකන් නේද
1: පිච්චෙනවා වගේ.
0: නෝ පෝරණුවේ ඉන්නවා වගේ කියලා කියන්නේ. හරි. ගේ ඇතුලේ උණුසුම කියන එක හරියාකාරව පවත් ගන්න ඕනේ. ඒකට ඕන කරන රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එකේ විශේෂම මැටි ලේයර් එක ඉතාම සුවිශේෂී පෙනුම වගේමයි ගේ ඇතුළට උප්පරිම සිසිලසක් දෙන්න, එහෙම නැත්නම් උණුසුම් කාලගුණේ ඒක නොදෙනෙන විදිහට ඔබට පහසු කරලා තියෙනවා මේ ෂීට් එක හරහා.
1: ඒ වගේම තමයි දැන් මේ දවස්වලට තමයි මේ ජල විකර්ෂ කාලයේදී තියෙන වැදගත්කම කොච්චරද කියලා අපිට තේරෙන්නේ. මොකද කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ, පහසුවෙන් ඉවත් වෙලා යනවා. දැන් මේ කාලේ තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්න, අයියෝ වහල දිරනවා ඇති, බර කළු පාට පුස් බැඳිලා ඇති, පරණ පෙනුමක් බැඳිලා ඇති, දැන් නැත්තම් ගේ ඇතුළට වතුර වැටෙනවා ඇති. මේ හැම ප්‍රශ්නයක්ම විසඳනවා ඔයා අදම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට මාරු වුණොත්. දැන්ම මාරු වෙලා නැත්තම් අදම මාරුවෙන්න. මොකද හැමදාම අලුත් විදියට තියාගන්න පුළුවන්. ශක්තියෙන් උසස් වගේම දිගුකාලීන පාවිච්චිය සඳහා තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් අපි ආයත හඳුනලා දෙන්නේ.
0: ඒ වගේ මතක් කරනවා අපි රටම එකට වැඩසටහන ගැන මේ දවස්වල අපි කතා කරනවා. විශේෂම තරුණ පිරිස, ඒ වගේම අපේ වැඩිහිටියෝ මත්ද්‍රව්‍යවලට සෑහෙන බැහැ වෙලා තියෙන්නේ. ඉතින් දවසකට එකක් දෙකක් අනිවාර්යයෙන්ම මත්ද්‍රව්‍ය හා සම්බන්ධ සිදුවීමක් අහනවා දකිනවා තමයි ප්‍රවෘත්ති ප්‍රකාශ දැම්මත්, පත්‍රයක් බැලුවත්, සෝෂල් මීඩියා වලට ගියත් මේ කියන தත්ත්වය කවදද ඉවර කරන්නේ? හරි, ඒක ඉවර කරන්න. එහෙම නැත්නම් මේ කියන தත්ත්වයන් සියල්ල නිමා කළා රටේ මත්ද්‍රව්‍ය සම්බන්ධ නේද පවතින මේ ප්‍රශ්නකාරී தත්ත්වයන් ගැටළු කාර්යතත්වයන් වලට විසඳුම් හොයන්න පුළුවන්කමක් තියෙන අපිටමයි. අනේ වෙනුවෙන් තමයි රටම එකට ජාතික වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.
1: ඔබ ගන්න මේ තීරණය ඔයාගේ දරුවා වෙනුවෙන් වෙන්න පුළුවන්, සහෝදර සහෝදරිය වෙන්න පුළුවන්, නැත්නම් සැමියා බිරිඳ වෙනුවෙන් වෙන්න පුළුවන්, නැත්නම් අසල්වාසීන් වෙනුවෙන් වෙන්න පුළුවන්. මේ මොන තීරණයක් ගත්තත් ඒ හැම තීරණයක්ම රටේ අනාගතය වෙනුවෙන් බලපානවා කියන එක හොඳටම තේරුම් ගන්න ඕනේ. ඒ හින්දා තමයි 19:27 කියන නම්බෙකට කෝල් එකක් දෙන්න හැම කෙනෙක් දන්නවනම්, නැත්නම් ඔයා හැම කෙනෙක් නම් ටක් ගාලා කෝල් එකක් දෙන්න අනිවාර්යයෙන්ම මේ ගන්න තීරණේ රටේ අනාගතය වෙනුවෙන්.
0: විජය දිෂ්පාදන කැමරස්ස කරනවා. කවදත් අපි කියනවා ඔයා ඉන්නේ කුස්සියේ නම්, ඔයා ඉන්නේ අපි කියන කිචන් එකේ නම්, හරි ඔයාගේ අතින් හැදෙන කෑම ටික ගෙදරක සතුට, එහෙම නැත්නම් ඔයාගේ මේ ආයතනයට යන එන කෙනා, අපි කියන්නේ රෙස්ටුරන්ට් එකක් වගේ නන්නේ, පාරිභෝගිකයාගේ බඩගින්න නිවනවා විතරක් නෙවෙයි, එයාව සතුටු කරනවා, තෘප්තිමත් කරනවා. හරි, එහෙමනම් ඔයාකට යොදා ගන්න ඕනේ දේවල් හදන්න ඕනේ, කෑම වීම රස වෙන්න ඕනේ, ඒවට සෞඛ්‍ය සම්පන්න විදියට ඒකට සිද්ධ කරන්න ඕනේ.

0: එතකොට කෘතිම රසකාරක වර්ණක වගේ දේවල්ෙන් බැහැර වෙන්න ඕනේ. මේ කියන කාරණා ඔක්කොම එක ගත්තම වාඩි එක තැනකදී මතක් වෙනවා විජේ නිෂ්පාදන.
1: ඉතින් ගෙදර රසට කන්න ආස ඔයාට, වසවිසක් නැතුව කන්න ආස ඔයාට, ඔයා අදම තෝරගන්න ඕනේ විජේ නිෂ්පාදන. ළඟම තියෙන කඩේට යන්න නැත්නම් සුපර් මාකට් එකට යන්න නම බලලම ගන්න විජේ නිෂ්පාදන.
0: හරි, 7:28 වෙලාව. තව සින්දුවකට යමු. සින්දුවෙන් පස්සේ අපිට පුළුවන් කමක් තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට යන්න.

0: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න. ඉවත් වෙන
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට.
4: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
5: සැප්තැම්බර් 22 කීර්ති අභිහෙවික්‍රම ජාතික පාසල බොරවක
6: සම්ධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
7: පූර්ණ මාධ්‍ය මිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය තේරේකයා සුරේකිමු මගතොට මේ පැයි මොන්ම මතක් කිරීම සුරේකිමු මගතොට
8: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
7: සුපකවලක් පරිස්සමෙන් කිහිගෙන්න.
9: 7:34 ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊය දවසේ ලොතරැයි ප්‍රතිඵල ටික බලන්න සූදානම් වෙන්නේ. බලාගෙන බලාගෙන යමු මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ කියනවා දිනලා
8: ගන්න ටිකට් ටික අතට.
9: හරි, මෙන්න අංක ටික මං කියන්න ඉක්මනටම. ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊය දවසේ සුබ දවසක් ලොතරැයි දිනුම් මැද්ද කුම්භ ලග්නය අංක 43, අංක 59, අංක 65 ජය ලොතරැයි S අක්ෂරය අංක 0, අංක 2, අංක 6, අංක 3 අද සම්පත අංක 7, අංක 7, අංක 7, අංක 7, අංක 7, අංක 3, අංක 7, අංක 7, අංක 7 U
8: ලකි 7
9: හතේව තියෙනවා. ඔක්කොම හතේව එක අංක 3 එකක් තියෙන ඉච්චරයි. හඳහන ලොතරැයි කටක ලග්නය අංක 9, අංක 12, අංක 13, අංක 43 ධන නිධානය N අක්ෂරය අංක 16, අංක 52, අංක 57, අංක 61 මෙගා පව ගත්තනම් W අක්ෂරය, එවගේ ප්‍රසාද අංකය අංක 26, ජයග්‍රහය අංක 25, 26, 28 සහ 53 ගොවිසත ලොතරැයිය O අක්ෂරයත් එක්ක අංක 22, අංක 41, අංක 49, අංක 58 මහජන සම්පත ගත්තනම් U අක්ෂරයත් එක්ක අංක 3, අංක 8, අංක 3, අංක 7, අංක 7, අංක 7 ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ. වගේම අදත් රුපියල් 40ක් වියදම් කරන්න රටේ සංවර්ධන කාර්යයන්වලටත් දායක වෙමින් ඔයාට පුළුවන් ඔයාගේ ජයග්‍රහණය ලබා ගන්න.
8: ලක්ෂපතියන් කෝටිපතියන් බිහි කරනවා වගේම ඔයා දන්නවද ඔයා වියදම් කරන මේ පොංචි රුපියල් 40න් ඔයා දැනුවත් හෝ නොදැනුවත් රටේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙනවා කියලා. එතකොට රණවිරු සේවා අරමුදල, ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවා ගණනාවක් පවත්වාගෙන යන්න ඔයා හිතන්නවත් නැති විදියට මේ පොංචි රුපියල් 40 ලොකු දායකත්වයක් ලබා දෙනවා.
9: ඒ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ. ඉතින් අද ටිකට් එකක් ගන්න. ඒ වගේම ක්‍රිමිරාජ නිෂ්පාදනය ගැන මතක් කරනවා. වසර 77ක විශ්වාසය, වසර 77ක් කියලා කියන්නේ නේ.
8: ලේසි පහසු නැහැ.
9: ඔව්, එතකොට ගන්න පුළුවන් ප්‍රොඩක්ට් ගොඩක් තියෙනවා.
8: ඔව්, මේ ප්‍රොඩක්ට් එක තමයි තියෙන්නේ. වැල් මේ පැණිය, එතකොට ක්‍රිමිරාජ පෙයාව, ක්‍රිමිරාජ සඳුන් පැණිය, නාගරාජ තෛලය, මුඛසෝදන, කුරුලෑසුවය, එතකොට සර්වේශාදී තෛලය, මෙන්න මේ කියන ඕනම නිෂ්පාදනයක් ඔයාලට ගන්න පුළුවන් ඕනම ලෙඩකට. ගෙදර තියාගන්න ඕනේ මේ දවස්වල ක්‍රිමිරාජ වෙද මහත්තයාව.

0: ගෙන්නගත්තේ මේක අහනවා ඉස්සර මම කාව්‍යගේ
1: අනුරාධපුර ඉඳන් කොළඹ ඇවිල්ලා ඔබ දිගෙන ගත්තේ
0: ඉගෙන ගත්තේ කියලා එහේ යාගේ මේ යාළු එහෙම අහනවලු යාගේ කාලේ බෝයි බෝයිස් ෆ්‍රෙන්ඩ්ලා එහෙම බෝයිස් ෆ්‍රෙන්ඩ්ස්ලා
1: ඒ කාලේ
0: කෙනෙක්ගේ ජීවත් වෙන වටපිටාව එක පාරට වෙනස් වුණොත් එයාට නිකන් උදාහරණයක් මෙහෙම එකක් මූදේ ඉන්න මාළුවෙක් ගෙනල්ලා ඔයා ට්‍රයි කරලා තියෙනවද ගෙදර සාමාන්‍ය වීදුරු ටැංකියක දාලා ඇති කරන්න?
1: ඔව්
0: මම ට්‍රයි කරලා තියෙනවා. වැඩි මුණොත් වරුවක් ජීවත් වෙයි.
1: ඔව්
0: මොකද එයාට හුරු නෑ ඒ පරිසරය. මූදු වතුර ගෙනල්ලා දාලා තිබ්බත් මෑන් ඉන්නේ අවුලේ.
1: ඔව්
0: මොකද ඒක එයාගේ පරිසරය නෙවෙයි. මූදු වතුර දාලා බැරි වෙලා හරි පණ ටික ගැට ගහගෙන හිටියොත් දවසක් දෙකක් මොකක් හරි කරගන්න පුළුවන් නේ. එකපාරට අනුගත වෙන්න බෑ කාට වුණත්.
1: ඒකත්
0: දැන් මේ අපි ජීවත් වෙන වටපිටාව ඇතුලේ අපිට එහෙම සමහර ඒවා තියෙනවා එකපාරට අනුගත වෙන්න බැරි ඒවා.
1: ඒක කාලයක් යනවා.
0: ඊ වන්දක පොලිස් නිලධාරියෙක් කියනවා වාහනේ පිටිපස්සේ සීට් එකේ මීට පස්සේ 3 දෙනෙක් යන්න බෑ.
1: ඔව්
0: යනවනම් 3 දෙනාටම සීට් බෙල්ට් තියෙන්න ඕනේ කියලා.
1: මැද එක්කෙනාට මොනහරි ඒ මැද එක්කෙනෙක් ගියොත් එහෙම යාට දඩ ගහනවා
0: කියලා. ගොඩක් වාහනවල සීට් බෙල්ට් දෙකයි තියෙන්නේ. එහෙම තියෙන වාහනවල අයිතිකාර මහත්තුරු ඉන්නට අත් දෙක තියාගෙන. ඈ
1: එතකොට අපේ අනිත් මිනිස්සු කොහෙද දාගෙන යන්නේ?
0: ඈ අර වොයිස් කට් එක තියෙනවා ඒ පොලිසිය මහත්තයා. මෙහෙමයි ඒ පොලිසිය මහත්තයා කියන්නේ අපේ ආරක්ෂාව ගැන තමයි. ඒ වුණාට මේ සමහර ඒවා තියෙනවා නේද අපිට
1: ප්‍රායෝගික නැහැ නේද?
0: ප්‍රායෝගික නැහැ කියලා අපි බැනුම් ගහන්න ඕනේ නැහනේ. පොලිසිය බණී අපිට ඊට පස්සේ ඕගොල්ලෝ කියන්න ඕනේ අපිට සපෝට් කරන එක
1: නේ.
0: නෑ ඕගොල්ලන්ට සපෝට් කරන්න ඕනේ රටේ නීතිය ඔක්කොම හරි. ඒත් මේක එක පාරට නිකන් දාපු ගමන් මේක කියලා බානු කමෙන්ට්ස්.
1: ඕ
0: කමෙන්ට්ස් කියවන්න එපා කියලා මං ෂෙයා කරන්න ඉන්නේ කමෙන්ට්ස් කියවන්න එපා කියලා. හරි. ඒ කියන්නේ දැන් මට මතකයි ඩ්‍රයිවර් මහත්තයාට ෂර්ට් එක අඳනකොට ආපු විරෝධය. අර යුනිෆෝම්
1: එක.
0: මේ අමුතු නීති වෙව්ව පුළුවන්ද? බුලත්තර කණ එක තහනම් කරනකොට ආපු නීති.
1: ඔව්.
0: මතක ඇති.
1: ඔව්.
0: බුලත්තරට ආපු විරෝධය.
1: ඔව්.
0: සංස්කෘතිය මේක. බුලත් එක්ක බැඳුණු අපේ බත බුලත හරි. ඔක්කොම හරි.
1: හරි හරි.
0: හරි සංවේදී කාරණානේ මේ.
1: තැනතර ගෙල ගහපු තමයි අවුල.
0: ඔව්. ඊට පස්සේ ආඩ මතක නම් එක තව එකක් ආවා. කාර්යාල සේවක සේවිකා සේවිකාවන්ට විශේෂයෙන් සාරියක වෙනුවට ගුරුවරුන්ට මතක කොහමද ආපු ඔය ගුරු සංගම් මෙහෙම පාරෙම හිටියේ
1: පාරේ දවස්වල
0: ජෝසප් ස්ටාලින් මහත්තයලා
1: ඉස්කෝලේ වැඩක් තිබ්බේවල
0: ඒගොල්ලෝ ගොඩක් වෙලාට පාරේනේ
1: හිටියේ.
0: එතකොට ඊට පස්සේ මේ තව හිටියා එම තව ගුරු සංගම හිටියා. ඊට පස්සේ තව එහෙම එක පාරට වෙනස් කරන්න හදන ඒවා ෆින්ගර් ප්‍රින්ට් එක ඒකත් තාවනේ රජයාතන වලට හැම එකටම ෆින්ගර් ප්‍රින්ට්
1: ආයි
0: ඒකටත් තාව. ඊට පස්සේ එක පාරට අනුගත වෙන්න බෑ. ඔය ඕක අරකට ඒ වගේ මේ කාබනික පොහොර ප්‍රශ්නේ නේද රසායනික පොහොර ප්‍රශ්නේ.
1: ඔව්
0: ඒකෙන් ලොක් කර ගෙදරම යන්න
1: ඕන
0: ඒ වගේ තියෙනවා. ඒ කියන්නේ එක පාරට අපේ රටේ මිනිස්සු අපේ රටේ නෙමෙයි මොන රටකවත් ඔය විනයවත් කිරීම කියන එක අවසානේ ගත්තම ඔය ඔක්කෝ ඇතුලේ තියෙන මිනිස්සු කෑමෙන් බීමෙන් විනය ගරුක කරන එක ඈ ඒ යම් විනයක් හදන එක. හැබැයි එකපාරට කරන්න බෑ. මොකද අපිට එහෙම විනය කියන එකට අපි ඔළුව ලෑස්තිනේ.
1: අර ඉපදෙනකොට අරංගාම දේවල් ටිකක් තියෙනවනේ
0: ආයතන. ඔව් අන්න ඒකයි ආයතන. එක අලුත් මහ බොස් කෙනෙක් කියනවා කියන්නේ එයා ඇවිල්ලා කියනවා උදේ 8ට ඔන් එක දාන්න ඕනේ. 8යි 10 බෑ 8යි 5 බෑ.
1: ඔව් 7:59ත් බෑ.
0: ඔව් ඩිවිෂන් වලට අනවශ්‍ය වෙලාවල් වල මාරු වෙන්න බෑ. කැන්ටින් එකේ ඉන්න ඕනේ විනාඩි 10යි. ගෙදර ඒව මෙහෙ කරන්න බෑ ඇවිල්ලා. පෑනක් ගත්තත් ඒක පොතේ ලියන්න ඕනේ.
1: ඔව් වෙලාවට ඕෆ් වෙලා යන්න බෑ.
0: ටික වෙලාවක් ටික කාලයක් මේක අහගෙන ඉන්නකොට සතියක් දෙකක් ඉන්නකොට ආයතන ඇතුළේ එනවා කැරල්ලක් වගේක් හැදෙනවා.
1: සතියක් දෙකක් මෙයයිද නෑ දවස් දෙක තුනේ ගන්න
0: ඕනේ. මේක හරියන්නේ නෑ. මේක අපේ නිදහස සීමා කිරිල්ල. මෑන්ව ගෙදර යවමු. ගාමු පෙස්සන්.
1: ඔව් මේක කරන්න බෑ.
0: මෑන්ස්ටර් අපි එපා කරමු. නේ?
1: නැත්තම් යාව ගෙදර යවන්න කියමු නැත්තම් අපි යනවා කියලා කියමු.
0: ඔව් අපි වැඩ කරන්නේ අපි මෙහෙම කරමු. අපි අකුරට වැඩ කරමු. හරි. උඹ එන්නේ අපිට එහෙම කරන්න. අපි කරන්නම්කෝ. හරි. එහෙම ඉන්නවා. ඒ නිසා මේ ඔය මේ ආසන පටිකතායි අපි මෙච්චර දුර ගියේ. අමාරු වෙයි මුල් කාලේ. හැබැයි කරමු. බස් වල කෑලි ගලවන එක මතකනේ. බීට් සයිලන්සර් මතකනේ.
1: ඔව්.
0: ඈ ඊට පස්සේ තන තන සිගරට් බොන එක කොහමද? මීට අවුරුදු 6 7කට කලින්. තන තන සිගරට් බොන එක නැවතුනේ.
1: දැන්
0: බොනවා නම් බොන්නේ තාම සීමිත පිරිසන්නේ.
1: ඔව්.
0: ඒ කියන්නේ අර තමන් මෝඩෙක් වගේ ලෝකේ දැක්කට කමන්නේ නැහැ කියලා හිතන
1: 2ක් 3ක් වගේ තමයි දැන් ඉන්නේ.
0: අන්න ඒ වගේ. අන්න ඒ වගේ. ඉතින් අර එහෙම දේව ඔය කොළඹ ලස්සනට තියාගන්න ඒවා. තමන්ගේ නගරය ලස්සන තියාගන්න ඒවා. එකපාරට හුරු නැති වෙන්න පුළුවන්. මේ කොහොම හරි කරමු අමාරුවෙන් හරි. තුන්වෙනි ෂීට් බෙල්ට් එක කොහොම හරි දාගමු. නේ? සමහරු ඉන්නවා ෂීට් බෙල්ට් දෙකක් දාලා තුන්දෙනෙකුට දානවා. ඔය ඇඳුවා වගේ නෙමෙයි කොහේ හරි කියලා වැදිච්ච වෙලාවට. ඔය මැද ඉන්න එක්කෙනා වින් ස්ක්‍රීන් එකෙන් එළියට එන්නේ. ඉස්සරහට කඩාගෙන.
1: ඔව්.
0: ඒ නිසා පරිස්සමයි. මොකද මේ මාර්ග ආරක්ෂාව ගැන අපි නිරන්තරයෙන් කතා කරන නාලිකාවක් විදියට එතෙන්දි ටේක් යා වැඩසටහන අදත් ක්‍රියාත්මකයි. ඉතින් රටේම නේද ජනතාවගේ ජීවිත පරිස්සම් කිරීම උදෙසා ITN අපි මේ ටේක් යා වැඩසටහන ක්‍රියාත්මක කරා. වෙලා බලලා සින්දුවක් දාලෙමුද?
1: හා උදේ 7 විනාඩි 47යි දැන්.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්න කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උඩත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලඛන මොඩින් ඉස්සල්.
4: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 307ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තවදුරටත් අපට සිහිනයක් නොවේ.
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරීකන් ලද දැන්වීමකි.
7: 7:53 වෙලාව. මේ අපි කියන්නේ
8: මොකද?
7: අද මේ පත්‍රය දැක්ක බැලුවනේ වෙලාව තිබෙන අද පාස්කු එකේ තීරණේ නෝ පාස්කු ප්‍රහාරය. ඊට පස්සේ අද 22 සම්බන්ධ අධිකරණ තීන්දුවේ මොකක් හරි නේද? 22 ගැන තීන්දුවෙන් පසු අද කොළඹදී විරෝධතාවයකුත් තියෙනවා. ඊට පස්සේ අද දවස ගැන මම මතක් කරන්න අද පත්‍රවල මුල් පිටු අපි බලුවානේ, මට හුණ මේකලා කියනවා. ඊට පස්සේ අද දවස තවම නා
8: අද දවස
7: සැප්තැම්බර් 22 අද මොකද්ද අද දවසේ විශේෂත්වය කියලා මේ පොඩ්ඩක් හොයලා බලන්න. පොඩ්ඩක් නිකන් එහෙමෙහෙ මේනෝඩ හොයලා බල. අමේ තියෙන්නේ. හරි. මේක තමයි මම හෙව්වේ. එතකොට ගවන්නේ. අපි මෙහෙම කරමු, තව පොඩ්ඩකින් ගමු.
8: හා? එන අපි වෙන මොන හරි කියමුද?
7: නෑ, අපි අනුග්‍රහකෙ මතක කරලා ඊළඟ පැයට යන්න ඕනේ. ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධව නේද
8: කතා කරන්න ඕනේ.
7: ඔව්, නිදහස් අධ්‍යාපනය අද දවස ඉතාම සුවිශේෂී දවසක්. ඒ ගැන අපි කතා කරන්නම්. ඔබ දන්නවා මේ CWW නේ,
8: කන්නංගර
7: මහත්තයා, ආචාර්ය ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නංගර. ඉතින් ඒ නාමය අපිට අමතක කරන්න බෑනේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනකොට.
8: ඔව්.
7: ඉතින් එතුමා හා බැඳුණු විශේෂ කාරණාවක් ගැන අපි ඊළඟට කතා කරන්න. අද දවසත් එක මේක සම්බන්ධයි. 7:54 වෙලාව ලෙන්ස්ටෙක් අයි කියා හොස්පිටල් ගැන මතක් කරන්න. ඔයාගේ S2 පරිස්සම් කරන්න පාර දෙන්න ලෙන්ස්ටෙක් එකට.
8: ඔව්, මොකද S2 කියලා කියන්නේ අපේ ජීවිතේ වටිනාම තෑග්ගක්නේ, අපිට හම්බෙච්ච වටිනම තෑග්ගක්. ඉතින් ඒ හින්දා ඇස්වල සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වෙන්න කියන්නේ වෙනවා කියලා කියන්නේ ඔයා ගන්න හොඳම තීරණයක්. ඔයාගේ විතරක් නෙවෙයි, ඔයාගේ ආදරණීයන් හැමෝගෙම ඇස් ගැන අවධානයෙන් ඉන්න ඕනේ. පෙනීමේ හරි නැත්නම් මොනවාම හරි ඇස්වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා අදම මේ ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන ගලන්ට කියන්න ඕනේ. 0706 478 478, 0112 785 850. මෙතනට ගියාම ඔයාට පුළුවන් ග්ලූකෝමා සායන, ලමාක්ෂ සායන, ඇස් කන්නාඩි සේවා, බාහිර රෝගියංශ, දියවැඩිය සායන වගේම ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්. මෙන්න මේ හැම සේවාවක්ම මෙතන එකම වහලක් යටින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේගොල්ලන්ගේ සේවය හරිම සුහදශීලී. ඕනම ගැටලුවක් ඇස්සල තියෙන ඕනම ගැටලුවක් ඒගොල්ලන් එක්ක කතා කරගන්න පුළුවන්. රජය අනුමත ආයතනයක් හින්දා බය වෙන්න දෙයක් නැහැ. ඇස් දෙක වගේ පරිස්සම් කරන තැනක් තමයි මේ ලෙන්ස්ටෙක් අයි කියා හොස්පිටල් එක කියලා කියන්නේ.
7: ඒ වගේ මතක් කරනවා පැලවත නිෂ්පාදන ගැන, කිරිවීදුරුවක රස බලනකොට ලාංකීය අභිමානය ගැන අපි කිව්ව මතක් කරන්න කියලා. ඉතින් ඒ කියන්නේ වාට මේක ගන්නකොට මතක් වෙන්න ඕනේ පැලවත කියන ලංකාවේ අපේ කිරිගොවීන්ගේ නේද? දාඩිය මාංශය මේ සල්ලි කළා විතරක් නෙමෙයි අපිට අපි හිතනවා, අපි දන්නවා ගුණාත්මක බව පැත්ත ගැන ප්‍රොඩක්ට් එකක් ගැන හිතනකොටනේ. ඉතින් ඒ ඔක්කොම ගැන මතක් කරන්න ඕනේ. මොකද පැලවත කියන්නේ කාලයක් තිස්සේ ලංකාවේ මාකට් එකේ තිබ්බ ලොකු අඩුවක් පුරවපු තැනක්. 7:56 වෙලාව අපි ඊළඟ පැයට යන්න හදන්නේ. මේ පැයට යන්න කලින් මතක් කරනවා අපි ඩීප් ටෙක් සෝලා ගැනත් සෝලා පද්ධතියක අවශ්‍යතාවයේ තියෙන ඕනම කෙනෙකුට ඩීප් ටෙක් ගැන අපෙන් අහන්න අපි කියන්නම්. හැබැයි තව ටිකක් කතා කරනවා දැන් නෙමෙයි ඊළඟ පැය මුලදී.

0: පහර ලංකාවටම ලක්න පෙරනෝවරු
1: උදෑසන විනාඩි දෙකයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ෆේස්බුක් එක ලෝකෙට අනුන්නා දුන්නේ කවුද කියලා දන්නවා වුණාට, ටික්ටොක් එකේ නිර්මාතෘ කවුද කියලා දන්නවා වුණාට, සමහරට ස්මාර්ට් ෆෝන් එක කාටද කවුද අනුන්නා දුන්නේ කියලා දන්නවා වුණාට නේද?
1: ඔව්.
0: සමහර කෙනෙකුට මේ වෙලාවේ මේ මතකයට එන්නේ නැතුව ඇති නිදහස් අධ්‍යාපනයේ පියා. කාරි නෑ කාරි නෑ.
1: නිකමටවත් මතක් වෙන්නේ නෑ ඒවා.
0: ඒ කියන්නේ ඔය 80 දශකයේ විතර වෙනකන් අයිට ප්‍රශ්නයක් නෑ. 90ත් අවුලක් නැති වෙන්න පුළුවන්. එතනින් පස්සේ ආයට මේව චරිත නෙවෙයි.
1: දන්නේ නැත්.
0: අනගාരിക ධර්ම පාලතුමා චරිතයක් නෙවෙයි. අපි හිතමුකෝ තව එතනින් එහාට ගියාම ඈතට ගියාම වීර පුරංගප්පු චරිතද කියලා හෙව්ව මම දැක්ක සෝෂල් මීඩියාල එක කාලෙක ගියා. චරිතද මේවා. නේ චරිතද නේ මද්දුම වණ්ඩාර චරිතයක් දානේ. ඊට පස්සේ අර රණවිරු අර අටපාස් කතාව ඒ වගේ.
1: ඔව්.
0: ඒ වගේ කීක තැන්වල අපිට තියෙනවා අපි අපි වීරත්වයෙන් සැලකිය යුතු කෙනා නෙවෙයි වීරත්වයෙන්
1: සැලකන්නේ.
0: දැන් ඔය CWW කන්නංගර මහත්තයා නොහිටින්න සමහර විට අපේ රටේ මේ නිදහස් අධ්‍යාපනය කියන එක අපිට නේද අදටත් හීනයක් වෙන්න තිබුණා. අඩර කියන්න පුළුවන් නෑ ඒක වෙන කවුරු හරි කරයි කිය. දැන් මෙතුමානේ මේකට නායකත්වය දුන්නේ.
1: දුන්නේ.
0: ආචාර්ය ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නංගර. හැමදාම වර්තමාන අනාගත ලාංකික ජනතාව අතීතයේ ඉඳලම ගත්තත් සිහිපත් කරන නේද? ලංකා ඉතිහාසයේ පවත්නා තාක් අමරණීයව වැජබෙන නමක් ප්‍රබලතම නමක්. දැන් අධ්‍යාපන ශාස්ත්‍රයේ හුවෙන විවිධ තැන් තියෙනවනේ නේ. ඒ කියන්නේ අපි කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා අපි එන්නේ නොමිලේ අධ්‍යාපන රටාවක් නෙන්නේ ලංකාවේ.
1: ඔව්.
0: එතකොට මේ කියන නිදහස් අධ්‍යාපනය කියන එකේ පියා විදියට තමයි අපි එතුමාව හඳුන්වන්නේ.
1: ඒ කියන්නේ මේ පෞලේ ආර්ථිකය තත්ත්වය සලකන්නේ නැතුව අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව ලබා දුන්නේ මෙතුමා.
0: කොච්චරම අලුත් දේවල් සිද්ධ වුණත් කොපමණ වෙනස්කම් කළත් නේද? අපේ රටේ අධ්‍යාපනය පොදු ජනතාවට ලැබෙන්න ඕනේ ඒ ලැබිය යුතු මූලිකම දේවල් ටික මේ වෙනකොට ලැබිලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම උසස් අධ්‍යාපන ආයතන විදියට ඒ කාලේ හැඳින්නුවේ ඉංග්‍රීසි පාසලකට තමයි ගොඩක් වෙලාවට.
1: ඔව්.
0: ඒ කාලේ කියන්නේ ඔය අපි මේ කතා කරන කාලේ කියලා කොහොමද දන්නවා 1948 පස්සේ. ආ එහෙම නැත්තම් මෙතුමා ජීවත්ව සිටියේදී ඔය ගත්තොත් 1930 ගණන් වල ඉඳලා උනත් ගන්න පුළුවන්. හරි. කොහොම හරි ඇයි අපි මෙතුමාව සමරන්න ඕනේ? ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනය අපිට උරුම කරලා දෙන්න මෙතුමා ගත්ත උත්සාහය. මධ්‍ය මහා විද්‍යාල පිහිටුවීම නිදහස් අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලයක්. දැන් මධ්‍ය මහා විද්‍යාල කොච්චර තියෙනවද
1: ලංකාවේ?
0: එතකොට දැන් අද මධ්‍ය මහා විද්‍යාලයක් ලබාගෙන තියෙන දියුණුව ගැන කවුරු දන්නව? අවුරුදු 100කට වැඩි දීප්තිමත් ඉතිහාසයක් තියෙනවා. මොකද අගනුවර උසස්ම විදුහල් නේද? පරදවන තරම් උසස් දියුණුවකට මේ මධ්‍යමහා විද්‍යාල අද වෙනකොට පත් වෙලා තියෙනවා.
1: ඔව්.
0: ඊට පස්සේ නව ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇති කිරීමේ පුරෝගාමියා වෙන්නේ මෙතුමා. අධ්‍යාපනයේ නොමිලේ ලැබුණු පමණින් නගරයේ විදුහලකට එන්න බෑ. සරසවිදියකට යන්න බෑ. හරි? මෙන්න මේ කියන ක්‍රමවේද ඇති කිරීමේ පුරෝගාමියා වෙන්නෙත් මෙතුමා. ඊට පස්සේ අධ්‍යාපන මාධ්‍ය සියබසට හැරවීම. ඒ කියන්නේ අධ්‍යාපනයේ නොමිලේ දුන්නත් කොච්චර ප්‍රමාණයකට ශිෂ්‍යත්ව සංඛ්‍යාව වැඩි කළත් විදේශීය භාෂාවක් අධ්‍යාපන මාධ්‍ය වෙලා තියෙන තාක් නේද සමාජයේ එහෙම ප්‍රගතියක් ප්‍රශස්ත මට්ටමක නෑ කියලා කවුරු හරි කියලා තිබුණා නම් අන්න ඒ කියන කාරණා ටික මෙතුමා වෙනස් කරලා
1: තියෙනවා.
0: මෙතුමාගේ ජීවිතයේ තාම සුවිශේෂ තැන් තියෙනවා. මේ අපි එකක් දෙකක් ඔබට මතක් කරේ ලංකාවේ පාසල් අධ්‍යාපනය සම්බන්ධවනේ. ඔය 1945 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා තමයි ලංකාව සියලු පාසල්වල ප්‍රාථමික පන්තිවල අධ්‍යාපන මාධ්‍ය සියබසින් කරන්න ඕනේ කියන උපදෙස් ලැබෙන්නේ. වැඩසටහන ආරම්භ
1: වෙන්නේ.
0: කොමාරි මෙතුමා ඉන්දුනීසියාවේ ලංකා තානාපති ධුරයේ පවා දරලා තියෙන පළාත් පාලන ඇමති පදවිය දරලා තියෙන ඉතින් රටේ නමගිය චරිතයක් මතක තබා ගන්න ඔබ හොඳින් මතක තබා ගත යුතුයි CW කන්නංගර කන්නංගර කියන නාමය.
1: හොයන්න පුළුවන්. හොයාගෙන කියවන්න මෙතුම මොනාද මේ ඊට වඩා තියෙනවා විස්තර.
0: පුංචි වෙලාවක් ඇතුළේ අපි එතුමා මතක් කරේ අපි අද වචනයක් අකුරක් හරි කතා කරන්නේ නිදහස් අධ්‍යාපනයේ නිසානේ. ඉතින් අපිව මේ කියන දැන් ඔය වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ගණකාධිකාරවරයෙක්, ඊට පස්සේ අපි ගත්තොත් ඔය විවිධ මොන මොන තරාතිරම හිටියත් අට පාස් හරි කමන්නේ නේද? වැඩ තුන පාස්, එහෙම නැත්නම් ඉස්කෝලේ 6ට විතරයි ගියේ කියලා කියන අයින් ගොඩක් වැඩි හිටියෝ. ඒ හැමෝගම නේද අකුරක් හරි ඉගෙන ගන්න කොට මෙතුමා බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. අපි අලුත් පැයක ඉන්නේ. මේ පැයට අපි එනකොට අපිත් එක්ක ඩීප් ටෙක් සෝලා, අපි ඔබට කිව්වා සෝලා පද්ධතියක අවශ්‍යතාවය කියලා කියනකොටම ඩීප් ටෙක් තමයි අපිට මතක් වෙන්නේ. ඩීප් ටෙක් වෝටර් පම්ප් එක ගැන කතා කරමු.
1: හරි, කතා කරමු. ඒගොල්ලෝ ඔයා ඉන්න තැනට එනවා. හරිද? ඊට පස්සේ ඔයා ජලය ලබා ගන්න ඕනේ ගැඹුර. එතකොට දවසකට ඔයාට කොච්චර ජලය ඕනේ වෙනවද? මේ හැම දෙයක්ම අඳුරගෙන ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන ටීපල් පම්ප් සිස්ටම් එකක් තෝරගන්නත් ඔයාට උදව් වෙනවා. ඊට පස්සේ තෝරගන්න තැන ඉඳන් ඒක සව කිරීම දක්වා අවශ්‍ය කරන හැම තාක්ෂණික සහායක්ම ඔවුන්ගෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා වේලි කාලේ ආවට පස්සේ ජලය ගැන කරදර වෙන්න එපා. අද ගන්න නිවැරදි තීරණේ හින්දා හෙට ඔයාගේ නිවසට, වගාවට, ව්‍යාපාරයට මේ තීරණය ලොකු ශක්තියක් වෙයි. ඉතින් ඒ හින්දා දැම්මම කතා කරන්න 077 777 73 74ට 077 777 73 74.
0: හරි, අපි සින්දුවකට යන් 8:11 වෙලාව.

0: උදෑසන 8:20යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් ඈ කිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: ඇයිනා කියන්නේ කොතේ ගැලපෙනා කියන එකනේ.
4: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
3: කොහොමද බෙරි වෙලා?
4: බෙරි වෙලා විතරක් නෙවෙයි මේ. ඇලිලා.
3: තුමනි මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කීරි මාළු කරී.
2: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
5: අත්තම්නේ මේ දෙක නම් හොඳට පෑහෙනවනේ.
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
6: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
7: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
8: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
7: උඩ වතුර රැඳෙන්නෙත් නැති, දියසැල බැඳෙන්නෙත් නැති.
8: රයිනෝ ප්‍රීමියර්.
7: එතකොට යට මැටි කෝටින් එක තියෙන.
8: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩි කල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි. කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
9: සේවන ප්‍රාදාන අභිමානයයි රයිනෝ.
10: ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සීලින් ෂීට්.
11: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ඒයම් පුදුම සතුරගන්නේ මායි සමිතු හිටියේ.
1: මොකද්ද?
0: ඊයේ. ඊයේ මායි සමිතුයි පුදුම සතුරගින්න හිටියේ.
1: මොකද අගේ ටෝන් එක වෙනස්.
0: අද උදේ එහෙම තමයි ඉන්න තිබ්බේ තමයි. හරි. Good morning. හතයි විනාඩි 3යි. එහෙම තමයි මම එන්න හිටියේ.
1: ඔයාට හොඳට පුළුවන් ඒකනේ.
0: පුළුවන් කියන්නේ ඉතින් අපි මේවා මේ පුරුදු වෙන්න කරන්නේ නැහැ. හා? එහෙම ආවනම් මෙලහට කන්සෝල් එක උඩ වැටිලා. ඊ අපේ කට්ටිය කොහොමත් ඉතින් ඔය එන්ජොයි කරන එකේ සීමාව දන්නවනේ.
1: ඔව්.
0: සමහරු පාටියක් කියලා ගියාන් ඔක්කොම ඉවරයි. පාටිය කියවගම බෝතලේ ඉස්සර කරගෙන.
1: ආ.
0: නේ?
1: ඔව්.
0: ආෆ්ටර් පාටි අපි ආෆ්ටර් පාටියක් දැම්මා.
1: හ්ම්.
0: ඒක සාමාන්‍ය

0: සූට් නෑ.
1: කෑම එහෙම පොඩ්ඩක් නේද? බුෆේ එකේම ක්ලෝස් කරලා ඒයි මම මනවල්නේ මා මරයි.
0: සල්ලි දෙලත් කන්නේ
1: නේද? එතකොට පටි රෝල් නේ. හරි.
0: පරම්පරාව ඇදලා ගත්තා.
1: ඔව් පරම්පරාවෙම සායම ඉවරයි. සමහර ඉන්නවනේ පාටි වල හොඳට එනවා මේ අපේ මාමා මෙයා අහවලා මෙයා හවල් තැන රැඩ වැඩ කරන්නේ මෙයා තමයි මේ මා ඔක්කොම
0: කියන අර දොරෙන් ඇතුල් වෙද්දිම එනවනේ එහෙන ගැම්මකින්
1: වගේ ගැම්මෙන් ඉන්නේ ඊට පස්සේ හවස් වෙනකොට ටික ටික නේද
0: බඩ ගාගෙන යන්නේ
1: ඔව් දාඩිය දාලා රත් වෙලා ආ එනකොට බඩ ගාගෙන අර මාමද උඹලාගේ මාමද කියලා අනිත් පැත්තක හන්නිට තියෙනවා රයිට් හරි ඕනම කෙනෙක්ගේ ලිමිට් එකක් තියෙන ඕනම දෙයක විෂමද්‍රව්‍ය කියලා කියන්නේ රටම වෙලාගත්ත නේද? තාම භයානක අනතුරක්.
0: රක්කුසෙක්.
1: මේ අරක්කු වීදුරුවයි සිගරට් එකයි ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. හරි. එහෙමයි කියලා අරක්කුයි සිගරටුයි බොන්න කියන එකත් නෙමෙයි.
0: ඒවත් විසයි. ඊට වඩා විස දෙයක් ගැන තමයි මේ කතා කරන්නේ.
1: දැන් අරක්කුයි සිගරටුයි නවත්තන්න ඕන නම් බාරේ අරක්කුයි ගොනේ නවත්ත තැහැකින්.
0: ඒකනේ.
1: ගවර්න්මන්ට් එකකට. ඒක කරන්නත් බෑ එකින්. හොඳ ඉන්කම් එකක් කෙනා ඒක කරන්න බෑ. අපි උග දවසක් එකකින් එක කියලා තියෙනවා. මේ ඔය සුරාබතු කියන එකේ ආදායම සහ ටුබකෝ එකේ රාණ්ඩුවකට එන ගාන ඒක ඒක වෙන කතාව මේ කියන්නේ විෂමද්‍රව්‍ය කියන්නේ හෙරොයින් අයිස් කුඩු නේද කුඩු කියලා ගම ඔක්කොම කුඩු තමයි හරි එතකොට මේකෙන් ගැලවෙන්න බැහැ වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ජාවාරම් කරන කෙනෙක් වෙන්න පුළුවන් කොහොමද ඒක කරන්නේ
0: 19:27 කියන නම්බරයකට කෝල් එකක් ගන්න. හරිම පුංචි දෙයක් කරන්න තියෙන්නේ. විශේෂම දේ තමයි ඔයා කවුරු හරි ගැන හැම තොරතුරක් දෙනවා නම් මතක තියාගන්න. ඔයාගේ තොරතුරු වල රහස්‍යභාවය 100%ක්ම සුරකින්නවා. ඒ හින්දා තොරතුරු දෙන්න බය වෙන්න එපා. ටග් ගාලා ගන්න 19:27 කෝල් එකක්. මේ ඔයා ගන්න කෝල් එකේ අරමුණ වෙන්න ඕනේ අපේ පවුල, අපේ දරුවෝ, අපේ සමාජය, අපේ රටේ අනාගතයේ සුබ සිද්ධිය. හරියටට අරගෙන යන්න. ඉතින් ඒ හින්දා හිතන්න එපා 19:27 කෝල් එකක් දෙන්න. මොකද මේ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ වාගේ සහෝදර සහෝදර වෙන්න පුළුවන් ආදරය කරන කෙනා වෙන්න පුළුවන් අසල්වාසියෙක් වෙන්න පුළුවන් මේ ඕනම කෙනෙක් අපි ඒගොල්ලන්ට හැදෙන්න අතහිත දෙන්න ඕනේ ඒගොල්ලන්ගේ හීන වලට යන්න ශක්තියක් දෙන්න ඕනේ ක්‍රීඩාවට සංගීතයට අධ්‍යාපනයට වගේම යහපත් ජීවන රටාවකට ඕන දිටමත් කරන්න ඕනේ ඒ හින්දා 19:27 කෝල් එකක් දෙන්න.
1: ඒ වගේම මතක් කරනවා මේ වෙලාවෙම අපේ ටේකියා කණ්ඩායම අද නේද අදත් ලංකාවේ කොහේ හරි තැනක වැඩක් කරනවානේ දකුණු පළාත කේන්ද්‍ර කරගෙන තමයි මේ දවස්වල ඉන්නේ ඊ අපිට අකුරස්සේ ගොඩපිටියේදී හම්බුණා නේ ඉතින් අද තව තැනකදී හම්බ වෙනවා අයවට හරි අපි බලමු අද කොහෙද ඉන්නේ කියලා 8:26 දැන් වෙලාව

0: ආයේ තියෙන වෙලාව පොඩක් බලලා ඉන්න ඉක්මනට ගිහිල්ල.
1: වෙයි කියන්නේද මං වෙලාව එනවා. 8 විනාඩි 34යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මම දැක්ක පොඩි දැන්වීමක් ගහලා තිනවා ටිකක් ආකර්ෂණීය එකක් ඒක
2: මොකද
1: මේක ගහලා තින්නේ මෝටර් සයිකල් හදන ගරාජ් එක වගේ මම දැක්කේ මෝටර් සයිකල් එක හයියෙන් යාම උබලගේ හැකියාවක් නෙවෙයි ඒක ඒ බයික් එක හදපු කම්පැනි එකේ හැකියාවක් ඒ නිසා උබල හැමින් ඵලයක්
2: ප්ලීස් හෙවිං යන්න
1: වාහන හයියෙන් යන්න 180ට 200ට නේ පැයට කිලෝමීටර් 300ට යන එක ඒ කම්පැනිය ඒගොල්ලන්ගේ හැකියාව පෙන්වන්න කරපු එක.
2: ඔව්.
1: මේකේ මෙන්න මෙහෙම යන්න පුළුවන් කියලා. නේ?
2: එහෙම කියලා ඔගොල්ලෝ යන්න එපා.
1: ඒක ඔයාගේ හැකියාව පෙන්වන්න නෙමෙයි ඒකට දාලා
2: තියෙන්නේ.
1: ඔව්. ඒගොල්ලන්ගේ කම්පැනි වල ෆයිට් තියෙනවනේ එක එක ෆයිට් කම්පිටිෂන් නැත්නම්.
2: ඔව් ඔව් තරඟකාරීත්වයක් තියෙනවනේ.
1: අහවල් එකෙන් හදනවා තප්පර 3න් 100ට පිකප් කරන්. ඊළඟ කම්පැනි එක හදනවා තප්පර 2න් 100ට පිකප් කරන්.
2: ඔව්.
1: powerful engine capacity petrol වැඩ කරන විදිය ආ රෝදවල තියෙන නේද ඒ දිග පළල පරතරය ආ ඊට පස්සේ turbo කියයි ආ ඊට පස්සේ එක එකව තියෙනවනේ
2: නේද
1: මේ මොනවා හරි අනිත් එකට වැඩිය අනිත් එක වෙනස් හරි
2: මොනවා හරි ඔප්ෂන් එකක් වැඩිපුර තියෙනවා
1: ආනවනේ ඕකනේ මම ඊය දැක්ක අර highway එකේ වැදිලා තියෙන වාහන අටක් වැදිච්ච එක වාහනයක් තියෙනවා කොහොමද දන්නවද පිටිපස්සේ දොර තියෙන්නේ කෙලින්ම ඉස්සරහා ඩෑෂ්බෝඩ් එක හරි.
2: ඒක හිතන්න බෑ මේ කොයි විදිහ වාහනයක්ද කියලා
1: වත්. ඔව් මම බැලුවේ මේ වාහනේ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා. මම ඉක්මනට බැලුවේ මොකද දැන් මේ දවස්වල වාහන ගන්නවනේ ඔය එකයි සාමාන්‍ය 100 110 ඉඳන් විතර තියෙනවා ඔය ජීප් මාදිලියක්. ජීප් මාදිලියක් තියෙනවා. දැන් රේස් කියයි. ඊට පස්සේ තව තියෙනවා එක එක ඒවා. මැග්නයිට් කියයි. ඒක න 80 ගණන් 90 ගණන්. ඒකේ වාහන නම් මේ කියලා මේ ප්‍රශ්නයක් නැහැ බ්‍රෑන්ඩ් ප්‍රශ්නේ නෙමෙයි මම කියන්නේ ඔය නිකන් අමුතු දැන් කාර් කියන එකට වැඩිය පොඩක් ඔය නේද
2: චිප් ටයිප් එකට ටිකක් වැඩි
1: නේද වැඩි vessel එක දැන් අලුත් vessel එක ඊට පස්සේ jet way එක ඔයගේ එක එකව තියෙනවා ජයිකෝද මොකද්ද කියලා එකක්
2: තියෙනවා
1: ඔයගේ වාහන ටිකක් තියෙනවා ඔය ඔක්කොම නිකන් ගන්නවා හොඳයි කාගේ හරි සතුට කාගේ හරි බලාපොරොත්තු කාගේ හරි හීන
2: ආසාවක්
1: නමුත් ඒ වාහනයක් ගන්නකොට බ්‍රෑන්ඩ් එක කියන එක මම මේ ළඟදී දැක්ක කොරොල්ලා DX වැගන් කාර් එකක් ගැන ආටිකල් එකක් කොච්චර පරණ වුණත් ඒ වාහනේ ස්පීඩ් කරන්න පුළුවන් බැලන්ස් එක ආරක්ෂාව හයියහත්තිය දැන් කතාවට කියනවනේ ඉස්සර වාහනයක් ඒ කාලේ 1900 බර ගණන් වල වාහනයකුයි
2: ශ්‍රී නම්බ එකක් වගේ
1: ඔව් අද කාලේ වාහනයකුයි දෙක හැප්පුණොත්
2: වැඩිපුරම ඩැමේජ් වෙන්නේ මොකටද
1: අද කාලේක සෙල්ලම් බඩුවා කියන්නේ
2: කාඩ්බෝඩ් නේ
1: අරවා යකඩ ගොඩවල් තනිකර යකඩ ගොඩවල් එතකොට ආරක්ෂාව කියන කේදී අපි යන්නේ මේ වගේ දේවල් හිතනවා ඔය ඉන්දියාවෙන් ආපු වාහනේම අපි ගන්නකොට කියන්නේ ඉන්දියන් කෑලි චයිනීස් එහෙමද චයිනීස් වල එහෙම නැහැ
2: ඔව්
1: BYD චයිනීස් නේ එහෙම නැහැ මං කියන්නේ අර බයික් කතාවෙන් අපි ආවේ ඔය NS කියලා බයික් එකක් තියෙනවා NS එකක් ගත්ත ගමන් තටු ලැබුණා වගේ එකක් එනවා ඊට පස්සේ කොහේ හරි බෙල්ල කොහේ හරි වෙන වැටක කඳ මෙහි පාරේ මේ පැත්තේ අතපය තව කොහේ හරි දැක්කනේ පහුගිය කාලේ මේක චුට්ටක් කියන්න හේතු වුණේ ඊයේත් නේද අනතුරු සෑහෙන ප්‍රමාණයක් සිද්ධ වුණා ඉතින් අද ටේක් කෑ වැඩසටහන තියෙන දෙනියයි මේ පාසල් ළමුන් දැනුවත් කිරීම කියන කාරණාව ගැන අපි ආයෙයි මතක් කරනවා මොකද මේ පරම්පරාව තමයි ඊළඟට වාහනයක් පදින්නේ එහෙම නැත්නම් මේ පරම්පරාවට පුළුවන් මේ මැසේජ් එක හරියට ගෙදර වැඩි හිටියට අරගෙන යන්න.
2: ඔව්.
1: අන්න ඒ නිසා අපි සියලු අධ්‍යාපන කලාප ආවරණය කරමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අද ඉන්නේ කොහෙද කිව්වේ?
2: දෙනියායේ මොරවක කීර්ති අබේවික්‍රම විද්‍යාලේ.
1: අපි ගීත තව පොඩ්ඩකින් කෝල් එකක් ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරනවා වාගේ වාහන සිහිනය ගෙදරක නේද? හීනයක් දකින්නවා නම් ඒ ඔක්කොම සබෑ කරගන්න පුළුවන්. එක රුපියල් 40ක් වියදම් කළ එක රැයින්.
2: ඔව්. ඔගාට පුළුවන් කෝටිපති වාසනාවන්තයන් වෙනවට අමතරව ලක්ෂපතියන් වෙනවට අමතරව රටේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙන මේ පුංචි රුපියල් 40 පිට කලින් කිව්වා වගේ කෘෂිකර්ම අමාත්‍යාංශ ක්‍රීඩා අරමුදල සම්වාසන අරමුදල වගේ ගණනාවක් මේ වගේ අංශ ගණනාවකට රටේ සංවර්ධන කාර්යයන් ගණනාවකට ඔබේ දායකත්වය ලබා දෙන්න පුළුවන් පුංචි රුපියල් 40 ඒ වගේම ඔබේ වාසනාවත් උරගා බලන්න පුළුවන් මේ පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඉතින් අදම ගන්න ටිකට් එකක් රුපියල් 40යි
1: එවගේ මතක් කරන්න ඕනේ අපි මේ වෙලාව පැල්ලත් කිරිබීදුරුක රස බලනවාට පැල්ලත් යෝගට් ගැන විශේෂයෙන්ම පැල්ලත් යෝගට් එක කියලා කියන්නේ ප්‍රමිතිනිත යෝගට් එකක් පොඩි දරුවන්ට එහෙම යෝගට් එකක් ගෙනියනවා නම් පැල්ලත් යෝගට්
2: ඔව් මොකද ගුණාත්මක බව සෞඛ්‍ය ආරක්ෂිත බව මේ හැමදේම අපි බලන්න ඕනේ පොඩි දරුවෙක්ට දෙනවා නම් එවගේම වැඩිහිටියෙක් උනත් යෝගට් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම පැල්වත් යෝගට් කියලාම ඉල්ලන්න නැත්නම් සුපර් මාකට් එකකට ගිහිල්ලා පැල්වත් යෝගට් එකක්ම මිලදී ගන්න
1: අපේ ලංකාවේ කිරිගොවීන් නේ හදන ඒගොල්ලන්ගෙන් කිරි ටික අරගෙන මේ නිෂ්පාදන ආයතනයේ හදලා අපිට හරි රස යෝගට් එකක් ගුණ එකක් ප්‍රමිතියෙන් යුතු යෝගට් එකක් හොඳ ප්‍රයිස් එකකට දෙනවා පැල්වත්තා

0: උදෑටයි විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 56 සහ 25

0: විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
2: ළමුන් සඳහා ඇතුළු වීම නොමිලේ. සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම්. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන් ත්‍යාග සඳහා අනුග්‍රහය. ජාත්‍යන්තර සිංහ සමාජය 206D2 සිංහ දිස්ත්‍රික්කය. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: දැන් ඉස්සර මට මතකයි ළමාදිනේ කියලා කිව්වම ස්කෝලෙන් නේද අපිට එදාට පොඩි රුපියල් 5 අර පොඩි චිට්චට් චොකලට් එකක් දෙන්න. හරි. දැන් ඒව නැති හින්දා මම මේ බ්‍රෑන්ඩ් එකේ නම කිව්වේ. ඒ අපිට ඒ කාලේ දුන්නු ටොෆි චොකලට් දැන් නැහැ. රුපියල් 5ටත් නැහැ. දැන් ඒක රුපියල් 50ක් කියලා.
1: ඕනේ.
0: ඒ ළමාදිනේට අපිට එන්න කියනවා. එන්න කියලා ඉතින් අපිට මේ සින්දුවක් කියන්න දීලා ඉතින් අපි කට අරගෙන බලාගෙන ඉන්නවා අද අපිට මොකද හම්බෙන්නේ කියලා. අපිට හම්බෙනවා පොඩි චොකලට් එකක්. ටොපියක්. ඊට පස්සේ කියනවා පුතාලා ළමාදිනේ හින්දා
1: අද උගන්වන්න නෑ.
0: ඔව්. කලින් මෙහෙම කියනවා. කාටද පුළුවන් කිරිබත් බාර ගන්න? කාටද පුළුවන් කට්ලට් බාර ගන්න? පුතා ඕගල්ලන්ගේ දවසනේ. ඉතින් අපේ දවසට අපි මරංගි
1: පාට. අපි මරංගි ඉල අපිව පාටි දා.
0: හරි ශෝක් ළමා කාලයක් අපිට තිබුණේ. හා? හරි ශෝක්. දැන් කල්පනා කරලා බලනකොට බැලුවම ඉතින් ඒ ටික අපිට ගෙදර හදාගෙනත් සෙලිබ්‍රේට්
1: කරන්න. අපි ඇඳිලාද?
0: සමහර කාලා තිබුණා ස්කෝල්ඩ් බෑන්ඩ් එකක් එන්න කියලා. මුළු දවසෙම බෑන්ඩ් එක ගහනවා අපි විට්ටනිය නටනවා. ඉස්පාසුවක් නැතුව නටනවා. ඉතින් සංගීතයක් එහෙම් පිටින්ම ස්කෝලේ ග්‍රවුන්ඩ් එක. සර්ලත් නටනවා මිස්ලත් නටනවා. එදාට අපි හර්ඩ් ගලෝගෙන් නැටුවත් ප්‍රශ්නයක් නැහැ. ඇයි? එදාට අපේ
1: දවසේ
0: ලෝක ළමා දිනය. හරි ලස්සන දවසක් මේ. එහෙම නැත්තම් කරන්නේ එදාට සෙන්සුරා දිනද වගේ දවසක් වුණොත් බත් එකක් බැඳගෙන කෙහෙල් කොලේක තේ බෝතලයකුත් දාගෙන නේද? අම්මත් එක්ක අක්කත් එක්ක සහෝදරය සහෝදරිය එක්ක සමහරට අපි යනවා විහාර මහදේවි පාක් එකට. ඊට පස්සෙත් විහාර මහදේවි පාක් එකට ගියා. ඒ යනකොට බත් බැඳගෙන ගියෙත් නැහැ තේ බෝතලේ අරගෙන ගියෙත් නැහැ නේ. ඔව්. ඒක වෙන කතාවක්.
1: එහෙට යන්න එපා.
0: ඊට පස්සේ ගිහලා සතුරු වෙන අතන නේද හොන්චිලි පැදලා මෙරිගෝ රවුන් ගිහිල්ලා එනවා. එහෙම නැත්තම් සූ එකට යනවා. අලි සෙල්ලම් බලන සත්තු බලන කොට්ටිය වලස්සු දැකලා ප්‍රීතියෙන් පිනව ගිහිල්ලා ගෙදර යනවා. ජීවිතේ ඒ කියන්නේ
1: නැත්තම් බීච් යනවා.
0: ඒ බීච් ඒ ඔයා බීච් යන්නේ අපි ළමා කාලේ
1: බීච් යන්නේ සෙල්ලම් කරන්නනේ.
0: අම්මේ සෙල්ලම්
1: කරන්නේ
0: නැත්තම් මම ඉතින් බොයි එක බීච් යනවා
1: කියලා ළමා දිනේට බොයි එක යනවා.
0: හරි මේ පාර අපි ඉන්නේ සූ එකේ. ඉතින් එන්න අපිව මාරුවේ දන්නේ නැහැ එතන ඉන්න ඇත නේ.
1: ඔව්
0: අන්න අන්න සංගයියා හිටි
1: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා.
0: හරි
1: උදේ 8 මාරේ ඉඳන් හවස 6 වෙනකම් වෙලාව තියෙනවා.
0: මේ පවුල් පිටින් එන්න හැමෝම එන්න.
1: ඔව්
0: එදාට අපි ඔබ එක්ක සතුටු වෙනවා. ඉතාලම මේ රසවත් ටික අපි කියන විනෝදාත්මක පැය කිහිපයක් ගත කරා.
1: තරංග තියෙනවා තෑගි තියෙනවා.
0: ඔව් හරි එමනම් අනිවාර්යෙන් මෙන්න කියලා මතක් කරනවා. මොකද මේක අපි මේ මීට කලින් අවුරුදු වලත් අපි මේ විදිහට ඔබ මුණ ගැහිලා තියෙනවා සූ එකේදී. ඉතින් අපේ නෑයෝ ඉන්නවා බලන්න. හා නේද? සමහර විට සූ එකට මාව හිම වැඩි දාන්නේ
1: නෑ. පැටලෙනවා හින්ද.
0: මේ ඊට පස්සේ ආයි මෝනින් ෂෝ එකට එන්න එකෙක් නෑනේ කවුරුත්.
1: මේ එළියේ මොකද මේ කූඩුවට දාන්න කියලා
0: දානවා. රයිට් අපි එහෙනම් මතක් කරේ ලෝක ළමාදිනේ ගැන. අනිවාර්යයෙන්ම අපිත් එක්ක එදාට එකතු වෙන තෑගි දිනන්න සතුටු වෙන්න සින්දු කියන නටන්න මොනවද චිත්‍රාඳින්න ගොඩක් වැඩ තියෙනවා. රයිනෝ රූෆින් ප්‍රීමියර් ගැන මතක් කරලා ඊළඟ පැයට යන්නම්. ගෙදර වහලේ ෂීට් එක ගැන අපි මේ කියන්නේ පැති දෙකයි, එකක් මැටි පැත්ත අනිත් පැත්ත ජල විකර්ෂකාලේපනේ.
1: ඔව්. ඉතින් මේ දවස්වල තමයි මේ ජල විකර්ෂකාලේපය ගොඩක්ම වැදගත් වෙන්නේ. මොකද වහින හින්දා කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. අර අපි කලින් කියනවා වගේ කළු වෙන්නේ නැහැ, දියසවල බැඳෙන්නේ නැහැ, පරණ පෙනුමක් එන්නේ නැහැ. හැමදාම අලුත් විදිහට තියාගන්න පුළුවන්. අවුව වැස්ස මොන විදිහට ආවත් දිගු කාලීන ශක්තියක් උසස් තත්ත්වයක් එක්ක ඔයාගේ නිවස ආරක්ෂා කරන්න නම් අදම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට මාරු වෙන්න. වහල වගේම ඔයාගේ ඔළුවත් ආරක්ෂා කරගන්න පුළුවන්.
0: ඔය රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක හරියට නිකන් සමහර මිනිස්සු වගේ.
1: නැහැ.
0: එක පැත්තක මැටි පැත්තක් තියෙනවානේ මිනිස්සුන්ගේ නේ, අනිත් පැත්ත පොඩි ලිස්සල යන ගතියක් තියෙනවා නේ, ස්කිප් කරලා යන වතුර වැටනම ජල විකර්ෂක ආලේපන නිසා වතුර ටික ඉක්මනට ඉවත් වෙනවා. අනිත් පැත්තේ මැටි පැත්ත. හරි මිනිස්සුන්ගෙත් එහෙම තියෙනවා මැටි පැත්ත. රයිට් මැටි වැඩ කරා. රයිට් අපි ඒ කිව්වේ රයිනෝ රූෆින් ගැන. යෝගේ විජේ නිෂ්පාදන ගැන කියන්නේ ආඩම්බරෙන් ලංකාවේ රසය දැන් ලෝකේ ගොඩාක් තැන්වල රස බලනවා. මෙහෙ මිරිස් කුඩු පැකට් එක වාගේ ගෙදර මෙහෙ මේ පාවිච්චි කරනකොට පොල් සම්බෝලයක් හදන්න කොහේ හරි රටක කවුරු හරි සුද්දෙක් සුදු මහත්තයෙක් සුදු නෝන කෙනෙක් පොඩි කෑමක්
1: හදනවා.
0: පොඩි නිකන් සලඩ්යක් හදනවා.
1: ඒගොල්ලන්ගේ කෑම
0: ගම්බිරිස් කුඩු ටිකක් දාලා විජය ඒගොල්ලන්ගේ පොඩි සලඩ්යක් හදාගන්න. එක්ගකක් පොඩ්ඩක් නේ බොයිල් එක් එකක් බොයිල් නෙමේ අපි කියමු ෆ්‍රයි කරලා ඔම්ලට් එකක් දාගන්න මගේ පොඩි පොඩි කෑම රයිට් ඒ කොහොමනත් ඒ කිව්වේ ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩ නිෂ්පාදකයා විජය නිෂ්පාදන ගැන 8:56 දැන් වෙලාව

0: වෙළඳ දිනවයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්න ප්‍රවෘතිය සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘතිය සංස්කරණයේ සුපුන් දිලංකලිය නාරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: පාස්කු විරුද්ධ ත්‍රස්ස ප්‍රහාරයක් එල්ල කර මිනිස් ඝාතන සිදු කිරීම සහ බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නෞෆ මෞලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීම නියමිතයි. නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබුණේ ත්‍රස්සවාදී වැළැක්වීමේ පන්ති යටතේ. විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව 2021 වසරේ මෙම නඩුව ගොනු කර තිබුණා. මෙම විත්තිකරුවන් සියලු දෙනා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනති යටතේ මෙවැනි විට රක්ෂිත බඳනාගාරගත කර තිබෙනවා. නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශාංක යන මහතුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල මහාධිකරණ මිනිසුන් මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුවේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීම නියමිතව තිබෙනවා. දීර්ඝ සාක්ෂි සටහන් කර ගැනීමකින් අනතුරුව විත්තිකරුවන්ගේ විත්ති වාචකද අධිකරණය විසින් සටහන් කරගනු ලැබුවා. ඉන්නනතුරුව තීන්දුව අදින ප්‍රකාශයට පත් කරන බවයි ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: ජපාන් සුළුකු නාටුව ජපානයට ඇතුළුවීමත් සමග මිලියන ගණනකට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස දැනුම් දී තිබෙනවා. සුළුකු නාටුව හේතුවෙන් ජපානයේ ප්‍රාන්ත කිහිපයකට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. පුද්ගලින් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් 4 දෙනෙකු අතුරුදන් වෙති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ප්‍රබල සුළන් හේතුවෙන් 5000කට අධික සංඛ්‍යාවකට විදුලිපලේ ඇනහිටීමද මුහුණදීමට සිදු ඇති බව සඳහන්. ගුවන් හා දුම්රිය ගමන් මාර්ග රැසක් අතිරවීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ලක්න මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සීරුවෙන් ලක්න

0: 99.5 අනුතුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: උදනවය වෙනට තුනයි.

0: වසන්තය අලියනකම් බලා හිටියාමං ලස්සර සිින්දුවක් මේ චාමරයගේ චාමර වීරසිංහ වසන්තය එනකම් බලංගිඳලා බලංගිඳලා බලංගිඳලා සමහරු නේද වසන්තෙන්නෑ බං කියලා නේද තමන්ගේ ගමන ගිය තැන් තිබුණා
1: තනි
0: හැබැයි වසන්තේ ඊ කියලමයි හිතෙන්නේ සමහරලා මම දැන් ඊයේ ඔය පොපියුලෝඩ්ස් කියලා මම බලන් හිටපු එක තනක් තිබුණා ඒකේ තියෙන අර ජීවිතේ එක්වරක් විතරක් හම්බෙන සම්මානයක් කියලා එකක් දෙනවා ඔය ගොඩාක් සම්මාන උල්වල තියෙන කැටගරි එකක් නෝ ජීවිතේ එකපාරයි මේ සම්මානේ ගන්න පුළුවන් ආයෙයි දැන් පොපියුලෝඩ්ස් නම් ලබන අවුරුද්දෙත් ගන්න පුළුවන් වසරේ ජනප්‍රියම නළුවා නිලිය පහුගිය අවුරුදු වල ගත්ත දැන් එහෙම ඉන්නවා දැන් ඔය දුෂේනි එහෙම අරන් තියෙන සචින් ලියනගේ සාරංග දිසාසේකර දිනක්ෂි ඒ වගේ එකක් දැන් ජීවිතේ එක්පාරක් කියලා කිව්වම මේක ටිකක් වෙනස්
1: විශේෂයි
0: විශේෂ සම්මානේ අනිත් ඒවා විශේෂයි කියන එක නෙමෙයි කියන්නේ අපේ සරත් කුමාර පෙර මහත්තයාට අන්න එහෙම සම්මානයක් හම්බ වෙනවා නියෝජ්‍ය සාමාජිකාරී වැඩසටහන් ITN එක අර 1979 ITN එක පටන් ගත්ත කාලෙන් පස්සේ මුල් අවදි ඉඳලා අර එක එක නම් කියන අය නේද පීටා කියයි කැසට් කියයි තැටි තැටි ඒ කාලේ ඉඳන් ওই ITN එකේ නිෂ්පාදකවරයෙක් විදියට වැඩ කළා අද එතකොට නියෝජ්‍ය සාමාජිකාරී ඒ ආපු ගමනේ ITN එකේ ගොඩාක් අය අමාරුම තැන් දැකපු අමාරුම තැන්වල හයියට හිටපු චරිත හදපු නේ දැන් අපි වුණත් අසංක මේ වැඩේ කරමුද කියලා ගැලලා සමහර වගකීම් දීපු නිසා නේ දැන් දෙවන්ත චරිත ITN එක නියෝජනය කරන ඒ පසුපස හිටපු චරිතයක් තමයි සරත් කුමාර පෙරේරා
1: දෙවන්ත චරිතය
0: ඔව් ඒ ඒතුමා අපි ගොඩාක් ආදරෙන් මතක් කරනවා එතුමාට ඒ සම්මානය ලැබෙනවා අපි අර සම්මාන ටික ගන්නකොට එතුමාට හම්බ වෙන ජීවිතේ එක්වරක් විතරක් හම්බ වෙන
1: සම්මාන
0: ඒ පොපියුලෝවර්ස් රාත්‍රී විශේෂ සම්මානය. ඒක හරිම ආදරෙන් අපි ගෞරවයෙන් මතක් කරනවා. එහෙම දේවල් තියෙනවා. මේ ඒ වගේ අපේ ජීවිතවලත් එහෙමයි තියෙනවා. ජීවිතේ එකපාරයි ඒ වගේ දෙයක් වෙන්නේ. ඒකෙන් අපි සතුටු වෙනවා. කාලයත් එක්ක අමතක කළා දාන්න බැරි දේවල් තියෙනවා. මොකද ජීවිතේ එකපාරක් කියලා කියන ඒවා නේ. දැන් ජීවිතේ එහෙම තියෙන එකපාර වෙලා තියෙන. ඉස්කෝලේ ගිය පළවෙනි දවස
1: ආයෙන්නේ නැහැ.
0: ඔව්. ඉස්කෝලේ යන්නත් බෑනේ අපිට ආයේ. නේ?
1: ඔව්.
0: ඉස්කෝලේ ගිහිල්ලා ඔයා කරපු සමහර විට පළවෙනියටම ස්ටේජ් එකට ගිය දවස. රැකියාවකට ගිය පළවෙනි දවස.
1: ඔව්.
0: රැකියාවකින් වැටුපක් ගත්ත පළවෙනි දවස.
1: ආ?
0: ඔයාට ඇයව හමු වෙච්ච පළවෙනි දවස.
1: හැමදාම හම්බෙන්න පුළුවන් හැබැයි පළවෙනි දවසේ.
0: අන්න එහෙමයි තියෙනවා. ජීවිතේ එකපාරයි ඒවා වෙන්නේ. ආයි වෙන්නේ නැහැ. හරි. මේ 9යි විනාඩි 10යි වෙලා. අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. මේ පැයට එනකොට මතක් කරන්න ඕනේ අපිත් එක්ක ඉන්නවා ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක. ඔයාගේ පෙනුම සම්බන්ධව අපි නිතරම කතා කරනවා. ඒකේ වටිනාකම ගැන අපිට ඔබට අපි හැමෝටම එහෙම අදහසක් අවබෝධයක් තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ රජයේ වගකීමක් සහිත රජයේ අනුමත ආයතනයක් එක්ක ඔයාගේ හැ සම්බන්ධ සියලු ප්‍රශ්න විසඳ ගන්න කියලා.
1: මෙන්න මෙතනට කතා කරන්න 0706 476 478 0112 785 858 S2 වගේ විශ්වාස කරන්න පුළුවන් තැනක් තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක කියලා කියන්නේ. මෙතනට ගියාම ඔයාට සේවාවන් රාශියක් එකම තැනකින් ලබා ගන්න පුළුවන්. ළමාක්ෂි සායන, ග්ලූකෝමා සායන, ඇස් කණ්ණාඩි සේවා වගේ සේවාවන් රසක් ලබා ගන්න පුළුවන්. හරිම සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නේ. ඕන වෙලාවක කතා කරන්න යනවා නම් රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සත්ත බත්තර මුල්ල තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක තියෙන්නේ.
0: ක්‍රිමරාජ නිෂ්පාදනය මතක් කරන්න ඕනේ. ඔයා දන්නා වසර 77ක විශ්වාසයත් එක දැන් මේ කාලේ පොඩි වැහි ගතියක් තියෙනවා, පොදයක් තියෙනවා සමහර පැතිවල. ඒකට තෙමුණා කියන්නේ
1: ඉවරයි තේ හැමදාම නහය බර වෙලා.
0: ඔව්.
1: ඔළුවට ඇදලා.
0: ඔකට පේයාව වගේ එකක් හරියටම හරියනවා. නැත්තම් ඒ කැස්ස පැණිය කැස්ස එහෙම තියෙනවා. වෛරස් උණක් තියෙනවා මේ දවස්වල.
1: ඔව් ඔව්. පරිස්සම්.
0: ඇදුනොත් එහෙම අතපය නිකන් ගුටි කාලා වගේ ෆීල් එකක් නුතියේ. හදාගන්න එපා. හැදෙන්න වගේ නම් ක්‍රිමරාජ පේයාව එකක් ගන්න.

0: லகாண்ட ரேடியோ ITN
1: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111 ශනිගමතුම් 19:16
2: මේ පැයේ මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
3: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
4: ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය එක්ව ගෙනේන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.
5: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
6: ටේක්යා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
7: සැප්තැම්බර් 22 කීර්ති අභිහෙවික්‍රම ජාතික පාසල බොරවක
8: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
9: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට
3: උදේ 9:21
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
11: සම්මාර්ථන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ ගිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.
12: වැස්ස වහිර වෙලාවක වැස්ස දිහා බලාගෙන පුටුවක වාඩි වෙලා කියවන්න බැරි වුණත් නිකන් ලෝකෙට පේන්න පොතක් තියාගෙන කකුලක් පිට කකුලක් දාගෙන උණු උණු කෝපි කෝප්පයක් බොන දවසක්
3: අදද
12: අද හවස.
3: ඇයි
12: මං එහෙම බලාපොරොත්තු වෙගින් මම හරි ඕෆ් වෙනවා. මං බලාපොරොත්තු දෙකයි තියෙන එකක් හවසට වහින්න ඕනේ. කලින් ඕෆ් වෙන්න හිතාගෙන ඉන්නවා.
3: හරි.
12: දැන් ඒ කියන්නේ කලින් ඕෆ් වෙන්න අපිට අවස්ථාවක් ඉන්නේ නැහනේ. දැන් අද ඔය ඕඩ් සර්මනි යනම් මනම් කතන්දර ටික දාලා බොස්ටපුඩි චාටු බස් දෙක තුනක් දාලා
3: බස් වෙන්නෝ
12: යන්න පුළුවන්. හරි. රයිට් මේ කොෆි කියලා කියන්නේ අපි හැමතිස්සම කියන අපේ සුව පහසුව. අපිට නැවුම් ෆ්‍රෙෂ් ෆීල් එකක් දෙන එක.
3: ඔව්.
12: එතකොට ලංකාවේ කෝපි වලට ඉතිහාසයේ ඉඳලම පිටරට මාර කැමති. පිටරට සුද්ධු මාර කැමති. තේවලට වගේ තමයි.
3: ඔව්.
12: කෝපි සඳහා ආවා ඉන්නේ.
3: ඔව්.
12: තේ කෝපි. ඔය සුළු සුළු භෝග වල තියෙන මෙව්ව ටික අරගෙන යන්න ආවා කියලා කියන්නේ.
3: ඔව්.
12: දැන් ওই විජේ කෝපි කියලා කියන්නේ ඒ කාලේ එහෙම අරගෙන ගියාට දැන් මේගොල්ලෝ එහෙන් ඉල්ල ගන්නවා. මෙහෙට ගෙවලා ගන්නවා. හරි.
3: ඔව්.
12: රයිට්. එතකොට විජේ කෝපි කියලා කියන්නේ දැන් ජාත්‍යන්තර මට්ටමට සුදුසු හොඳ ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට ප්‍රමිතිය ගැන කිසිම සැකයක් නැහැ.
3: රස සුවඳ
12: හැමදේම එක්ක විජේ කෝපි එකක් බොන ගමන් අපි එනවා ගීත් එක කතා කරන්න. අදත් ටේක්යා වැඩසටහනේ තවත් අධිරක් ක්‍රියාත්මකයි. අද ඉන්නේ ඔබ ඉන්නේ කොහෙද කියා
3: දෙනියායේ නේද ගීත් සුබෝදසනක්.
12: ඔව් සුබෝදසනක්.
13: අයිබෝන් සුබෝදසනක් ජයග්‍රහී වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා අසංකානු ඔබ දෙපළටම. ඉතින් අපි අද දවසේදී අවිල්ල ඉන්නේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියායේ අධ්‍යාපන කලාපයේට එදෙනි බොරවක කීර්ති අභිවික්‍රම විද්‍යාලය තමයි අපි අද දවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරාගත්තේ. ඉතින් මේ වන විට මාර්ගානතුරු සංදර්ශනයයි අසංක පැවැත්වෙන්නේ බොරවක කීර්ති අභිවික්‍රම විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේදී. ඉතින් මේ දෝ දරුවන්ට මාර්ගානතුරු සම්බන්ධයෙන් ඒවා ප්‍රායෝගිකව සිදු කරලා

ඔයාගේ සහ අනිත් අයගේ පරිස්සම ගැන අංක එකට හිතන්න.

0: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
1: එහෙමයි.
0: එහෙම කියනවා බලන්න. ඊට හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
1: දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
0: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
1: වාසිනම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
0: ඈ?
2: සම්බන්ධ ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamange ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහගුණ වඩන අපේ රස විජේ.
3: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
5: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
6: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
5: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
7: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
6: සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව
6: හැම වංගුවකම අලුත් කතාවක්.
5: දහාට වංගුව
6: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
5: දහාට වංගුව දහාට වංගුව
8: සම අනුග්‍රහය
9: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය මිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
11: 9:33 ජාතික ලොතරැයි මණ්ඩලය හාව දිනවනවා. හදත් ළඟටෙයි ළඟට වෙලා කියයි ලොතරැයියක් ගන්න කියලා. එතකොට ඒක බහැර කරන්න එපා. මොකද මේ බහැර කරන්නේ ඔයාගේ වාසනාව.
12: වාසනාව වාසනාව.
11: සුබ දවසක් ලොතරැයියේ. කුඹලක්නේ ජයග්‍රහය අංක 43 59 65. ජය ලොතරැයි ගත්තනම් S අක්ෂරය තියෙන්නේ. ඒ වගේම අංක 0 අංක 2 අංක 6 අංක 3. අද සම්පත ගත්තනම් අංක 7 අංක 7 අංක 7 අංක 7 අංක 7 අංක 3 අංක 7 අංක 7 අංක 7 U අක්ෂරයත් එක්ක. හඳන් ලොතරැයිය කටක ලග්නයත් එක්ක අංක 9 අංක 12 අංක 13 අංක 43. ධන නිධානය N අක්ෂරයත් එක්ක අංක 16 අංක 52 අංක 57 අංක 61. මෙගා පව ගත්තනම් W අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක අංක 26 ජයග්‍රහය අංක 25 26 28 53. ගොවිසෙත O අක්ෂරය අංක 22 අංක 41 අංක 49 අංක 58. මහජන සම්පත U අක්ෂරය අංක 3 8 3 7 7 7. මේ තමයි ඊයේ ගත ටිකට් වල අංක ටික. අදත් ටිකට් එකක් ගන්න රටේ සංවර්ධන කාර්යයන් වලදී ඔයාට පුළුවන් නේද සතුටු වෙන්න මේ ඔයා වියදම් කරපු රුපියල් 40 කියලා.
12: ඔව් ඒ වගේම මේ රටේ සංවර්ධන සෞඛ්‍ය අධ්‍යාපනයේට වගේම රාජ්‍ය සේවා ගණනාවක් පවත්වා ගන්න ඔයාගේ පුංචි රුපියල් 40 හේතුවක් වෙනවා වගේම ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් ඒ වගේම ලක්ෂ 25 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක් මෙන්න මේ වගේ වාසනාවන්තයන් ජයග්‍රහකයන් බිහි කරන්න රට පුරාම බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් හිත හිත ඉන්නපා අදම රුපියල් 40ක් වියදම් කරලා ටිකට් එකක් ගන්න.
11: ඔය ටිකට් ගොඩාක් ගන්න ඉන්නවනේ.
12: ඔව් එකපාර ගන්නවනේ වෙලක් ඉතින්.
11: සමහර ඉන්නෝ AI දිහාටයක් වෙන විදියට වපර ඇහෙන් බලන. පිස්සුද මන්දා. AI ගහල බානු කැදිලා නැද්ද කියලා.
12: අනිවාර්යයෙන්.
11: ඔය වියදම් කරනවා වගේ 3-4 ගුණයක් ඇදිලා තියෙනවා. වෙලාව 9:35.

0: උදේ 9:45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: දැන් ඔයාට කියන්නම් මෙන්න මෙහෙම එකක්. ඔයා දන්නවද බෝතල් වල මූඩි තියෙන්නේ?
0: ඔව්.
2: බෝතල් වල මූඩි පෑගුණත් සමහරුන්ට වෙරි කියලා කියනවා.
0: එච්චරට බලයක් තියෙනවා.
2: ඔව්. දැන් මෙහෙම කතාවකට යන්නේ. බෝතල් වල මූඩි වර්ණ ගන්නවන්නේ ලස්සන්ටම නෙවෙයි. මෙන්න මේ නිකන් හිතන්න, සාමාන්‍ය ඔයා දකින්න වතුර බෝතල් වල නිල් පාට. නිල් පාට මූඩිය තියෙන්නේ.
0: ඔව්.
2: ඒ කියන්නේ සාමාන්‍ය පානීය ජලය.
0: ඔව්.
2: සාමාන්‍ය පානීය ජලය. සුදු පාට දැම්මත් පිරිසුදු කරපු ජලය.
0: හරි.
2: කොළපාට මූඩියෙන්නේ මොන වේද?
0: මොනවද?
2: ඔන්න දැන් කොළපාට පැණි බීම වර්ග මතක් කරගන්න. හැබැයි එතකොට බය හිතෙනවා.
0: ඔව්.
2: කොළපාට දාන්නේ ගොඩක් වෙලාට ඛනිජ ජලය.
0: ආ.
2: හරි
0: හරි හරි.
2: කළුපාට මූඩියෙන්නේ. ප්‍රීමියම් වෝටර් කියලා කිය.
0: හරි.
2: ඒකට තව ටිකක් සල්ල කරන්න පැහැදිලි කරන තරම් මගේ දැනුම මදි.
0: ඕකේ.
2: ඕකේ. ඉක්මනින් අපි ස්කිප් කරමු.
0: නෙක්ස්ට්.
2: කහපාට දානවා විටමින් එකතු කරපු පෝෂණේ වැඩි කරපු තේවල වලට.
0: කහපාට.
2: කහපාට මූඩි තියෙන හේම.
0: මොනවාද තියෙන්නේ?
2: අනේකයි. රතුපාට තියෙන්නේ රසකාරක යෙදු කාබනිකෘත. බුබුලු සහිත. රතුපාට මූඩියක් තියෙන කාබනිකෘත ඩ්‍රින්ක්යක් කියන්නේ කියමුදාම ඔයාලට මතක් වෙනවා මොකද්ද?
0: එකක් මතක් වෙනවා.
2: ලෝකෙම දන්න වතුර වලට වැඩිය වතුර වලට පස්සේ ජලයට පස්සේ ලෝකෙ වැඩිපුරම බීලා
0: තියෙන පාවිච්චි
2: කරන එක ඩ්‍රින්ක් එක. දැන් ඔබට තේරෙනවනේ බෝතල් වල මූඩි වල වර්ණ ගන්නන්නේ ලස්සනටම නෙවෙයි.
0: අපිට නොකිය කියන්නේ නේ.
2: ඒවට වෙන වෙන හේතු
0: තියෙනවා.
2: ඔය බෝතල් කිව්වම නේ මූඩි පෑගුණත් වෙරි වෙන බෝතල් නෙමෙයි. අපි කිව්වේ මේ වතුර බෝතල්.
0: වතුර බෝතල් ගැන.
2: විශේෂයෙන්ම එහෙම නැත්නම් මොන හරි පාන වර්ග ඇසුරුම් කරලා තියෙන්නේ. දැන් රටමේකට වැඩසටහනක් මතක් කරන්න පුළුවන් මෙතෙන්දිම. මේ දවස්වල ක්‍රියාත්මකයි විෂ මද්‍රව්‍යවලින් තොර රටක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන්.
0: ඔව්. ඉතින් මේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ වාගේ සහෝදර සහෝදරියක් වෙන්න පුළුවන්, නෑදෑයෝ කවුරු හරි, සැමියා බිරිඳ වෙන්න පුළුවන්. ඉතින් අපි ඒගොල්ලන්ට කාලය දෙමු, අපි ඒගොල්ලන්ට ශක්තියක් දෙමු, ඒගොල්ලන්ගේ හිණවලට යන්න. අපි හැම වෙලෙම කියනවා වගේ ඒගොල්ලන්ව වෙන වෙන තැන් වලට යොමු කරන්න පුළුවන් නම්, අපිට සංගීතයට, අධ්‍යාපනයට, ක්‍රීඩාවට වගේ දේවල් වලට යොමු කරන්න පුළුවන් නම්, ඒත් ඔබ උන්ගේ ජීවිත වෙනස් කරන්න ගන්න තීරණයක්. ඉතින් 19:24 කතා කරලා ඒ වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න.
2: ඒ වගේම ටීප් ටෙක් සෝලා, ඔයාගේ ගෙදර සෝලා පද්ධතිය එහෙම එකක් කොහෙද අපේ ගෙදර තියෙන්නේ? ආ නෑ, අපි කියන්නේ අලුතෙන් හයි කරන්නේ.
0: ඔව්. මෙතෙන් දාන්න එක.
2: දැන් බලන්න විදුලි බිලේ ප්‍රශ්නේ අපි කාලෙකින් ඉඳන් කතා කරනවා.
0: ඔව්.
2: එකපාර මේක ආයෝජනය කරාට පස්සේ යම්කිසි කාලයකදී ඔයා විදුලි බිල කියන එක නිදහස් වෙනවා. ටීප් ටෙක් එකට කෝල් එකක් තියෙනවා.
0: ඔව්. විදුලි වේදම අවම කරගෙන ඔයාගේ ජල සැපයුම කාර්යක්ෂම පවත්වාගෙන යන්න නම් ඉතින් ඔයා තෝරගන්න ඕනේ ටීප් ටෙක් එක 077777374.
2: ඒ ටීප් ටෙක් සෝලා ගැන කිව්වේ රට පුරා ඔයා දන්නවා ව්‍යාපෘති ගණනාවකදී ඩීප් ටෙක් එක ගැන විශ්වාසය තියලා ගොඩාක් අය වැඩ කරා. ඒකට හේතුව ඒගොල්ලෝ හොඳ සර්විස් එකක් දෙනවා, හොඳ ප්‍රොඩක්ට් එකක් දෙනවා. ඒගොල්ලෝ ලෝකෙත් එක්ක හැම වෙලේම අප්ඩේට්. හා ඩීප් ටෙක් සෝලා ස්මාර්ට් ඇග්‍රි කියන කන්සෙප්ට් එකට යන්නේ. ඉතින් වගා කටයුතු කරන කෙනෙක්ට උනත් ඩීප් ටෙක් එකට කතා කරලා ගන්න දේවල්, දැනගන්න දේවල් ගොඩක් තියෙනවා. විජය නිෂ්පාදන අපි හැමතිස්සෙම කතා කරන ප්‍රොඩක්ට් එකේ අපි මේ වෙලාවේ කතා කරන්නම් ඔයාලට ඉදියාප්ප පිටියක ගැන. ඉක්මනට ගෙදර ඉදියාප්ප ටිකක් හදාගන්න නේද? විජය ඉදියාප්ප පිටි පැකට් එක පාවිච්චි කරන්න, රතු සහ සුදු කියන පාට දෙකෙන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගෙදර ඉන්න වෙලාවට පොඩ්ඩක් කලින් ඕෆ් වෙලා ගෙදර ගියොත් එහෙම රෑට උයනවා කියන්නේ බත් කන එකම නෙමෙයිනේ රෑට කනවා කියන්නේ.
0: ඔව්.
2: එහෙම නැත්නම් කඩේකට ගිහිල්ලා ඕඩර් කරලා රයිස් එකක් ඔත්තුවක් කන එකම නෙමෙයි. ගෙදර පොඩි දෙයක් හදාගෙන ඉදියාප්ප 20ක් 25ක් හදාගෙන දෙන්නත් එක්ක නේ.
0: ලස්සට ගන්න පුළුවන්.
2: බෝඩිමක ඉන්න කෙනෙකුට නම් මේක හදන්න ලේසි. මේ බය නැතුව ගන්න. ඔය විජය ඉදියාප පිටියේක නේ.
0: ඔව්.
2: ලොකු මහන්සියක් දැරලා කරන්න ඕන වැඩක් නෙවෙයි. රස් ඉදියාප ටිකක් හදා ගන්න. හරි. එතකොට රයිනෝ රූෆින් ෂීට් එක ගැන අපි කිව්වා පාට දෙකයි. පාට දෙකයි නෙමෙයි. ලේයර් දෙකයි.
0: ඔව්.
2: එකක් මැටි ලේයර් එක. අනිත්තක ජල විකර්ශක ආලේපනය.
0: ඔව්. ඉතින් මැටි ආලේපයේ හින්දා ඔයාලට පුළුවන් දැන් රස්න දවසක වුණත් එළියේ රස්න පාලනය කරලා ඇතුළට ගන්න. ඒ වගේම ජල විකර්ශක ආලේපයේ හින්දා කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. පර්ණ පෙනුමක් එන්නේ නැහැ ෂීට් එකට. ශක්තිය, ඒ වගේම උසස් තත්ත්වය, හොඳ පෙනුම මේ හැමදේම ආරක්ෂා කර ගන්න ඕන නම් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට අදම මාරු වෙන්න ඕනේ.
2: වෙලා මතක් කරන්න 9යි විනාඩි 50.
1: ඇසේ සුද ඇවිල්ලාද? ඩියබටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: උදේනවය විනාඩි 54යි.
1: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය නුතුරයෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම නුතුරය. NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
6: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
7: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
8: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි ෆ්‍රයි.

0: හැම් දෑවට හිනා වෙවි සින්දු අහන්න ඊවි රයිනි චම් හැම් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නා

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
4: උදේ 10 වෙන්න තව විනාඩි 3ක් තියෙනවා.
5: එහෙනම් ඉතින් අපි අද යන්නක්නේ.
4: ඔව්. එහෙනම් පරිස්සමට ඉන්න අපි ආයෙ හෙට උදේ හම්බ වෙනවා 7ට. අර කියපු දේවල් ටික මතක් කරන්න ඕනේ අපිත් එක්ක හිටපු අනුග්‍රහකිය මතක් කරොත් පැලවතර නිෂ්පාදන විජේ නිෂ්පාදන ඒ වගේම රයින් රූෆින් ප්‍රීමියර් ෂීට් එක.
5: ක්‍රිමි රාජු.
4: තමුණ.
5: ඩීප්ටෙක්.
4: ලෙන්ස් ටෙක්.
5: ඔව්.
4: රයි.
5: හැමෝම අපිත් එක්ක ඉන්න.
4: හරි. එහෙනම් අපි ආයෙ හම්බ වෙනවා හෙට උදේ 7ට.
5: 7ට.
4: පරිස්සමට ඉන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්මුන සමට දැනුම් දීමයි. ඉබන් වෙන.
2: සුබ දවසක් ශ්‍රී ලංකා.
3: සහයෝගීතා අනුග්‍රහය.
2: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස්. අදම අවතන්න. 0.71711 1.
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී. බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
5: ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල. දුරකථන 0706 478 478.

0: වෙළඹුදේ 10යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙන්ඩිගින්නලියේ ප්‍රවෘත්ති සංස්කරණය චන්දන කුමාර මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: විසිතවන සංශෝධන කටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව සංශෝධන කටුම්පත සම්බන්ධ කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් සරල බහුතරයකින් ඒ සම්බන්ධ කරගත හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ කතානායකවරයාට දැනුම් දී තිබෙනවා. රජයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත කටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙස්සම් 67ක් ගොනු කර තිබුණා. ඉන් පෙස්සම් 41ක් ගොනු කර තිබුණේ මාර්ගගත ක්‍රමයටයි. මෙම පෙස්සම් විභාග කිරීම සඳහා අගමිනිසුරු පේති පත්මන් සූරසේන මහතා විසින් පංචපුත්‍ර විනිසුරු මඩුල්ලක් නම් කර තිබුණා. අමෙරිකා ජනාධිපතිවරයාගේ දවල මන්දිර තහනමට එරෙහිව මාධ්‍ය ආතන කිහිපයක් නඩු පැවරීමට සූදානම් වනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේ ඇමරිකාවේ CNN, MS Now සහ පොලිටිකෝ යන මාධ්‍ය ආයතනවලට දවල මන්දිරට ඇතුළු වීම තහනම් කරන බවයි. තම පරිපාලනය සම්බන්ධයෙන් ආයතන නිරන්තරයෙන් ප්‍රබන්ධ හෝ අසත්‍ය වාර්තා පළ කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා චෝදනා කළේ. ඉතා සරල තහනමක් ලෙස ට්‍රම්ප් හැඳින්වූ අතර ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළේ නැහැ. කෙසේ වෙතත් මාධ්‍ය ආයතන සඳහන් කළේ ට්‍රම්ප් ජනාධිපතිරයාගේ තීරණයට එරෙහිව නඩු පවරන බවයි. ලක්න මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10 විනාඩි 4යි.
2: හැම වංගුවකම අලුත් කතාවක්.
3: 18 වංගුව.
4: අලුත් කලාවක්. අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්.
1: දසුන් විත් යෂෝ.
3: 18 වංගුව.
1: සතියේ දිනවල උදේ 10ට.
3: 18 වංගුව.
5: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා කබනි කෝටි අටේ එන්.එල්.බී. දනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
8: අයිබන් සුබදෑසනක්.
1: සුබදෑසනක්.
8: අද සැප්තැම්බර් මාසේ 22 වෙනිදා.
1: ඒකනේ
8: අඟහරුවා.
1: හරිද?
8: හරි. අද අඟහරුවාදා දවසේ විශේෂතා රසක් තියෙනවා.
1: ඔව්.
8: මොකෝ මයිකේට පිඹින්නේ.
1: ඒක තමයි මාද්දලේ.
8: ඈ?
1: පොප්පුනානේ.
8: ඒකනේ. අද 22 වෙනිදා.
1: ඔව්.
8: දේශීය වශයෙන් ගත්තොත් විශේෂතා රසක්.
1: හහ.
8: 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව වන.
1: ඔව්.
8: තීන්දුව රහසිගතව පාර්ලිමේන්තුවට ලැබිලා තිබුණා. කතානායකවරයා ඔන්න එක කියලා තියෙනවා.
1: හරි.
8: අනිත් එක තමයි අපේ රටේ සාහසිකම ප්‍රහාරය.
1: ඔව්.
8: පාස්කු ප්‍රහාරය.
1: ඔව්.
8: පාස්කු ප්‍රහාරයට අදාළ නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තියෙනවා.
1: ඔව්. අපි බලමු.
8: වගේම තමයි අද ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවත් එක්ක තරඟ වදිනවා.
1: ඔව්.
8: ඒ වගේම තමයි අද ඉරානය ඇමරිකාවත් එක්ක ද්වන්ද සටනක ඉන්නවා.
1: හරි.
8: එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරය වෙනුවෙන් අද ඉරානයේ විදේශ අමාත්‍යවරයා අබ්බාස් අරච් අද නිව්යෝක් නුවරට යනවා.
1: ඔව්.
8: ගියා.
1: හරි.
8: හරි. ඒ වගේම තමයි ඉරානයේ ජනාධිපතිවරයාත් අද ඇමරිකාවේ නිව්යෝක් නුවරට යනවා. කොච්චර ගහගත්තත් සම්මුතියක් තේනවා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට අනිවාර්යයෙන්ම එන්න දෙන්න ඕන කියලා. ඒක බලපැවැත්වෙනවා සමහර බලවත් රටවල් වලට. නමුත් මේ මොකද අර පලස්තීන ජනාධිපතිවරයාට ඒ අවස්ථාව හම්බුනේ එක දැඩි විවේචනයක් ලක්වනවා. කොහොම නමුත් අද ওই විශේෂතා එක්ක තමයි අපි 18 වංගුවේ
1: වැඩ ටික පටන් ගන්නෙ.
8: යස්. එක වෙනකන් අපි ඉන්නවා.
1: හරි.
8: ඔය කියපු ඒ වගේ විශේෂතන් ටිකක් අපි පොඩ්ඩක් ස්පර්ශ කරගෙන තියමු අද.
1: පැය
8: 3 ඇතුළේ.
1: හරි.
8: 10 හැමාරට තමයි අද මැච් එක පටන් ගන්නෙ.
1: ලෑස් වෙලා දිනේ දැන්.
8: ඔව්. කියන්න ලෑස් වෙලා ඉන්නේ. අහන්න ලෑස් වෙලා ඉන්නවා. සින්දු ටිකක් එක්ක අප්ඩේට් එක දිගටම අපි දෙන්න.
1: හරි.
8: ආ, තව එකක් අමුතු වුණා.
1: ඒක තමයි මම මේ බලන් හිටියේ කොහොමද ඒක අමුතු කුණින් කියලා.
8: ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායමේ එක් දින ක්‍රිකට් තරගයත් අද උන පටන් ගන්නවා.
1: ඔව්.
8: වෙලාවට අපේ මැච් එක ඉවරුනහම පටන් ගන්න.
1: ඒක තමයි නේ.
8: අවුස් 5ට තමයි ඒක පටන් ගන්න තියෙන්නේ. රයිට්?
1: හහ්.
8: අය බලමු. කෙල්ලෝ ගැහුවොත් කොල්ලෝ කොහොම ගහයිද කියලා බලමු.
1: බලමු බලමු.
8: රයිට්? අර එනක අපි ගමන පටන් ගන්න ඉක්මනට මෙසේජ් එකක් දාගෙන අපිත් එක්ක එකතු වෙන්න.
1: අපි දෙන්න ඉන්න මේ පැත්තෙන් මැසේජ් එකක් දාන්න 0703 93593 මැසේජ් එකක් දාලා තියන්න.
8: මේ වංගු ගහන ජීවිතේ ඉලක්කයක් අරගෙන එන
1: 18 වංගුව.

0: ඒ තම ජයග්‍රහණයක් අපිට ලැබුණා.
1: ඔව්.
0: ඔව්. අපි ඉවෙනින් රයිව් ඩබල්.
1: චිත්තෙන් චාරු.
0: ඔව්. ඊයේ
1: කැලින් පොපුලර් අවෝඩ්ස් වල ජනප්‍රියම රේඩියෝ කපල් එක විදිහට සම්මානෙම් පිදුම් ලැබුවා. ඒ ඔය ඔබ නිසාම තමයි. බොහොම ස්තුතියි ඒ දුන්න වටිනාකමට, ඒ දුන්න වෝට් එකට නේද දසුන්.
0: චමිත් අඟල් 3ක් විතර උස සපද්දයක් අද දාන් ඇවිල්ලා ඉන්නේ.
1: ඒක තමයි වඩා වැඩින් යන්නේ. අපිට හරිම සතුටුයි අපේ කට්ටිය.
0: තාම චාරු ඇවිල්ලා
1: නැහැ. ඊයර
0: සතුටට තාම නිදි. හරිද?
1: හරි.
0: හරි අපි බලමු.
1: බලමු නේද? හවස 4ට එනවා දෙන්නම.
0: ඔව්. ඒ සියල්ල ඔබේ ඒක රාශීත්‍ය.
1: ඔව්.
0: ඔබේ කැමැත්ත, ඔබේ ප්‍රසාදය.
1: ඔබේ තීරීම නේද?
0: ඔබේ තීරීම. හරි සතුටුයි ඈ. අපි සුබ වැතුම්.
1: අනිවාර්යෙන්ම.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
4: ගැහැණු හිත් තියෙනවා හැම රෑම යහන් මත 3-4 ඉරෙන පහන් පැල ළඟදී බිම බලාගෙන ඇස්වලින් පත්ති

0: රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කාව්‍ය ග්‍රන්ථයට හිමි සම්මානය හිමි කරගත් අනුරාධා නිල්මිණි සමග මාධ්‍යවේදී කපිල තිලකසිරි මුණගැහෙනවා.
1: නම මුණ ගැසුමකම අවසන වෙන්වීම, ගමනක දුරදන්වීම, දෙපයක ඉවසීම, අමතක නොවන දේ යලි මතකට ඒමයි දමනය කළ සිතක පිළිවෙල සැනසීම.
0: මේ අගහරුවාදා රාත්‍රී 7ට සඳ දිය දහර
2: හැම වංගුවකම අලුත් කතාවක්.
0: 18 වංගුව
3: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ.
2: දසුන් විත් යෂෝ
0: 18 වංගුව
2: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
4: සමහර දැන්වල අපිට කියලා තියනා නේද ඉස්සර
5: මොකද්ද
4: අපේ වර්තමානයේ වටිනාකම් තියෙන දේවල් නම් කරන්න එපා කියලා.
5: හරි.
4: ඔන්න මතකද? ඉස්කෝලේ යනකොට ගෙයලා පොඩ්ඩක් පය හැප්පිලා වැටෙනවා කියන කැඳ බීලා දුඹා දාන්නේ.
5: ඔව්
4: අහන්නේ.
5: ඔව් ඔව්.
4: එහෙම කරලා මොකද උනේ අපේ තිබුණ අර සංස්කෘතියේ අපි පයින් ගැහුවා. ඊට පස්සේ කාලයක් යනකොට කැඳ එකක්වත් බීලාවේ නැද්ද?
5: නැද්ද?
4: ඔව්. ඔය ඇස් දෙකෙන් ගිනි ගන්නවා වගේ.
5: ඒක තමයි නේ. හුස්ම වැඩි වෙලා තියෙන්නේ.
4: ඔව්. ඔය පොඩ්ඩක් කැඳේම සීතල වෙන්න පොඩ්ඩක් කැඳ එකක් කියම බොන්න ඕනේ. එහෙම කියනවා.
5: ඔව්.
4: ඊට පස්සේ මොකද්ද බං ඔය කරන මැටි වැඩේ? එහෙම අහලා නැද්ද?
5: අහලා තියෙනවා.
4: අහලා තියෙනවා නේ.
5: ඔව් ඔව්.
4: ඉස්සර මැටි කර්මාන්තේ ඉන්නකොට සමහර වෙලාවට අහනවානේ මොකද්ද බං ඔය කරන මැටි වැඩේ? ගැටි වැඩක්
5: තියෙනවා.
4: ඔහු දන්නවද? දැන්.
5: ඔව්.
4: මැටි කර්මාන්තේ ඉන්න කෙනෙක් කීයක් හොයනවද කියලා?
5: ඉහළම වටිනාකමක් මුදලක් නේද?
4: ඉහළම වටිනාකමක් මුදලක්.
5: ඔව්.
4: සහ වෙළඳ පොලක් හොයා ගන්නවා.
5: අනිවාර්යයෙන්ම.
4: ඔබට ඇති මතක ඇති මේ පහුගිය දවස්වල අපේ රටේ තිටියා එහෙම කෝටිපති කුඹලා කියලා කෙනෙක්. හරිද? මොටිවේට් වෙන්න කට්ටියට ගිහිල්ලා කතන්දර එහෙම කිව්ව මතක ඇති. හරිද? ඒ කියන්නේ එහෙම වටිනාකමක් හැදිච්ච මිනිස්සු ඉන්නවා මැටි වැඩ කරලා.
5: අනිවාර්යෙන්ම.
4: හරිද? හොඳ වෙළඳ පොලක් තියෙනවා. දැන් ඉස්සර ওই මැටි භාජනවල උයනකොට ප්‍රශ්න තිබුණානේ. මෝග රත් වෙන්න වෙලා
5: යනවා.
4: ඌව කැඩෙනවා, බිඳෙනවා, මෙහෙමයි මෙහෙමයි කියලා. ඊට පස්සේ ඌට ආදේශක ආවා.
5: ඔව්.
4: ඊට පස්සේ මොකද උනේ?
5: ඇසේ
4: සමහර වෙලාවට ඇලුමිනියම් භාජන පාවිච්චි කරගත්තාම ඕකේ සමහරලට අපි උයන දේත් එක සංයෝජනේ වෙලා එළියට එන දේ අපේ ශරීරයට අහිතකරයි කියලා කියන්න පටන් ගත්තා.
5: විෂ වෙන්න පුළුවන්
4: කියලා කියන්න ගත්තා. ඊට පස්සේ අර මැටි වැඩ කරනවාද කොල්ලෝ කියලා අහපු අය මැටි භාජනයක උයලා තියෙනවනම් ෂහ් මරු කියන්න
5: පටන් ගත්තා.
4: අපේ කැඳවලටත් උනේ ඕක තමයි. කැඳ බීලා දුන් බාවි කියලා අහපු අය හදලා දුන්න ලොකුවට සමහර වෙලාවට කෘතිම
5: බීම
4: දාදී. හැබැයි ඊට පස්සේ එකෙන් වෙන ශරීරයට වෙන අහිතකර දැන් තේරුම් අරගෙන මොකද කිව්වේ? ආයෙත්
5: ඊපස්සේ දේශීය දේවල් වලටම යන්න පටන් ගත්තා නේද? කැඳ එක හොයාගෙන
4: මේ ලෝකේ සර්කල් එක
5: අනිවාර්යෙන්
4: කැරකෙනවා. සමහර දේවල් වලට අපි ඉහ මුදුනේ පිළිගත්තට ඒ වගේ තියෙන ගැටලු තේරෙන්නේ පාවිච්චිට ගත්තට පස්සේ.
5: අනිවාර්යම අපේ ශරීරයට ලෙඩ දෙන්න පටන් ගත්තට පස්සේ ඒ දේවල් එක්ක අපිට ඉතුරු අර කලින් තිබ්බ දේවල් ඇත්තටම හොඳයි නේද කියලා.
4: කලාවක් තියෙනවනේ.
5: මොකද්ද?
4: කොකාගේ සුදු පේන්නෙත්
5: ඉගිලෙන්න ඕනේ.
4: ඉගිලෙනකොට කියලා.
5: අනිවාර්යයෙන්ම.
4: ඒ වගේ තමයි. පාවිච්චි කරලා අහිතකරය දැනුනහම තමයි.
5: ඔව්.
4: හිතකර දේවල් වලටනේ අපි පයින් ගහලා තියෙන්නේ කියලා තේරෙන්නේ.
5: තේරෙනකොට වෙලාව ගිහිල්ලා වැඩි නේ. පහු වෙලා වැඩි.
4: තේරෙයි.
5: කල්යයි.
4: හරි. ශරීර සෞඛ්‍යයට යහපත් දෙයක් කරගන්න හොඳ දෙයක් බලන්න ඔබට අලුත් දෙයක් එකතු කරගන්න.
5: ඔව්.
4: රයිට්. කැඳ ටිකක් හදලා බොන්න.
5: අමතක කරන්න එපා.
4: එපා. උයනකොට ඇඹුල් තියල් එහෙම අඹ මාළුවක් එහෙම නේද?
5: මැටි හට්ටි එහෙම උයලා බලන්න නේ. රස බලන්නකො ඒ වගේ.
4: අපේ දේ අපිට වටි. සිරි සැපදී සිය රටදී. රයිට්. මතක තියාගන්න.
5: අනිවාර්යෙන්.

0: ඔයා දන්නවානේ එදා ඉඳලා අද වෙනකම් වෙළඳපළ ඉන්න විශ්වාසවන්ත වෙළඳ නාභයක් තමයි පැල්වත්ත කියලා කියන. ඉතින් ඔය කිරියාර්ෂ නිෂ්පාදනයක් මෙලදී ගන්නකොට වගේම විශේෂයෙන් කිරිපිටි එකක් මෙලදී ගන්නකොට ඔයා පැල්වත්ත කියන නමින්ම මෙලදී ගන්න මතක කරන්න එපා.
1: අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි මේ දැන් එහෙම තේගක් බීලා ඉන්න ගමන් චුට්ටක් හිතන්නෝ බහරිද? අර ශිෂ්‍යත්වයේ මුල් තැන දිනපු දරුවගෙන් ඉගෙන ගත යුතු පාඩම් කියලා පොඩි ලිපියක් තිබුණා පත්තරේක චූටි කැල්ලා.
0: අනිවාර්යයෙන්ම.
1: මාත් ඔක කියෙව්වා.
0: ඒක හොඳයි.
1: හරිද? අපිට ඕන තැනකින් ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවනේ.
0: ලොකු පොඩි කියලා ભેදයක් නැහැනේ. පුංචි අයගෙනුත් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා.
1: ඕන තරම් තියෙනවා. රාහුල හාමුදුරුවන්ගේ කතාව එහෙමදී නේනේ. දහම්පස ගියානේ.
0: ගියා.
1: ආ ඒක තමයි. එහෙම තියෙනවා ඉගෙන ගන්න දේ. හරිද? මේ පුංචි පුතා.
0: මොකද කියන්නේ?
1: අම්මත් නැණි යගේ.
0: ඔව් අම්මා නැහැ.
1: තාත්තා මේ කුඹුර වැඩ කරන්නේ.
0: ඔව්.
1: රයිට්. එතකොට තාත්තත් එක්ක හේනට එහෙම යනවා, ගොල් ගොල්ට එහෙම යනවා. ඒව ප්‍රායෝගිකව දරුවෝ අත්විඳලා
0: තියෙනවා.
1: බාහිර පන්තිවලට ගිහිල්ලා නැහැ. හැබැයි දරුවා උගන්නපු දේවල් විද්‍යාවින් පාඩම් කරගෙන තියෙනවා.
0: ඔව් ඔව්.
1: මේ වගේම තමයි ඔබෝ කියනවා වගේ හරියට ඉගෙනගෙන
0: තියෙනවා.
1: ධාරණය කරගෙන තියෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට දකින්න දේවල් තාත්තගෙන් ප්‍රශ්න කරලා
0: තියෙනවා.
1: තාත්තේ අර මේ ස්කෝලේ තාත්තාට ලොකු බෝඩ් එකේ ඉන්නවා ශිෂ්‍යත්වයේ පාස් වුණු අයියලා.
0: ඔව් ඔව් ඔව් මම දැක්කා.
1: ඔව් එතකොට තාත්තා කියනවා ඔව් පුතේ.
0: හ්ම්.
1: ඔය තාත්තට කියනවා මමත් එහෙම බෝඩ් එකේ ඉන්නවා අයියා.
0: අර ලොකු ෆොටෝ එකක් දානවා වැඩිම ලකුණු ගත්ත ළමයාගෙනේ.
1: ඔව්.
0: එයා හිතලා තියෙනවා මං කවදා හරි මේ ෆොටෝ එකට යනවා කියලා.
1: දරුවා ඉගෙන ගත්ත පාඩම
0: ඔව්.
1: ආවර්ජනය කරගන්න පාඩම් කර නැවත ආවර්ජනය කරගන්න
0: ඔව්.
1: පාඩම් කරන කාමරයේ ලකුණු 150 195ක් ගන්නවා කියලා ලියලා තිබ්බා.
0: ලියලා තිබ්බනේ.
1: ඒවා තමයි ඉලක්ක.
0: අපර නිතර දෙවේලේ අර දකින්නකොට අනිවාර්යෙන් ඒ ටාගට් එක ඔලුවට එනවා අනිවාර්යෙන්.
1: හැම වෙලේම අපි කැමති පිටපණින්න.
0: පීල්ලේ. ඔව්.
1: හැබැයි අපි පීල්ලට එනකොට සමහරවල්ලාට කාලේ ගෙවිලා.
0: ඔව්.
1: හරිද? ඒ නිසා සමහරවල්ලාට තමන් ඉලක්ක ගත වෙන්නේ මේ වගේ දේවල් හරි වටිනවා.
0: වටිනවා වටිනවා.
1: සමහරු දැන් ඒක කරනවා. ඔබ දාම කරලා නැත්තම්?
0: මාත් කරලා දිනවා.
1: ඔබේ ඉලක්කේ ලියා ගන්න.
0: අනිවාර්යෙන්.
1: ඔබට අනිවාර්යෙන් ඉලක්ක ගත වෙලා ඔබේ ගීම ගහ ගන්න පුළුවන්.
0: අනිවාර්යෙන්.
1: හරිද? පොඩක් මහන්සි වෙන්න, කැප වෙන්න, ඉලක්කයට යන්න. ආශිර්වාද කරන අනිවාර්යෙන්ම සබහා ධර්මයක්. මහන්සි වෙන්න පොඩක් ඈ.
0: ඔව්.

0: 18 වංගුව
1: මේ වෙලාවේ Facebook log වෙලා ඉන්නවනම් යන්න ලක්කඩ page එක පැත්තට.
2: අපි දෙන්න ඉන්නවා.
1: ඒ වගේම තමයි අදත් මොලේට සමනල් ගැටයක් වටන ප්‍රශ්නයක් අහලා තිනවා
2: මම.
1: අපි admin.
2: ඔව්.
1: හරිද? වාගේ ඉස්කෝලේ යාළුවා කවුද මේ අමතක කරන්නම බැරි? සහ තව කතාවක් මම දැන් අහලා තියෙනවා. පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න.
2: ඔව්. හරිද බලන්න.
1: ඔබේ මතක අවශ්‍යගෙන යන්න.
2: ඔව් නේද?
1: Right. ඒ වගේම තමයි ඒ පැත්තට ගිහිල්ලා අපිව තමයි follow කරලා නැත්නම් follow කරන්න, like කරන්න, comment කරන්න.
2: අනිවාර්යයෙන් අපි දෙන්නත් ඉන්නවා.
1: ඔව්. අපි දෙන්නත් ඉන්නවා.
2: හා.
1: තාම message කරලා නැත්නම් අපිට message කරන්නත් පුළුවන්.
2: ඔව්.
1: Message කරපු අය ඉන්නවා බැන බැන ඇදී ඔච්චර message කරන්න කියන්නේ කරපු message වත් කියන්නේ නැතුව.
2: ඒක තමයි. අපි කියමු නේද දෙන්නෙක්. මේ වෙලාවේ අපි දෙන්නව වහගෙන ඉන්නවා අපිත් ලක්කන මගේ අම්මා තාත්තා අයියලා දෙන්න ඉන්නවා අක්කලා දෙන්න ඉන්නවා එවැගේම මගේ යාළුවා දෙව්මිනී අපි ඔක්කොම එකතු කරගන්න කියලා තිනවා සින්දුවක් අහන්න අපි දෙන්නවත් එකතු කරගන්නවා කියලා තිනවා බොහොම ස්තුතියි නිල් වලින් නෙත්මිනී තමයි මැසේජ් එක දාලා තිනේ හරිම ආදරෙන් එකතු කරගන්නවා ඊට පස්සේ අපි දෙන්න වහගෙන ඉන්නවා ගුඩ් මෝර්නින් කියලා කොහොමද කියලා අහලා දුන්න අපි ඉතින් ගොඩාක් හොඳින් ගොඩාක් සතුටින් ඉන්නවා ඔයාලට කොහොමද කඩිය වගේ වැඩ කරන අපේ කෙල්ලන්ව ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ කියලා දෙනවා එනෝක මානිල් කුමාරි මොනිකා ගයා චමිලා එවැගේම ජානා ඉන්නවා චුටි කුමාරි නිසංසලා මදුෂානි නෙල්මිනි නොදී තමයි මට මැසේජ් එක දැම්මේ ඉතින් වැඩ කරන හැමෝම අපි හරිම ආදරෙන් එකතු කරගන්න කඩියෝ වගේ ටාගට්ස් ටික කවර් කරගන්න හද කරන වැඩසටහන හරිම ලස්සනයි බොහොම ස්තුතියි සුබ පතනවා කියලා දින අදත් අපි ඉන්නවා කියලා තියෙනවා දවල දෙන්න ඉන්නවා මෙත්සදී ඔමන්දි මහත්තයා හේමාන්තද සිල්වා එවගේ මම්ම ඩිංගිරි මණිකා ඉන්නවා අයියා නිමල් තිලකසිරි සුදුවක්කා මනෝහරි ප්‍රනාන්දු ඉන්නවා එවගේ මනෝමක්කා ප්‍රභානංගි ගාමිණී අයියා මේ හැමෝම එකතු කරගන්න කියලා මට කිව්වේ මණිකේ තමයි දඩම් ගස්ලන් ඉඳලා
1: රයිට් එතන ඒ ඔක්කොම එකතු කරගෙන අපි හමු අපි වර්ධන බාලසූරිය ගයන මෙන්න මේ ගීතය

0: ඇත්ත. මල්ලක මෙලක හිතාගන්න බැරි අතකින් මල් නෙලන්න හොඳනේ. රයිට්. දැන් වෙලාව 10:37.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: අපේ අම්මගේ දරාවද

0: වැඩසටහනයටතේක්‍රයක්ත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුම් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: සැප්තැම්බර් 22 කීර්ති අභිහෙවික්‍රම ජාතික පාසල බොරවක
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුර

0: සමයේ දිනබලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවේ කුමන්න අදම අවතන්න 011 7 679 579
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
3: අපි සොයන්නේ
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
4: හැම වංගුවකම අලුත් කතාවක්
1: 18 වංගුව
5: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ
4: දසුන් විත් යෂෝ
1: 18 වංගුව
4: සතියේ දිනවල
6: මෙච්චගනම් පටන් ගත්තා මේ වෙනකොට ඉන්දිය කණ්ඩායම ලකුණු 19යි මේ පන්දුවර 2යි පන්දු 3ක් අවසානයේදී ශ්‍රීමති මන්දනා ගහනවා හොඳ ගෙහිල්ලා
7: ඒක තමයිනේ
6: 6 එකක් ගැව්වා 4 දෙකක් ගැව්වා ලකුණු 14යි බෝල් 10යි වර්මා ලකුණු 5යි කොමාර ලකුණු 19යි
7: මේ වෙනකොට
6: පන්දුවර 2යි පන්දු 3ක් අවසන්.
7: යව්.
6: අපි බලමු. නැගලා. මොකද්ද? උද්දමනේ නැගලා.
7: යව්.
6: හරිද? මේක හැබැයි මේ උද්දමනේ නැගීම ඇතුලේ ලොකු කතාවක් තියෙනවා. ඒක තමයි ඔය සමහර තැන්වල මේ උද්දමනය ටිකක් වැඩියෙන් අවධානය යොමු කරන මාතෘකාවක් වෙන්නේ. කිව්වා වෙහෙම උද්දමනේ නැගලා පස්සේ පාංගඩියක් ගන්න.
7: යව්.
6: සමහර වෙලාවට රුපියල් 600ක් 700ක් දෙනවා. කොළ සල්ලි ගොලම වටිනාකමක් නැති වෙනවා.
7: ඔව්.
6: ඒක තමයි වෙන්නේ. කොහොම නමුත් උද්දමනයේ සැලකිය යුතු ප්‍රමාණයකින් නැගලා නැහැ. 7.2 විදිහට තිබ්බ උද්දමනය අගෝස්තු මාසයේදී 8.1 වෙලා තියෙනවා. යම් වැඩිවීමක් තියෙනවා. 0.9කින් විතර වගේ. ලබන මාසේ ඕක අඩු වෙන්න පුළුවන්.
7: ඔව් නේද?
6: බලමු. නගිනේවා අඩු වෙනවා.
7: ඔව්.
6: හරිද? හැබැයි මේ වේගින්මද කියන එක ප්‍රශ්නයක්.

0: ප්‍රේම කීර්ති දල්ලිස් මහත්තය ලියපු ගීතයක් සුනිල් ඉදිරිසිංහන් ගායනා කළේ. ඔය ගීත ඇතුලේ හරි ලස්සන කතාවක් තියෙනවා. සහ මේ ජීවිතේ එකතු කරගන්න බොහෝ දේවල් තියෙනවා. හරිද? අපි පස්සේ ලාව කතා කරමු. ඒක නෙවෙයි මට කියන්න ඕනමනාව තිබුණේ. මේ දවස්වල ටිකක් වැඩිපුර කතා කරනවා නේද? සෞදි අරාබියේදී අර මරණ දඬුවම නියම වුණු ශ්‍රී ලාංකික තරුණයෙක් වෙන මේ සිවරස්සා අනෝචන් ගැන. අපිට ඉතිහාසය ඇතුළේ මේ වගේ අත්දැකීමක් තියෙනවා. මොකද මතකද අවස්ථා දෙකකදී වගේ මෙහෙම මරණ දඬුවමට ලක්විච්ච අය ඉන්නවා. හරිද? රාජතාන්ත්‍රික මැදිහත්වීමක් මේ වෙලාවේ කරලා තියෙනවා. ජනාධිපතිවරයාත් ඊයේ විශේෂ සාකච්ඡාවකුත් අරගෙන තිබුණා. ඒ සඳහා අවශ්‍ය කරන මැදිහත්වීම් කරමින් සමීපව නිරීක්ෂණය කරනවා කියලා තිබුණා. කොහොම නමුත් මේක ඇතුළේ කියන්න දෙයක් තියෙනවා සහ අපි අවබෝධ කරගන්න ඕන දෙයක් තියෙනවා. කතාවක් තියෙනවා නේද? වවුලගේ ගෙදර මගුල් ගෙදර ගියා නම් ඉන්න වෙන්නේ එල්ලෙන. අපේ රටෙන් විදේශගත වෙනවනේ ශ්‍රෑහෙන පිරිසක්, සැලකිය යුතු පිරිසක් විදේශගත වෙනවා. හරි. ඔබ ඒ රටකට යන්නේ රැකියාවක් කරන්න.
1: අනිවාර්යයෙන්.
0: එහෙම නැත්නම් ආගන්තුකෙක් විදිහට. එතකොට
1: කොමත් පිටස්තර කෙනෙක් වා එතකොට.
0: ඔව්. ඔබ ඒ රටේ තියෙන හරපද්ධතීන් වලට ගරු කරන්න ඕනේ. ඔබ ඒ රටේ තියෙන නීති වලට අවනත වෙන්න ඕනේ.
1: හැඩ ගහන්න ඕනේ දේවල් එක පරිසරයට.
0: මේ රටේ ඉඳන් ෆෝන් එක අතට අරගෙන ඔබ මොන දේ කෙටුවත් අහක බලාගෙන හිටියට ඒ රටවල එහෙම වෙන්නේ
1: නැහැ.
0: එනිසා ඔබ ඇත්තටම පරිස්සම් වෙන්න ඕනේ. සමහර වෙලාවට අපේ ගැමි කතාවකුත් තියෙනවා.
1: මොකද්ද?
0: මගේ නිදහස ඔබේ නහය ළඟින් ඉවරයි කියලා.
1: ඔව්.
0: ඉතින් එහාට යන්න දෙන්න
1: එපා.
0: ඔබ අවබෝධයෙන් කටයුතු කරන්න. අපි කියමු ඉතින් අනෝචන්ට, සිවරස අනෝචන්ට ඉක්මනට නිදහස් වෙන්න හැකියාව ලැබේවා කියලා.
1: ඔව්.
0: ඒ සඳහා අදාළ බලධාරීන් ඉක්මනින්ම මැදිහත් වේවා.
1: ඔව්.
0: එහෙම තත්ත්වයක් ඇති නොවෙන්න ඔබ රටකට යනකොට
1: අවධානයෙන් යන ඒ පරිසරය දැනගෙන යන්න නේද?
0: අනිවාර්යයෙන්.
1: ඒ නීති මොනවද කියලා දැනගෙන යන්න. ඉතින් ඒවට හැඩ ගැහෙන්න අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්.
0: බවුලයි ගෙදර යනවා නම් එල්ලිලා ඉන්න ඕනේ.
1: ඔව්.
0: ඔබේ නිදහස අනිකාගේ නහය ළඟින් ඉවරයි කියලා දැනගෙන ඉන්න
1: ඕනේ.
0: නැත්තම් මේ වගේ අකරතැබ්බ වලට තමයි ඔබට මුහුණ දෙන්න
1: වෙන්නේ.
0: නොහිතපු දෙයක් බලන්න කොච්චර අපහසුතාවයක්ද කියලා.
1: ඔව්. ඔබ
0: බලන්න.
1: ඒ අහිමි වෙන්න පුළුවන් නේද?
0: පොඩි කමෙන්ට් එකක් ගියපු දුරක්.

0: ඔබ පවසනවා මම රැවටෙනවා. 10:50
1: අදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳහන. ඔබත් අදම NLB හඳහඩ බලාගන්න.
0: අපිට මැසේජ් කරපු යාළු කීප දෙනෙක් කියනවා
2: ගොඩාක් කීනෝ මේ වෙලාව
0: අපි මතක් කරගෙන යන්න
2: යමුනේ.
0: අපි දොරගත්තේ චන්දන ලේනාරච්චි මහත්මයා ගායනා කරන මෙන්න මේ ගීතය.
2: අපි දෙන වහගෙන ඉන්නවා මේ වෙලාවේ සඳර කොච්චර ආදරේ කියලා සඳායිති අහසර. ඒ මාව සින්දුවකට එකතු කරගන්නකෝ නිසංසලා. ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්නවා. ආයේ බොවන් අපිව එකතු කරගන්න කියලා තියෙනවා සීමතී තිලකරත්න. ඒ වගේම නෙළුම්මිල මම ඒ සින්දුව දෙන්න. ප්‍රියන්ද තමයි කුවෙට්ටුවෙන් ඉඳලා අපිට මැසේජ් එකක් දාලා තියෙන. වයිෆ් ඉන්නව කාන්ති එකතු කරගන්න කියලා. ජයල කපුවත්ති මාලනී අක්කවත් එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවක් අහන්න. එජී අනුරපුස්සල්ලා ඔයාවත් හරිම ආදරෙන් එකතු කරගන්න අපේ ඊළඟ සින්දුවට. ජයමාමත් ඉන්න ඕන උදෙන් මැවිල උදව් දවස වසනාවන්ත දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා. සින්දුවකට අපි එකතු කරගන්න කොට්ටාව වීරක්කොඩි බේකරි එකේ කට්ටියම ඉන්නවා මේ වෙලාවේ. ලොකු බොස් ඉන්නවා, පොඩි බොස් වරුණ, චම්පා මිස්, මදුසංක, ජගත් ඉන්නවා. වෙනද වගේ මාදරෙන් මැසේජ් එක දැම්මේ ජයමාම තමයි. ආයුබෝවන් මඩපත් ලක්ෂ්මන් ඔයාට සුබෝධි වැඩිහිටි සමිතිය ආනන්ද හේමපාල කරුණාදාස සෝමදාස එඳුවා. එවැගේම රංජිත් ඉලෙප්පෙරුම නන්දලා සිරි කුමාර. ඒ විතරක් නෙමෙයි ජයතිස්සත් එක්ක ලක්ෂ්මනුත් අහගෙන ඉන්නවා කියලා තියෙන. බොහොම ස්තුතියි ඔය විදිහට මහගෙන ඉන්න.
0: තව මැසේජ් එකක් දැම්මනම් ඉක්මනට මැසේජ් එකක් දාන්න මේ පැත්තට.
2: 07 03 93 53 7 ට මැසේජ් එකක් දාන්න.

0: යන්න දෙනවනම් යන්න දෙන්න ඕනේ. ළඟ තියාගන්න ඕනම් ළඟ තියාගන්න ඕනේ.
1: ඔව් බලෙන් තියාගන්න බෑ කවුරු.
0: ඔව් යන්නයි ළඟෙන් තියාගන්නයි දෙකක් බෑ.
1: හරිද?
0: වානම් වා.
1: වෝනම් පෝ.
0: වෝනම් පෝ. රයිට් අපිට මැසේජ් කරනවා නම් ඉක්මනටම අවස්ථාව දෙනවා. ඉක්මනට මැසේජ් කරන්න. ඒ වගේ තමයි මැසේජ් කරපුවා කියන්නත් ඕනේ.
1: කියන්නත් ඕනේ.
0: ඒක ටැබ් එකේ උඩ පල්ලෙහාට ගියට වඩා නෑ ටග්ගල කියන්නේ.
1: කියමුනේ. දහ ඔයාලා දෙන්න වහගෙන ඉන්නවා කියලා තිනවා 18 වංගුව. වැඩසටහන හරිම ලස්සනයි කියලා තිනවා බොහොම ස්තුතියි. ඔයාලා දෙන ලස්සනට ඉදිරිපත් කරනවා කියලා තිනවා ලක්කන දිගකල් දිනේවා කියලා පුංචි ප්‍රාර්ථනාවක් එකතු කරලා තියෙනවා. ඉතින් ඔයාලා ජයෙන් ජයම වෙන්න ඕනේ මහරගම සකුන්තලා. ඊට පස්සේ අපි දෙන්නව ඉන්නවා අහගෙන මංගලිකා තැනකල් මහත්මිය ලස්සන සින්දුවක් කියලා දින. අපි ඒක 11 පැයට දෙන්නම් අනිවාර්යයෙන්ම ඔයාට. සරච්චන ඩයිස් තමයි සින්දු එලලා තියෙන්නේ ඔය විදිහට මහගෙන ඉඳු. ගුඩ් මෝර්නින් ලක්කන පිටව වහනවා කියලා තියෙන ලස්සන සින්දුවක් දෙන්න. ඩ්‍රින්ක් පහේ ගණන් පුංචි බණ්ඩ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කොරියා පිටියේ පැත්තට යන්න හදනේ. තෝරකටුවෙන් අපි වහගෙන ඉන්නවා. එහමෝම එකතු කරගෙන අපි යමු මේ සින්දුව අහන්න.

0: හරිද? ගෙට යන අතරතුර ඔබට ඒකක් බොන්න ඕන කියලා හිතෙනවා නම් මොන කිරි දෙයක් බොන්න?
1: ඔයා දන්නවා කිරිපිටි එකක් ගන්නකොට හොඳම කිරිපිටි එක මොකද්ද කියලා? පැල්වත්ත. ඉතින් කිරිතේකට කිරිපිටි එකක් ගන්නකොට පැල්වත්ත කියලා නමින්ම මෙලදී ගන්න මතක කරන්න එපා.
0: ඒ වගේම තමයි රුපියල් 40ක් දීලා ධනන දාන ටිකට් පතක් ගත්තොත් කෝටිපති සීනේ ඔබ ඉස්සෙල්ලා කරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම
1: කෝටිපතියෙක් විසලක්ෂපතියෙක් වෙන හොඳම ළඟම තියෙන තැන තමයි ධන නිධානයේ ලොතරැයි අරගන්නක. ඉතින් ළඟම තියෙන ලොතරැයි කෝඩුවෙන් පුංචි රුපියල් 40ක් දීලා ඔයා ධන නිධානයේ ලොතරැයි අරගෙන වාසනාවන්තයෙක් වෙන්න.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: 11 විනාඩියයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්නි ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: ආයෝජන සහ කර්මාන්තාශිත රාජ්‍ය ක්‍රියාවලී කඩනම් කිරීමේ අරමුණින් ස්ථාපිත කළ ව්‍යාසා ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය අද විවෘත කෙරෙනවා. ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇති මෙම මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණ වන්නේ ව්‍යාපාර සහ ආයෝජන කටයුතුවලදී රාජ්‍ය ආයතන අතර පවතින පාලන සහ නියාමන බාධා ඉවත් කිරීම මෙන්ම අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩනම් කිරීමයි. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී හෝ පවත්වාගෙන යාමේදී රාජ්‍ය යාන්ත්‍රණයේ සමග මතුවන ගැටලු සඳහා විසඳුම් ලබා දීමද මෙම මධ්‍යස්ථානය හරහා සිදු කිරීමට නියමිතයි. අදාළ රාජ්‍ය ආයතන සමග සම්බන්ධයෙන් කරමින් ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමද එන් සිදු කෙරෙනවා. ව්‍යාසා ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය කොළඹ හත හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ ස්ථාපිත කර ඇති අතර ඒ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුකොඩ මහතායි. එම මධ්‍යස්ථාන නිල වෙබ්බඩ වීද අද නිල වශයෙන් හඳුන්වා දීමට නියමිතයි. අමරිකාවේ ඊසාන දිග ප්‍රදේශයේ ප්‍රධාන ගුවන්තුර ප්‍රරැස්සක මෙහෙයුම් වලට බාධා එල්ලෙමින් තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ගුවන් ගමන් පාලන පද්ධතිය ඇතුව දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි. ඒ අනුව නිව්යෝක් නගරයේ ජෝන් කෙනඩි ගුවන්තුරුපළ සහ බොස්ටන් ගුවන්තුරුපළ මෙන්ම තවත් ගුවන්තුරුපළ පහක ගුවන් ගමන් තාවකාලිකව නැවැත්වීමට පීවරගෙන ඇති බවද සඳහන්. ගුවන් ගමන් පාලන පද්ධතියේ දෝෂය යථාතත්ත්වයට පත් කිරීම සඳහා අමරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ නියෝග මත කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ලක්නන ප්‍රධාන පැවති ප්‍රකාශයේ දහවල් 12ට බලාපොරොත්තු වන.
5: 24 පෑම සිරුවෙන් ලක්නන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 6යි දැන්
0: 18 වංගුව
2: දසවිත්‍යාෂෝ
1: සමහර ඒවා දෙනව දරා ගන්න අමාරුයි.
3: ඒක තමයි.
1: මගේ රත්තරන් යාළුවනේ.
3: මොකද්ද යාළුවනේ?
1: ඉන්දියාව හොඳටම ගහනවා.
3: මොකද වෙන්නේ?
1: පන්දෝර 8යි නේ, පන්දෝර 9යි. ලකුණු 95යි. හරිද?
3: හරි.
1: තාම ෆස්ට් විකට් එකට ගහන්නේ. හරිද? තාම ආරම්භක පිටිකරුවන් යුගලය. මන්දනා ලකුණු 49යි, බෝල් 28යි, 4-3යි, 6-5යි.
3: ලේසි නෑ.
1: සෙල්ලන්නේ. හරිද?
3: හරි.
1: අනෙක් පැත්තෙන් වර්මා 46 බෝල් 25යි 4-3යි 6-3යි. හරිද? හැම ඕලෙකටම හයක් ගහනවා නිකන් පුරුද්දට වගේ.
3: පුරුද්දට වගේ නේ.
1: ඌවනේ මේ ටිකක් මට
3: වෙන විදිහට නිකන් ඇවිල්ලා දිනේ මේ තරගය කරලා යන්න වගේ.
1: ඔව්. මාරු වෙයි කියලා හිතනවා. ඔයාලට කියන්න බෑ. පන්දෝර 9 ලකුණු 95 ඉන්දියා කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමට තමයි ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක තරග වදින්නේ. විකට් නෑ ලකුණු 95යි.
3: තමයි නේ. බලමු.
1: මොකද කරන්නේ?
3: බලමු බලමු අපි හෙලන්නත් පුළුවන්.
1: අපි එහෙම හිතාගෙන වැඩේ
3: කරමු. මේ තමයි අනිවාර්යෙන්.
1: මේ 18 වංගුවේ දෙවෙනි පැය
3: මේ විදිහට පටන් ගන්නවා.
1: ඔව් මෙසේජ් එකක් දාන්න පුළුවන් ඔයාලටත් මේ පැත්තට එන්න.
3: 11 පැයට එකතු වෙන්න පුළුවන් ආට 0703 93 5 93 7ට මෙසේජ් එකක් දාලා තියන්න. අපි දෙන්න ඉන්නව දවල් එක වෙනකන්.
1: අර මං කතාවක් කිව්ව මතකද ඔයාලට?
3: මොකද්ද?
1: දත් තියන කාලේ
3: මස් කන්න ඕනේ.
1: හරිද? කොණ්ඩේ තියෙන කාලේ ටින්ටෙඩ් කරන්න ඕනේ.
3: අනිවාර්යයෙන්.
1: එහෙම කියලා නෑ.
3: ඇයි යන්නේ? මම හිතන් හිටියා එහෙම කරන්න.
1: කොණ්ඩේ තියෙන කාලේ ඔය දාන්න ඕන සුකුරුත්තන් ටික ඔක්කොම දාන්න ඕනේ.
3: කොණ්ඩේ
1: ගියාට පස්සේ ඔක බෑනේ.
3: ඔව් ඉතින්.
1: හම පැහැපත්ව තියෙන කාලේ තමයි ලස්සන කරන්න ඕනේ. හරිද? පොඩ අවුල් තියෙනවා නම් මේකප් කරන්න ඕනේ. හරිද? ඒව නැති කට්ටිය කොණ්ඩේ නැති කට්ටිය. එහෙම කිව්වට වැඩි ගණන් ගන්න එපා. හරිද? හරි ලස්සන කතාවක් තියෙනවා.
3: මොකද්ද?
1: වටේ ඉන්න අයට අවශ්‍ය ලෙස ජීවත් වීම සංස්කෘතිය වෙන අතර.
3: ඔව්.
1: හරිද? තමාට අවශ්‍ය ලෙස ජීවත් වීම නැහැදිච්ච කම වේ.
3: මං එක ගයෝකට.
1: අවුරුදු ගියද නැහැදිච්ච කෙල්ල කියලා.
3: බලන්නකෝ අර කෙල්ල.
1: එහෙම කියන්නේ.
3: එහෙම කියනවා ඉතින් ඇති ඉතින් අපි දන්නේ ඇති.
1: මං කියන්නේ තමන්ට ලස්සනට ඉන්න ඕන. තමන්ට ඒ ලස්සන හදා ගන්න පුළුවන්.
3: ඔව් කෙනෙක් එහෙම ලස්සනට ඉන්නෝ නම් අගියනොත් පුරුදු වෙන්න ඕනේ පදයක් හදන්න නැතුව.
1: ඔව්. ඔබ ලස්සන වෙන්න.
3: අර
1: ලස්සන සාපේක්ෂයි.
3: ඔව්.
1: ඔබට ලස්සනයි කියලා හිතන අය විදිහට ඉන්න.
3: අනිවාර්යයෙන්.
1: ලස්සනයි කියලා ගල් ගහන විදිහෙන් නම් ඉන්න එපා.
3: ඔව් ඒක තමයි.

0: ගෙද ගැන කළේ ශුභානි හර්ෂණය මුතුකුමාරණ 11 විනාඩි 12 දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද. ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි. තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Water Pump. අමතන්න 077 777 7374.
3: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011. ශනිගමතුම් 19:16.
4: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: 18 වංගුව.
8: දසම විත් යෂෝ. දසම විත් යෂෝ.
0: ළමයි සතුටු වෙන්න කතාවක් තියෙනවා.
9: මොකද්ද?
0: එක විකට් එකක් ගියා.
9: හරි
0: සතුටුයි. මේ වෙනාවේ ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි ඉන්දියා කාන්තා කණ්ඩායමයි අතර පැවැත්වෙන අවසන් මාතරංගේ ලකුණු 100යි කඩුලු 1යි.
9: හරි.
0: අවුට්ුනේ කවුද? මන්දනා තාම ගහනවා. මන්දනා 51යි.
9: ඈ.
0: මන්දනා 51යි. වර්මා තමයි අවුට්ුනේ ලකුණු 48ට.
9: ඔව්.
0: රයිට්. ඕක තමයි මැච් එකේ තත්ත්වය.
9: හරි.
0: ඊයේ අධිවේගී මාර්ගයේ ලොකු අනතුරක් සිද්ධ වුණා.
9: ඔව්.
0: මම දැක්ක කියනවා සියලුම රියදුරන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා.
9: හ්ම්.
0: ඇයි? නිවැරදි පරතරය තියාගෙන ආවේ නැහැ.
9: ඔව්. වේගය වැඩි. ඒ වගේම
0: වේගය වැඩි.
9: ඔව්.
0: හරිද? අපි බලමු. හැමදාම ඔබට කියන්නේ පරිස්සමෙන් මගතොට යන්න.
9: ඔව්.
0: වාහන යන ඔබ වකීම පයින් යන අපේ පදිකේනොත් ආරක්ෂා වෙන්න ඕනේ.
9: ඔව්. කවුරුත් කියනකන් ඉන්න ඕනේ නැහැ මේ දේවල් කීකයි කරන්න. නේ තමම හිතලා කරන්න පුළුවන් ඉතින්.
0: ඔව්. දැන් එහෙම කියලා හරියන්නේ නැහැ කියලා ඔන්න අපි යනවා රටවටේ අපිත් උග ගිහිලා කියන්න ඕන කියලා.
9: ඔව්. අපිත් හිතුවා.
0: ඔව්. දැන් අපේ ටෙකියා කණ්ඩායම අදත් ගිහින් ඉන්නවා මගතොට අනතුරු පිළිබඳව සහ මගතොට ආරක්ෂාව පිළිබඳව දැනුවත් කරන්න අපි සම්බන්ධ කරගන්නවා ගීත්. අයිබුවන්.
10: අයිබුවන් සුබ දැසනක් දසුන් යශෝරා දෙන්නටම
9: සුබ දැසනක්.
0: අද කොහෙද
10: ඉන්නේ? අපි අද ඉන්නේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය අධ්‍යාපන කලාපේ. අපි මේ දවස්වලදී අකුරැස් අධ්‍යාපන කලාපයට ගියා දසුන්. දැන් අදවිත් වෙන දෙනියාය අධ්‍යාපන කලාපයට. දැන් අපි හෙට දවස්වලදී මුලටියන අධ්‍යාපන කලාපයට යනවා. මේ වෙදෙහෙට සමස්ත දිවයිනේම අපි අධ්‍යාපන කලාප 100ක් ආවරණය කර තමයි අර ටේකියා සුරකිම් මගතොට වැඩසටහන් මාලාව අපි ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම ගේම් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව තමයි අපි මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරන්නේ. ගේම් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් දැන් අද උදෑසන යම් වර්ෂාවක් මේ නගරය පුරා පැවතුණා. කොහොම නමුත් මේ වන විටත් තාමත් යහපත් කාලගුණ තත්ත්වයක් දසුන් තිබෙන්නේ. අද උදෑසන අපි රථ වාහන මාර්ග අනුපුර සංදර්ශනය පැවැත්තුණා. ඉන් අනතුරු මේ දූදරුවන් අපි මොරවක කීර්ති අබේ වික්‍රම විද්‍යාලයේ ශ්‍රවණාගාරයට කැඳවාගෙන ඇවිත් තිබෙනවා. අදවසේදී විශේෂත්වයන් මේ දූදරුවන්ට රිය නියාමනය කරන්න කොහොමද රිය නියාමනය කරන්නේ ඒ වගේම තමයි කොහොමද මේ වාහන හසුරවන්නේ මේ පිළිබඳව ප්‍රායෝගික පුහුණුවත් අත්වසෙදී දසුන්නේ රථ වාහන දේශනයේ අතරතුර සිදු කරන ලබනවා. ඉතින් මේ විදිහට තමයි අපි මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරන්නේ. ශ්‍රී ලංකා පොලිසිය මේ හැම දූදරුවෙක්ම දැනුවත් කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. ඒ වගේම තමයි ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් තමයි මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය මේ පාසල් සම්බන්ධීකරණය කරමින් මේ දූදරුවන් සම්බන්ධීකරණය කරමින් අපිත් එක්ක අත් බැඳගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට තමයි අපි මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම තමයි දසුන් අපි වටිනා සහතික පත්‍රයක් මේ දූදරුවන්ට ලබා දීමට කටයුතු කළ තිබෙනවා. විශේෂයෙන්ම රථ වාහන මූලස්ථානයේ ගරු අධ්‍යක්ෂකතුමන්ගේ අත්සනින් සහතික කරන ලද ඒ වගේම තමයි ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය නියෝජනය කරමින් ජනාධිපති අතිරේක ලේකම්තුමාගේ අත්සනින් සහතික කරන ලද අධ්‍යාපන අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමාගේ අත්සනින් සහතික කරන ලද සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන්ගේ අත්සනින් සහතික කරන ලද වටිනා සහතික පත්‍රයක් අද මේ දූදරුවන්ට ලබා දීමට අපි කටයුතු කළ තිබෙනවා.
0: ඉතින්
10: අපි සූදානම් තවත් තොරතුරු කියන්න තවත් අවස්ථාවක්
0: මේ ගීත්.
10: ඔව්.
0: දැන් අපි ගන්නයි මේ ප්‍රේමසිරි ගම් මුදවත් එමත් ගියා නේද?
10: ඔහු අද මෙවර විශේෂත්වයක් වෙලා තිබෙනවා නිෂ්පාදන කණ්ඩායම විදිහට ප්‍රේමසිරි ගමුදවත් ඇතුළු අපිත් එක්ක එකතුල ඉන්නවා. විශේෂයෙන්ම අපේ කණ්ඩායම සදහන් කරන ඕන සමන්ත රත්නායක මොහොතමයි අපේ කණ්ඩායම භාරව කටයුතු කරන්නේ. ඒ වගේම තමයි අපිත් එක්ක චතුරංග ඩුවන් කුරුප්පු එකතු වෙලා ඉන්නවා. ඒ වගේම අපේ සහෝදර නිවේදකයා වසන්තම් ටීවී වසන්තම් නිවේදක එම්පි විජේකාන්තන් ඉන්නවා. ඒ වගේම ඩිජිටල් අංශය නියෝජනය කරමින් තාරක හතුරුසිංහ ඉන්නවා. අපේ කණ්ඩායමම ඉන්නවා.
0: රයිට්.
10: මේ කණ්ඩායම මේ සියලු දෙනාම ඉන්නවා. ඉතින් ගොඩක් ස්තුතියි දසුන් අපි මේ වෙලාවේ සම්බන්ධ කරගෙන තොරතුරු දැනගත්තට.
0: හොඳයි. අපේ හය දෙනෙ ඉන්න උසම එක්කන තමයි ප්‍රේමසිරි ගම්මුදවත්. වාහනේ කරන එක ටිකක් අමාරුයි යන්න.
9: උදේ දොර පේනවා.
0: ඔව් ඒකෙන් තමයි මේ සැර ටිකක් දැනුවත් වෙලා ඉන්නේ යව්වේ.
9: ඒක තමයි නේ. දැන් කාරේ ගරන් යනකොට පොඩ්ඩක් අවධානයෙන් යන්න ඕනේ.
0: ඔව්. රයිට් 11:07 අපිට මෙසේජ් කරපු යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා 18 වංගුවට අපිට සින්දුවක් දෙන්න කියලා මෙන්න මේ ගීතේම ඉල්ලපු කීප දෙනෙකුත් ඉන්නව නේද?
9: ඔව් ඉන්නවා අපි එකතු කරගමු. අපේ ගමන් ටික මේ වෙලාවේ සද්දෙනම ලක්නහගෙන ඉන්නවා කියලා තියෙනවා. ශිරෝමි නන්දා නන්දනි ෆ්‍රිඩා ජාන්ති දේවිකා ඉන්නවා. එකතු කරගන්න කලුතරින් තෂ්මි තමයි මැසේජ් එක දැම්මේ. නුවරින් සංජීව ඔයාවත් එකතු කරගන්න. ඒ වගේම කලුතරින් දර්ශනි ඒ වගේම එයාගේ නංගිත් අහගෙන ඉන්නවා කියලා කිව්වා. ඒ හැමෝම එකතු කරගමුනේ මේ සින්දුවට අපි.
0: Facebook එක පැත්තට ගියපුවාම සෑහෙන කමෙන්ට්ස් අපිට ඇවිල්ලා තියෙනවා. ආයෙ වගේම අපේ අලුත් සෑහෙන අපි වහගෙන ඉන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. අපි කෙටින් කියමුද?
9: ඒ වගේම අපිව ඉන්නවා ජගත් මම වහගෙන ඉන්නවා මේ වෙලාවේ. විනාඩියක් දෙමුනේ. නැත්තම් අපි සින්දු අහලෙමුද?
0: හරි. අපි සින්දු අහලෙමු. මැච් එකේ තත්ත්වය ලකුණු 111 විකට් එකයි ඈ.

0: ගෙත ගෑන කළේ මංගලික තින්නකුන් එකොළහයි විසි එකයි දැන් වෙලාව.
1: SAT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය එක්පගෙනේන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.
2: 18 වංගුව
0: සිංහල සිංදු හපු ඔයාලට මොනදාපුඩක් වෙනස් විදිහ සිංදුවක්
3: තෝරගන්න.
0: මේක ටිකක්
3: වෙනස් විදිහේ සිංදුවක්ද?
0: ඔව්. ටිකක් නටන්න පුළුවන් සිංදුවක්.
3: නටමුද?
0: හරිද. නටන්න සිංදුවක් දෙන්න කියලා මෙසේජ් කරපු කීප දෙනෙක්
3: ඉන්නවනේ.
0: අපි යාලුව කියමු.
3: මේ වෙලාව අපි දෙන්න වහගෙන ඉන්නවා වසන්තෝ. වසන්තෝව හරිම ආදරෙන් එකතු කරගන්නවා. අපිත් සද්දරම ලොක්ක නහගෙන ඉන්නවා යටියන්තොට කැලණි වැලි ට්‍රේඩ් සෙන්ටර් එකේ කර්තියම ඉන්නවා කියලා තියෙන අපි දවස්ම අහන්න ඉලක්කන. ලස්සන සිංදුවක් දෙන්න හදනම් වහිනවා කියලා තමයි තියෙන්නේ. එහෙම තමයි තින්නේද? ලස්සන සිංදුවක් අහමුකෝ එතකොට හරියකෝ. නාගොඩින් විජිතමාවතී ලලණියක්ක මැසේජ් එකක් දාලා තිනා. දර්ශනීවත් එකතු කරගන්න ඕනේ. ලස්සන සිංදුවක් ඉල්ලලා තිනා. හොම බාගෙන ඉඳෝ. ආයි බෝ වේවා. දසුන් යෂ් කොහොමද?
0: අපි
3: හොඳින්. මම මෙසේජ් එකක් දාන්න බැරි වුණා කියලා දින කමක් නෑ. මේ වෙලාවරි මෙසේජ් එකක් දැම්මනේ. ඉතින් ඔබ හරිම ආදරෙන් එකතු කරගන්නවා බොයගොඩ සුමන. ඔහොම මහගෙන ඉන්න අපි දෙන්නව දවල් එක වෙනකන් ඉන්නවා. සුබ දවසක් මාවත් සින්දු කර එකතු කරගන්න කෑගල්ල මීදනී ගමේ උපනන්ද තමයි මෙසේජ් එක දැම්මේ. ඒ වගේම හොරණ පැත්තට යන්න හිතුණා හොරණින් අහගෙන ඉන්නවා. ජයනිත් එක්කම ටිරෝෂ් දෙන්නම සද්දර ලක්කන අහගෙන ඉන්නවා කියලා දිනු. පුංචි පොඩ්ඩා ඉන්නවා දවන්න. ඔය පුංචි පොඩ්ඩවත් එකතු කරගන්නවා මේ ඇහෙන සින්දුවට.
0: රයිට් අද තමයි දවස වාඩ කෝටිපතියෙක් වෙන්න පළවෙනි පියවර තියන්න තියෙන දවස.
3: හොඳම වෙලාව. හදන්නවා දන්න නිදහනේ ලදරය ගැන පොන්ජි රුපියල් 40කින් වාව කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වගේම ඉරදා දිනේ දිනුම් මදින වාසනාවට හිමිකම් කියන අවස්ථාව හදලා දෙල තින. ඉදින් ඕපරක් වෙන්න තුව ලඟුම තින ලතරයි කූඩුවෙන් දන නිදහනේ අරගෙන කෝටිපතියෙක් වෙන්න.
0: කොහමද?
3: නටමු.
0: ඔව්. ඩ්‍රයිව් කරන ගමන් නටන්න යන්න එපා.
3: ඔව්. පරිස්සමෙන් නටන්න.

0: අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය ආකර්ෂණීය ශිෂ්‍යත්ව අඩු වියදම් සහ ස්ටඩි ටුවර් කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදම ලියාපදිංචිවන්න WhatsApp 0766 793 9922 ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න
1: සංවිධානය MMC ITN Campus JJL Overseas Education
2: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice අපි සොයන්නේ
3: නුඹේ හඬයි සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

0: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
2: ළමුන් සඳහා ඇතුළු වීම නොමිලේ. සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු.

0: ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන් ත්‍යාග සඳහා අනුග්‍රහය ජාත්‍යන්තර සිංහ සමාජය 206D2 සිංහ දිස්ත්‍රික්කය.
1: දැන් දවස වෙන් කරගත්තද?
2: වෙන් කරගත්තා.
1: සැප්තැම්බර් නෑ ඔක්තෝබර් 3 වෙනිදා.
2: ඔක්තෝබර් 3 වෙනිදා 8:30 ඉඳලා නේද?
1: ඔව්. එන්න ඕන ඔබ කැමතිම තැන සතු හත්.
2: ඔව්. කුංචි පොඩොත් එක්ක එන්න.
1: ඔව්. සමහරවල් මගතොට යනකොට සතු හම්බෙනවා. බල්ලා. එහෙම කියලා යනවනේ.
2: ඔව්.
1: පාරේ වාහනේ හෙන්දාපුවා මෙහෙන් දාපුවා.
2: ඒක තමයි.
1: ඒ සතු නෙවෙයි.
2: මේ ඇත්ත සතු.
1: මේ ඇත්ත සතු. හරිද? ඔබට විනෝද වෙන්න, සතුරු වෙන්න පුළුවන්, අලිසෙල්ලම් බලන්න පුළුවන්, තෑගි ගන්න පුළුවන්, තෑගි දෙන්න පුළුවන්. හරිද? විනෝද වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම 3 වෙනිදා එන්න දෙහිවල සත්ව උද්‍යානයට. රයිට්. වැඩ හිටියොත් ඔයාලගේ දවස ඔක්තෝබර් 1 වෙනිදා 3 වෙනිදා එන්න ගමන්න පොඩි
2: එක. ගමන්න. දෙකම එකට සමරමු අපි.
1: මැච්චේ තත්ත්වය කොහමද?
2: ඔව් මේ වෙලාවේ හොඳ තරගයක් තියෙනවා නේද? අපි බලමු 142ක් ලකුණු අරගෙන තියෙනවා මේ වෙනකොට.
1: ලකුණු 142යි විකට් 1යි. හැබැයි මේ පළවෙනි විකට් එකට තිබුණු සම්බන්ධතාවය ගිලිහුණාට පස්සේ යමාකාරයක ලකුණු ලබා ගැනීම වේගය අඩාල වෙලා තියෙනවා. අපේ පන්දු යවන්න යමාකාරයක තරගයට අවතීර්ණ වෙලා තියෙනවා. කොහොම නමුත් පන්දු ඕවර 14යි පන්දු 3ක් ඇතුලේ තමයි ලකුණු 142 අරගෙන තියෙන. සාමාන්‍යයෙන් හොඳ දළ වේගයක් රඳවාගෙන 9.7 සාමාන්‍ය දළ වේගයක් රඳවාගෙන තියෙනවා. T20 තරගයක තියෙන ස්වභාවයෝක ඉන්දිය කණ්ඩායම ලකුණු 142යි විකට් 1යි 15 වන පන්දුවරේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපේ අය ගහන්න ගත්තාමත් ඔහොම ගහයි ඈ.
2: අනිවාර්යයෙන් අපි බලාගෙන ඉමු.

0: ඒ තව විකට් එකක් ගියා. ඉන්දියකන්දම ලකුණු 141යි විකට් දෙකයි. හැබැයි තාම මන්දනා ඉන්නවා.
1: ඔව් මන්දනා ඉන්නවා. අල්ලගෙන ඉන්නවා.
0: මන්දනා ලකුණු 73යි.
1: ඔව්.

0: වෙලා 11:36.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් ගුවනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන ලොල්මුන සැමට දැන්දීමයි ඉවත් වෙන.
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
2: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: ඇන්දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට එකොළහි විනර තිස්නාවයයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: 18 වංගුව
1: දසම විද්‍යා ෂෝ
4: අපි රෝකාන්ත ගුණතලගේ හඳලඟ නවතින්න ලැස්ස වෙන්නේ.
5: නවතිමු.
4: නවතිමු. රයිට්. අපිට මෙසේජ් එකක් යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා. එයා ගැන කියමුද අපි?
5: අපි දෙනව සද්දට මහගෙන ඉන්නවා කියලා දෙනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න හාල් දනුවන ගාමන්ට් එකකින් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. නම කියන්න විදිහක් නැහැ. දිස්නා චන්ද්‍රා නිලු ආයේෂ ඉන්න කුමාරී සන්ධ්‍යා. ඒ විතරක් නෙමෙයි රේණු අරුණි ශීලා නන්ද. ඒ වගේම රාණි අමර මදු. මේ හැමෝම එකතු කරගන්න ඕනේ අපි ලස්සන සින්දුවක් දෙන්නම්. අපිට ලස්සන සින්දුවක් දෙන්න සුබෝදාසනා කියලා දෙන සුබම සුබෝදාසනක් ජානකී මොනිකා ඉන්නවා ප්‍රියන්ත බිනෙල්ක අරුයි කියෝ සටුමි මේ හැමෝම ජපානයේ ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ හැමදාම ඉතින් ආදරේ ගොඩක් ඉතින් ওই විදිහටම ඉන්නෝ හයි දසුන් යෂ් ජයග්‍රහී දවසක් කියලා දින ඔබට සුබම සුබ දවසක් වෙන්න ඕනේ 18 වංගුව ළඟ නැවතුනවා කියලා දින බොහොම ස්තුතියි ලස්සන සින්දුවක් දෙන්න මැලේසියාවෙන් නිෂූතුමයි මැසේජ් එක දාලා තියෙන්නේ හයි ජීවිතේ දිනන්න මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරන හැමෝටම ජය වේවා කියලා දෙන අනිවාර්යෙන්ම කෑගල් ලිඹුල් ගස් දෙනියෙන් තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ උදේශිකා නිරූපම මාලා ඔහම ඉන්න හගෙන
4: මේ වෙලාවේ දවල්ට කෑම ලෑස්ති කරන ගවන්නේ
5: ඔව්
4: හරිද
5: දැස කෑමක් හදන ගමන් සුවඳට
4: සමහර වෙලාවට අපිට කේන්ති කියපුවාම අපි කියන වචන ටිකක් තියෙනවානේ
5: ඔව්
4: ඔය වචන ටික ඇතුලේ දිනවනේ කියන්න හොඳ නැති වචන
5: ඔව්
4: ඒ අතුරේ දිනවනේ පොඩ්ඩක් හරි කියන්න පුළුවන් වචන කනවා කියලා කියනවා නේද කනවා කියලා
5: කනවා
4: අනුරාධපුරේට හිරිපිටිය පාරේ යනකොට දිනන ගමක්
5: කනවා
4: ඊතලේ ගහලා දිනන කනවා කියලා හරිද මගේ බැලුවා
5: මොකද්ද මේ කියලා
4: ඔව් මොකද්ද මේ ගම ඇත්තටම සමහර ගම් හැදිච්ච නම් තියෙනවා
5: ගියාද ගම බලන්න
4: නෑ ඒක තමයි
5: සම්බන්ධයක් තියෙනවා වගේ
4: ඔව් සමහර නම් තියෙනවනේ හැදුනාම ඒවට හේතුවක් තියෙනවා
5: අනිවාර්යයි
4: මම කල්පනා කරා ඇත්තටම මේ ගමන කනවා කියලා නම දෙන්නේ ඇයි කියලා
5: ඇයි
4: ගියපුවාම කනවාද නැත්තම් කන මිනිස්සු ඉන්නවද
5: ඔව්
4: නැත්තම් ඇත්තටම නොකන මිනිස්සුද ඉන්නේ කියලා
5: හේතුව හොයාගත්තද
4: කොහමරි ගමේ නම කනවා හරිද
5: නා හේතුව හොයාගමු අපි එහෙනම්
4: අපි හේතුව හොයාගමු දැන් කන්න දවල්ට උයන ලෑස්ති වෙන වෙලාවනේ
5: ඔව් ඔව්
4: හරිද කෑම වෙල රසට උයන්න ඕනේ මහත්ය වෙනදට වැඩි ආදරෙන් නෝනා දිහා බලන කෑම ටික කන විදිහට උයන්න ඕනේ
5: අනිවාර්යෙන්ම
4: එහෙම නැත්තම් මොකද වෙන්නේ
5: පැතිගාන මුණితి
4: ඒ ඉස්සර දැන් එහෙම නෑ
5: දැන් නෑ
4: දැන් ආදරෙන් කියන නෝනා ඔයා හෙට ඉඳන් උයන්න එපා
5: එපා අපි කඩෙන් කමු
4: නෑ
5: එහෙනම්
4: මම උයන්නා
5: එහෙම කියනවද ඔයා
4: එහෙම කියන
5: ආ ඒක තමයි එක්ස්පීරියන්ස්
4: මේවා එක්ස්පීරියන්ස් හරිද මම ෂෙයා කරගන්න ඕනේ
5: අපි ෂෙයා කරගමු
4: හරිද
5: අපි කැම් කියමුනේ කැම් ටික රස කරගන්න ගන්න හොඳම දේ මොකද්ද කියලා
4: හැපි වයිෆ් හැපි ලයිෆ් කියනවනේ
5: ඕකේ
4: ඒක හින්දා කැම් රස නැත්තන් නෝනාට කියන කැම් රසායි ඒ හින්දා මට මේක දරා ගන්න බෑ මම හින්දාන් හෙට උයන්න
5: මං කැමති නෑ ඔය මහන්සි වෙනවට
4: ඔව් මේ තරම් රසට උයනවට මං කැමති නෑ අනේ මං හිත උයන්නම් කියලා මහත්ය උයන්න පටන් ගන්න.
5: හහ්.
4: එහෙම උයන්න පටන් ගන්නකොට නෝනටඩි කෑම අමෘත රස දැනෙන්න.
5: අදන්නවා. අදන්නෝ පැලවත්ත නිෂ්පාදනය එකතු කරගත්තොත් ඔයගේ කෑම ටික රසට ගුණට සුවඳට හදා ගන්න පුළුවන් කියලා පැලවත්ත බට එක පැලවත්ත ගීත ඒ වගේම තමයි ඔයාට බට එකක් ගන්නකොට ලුණු සහිත ලුණු රහිත මේ කියන විදිහට පාවිච්චි කරන්න පුළුවන් අරගෙන බලන්න කෑම ටික රස කරගන්න ගුණ කරගන්න පැලවත්ත බට එකක්ම පාවිච්චි කරන්න.
4: ලුණු රහිත ගන්නවා නම් තමයි හොඳ. ප්‍රෙෂර් එක තව වැඩි වෙන එකක් නෑ.
5: ඒක තමයි මේ. කමන්නේ ඕන එකක් ගන්නකෝ.

ශ්‍රීලංකා කණ්ඩායමට මස්වැසිල්ලක් වුණ ලැබුණා මන්දන අවුට්. මේ වෙලාවේ කඩලු 3යි ඉන්දිය කණ්ඩායම ලකුණු 163යි. මන්දන දෙවියනෝ ලකුණු 79කට. ඒකේ මේ වෙලාවේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා ඉන්දියා අවසන් මහතරගේ තත්ත්වය.

0: පරලොසු බලන්න දැම් වෙලාව හරියටමයි 11:46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
2: හැම වංගුවකම අලුත් කතාවක්.
3: 18 වංගුව.
4: අලුත් කලාවක් සොයාගත් තමන් දුනු වෙන්න ඕනේ නම්.
2: දසුන් විත් යෂෝ.
3: 18 වංගුව.
2: සතියේ දිනවල උදේ 10ට.
3: 18 වංගුව.
0: මේ වෙලාවේ මේ වැසිකහිත කාලගුණික තත්ත්වය
5: තියෙනවා.
0: තාම තියෙනවා. හරිද? දැන් මේ සක්‍රිය වෙමින් ඉන්නේ නිර්දිතික මෝසම.
5: ඔව්.
0: එතකොට සාමාන්‍යයෙන් නිර්දිතික මෝසම ඇතුලේ ටිකක් තදට වහිනවා.
5: හරිද?
0: කොහොම නමුත් දැන් ඔබ දන්නවා මේ වෙලාවේ අර අඩුපීඩන කලාපයක් නිර්මාණය වුණා. හරිද? මේක
5: බෙංගාල බෝකාශ්‍රිතව.
0: ඔව්, බෙංගාල බෝකාශ්‍රිතව. මේ වෙනකොට කොහොමත් මේ ඉන්දියාවේ කල්කටා පැත්තට තමයි ටිකක් වැඩිපුර බලපෑම් එල්ල කරමින් යන්නේ. කියන්නේ ලංකාවෙන් එහාට යනවා. කොහොම නමුත් ඒ බලපෑම මත අපේ රටේ නිර්දිතික මෝසම් වැසි සහිත කාලගුණික තත්ත්වය උදා වෙන එකත් එක්ක කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා තද සුළං, ඒ වගේම තද වැසි,
5: අකුණු
0: මේ වගේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. මුහුද රළු වෙන්න පුළුවන්.
5: මුහුදු ගමන් පොඩක් භයානකයි නේද?
0: භයානකයි. ඒ නිසා පොඩක් පරිස්සම් වෙන්න කියලා කියනවා. හරිද? ඔබ ඉතින් පරිස්සමෙන් ඉන්න කියලා අපි දන්නවා. තව ටිකක් පරිස්සම් වෙන්න. රයිට්. දෙවංගක මේ ගීතය අහන්න අපිට මෙසේජ් කරලා තියෙනවා නේ යාළුවෝ කීප දෙනෙක්. අපි කියමුද?
5: මහරගම රෙදි ෂොප් එකේ මේ වෙලාවේ සද්දරම ලක්කන අහගෙන ඉන්නවා ගයාන් එනවා සිරිවංශ ගාමිණී ලසිත චුට්ටි එනවා කලමනාකර ඩිලංක නවේෂන් එක්කබ අනුර කුමාරි මේ හැමෝම එකතු කර ගන්න තව ගොඩාක් අය ඉන්නවා. හැමෝම හරිම ආදරෙන් මතක් කරනවා. හායි යෂ් කියලා දිනවා සුබ දහවලක් දසුන් ඉන්නවා. ඉතින් නොන් අපි සින්දුවකට එකතු කර ගන්න දරණීගල මහතන් කිතුල් මහින්ද කිතුල් මහින්ද තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරිම ආදරෙන් එකතු කර ගන්නවා. සමෝදේශනා කියලා දිනවා අපි සද්දෙම ලක්කන අහගෙන ඉන්නවා ලස්සන සින්දක් අපිට දෙන්නෝ. මුත්තට්ටු ගමේ ඉන්න තමයි අපි වහගෙන ඉන්න අබේසිංහ බණ්ඩාර බිරිඳ තමර කුමාරි අබේසිංහ දුව රිද්මි ඉන්නවා. ඒ හැමෝම එකතු කරගෙන අපි යමු මේ සින්දුව අහන්න.
0: මැච් එකේ තත්ත්වෙත් කියන්න පුළුවන්.
5: මැච් එකේ තත්ත්වය අගිමුද පොඩ්ඩක්.
0: මැච් එකේ තත්ත්වය වෙන්නේ මේකයි. ඉන්දිය කණ්ඩායම පළමුවම පන්දුර පහර දෙමින් ඉන්නේ.
5: හරි.
0: විකට් 3ක් බිඳ වැටි අවසන්
5: ලකුණු
0: ලකුණු 168යි ක්‍රියාත්මක වෙමින් තියෙන තරගයේ යවනු ලබන 18 වන පන්දු ඕවරය. හරිද? මේ පන්දු ඕවරෙත් ගියොත් එහෙම පොඩි වාසියක් තියෙනවා ශ්‍රී ලංකාවට. ලකුණු 168යි මේ වෙනකොට ඉන්දිය කණ්ඩායම 18 වෙනි පන්දු ඕවරේ ක්‍රියාත්මක වෙන්නේ. රන් පදක්කම අපිටද ඉන්දියාවටද?
5: අපිට ගමු කොහොම හරි.
0: චමරීර තමයි ඔක කියන්නේ නේද?
5: හා.

0: එකොළහයි පනස් දෙකයිද.
1: ක්‍රෂික්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
3: 18 වංගුව.
1: දසම විද්‍යාෂෝ දසම විද්‍යාෂෝ.
0: ඔයාට මාර වැඩි වෙන්නේ.
4: මොකද්ද?
0: කසාද බඳින්න දවසට.
4: හා?
0: සින්දු කියන්න බෑන්ඩ් එකක් එහෙම ගහන්න බලාපොරොත්තු තියෙනවා?
4: තිබ්බා.
0: තිබ්බ දැන් නෑනේ.
4: නෑ.
0: ඒ නටපු නැටිල්ල හැදීද?
4: මේක තමයි. නෑ නෑ නෑ නෑ. ඒක නෙමෙයි මම කියන්නේ. මේක මාර වැඩක් උනානේ.
0: හරිද? මේ
4: මම කිව්ද සින්දු වලට ප්‍රශ්නයක් ඇවිල්ලා දිනවා නේද?
0: නැත්තම් මට එහෙම ප්‍රශ්නයක් නැහැ.
4: නෑ මට එහෙම ප්‍රශ්නයක් නැහැ.
0: එහෙනම් ගමන්. එහෙනම් ගමන් නෑ.
4: ඒකනේ.
0: හරිද? දැන් ඔය ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවානේ. දැන් එහෙම සින්දු කියලා
4: විනෝද උනා සතුටු උනා.
0: ඔව්. එහෙම යන්න රැස්සියක් තියෙනවා නම්
4: හරි.
0: පොඩ්ඩක් හිතන්න වෙනවා. ප්‍රසංග පවත්වන්න සින්දු කියන්න
4: වෙන කෙනෙක්ගේ සින්දු කියනකොට
0: ඔන්න ඔයාට පර්මිට් එකක් ගන්න වෙනවා. හරිද?
4: හරි.
0: ඕක රුපියල් 25,000 15,000 ඉඳන් 125,000 දක්වාම අය කිරීමක් තියෙනවා.
4: හරි.
0: මම දැක්ක ඕකට ගායන ශිල්පීන් ශිල්පිනියන් රසක් කියලා තියෙනවා නේ. මගේ සින්දු එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ඕන විදිහට කියන්න. මේ සින්දු අයිති මට විතරක් නෙවෙයි ඔයාලට. ඔයාලා හැවි නැත්තම් මං ඉතින් කොච්චර කියලා තිබ්බත් ඇති
4: වෙන්නේ නැහැ නේද?
0: සමහරු කියලා දෙවා මේ. එහෙනම් මෙහෙම කරමු. අපිට සින්දු වල තේරුම් දැනගෙන නෙවෙයි අපි ඉංග්‍රීසි සින්දු සමහර වෙලාවට හින්දි සින්දු අහන්නේ. හරිද? සමහර කොරියන් සින්දුත් අහනවනේ. ඔව් මොනවද කියනවද කියලා අපි දන්නවද?
4: නෑ නෑ අපිට තාලේ සෙට් වෙනවා නම් අපි අහනවා.
0: අන්න හරි. තාලේ සෙට් වෙන මොන රටක සින්දු ටිකක් කරේ අපි මෙහෙ ගහමු.
4: ගහමු.
0: හරිද?
4: ගේමක් නෑ.
0: ගේමක් නෑ. හරිද? නැත්තම් 18 සන්නියම දිනනවා. හරිද? බෙර ටිකක් ගෙනෙලා රිමික්ස් කරමු. රයිට්?
4: හරි.
0: මොකද කරන්නේ?
4: බලක්.
0: ගහමු.
4: ගරි.
0: හරිද? මං කල්පනා කරේ ණය වෙලා ලෝන් එකක් දාලා මේ මගුලක් ගන්න.
4: ඒක තමයි.
0: ඒ මගුලේ නටන්න සින්දු කියන්නත්
4: තව සල්ලි දෙන්න ඕනේ.
0: සල්ලි දීලා
4: නටමුනේද?
5: නටමුනේද?
0: මේ වහලද? නැත්නම් සින්දු කියලාද?
4: සින්දු කියලා.
0: ඒ වහපුවාමත් නැට වෙන වැත්තේම.

0: නටමු නේද?
1: නට මොකද කරන්නේ?
0: අපි ගම රුපියල් 40ක් දීලා
1: දාන නිධානේ ලොතරැයි අරගෙන බලන්න ඔයාලට කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන්න ඔයාලට පුළුවන් ඉතින් ළඟම දින ලොතරැයි කෝඩුවෙන් දාන නිධානේ අරගෙන බලන්න.
0: ඒ වගේම තමයි උයන කැමරික රසක නටනට ගන්න පැල්වත් නිෂ්පාදනය යොදා ගන්න අපතේ කරන්න එපා.
1: පැල්වත් බටල් දිනව පැල්වත් ගීතල් දිනව මේ හැමදේම පාවිච්චි කළා ඔයාලට කැමරික රසට ගුණට හදා ගන්න පුළුවන්. එහෙනම් අරගෙන බලන්න.
0: හරි මේ ගීතයත් එක්ක අපි යනවා ප්‍රවෘත්ති හන්න ඊට පස්සේ. ආයේ හම්බෙමු.
1: තවත් බලහයි තියෙන අපු දෙන්න එනවා හැමෝම ඉන්න.
0: මැච් එකේ තත්ත්වෙත් කියලා මෙන්ද?
1: කියමුනේ.
0: කියන්න. මේ වෙනකොට ඉන්දිය කණ්ඩායම පළමුවෙන් බඳුරට පහර දෙන්නේ
1: 191 ලකුණු.
0: කඩලු?
1: 3.
0: Right. 190?
1: 199 වුණා මේ දැන්.
0: 199.
1: හරි.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ප්‍රවෘත්ති සිරස්තල
5: විසි දෙක සරල බහුතරයකින් ජනමතයක් අවශ්‍ය නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක දැනුම් දෙයි. දෝෂණ විරෝධී පනත්කිටුම් පතේ 17 වන ගන්තිය 3-2 බහුතරයකින් සහ ජනමත විචාරණයකින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි. පාස්කෝ මහනඩුවේ තීන්දුව අද. ඖෂධවලින් 95%ක් සපය ඇති බව ඇමති නලින්ද කියයි. කැලින් පොපියුලර් අවෝඩ්ස් ගුණාත්මක ටෙලි නාට්‍ය නාලිකා සම්මානීය ස්වාධීනෝපහණියට. ආසියා ක්‍රීඩා උලෙච් කාන්තා ක්‍රිකට් කිරුළට ශ්‍රී ලංකා ඉන්දියා සටන ඇරඹෙයි.
4: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
5: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොටවිතාරණ. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ල කථානායකවරයා වෙත ලබා දුන් රහසිගත තීන්දුව ඉදිරිපත් කරමින්. එහිදී කථානායකවරයා සඳහන් කළේ 22 වන සංශෝධනය 3-2 සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි. දෝෂණ විරෝධී පනත්කිටුම් පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් 17 වන වගන්තිය 3-2 බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවටත් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කර තිබෙනවා. එම තීන්දුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ අද ප්‍රකාශයට පත් කළා.
6: කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන අංක 1. I wish to announce that I have received the determination of the Supreme Court in respect of the bill title 22nd amendment to the constitution.
7: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝග ලක් කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන නැමැති පනත් කැඩුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී තිබෙන බවත් එය පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමටත් මම කැමැතියි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති පනත් කැඩුම්පතේ විධිවිධාන හෝ එහි කිසියම් කොටසක් සඳහා ජනමත විචාරණයකදී ජනතා අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය නැහැ. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති පනත් කිටුම්පතේ 2 වන වගන්තිය සඳහන් වැතිරේකය තුළ අඩංගු 67ට එළඹෙන දින යන වාක්‍ය කණ්ඩය 67 සම්පූර්ණ කළ දින යන වාක්‍ය කණ්ඩින් ප්‍රතියෝජනය කළ යුතුයි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති පනත් කිටුම්පතේ 2 වන වගන්තියේ 2 වන වැතිරේකය ලෙස 5ත දැක්වෙන ප්‍රතිපාදනය එක් කළ යුතුයි. එසේම පළමු වැතිරේකයේ දක්වා ඇති වසර 6ක දුරකාල සීමාව මෙම පනත ක්‍රියාත්මක වන දිනේදී අගමිනිසුරු දුරේ දරන තැනැත්තෙකුට අදාළ නොවිය යුතුයි ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇත්තේ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කිටුම්පතේ විධිවිධාන ආණ්ඩුක ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත් ඒ පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද පාර්ලිමේන්තුවේ කටයුතු වල දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයි මම නියෝග කරනවා.
5: පාස්කු ඉරදුන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර මිනිස් ඝාතන සිදු කිරීම සහ බරපතල තුවාල සිදු කිරීම අතුරු චෝදනා 23,276 යටතේ නව මෞලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීම නියමිතයි. තෙපොත්ගල මහාධිකරණ මිනිසුරුවරුන් හමුවේ දිගු කලක් විභාග වූ මෙම නඩුවේ තීන්දුව ලබා දෙන අද දින අධිකරණ සංකීර්ණයේ සහ අපට විශේෂ ආරක්ෂාවක්ද සලසා දී ඇති බවයි එහි සිටින අපනියෝජිත ගයන් ඇල්ලිගොඩ සඳහන් කළේ. අයහපත් කාලගුණ හේතුවෙන් දිස්ත්‍රික් 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය 11ක පවුල් 458කට අයත් 1616 දෙනෙකු බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පුද්ගලයන් 94 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන තුනක රඳවා සිටින බවයි ඒ මධ්‍යස්ථානය සඳහන් කළේ. පසුගිය 18 වනදා සිට ආපදාවලින් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු අතුරුදන් වී තිබෙනවා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දෙවිලී ප්‍රදේශ රැසකට අදන් තදවැසි ඇතිවන බවයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ලෙමින්ම මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙන්නේ.
8: ශ්‍රී ලංකාවට ඊසාන් දෙසින් පැවති අඩුපිටන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙලා තියෙන පද්ධතිය දිර්පැය 24 තවදුරටත් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ඉන්දියාවේ අන්තර් ප්‍රදේශ වල දෙසට ගමන් කිරීමේ හැකියාව තමයි පවතින්නේ. මේ පද්ධතියේ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතුවත් ශ්‍රී ලංකාව හරහා ගමන් කරන සුළං ප්‍රවාහයක් මේ පද්ධතිය දෙසට ඇද යමින් පවතින නිසා ලංකාවේ විශේෂයෙන් නිරත දිග කොටසේ අපි ගත්තොත් මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ පළාත් වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්වල අද දිනේදීත් කඩින් කඩ වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. දිවා කාලයේ තරමක වැසි අඩු තත්ත්වයක් පැවතුණත් නමුත් රාත්‍රී කාලයේ සිට වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අපිට තවදුරටත් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම හෙට සහ අනිත් දිනවල මේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් නැවතත් තවක් අපේක්ෂා කිරීමේ හැකියාව දැනට පවතින දත්ත මත පදනම් පවතිනවා. ඒ සමගම මේ පද්ධතිය දෙසට හමායන සුළං ප්‍රවාහය නිසා දිවෙන හරහා විටින් විට හමන තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඒ සමගම මේ පද්ධතිය බෙංගල් බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට උතුරින් තියෙන ගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින නිසා විශේෂයෙන් මේ පද්ධතිය මෙවැනටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනයලා තියෙන දිර්පැය 24 තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතින නිසා විශේෂයෙන් බෙංගල් බොක්ක උතුරු මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන තීව්‍ර ජනතාව තවදුරටත් ඒ ප්‍රදේශයේ සිටිනව නම් ඉතා කඩිනමින් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන්න කියන එක මතක් කරනවා. නැවත දැනුම් දෙන තුරු විශේෂයෙන් බෙංගල් බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ විශේෂයෙන් උතුරු බෙංගල් බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර
5: ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ වූ විද්‍යාඥ හසලී හේමසිංහ මහත්මිය සඳහන් කළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක නිකුත් කළ නායම් අනතුරු ඇඟවීමද තවදුරටත් බලාත්මක බවයි.
9: නායම් පුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කරනු ලැබුවා. ඒ අනුව දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13ක් ආවරණය වන පරිදි අධියර 3:00 ඉවත් වීමේ රතු නිවේදනය නිකුත් කරනු ලැබුවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, අලුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දැරණියගල, අරණායක, යටියන්තොට සහ දෙහිඔවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ්, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර සහ අඹගමු යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් ඉවත් වීමේ රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. ඒ වගේම අදියර 2 යටතේ අවධානයෙන් සිටින යන නිවේදනය දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 25ක් සඳහා නිකුත් කරලා, ඒ වගේම අදියර 1 යටතේ විමසිලිමත් බවෙන් සිටින යන නිවේදනය දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 19ක් ආවරණය වෙන විදිහට නිකුත් කරලා තියෙනවා.
5: මේ අතර ගින්ගඟ ඩෝනිය සහ කළුගඟෙහි කුඩාගඟ උපඩෝනිය සඳහා නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ඉදිරිපැය 24 සඳහාද දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා පවසනවා.
10: පවතින තත්ත්වයන් යටතේ ප්‍රධාන ගංගාවල ජල මට්ටම් කිසිදු වැඩිවීමක්, ශීඝ්‍ර වැඩිවීමක් පෙන්වුම් කරන්නේ නැහැ. අධිකම් වතුර තත්ත්වයක් මට්ටමට එන්න අද දවසේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වර්මාග දෙපාර්තමේන්තුවට ලබා දීලා තියෙන ප්‍රෝකතනයන් අනුව ගත්තත් සැලකිත වර්ෂාපතනයක් අද දිනේත් ලැබීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම පවතින කාලගුණික තත්ත්වයන් අනුව ඒ අනුව ඒ ප්‍රදේශ හැටියට විශේෂයෙන්ම මේ තෙත් කලාපයේ ආශ්‍රිත ප්‍රදේශ විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර සහ නිරිත දිග බෑවුම් ප්‍රදේශ විශේෂයෙන්ම සහ නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථාන මේ සම්බන්ධයෙන් තමයි වර්ෂාපතන ලැබීම පුරෝකථනයන් තියෙන්නේ. ඒ අනුව මේ තෙත් කලාපයේ ආශ්‍රිතව තියෙන නිල්වලාගඟ, ගින්ගඟ, කැලණිගඟ, කළුගඟ සහ අත්තනගලුවය සහ මහවය ආශ්‍රිතව ඉන්න ජනතාව තමත්ම සැලකිලිමත් වන ලෙසත් ඉල්ලා සිටිනවා.
5: රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ 95%ක් පමණ මේ වන විට සපයා දී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඇතැම් රෝහල්වල ඖෂධ හිඟය පවතිනි නම් ප්‍රාදේශීය මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ඇති බවයි වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද පාර්ලිමේන්තුවට යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ. කැලීන් පොපිවුල 2026 සම්මානුල්ලේදී ස්වාධීන් රූපහණියත් සම්මානයෙන් පිදුම් ලැබුවා. සම්මානුල්ල 4 වරටත් මෙවර පැවැතුණේ ඊයේ රාත්‍රියේදී. ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්ෂේත්‍රවල නිර්මාණකරුවන්ට පමණක් නොව ගුවන්විදුලි සහ ව්‍යාපාරාදී ක්ෂේත්‍රවල දක්ෂින් ඇගීමද එහිදී සිදු කරනවා. ගුණාත්මක තින්නාට ජනගත කිරීම වෙනුවෙන් ස්වාධීන රූපහණි සේවයේ කැලීන් ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවා. ජනප්‍රිය රූපහණි වැඩසටහන් නිවේදක යුවල් ලෙස සම්මාන හිමිකර ගත්තේ ස්වාධීන රූපහණියේ චැටින් මියුසික් වැඩසටහන මෙහෙවන අසංක සතරසිංහ සහ දසුනි නවෝද්‍යයි. ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනේ නිවේදක යුවල් ලෙස ලක්කන්ද ගුවන්විදුලියේ චපිත විධානගම්ගේ සහ චාරු සමාධියේ සම්මාන හිමිකර ගත්තා. කැලින් පොපියුලර් අවෝඩ්ස් 2026 සම්මානවලදී ස්වාධීන රූපහණි නියෝජ්‍ය සාමාජිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා මහතා ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා. ජනප්‍රිය රූපහණි ප්‍රවෘත්ති නිවේදක සම්මානයට රජිත් මාතරගේ සහ ජනප්‍රිය රූපහණි ප්‍රවෘත්ති නිවේදිකා සම්මානයට තාරකා විජේවංශ නිර්දේශ වී තිබුණා. සම්මාන ප්‍රදානය සඳහා ස්වාධීන රූපහණි මාධ්‍යාලයේ සභාපති ප්‍රියන්ත විදමුල්ල මහතාද එක්ුණා. කලාකරුවන් ඇතුළු සම්මානීය ආරාධ්‍යයන් රැසක්ද සමන් රාත්‍රියට එක්ව සිටියා. හිටපු රාජමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ උසස් නිලධාරියෙකු අල්ලසු දූෂණ චෝදනා විමර්ශන කොමිසම් මගින් අත්අඩංගුවට තිබෙනවා. ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරියෙකු ලෙසද කටයුතු කරන ඔහු රුපියල් මිලියන 8.1ක අල්ලසක් ලබාගත් බවට එල් වූ චෝදනාවක් හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ පසුරු 4:55ට පමණ ඔහු අත්අඩංගුවට තිබෙනවා. ලංකා පොස්පේට් සමාගම හරහා පොස්පේට් අපනයනය සඳහා නිසි රාජ්‍ය ක්‍රියා පටිපාටියෙන් බැහැරව තෝරාගත් සමාගම් තුනකට අවස්ථාව සලසාදීම සහ ඊට අදාළ අපනයන බලපත්‍ර ලබා ගැනීමට සහාය වීම වෙනුවෙන් මෙම මුදල ඉල්ලා ලබාගත් බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. අල්ලස් කොමිසමේ නිල වාර්තා අනුව චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු සම්බන්ධ නඩු කටයුත්තක් මේ වන විට අධිකරණයේ පවතිනවා. අත්අඩංගුවට සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා බතුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. උඩරට දුම්රිය මාර්ගයේ සුවිශේෂී දුම්රිය නැවතුම් ස්ථානයක් ලෙස ලෝක ප්‍රසිද්ධ දෙමුදර දුම්රිය ස්ථානයට පැමිණෙන සංචාරකයන් සඳහා පහසුකම් තවදුරටත් පුළුල් කර තිබෙනවා. දුම්රිය ස්ථානයේ මෙතෙක් අඩුපාඩුවක් පැවති ඔන්ලයින් ක්‍රමයට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සහ ආසන වෙන්කර ගැනීමේ පහසුකම් මේ වන විට ලබා දීමටයි පීවරගෙන ඇත්තේ. මේ දෙස්විදෙස් සංචාරකයන්ට සුවිශේෂී පහසුකමක් වන අතර ඒ තුළින් දුම්රිය ආදායමද ඉහළ නැංවෙනවා. ඇල්ල සංචාරක පුරවරය ආශ්‍රිතව රාත්‍රී නවාතැන් ගණ්ඩා බොහෝ විදෙස් සංචාරකයන් උදෑසනව දෙමුදර දුම්රිය ස්ථානයට පැමිණ රේල් ගැටිය ආශ්‍රිතව දුම්රිය ගමන් කරන ආකාරය නැරඹීමට දක්වන්නේ ඉහළ රුචිකත්වයක්. එහි සිට ඇල්ල සහ හපුතලේ දක්වාමින්ම නානුවේ දක්වාද දුම්රියෙන් ගමන් කර අසිරිය නැරඹීමට ඔවුන් වැඩි උනන්දුවක් දක්වනවා. එහෙත්වින් අන්තර්ජාලය හරහා දෙමුදරින් ආසන වෙන්කරවා ගැනීම සහ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට පහසුකම් සැලසීම සංචාරක ආකර්ෂණයේ තවදුරටත් වර්ධනය වීමට හේතු වනු ඇති බවයි සංචාර කර්මාන්තය නිරත පිරිස් පවසන්නේ. ඩොජුවාන් සුලිකුණාටුව ජපානයට ඇතුළුවීමත් සමග මිලියන ගණ්ඩකට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන් ලෙස දැනුම් දී තිබෙනවා. සුලකුණාටුව හේතුවෙන් ජපානයේ ප්‍රාන්ත කිහිපයකට දැඩි බලපෑම් මිල වී තිබෙනවා. පුද්ගලින් දෙදෙනෙකුද ජීවිතක්ෂර පත් ඇති අතර තවත් 4 දෙනෙකු අතුරුදන් වෙති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ප්‍රබල සුලන් හේතුවෙන් 5000කට අධික සංඛ්‍යාවකට විදුලි බලය ඇනහිඳීමකට මුහුණ දීමට සිදු ඇති බව සඳහන්. ගුවන් හා දුම්රිය ගමන් මාර්ග රැසක් අතිරවීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. විසිවෙනි වටත් පැවැත්වෙන ආසියානු ක්‍රීඩාවලියේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය දැන් පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දියා කාන්තා කණ්ඩායමයි අවසන් තරගයේ සුසුකම් ලබා ගත්තේ. ඒ අනුව කාන්තා ක්‍රිකට් රන් පදක්කම සඳහා වන තරගය අද පෙරවරු 10:30ට ආරම්භ වුණා. ඒ ජපානයේ නේෂන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කාසියපසේ දිනාගත් ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එහිදී ප්‍රතිමින් පන්දුර පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් මිට සුළු වේලාවකට පෙර සිය ඉනිම අවසන් කළේ නියමිත පන්දු වාර 20 දී කඩලු 3ක් දෙවී ලකුණු 216ක් ලබා ගනිමින්. ෂෆරි ශර්මා පන්දු 29කදී ලකුණු 48ක් සහ ස්මිත්‍රි මන්දනා පන්දු 45කදී ලකුණු 79ක් රැස් කළා. පන්දියවීමේදී සුගන්ධිකා කුමාරි, කවිෂා දෙල්හරි සහ චමුති ප්‍රබෝදා කඩලු එක බැගින් දවා ගත්තා.
4: ලක්කඳු ප්‍රවෘත්ති යළි සිරස්තල.
5: විසිතක සරල බහුතරයකින් ජනමතයක් අවශ්‍ය නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක දෙනුම් දෙයි. දෝෂණ විරෝධී පනත් කිඩුම් පතේ 17 වන ගන්තිය 3-2 බහුතරයකින් සහ ජනමත විචාරණයකින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරයි. පාස්කු මහනඩුවේ තීන්දුව අද. ඖෂධ වලින් 95%ක් සපයා ඇති බව ඇමති නලින්ද කියයි. කැලින් පොපියුලර් අවෝඩ්ස් ගුණාත්මක ටෙලිනාට්‍ය නාලිකා සම්මානය ස්වාතින් රූපහණියට. ආසියා ක්‍රීඩා උලේ කාන්තා ක්‍රිකට් කිරුළට ශ්‍රී ලංකා ඉන්දිය සටන ඇරඹේ. ලකඩ මේළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න.
4: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
5: දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
11: හෙල්ත් වොච්. ඔබ වෙනුවෙන් විමසින්ද ඔබ වෙනුවෙන්
12: ලෝකේ පුරා වසරකට මිලියන 50ක් රෝහල් ගත කරවන සහ වසරකට මිලියන 10ක පිරිසකගේ ජීවිත අහිමි කරවන සෞඛ්‍ය අවධානමක් ගැනයි අද හෙල්ත් වොච් අවධානය යොමු වන්නේ. බොහෝ දෙනෙක් තවමත් නොදන්නා මේ අවධානම් තත්ත්වය සෙප්සිස් ලෙසයි හඳුන්වන්නේ. ඒ නිසා සෙප්සිස් ගැන දැනුවත් කරන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නිර්වින්දන හා දැඩි සත්කාර ඒකක භාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති සහ කොළඹ රිජ්වේ ආර්ය රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය චමිලා ලියනගේ මහත්මිය. සෙප්සිස් කියන්නේ මොකක්ද? මේක මොන වගේ රෝගී තත්ත්වයක්ද?
13: සරලවම උදාහරණයක් කියනවා නම්, හිතන්න පොඩි කැපුම් තුවාලයක් වෙලා ඒක නොසලකෑ හැරීම නිසා ඒ තුවාලේ වටේ පැච්චවන උණ අරගෙන අමාරු වෙලා ඉස්පිරිතාලයකට ඇවිල්ලා එතෙන්දී ඔහුට සෙප්සිස් කියන රෝගය වැළඳේ කියලා දැනගෙන දැඩි සත්කාරයකට තව ඇතුල් කරන්න වෙනවා. මොකද ඒක ඊට පස්සේ අවයව අකර්මණ්‍ය තත්ත්වයට පත් වෙනවා. එතනදී දැඩි සත්කාරයකදී රෝගීන් මැරෙන්න උනත් පුළුවන්. මොකද ඒ විෂ ශරීරගත වීම නිසා. ඒක හේතුව තමයි මේ ශරීරයේ තියෙනවා විෂ බීජ වලට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන් පද්ධතියක්. ඒකට තමයි කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. මේ පද්ධතිය නිෂ්ක්‍රිය වුණොත් හරි එහි ක්‍රියාකාරීත්වය අඩපණ වුණොත් තමයි මේ රෝගී තත්ත්වය ඇති වෙන්නේ.
12: මෙහි රෝග ලක්ෂණ මොනවද?
13: මුල් අවස්ථාවේදී මෙහි රෝග ලක්ෂණ හරියටම කියන්න අමාරු වෙනවා. මොකද එම රෝග ලක්ෂණ අනිකුත් රෝග සඳහාත් පොදු. උදාහරණයක් වශයෙන් මද උණක්, මද ඇඟපත අමාරුවක්, මද හුස්ම ගැනීම අමාරුවක් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඔබට රෝගීක් හැටියට අම්පිත්තේ වෙනදාට නැති අමාරුවක් ඇඟට දැනෙනවා නම් අන්නේ අවස්ථාවේදී ඔබ සිටිය යුතුයි මම වෛද්‍යවරයෙක් හමුවේ යුතුයි කියලා. උදාහරණයක් වශයෙන් ඔබ කැෂ්ට හෙන්දරිස්සාව හැදුනින් පස්සේ සාමාන්‍යයෙන් දවස් 3-4ක් යද්දි මේ කැෂ්ට හෙන්දරිස්සාව හොඳ වෙනවා. හැබැයි එම කැෂ්ට හෙන්දරිස්සාව හොඳ වෙන්නේ නැතුව තව දෙකක් මේ කැෂ්ට වර්ධනය වෙලා එහෙම නැත්නම් හුස්ම ගැනීම අපහසුතාව වැඩි වෙලා මේ උණක් ඇවිල්ලා තද උණක් ඇඟේ අමාරු වැඩි වෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම රෝගලක් කරා යන්න. හැබැයි මේ රෝගය සංකීර්ණ වුණාම මේ රෝග ලක්ෂණ අඳුරගන්න ඉතාම පහසුයි. උදාහරණයක් වශයෙන් ඔබ මානසිකව අඩපණ වෙනවා. ඔබට ඕන වචන ටික කියාගන්න බැරි වෙනවා. ඔබ මස්සිටි මද ගැටියකින් වගේ වෙන්න පුළුවන්. මුත්‍රායන ප්‍රමාණ අඩු වෙන සමහරලාට මුත්‍ර යාම නැතිම වෙන්න පුළුවන්. හුස්ම ගැනීමේ අපහසුතාව හොඳටම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සම දුර්වංග වෙනවා. පහස වෙනස් වෙලා සමහර වෙලාවට දම් පාට නිල් පාට වගේ ඇති වෙන්න පුළුවන්. රුධිර පීඩනය අඩු වෙන්න පුළුවන්. මේ නිසා අපි අවධානය කරන්නේ ඔබට යම්කිසි රෝගයක් හැදිලා මුල් අවස්ථාවේදීම ඔබට තේරෙනවා නම් වෙනදාට වඩා මේ වෙනස්කම් ඔබේ ඇඟේ දැනෙනවා කියලා ඔබ වහාම රෝහල් ගත වෙන එක තමයි ආලෝචනය.
12: ලෝපුරා මේ වන විට තිබෙන සංඛ්‍යා දත්ත අනුව සෙප්සිස් රෝගීන්ගේ තත්ත්වය මොන විදිහටද වාර්තා වෙන්නේ? කොපමණ රෝගීන් පිරිසක් වාර්ෂිකව හඳුනා ගන්නවද?
13: මේ ලෝකයේ දැක්කහම අපිට මෙම රෝගය කොච්චර බරපතලද කියලා හිතෙනවා. මොකද ලෝකයේ මිලියන 50ක් විතර අවුරුද්දකට මේ සෙප්සිස් රෝගයට ගොදුරු වෙනවා. ඒ කියත 20ක්, ඒ කියන්නේ මිලියන 10ක් පමණ රෝගීන් මිය යනවා. තවත් සරලව කියනවා නම් හැම මරණ පහකටම එක මරණයක් සිදු වෙන්නේ මේ සෙප්සිස් රෝගය නිසා. සරලවම කියනවා නම් හැම තත්තර තුනකටම සැරයක් මේ රෝගියෙකු සෙප්සිස් නිසා මිය යනවා මුළු ලෝකේ. ඉතින් මේ දත්ත අනුව අනිත් එක ඉතලා හොයාගෙන තියෙනවා මිල 80ක් පමණ මේ අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල් වලින් තමයි වාර්තා වෙන්නේ කියලා. එතකොට මේ රටවල් ගණනට ශ්‍රී ලංකාවත් අයත් වන නිසාවෙන් අපේ මේ සෙප්සිස් රෝගය සඳහා ගොදුරු වන රෝගීන් සංඛ්‍යාව ඉතා වැඩි.
12: බොහෝ දෙනෙක් තවමත් නොදන්නා මේ සෙප්සිස් රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීමට මොනවද මේ වෙලාවේ ලබා දෙන උපදෙස්?
13: හොඳම දේ තමයි මේකෙන් වැළකී සිටීම. වැළක්වා ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. දැන් අර කැපුම් තුවාලයක් එතකොට පුංචි හරි සීරිමක් වුවහොත් ඔබේ ඇඟේ ඔබ ඉතාමත්ම කල්පනාකාරීව නේද පිරිසිදු කරලා පිරිසිදුව වසල තබා. ඒ වගේම තමයි පාචනය වැනි රෝගවලින් ආරක්ෂා කරන ඔබ කෙළවලු පළතුරු ඒ වගේම හොඳට පිරිසිදු කර ගන්න ඕනේ. ඒ වගේම වතුර උණු කර නිවාගත් වතුර පාවිච්චි කරන්න ඕනේ. රෝගී තත්ත්වයෙන් කෙරෙනවා විශේෂයෙන්ම දියවැදියාව. ඒ දියවැදියාව පාලනය ඉතාමත්ම අවශ්‍යයි. මොකද දියවැදියා රෝගියෙකුට තුවාලයක් හැදුනොත් එම ඒ සෙප්සිස් තත්ත්වයට පත්වීමේ හැකියාව ඉතාමත්ම වැඩි. තවත් කියනවා නම් ඔබ ගර්භණී මාතාවක් වශයෙන් ඔබ සෙනග ගැවසෙන තැන්වල අනවශ්‍ය විදියට සැරිසරෙම වගේ දේවල් අඩු කරගන්න පුළුවන්. මොකද සමාජයේ තියෙන ශ්වසන හා සම්බන්ධ රෝග වැළඳීමේ හැකියාව ඒ ප්‍රවණතාවය වැඩි නිසා.
12: කුඩා කැපුම් තුවාලයක් සාමාන්‍ය හිඹිරිසාවක් කැස්සක් හෝ ඕනෑම සුළු ආසාදනයක් නොසලකා හැරීමෙන් සෙප්සිස් තත්ත්වය හටගත හැකි බවයි විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නේ. එනිසා පොඩි පොඩි ලෙඩ නොසලකා හැර ඉන්නවට වඩා නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්. එවැගේම නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කර සෞඛ්‍ය ආරක්ෂිත ජීවන රටාවකට මුල්තැනදී රෝග වළක්වා ගැනීමට කටයුතු කිරීම ඊටත් වඩා වැදගත් බවයි Health Watch සිහිපත් කරන්නේ.
11: Health Watch ඔබ වෙනුවෙන් විමසින්න ඔබ වෙනුවෙන්
14: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
15: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
4: ලකන්ඩ රේඩියෝ ITN
16: දවල් 12:24.

0: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011 286 1031 011 286 1011 ශනික ඇමතුම් 19:16
1: 18 වංගුව
0: දසුන් විද්‍යාෂෝ
2: දහඩ වංගුවේ අපේ අන්තිම විනාඩි කිහිපය ඔබ ළඟ නවතින්න වෙලයි නේ. තව විනාඩි හරියටම 36ක් ඔබත් එක්ක අපිට 18 වංගුවේ ගත කරන්න පුළුවන් නේද අශෝ?
3: ඔව්, වාර පුළුවන්. ඉතින් මේ පැත්තට එන්න අමතක කරන්නේ අපි දෙන ඉන්නවදවල් එක වෙනකන් 0.7.3.93.5.93.7ට මැසේජ් එකක් දාන්න.
2: ඉන්දියා කාන්දා කණ්ඩායම ගැහුව ගැහිල්ලක්
3: 216යි
2: කඩුලු 3යි. හරිද? දැන් අපේ කට්ටිය ගහන්න පටන් අරන් තියෙනවා ගහන්න ගැහිල්ලක්.
3: තම ලකුණු 16යි.
2: ඔව්, පන්දුවර දෙකක් අවසානයේ ලකුණු 16යි. කල්ලු නැහැ. චමරේ ටිකක් හොඳට සෙල්ලම් කරන් ලෑස්ති වෙනා වගේ අපිට පේනවා.
3: ඉමේෂත් ඉන්නවා.
2: ඔව්, චමරේ මේනකොට ලකුණු 13යි. බෝල් 6යි. හතර පහරවල් දෙකක් ඉල්ල කරලා තියෙනවා. අපි බලමු කොහොමද කියලා. අපේ ප්‍රාර්ථනාව
3: සුබ වෙන්න, ජයග්‍රහණය කරන්න හම්බ වෙන්න කියලා.
2: අපිට රන් පදක්කව ගන්න ලැබෙන්න කියලා.

0: ශ්‍රී ලංකා කණ්ඩායමේ පළවෙනි විකට්ටුව බිඳ වැටෙනවා මේ වෙලාවේ. ලකුණු 22යි කඩලු 1යි නේ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා.
1: බලගෙනම.
0: දැවියන් මේෂා චමරිතාම පඳුරු පහර දෙනවා.
1: ඕනේද?

0: දහටමංකට මෙසේච් කරපු යාලු සමහරලට හිතනව ඇති අපි මෙසේච් කියවන්නේ නැද්ද
1: අමතක වෙලාද කියලා නේද
0: මේ මැච් එකේ අප්ඩේට් එක විතරක් යන්නේ කියලා
1: ඒක තමයි
0: අපි කිමුද ඉක්මනට
1: කොලිය පිටින් අපි දෙන්න වහගෙන ඉන්නවා තෝරකටුවේ පාරේ අනුර ටේලර්ස් එක්කේ අනුර ඒ වගේම නිපුන කඩේම ධර්මෙ මහම ඒ වගේම එකතු කරගන්න කියලා දැන් සින්දුවක් ගන්න හැමෝම අපි එකතු කරගන්නවා ඒ වගේම යන්න ඕනේ ඉරේක බන්නර ඔව එකතු කරගන්නවා මහත්තයා සංජීව ලක්මින් සස්මින් කෙත්මින් ඉන්නම ජනු කේන්දව ඇගේ දරුවෝ ටික එකතු කරගන්න විශ්වාසී සදාකල්ම තියෙනවා ඔබ කෙරේ. දහට වංගෝ යවමයි කොයි කාගෙත් හිත පිරේ. ආසයි අපි බලා ගන්න ඔය දෙන්නව ටෙලිතිරේ බලමු නේද?
0: රයිට් යාලු හැමෝම එකතු කරගෙන අපි හම් මේ සින්දුවේ.

0: දැන් වෙලාව 12:36යි.
1: ගැහනු හිත් තියෙනවා හැම රෑම යහන් මත 3-4ට ඉරෙන පහන් පැල ළඟදී බිම බලාගෙන ඇස්වලින් පත්ති

0: මෙහෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කාව්‍ය ග්‍රන්ථයට හිමි සම්මානය හිමි කරගත් අනුරාධා නිල්මිණි සමග මාධ්‍යවේදී කපිල තිලකසිරි මුණගැහෙනවා.
1: එම මුණගැසුමකම අවසන වෙන්වීමයි. ගමනක දුර දන්වීම, දෙපයක ඉවසීම, අමතක නොවන දේ යලි මතකට ඒමයි දමනය කළ සිතක පිළිවෙල සැනසීම.
0: මේ අගහරුවාදා රාත්‍රී හතට සඳ දිය දහර දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් 18 වංගුව
3: දස්සන් විත් යෂෝ 12:39
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
5: රයිට් 12:39 වෙනකොට මැච් එකේ තත්ත්වය නම් ලකුණු 36යි විකට් 2යි. සාමාන්‍යයෙන් මේ වෙලාවේ සාමාන්‍ය දලවේගය 6.54යි. සාමාන්‍යයෙන් අපි තියාගන්න ඕන පන්දු ඕරයකට ලකුණු 12.48 අටක් ගන්න ඕන. හරිද? එහෙම නොවුනොත් ඉතින් මැච් එක අපිට පරදින්න තමයි වෙන්නේ.
6: ඒක තමයි නේද?
5: මේ වෙලාවේ කල්ලු දෙකක් ගියා. චම්ක කවිය

0: තිබුණා ඇත් අපි හැමෝම එකතු කරනවා ගීතය අහන්න. ඒ වගේම තමයි මැසේජ් වෙලා තියෙනවා අපිට යාළුවෝ.
1: මේ වෙලාවේ සුබ දහවල කියලා තියෙන සඳුනාට සුබම සුබ දහවලක් වෙනුනේ. අපි වහගෙන ඉන්නව නේද සද්දෙටම. ඊට පස්සේ අපි වහගෙන ඉන්නවා ගිරිවල පැත්තේ රන්දුණු වගේම රන්දීප් එයාගේ ෂොප් එකකින් තමයි අපි වහගෙන ඉන්නේ. සියලු දෙනාම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ අපි දෙන්න වහගෙන ඉන්නවා කවුද මේ හයි කියලා තියෙන ප්‍රසාදී. හයි කොහොමද ඔයාට? ඔයාට පුළුවන් නෝමල් මැසේජ් උත් එවන්න. අපි දෙන්න ඉන්නවා මේ පැත්තේ. නෝමල් මැසේජ් එවුවා ඉන්නවා මේ වෙලාවේ. ඔයාලා දෙන්නම වහගෙන ඉන්නවා කියලා තියෙන ලස්සනයි. විනෝදී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ සුබ උදෑසනක් නෙමෙයි දැන්. ලස්සන සින්දුවක් එකතු කර සින්දුවකට එකතු කරගන්න 18 වංගුවට මමත් ඉන්නවා කියලා තියෙනවා පාලිත. මම එකතු කරගන්නම් දසුන් විත් නිසා දසුන්. ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා රූපසේන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. රූපසේන අපි ඔබත් හරිම ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා අලවෙන්. අලවෙන් චන්ද්‍රා ඉන්නවා සුනිල් ඉන්නවා. අපි වහගෙන හැමෝම හරිම ආදරෙන් එකතු කරගන්නවා.
0: සමන්ෙන් සතුරන් මවිත කරන මෙතුමන් ජනිත කරන ආයුධ තියෙනවද?
1: ඕනේ.
0: මොනද?
1: මොනද වචන?
0: මේ කියන්නේ එහෙම ආයුධයක් ගැන. ජනිත කරන මවිත කරන. හිනාව. හිනාවෙලා ඉන්න.

0: හිනා වෙන්නදින් මුදලක් වියදම් වෙන්නේ නැහැ නේ.
1: ඒක තුමා අපි හිනා වෙමු.
0: ඒක තමයි. හිනා වෙන්න හිනාව කියලා කියන්නේ මිතුරන් ජලද කරන සතුරන් මවිත කරන අපූර්ව ආයුධයක් කියලා තමයි කියන්නේ. රයිට්. අපිට මෙසේජ් කරපු යාළුවගෙනත් අපි අය කියන්න ඕන මොකද අද යනකොට මේ ටික ඔක්කොම කියලා ඉවර වෙලා යනවා
1: නැත්තම්
0: බැනලත් මෙසේජ් කරලා දෙන්න.
1: මාතලි ප්‍රසාදිය ආව එකතු කරගන්න අද මගේ පුතාගේ බර්ත්ඩේ එක කියලා තිනවා. පුතාගේ නම තමයි හිමේෂ් බස්නායක. ඔන්න පුතාට සුබම සුභපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා ලක්කන 18 වංගුවෙන්. ඔන්න කේක් කැලක්ෙම මේ පැත්තට එවන්න නේද අපි තින්නවා. ඉතින් ඒකත් එක්ක අපි යමු normal message පැත්තට මේ වෙලාවේ කවුද අහගෙන ඉන්නේ කියලා බලන්න. ඔයාලට පුළුවන් 07.03.93.5.93.7 එවන්න. ඒ විදිහට එවුව කෙනෙක් තමයි hina වෙලා ඉන්න මගේ පිස්සු කෙල්ල තමරා කුමාරිය ආව එකතු කරගන්න 10.0 එකතු කරගන්න කියලා තියෙනවා. අපේ ලස්සන සින්දුවකට එකතු කරගන්න අලවෙන් ගුණසිරිත අපේ මැසේජ් එක දාලා තියෙනවා. අධිපතිතුමා වගේම උදේ කුමාරී ඉන්නවා, වසන්ත ඉන්නවා, සමන් අතුල මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා සින්දුවක් අහන්න. දැන් අපි යමුද WhatsApp Facebook එක පැත්තට.
0: යමු.
1: Facebook එකකින් දිලිනි අහගෙන ඉන්නවා, ඒ වගේම ජයතිලක ඉන්නවා, උපුල් චන්දන ලස්සන සින්දුවක් කියලා තිනවා. සුබ දවසක් කියලා තිනවා. අපිත් සද්දෙට මාගෙන ඉන්නවා කියලා තිනවා. බොහොම ස්තුතියි. ලසිත් ඉන්නවා, ඔයාලව අහගෙන ඉන්නේ. සතරෙන් ඉමුනේ දෙහනම්. චමින්ද ඉන්නවා, ආදරණීය ලස්සන දවසක් කියලා තිනවා. නිසංසලා ජයග්‍රහී දිනයක් වේවා කියලා තිනවා. ඔරත් එහෙමම වෙන්න ඕනේ. සුබ දවසක් වෙන්නවනේ. මැලේෂියා වල ඉඳලා තමයි අපි දෙන්න වහගෙන ඉන්නේ 18 වංගුවින්. විමුක්ති. විමුක්ති කියලා තිනවා. අජිත් මුදු කුමාරණි කි සින්දුවක් දෙන්න බලවන්න කියලා. බලවන්ද?
0: අපි දෙමු.
1: දෙමුනේ.
0: මේක ඉතින් පස්සේ. රයිට්. ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ වැටෙනවා. චමරි අතපත්තු දෙවිය යනවා. ලකුණු 43යි. කඩුණු 3යි ශ්‍රී ලංකා කණ්ඩායමේ.

0: අර මුරලි කිව්වේ මගේ මතේ නම් බෑ.
1: මොකද හිතන්නේ? තමයි මටත් හිතෙන මගේ මතේ බෑ.
0: නෑ නෑ කියන්න බෑ. ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. මොකෙන් මොකක් වේද කියලා හිතන්න බෑ. කොහොම නමුත් මේ වෙලාවේ මැච් එක හොඳට යනවා. හරිද?
1: මොකද උනේ?
0: අපේ හතරට කඩලා වෙනුවෙන්. ඔව්. කඩලා වෙනුවෙන් හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගුණොත් රන් පදක්කම ශ්‍රීලංක කණ්ඩායමට අරගන්න හැකියාව ලැබෙවි. හර්ෂිතයි කවිෂයි පඳුර පහර දෙන්නේ. අපි බලමු ඉතින් බලාපොරොත්තුවක් තියාගෙන ඉමු. සුබවාදී බලාපොරොත්තුවක් තියාගෙන ඉමු. ලේසි නෑ. ටාගට් එක ලකුණු 210ක්. හරි.

0: හැම වංගුවකම අලුත් කතාවක්
1: දහඩ වංගුව
2: කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනෑ
0: දසම් විත් යශෝ
1: දහඩ වංගුව
0: සතියේ දිනවල ඔදේ 10ට
1: දහඩ වංගුව සම අනුග්‍රහය
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බි. දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
5: වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
6: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
7: ඉල් දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඉවිනි ප්‍රයිවට්.

0: සෑවට දිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
2: ලකඩ ගෝල්ඩන් වොයිස්
3: හෙට ගෝල්ඩන් වොයිස් වේදිකාවට අතුරුගේ වෙනුරි රිද්මා හංවැල්ලෙන් දිලිප ප්‍රසන්න පුලත් කොහු පිටියෙන් හෂාන් ප්‍රබෝධ පාදුක්කේ ලසිත් චතුරංග වන්නිපිටියෙන් රුවිශාන් පෙරේරා අලව්වෙන් ප්‍රභාෂිණී රත්නපාල රත්නපුරෙන් තරිඳු කළුමුරගේ පුලත් සිංහලින් රශ්මී එරන්දි පිළියන්දලින් නෙත්නි අංජලි කොට්ටාවෙන් අසීනා මිස්කින් හොරණින් හේෂා දිගයේෂා මාවතගම මදුභාෂිණී අත්තනායක ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සතියේ දිනවල සවස එකට ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න.
2: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
4: හොයාගෙන යන හඬ අදත් ඔබට ඇසේවි චාමිය විල්ල කියාවි එක නන් ගෝල්ඩන් වොයිස් පටන් ගන්න චාමිල ඇස්සේ ඉන්න මේ සුලග කණ්ඩායමෙන් ප්‍රතිචාරය නං එච්චර සුබ නැහැ. පිරිම කණ්ඩායමෙන් කාන්තා කණ්ඩායමට කෝල් එකක් කොට ගියාවත්ද
5: මට හිතරම යන්න ඇති කියලා.
4: එහෙම නැත්තම් ආදර්ශයටවත් ගත්තද
5: මෙන්න පුළුවන් 49ට පස් දෙනෙක් අවුතලා තියෙනව දැනට නේද?
4: ඕ අයියලා ගහන්නේ මෙච්චරයි නම් ඇයි නංගිලා වෙච්ච අපි මෙච්චර ගහන්නේ කියලා හිතුණාද මන්දා?
5: ඒක තමයි.
4: හොඳට මැච් එක අරගෙන ආවා.
5: ඒකනේ.
4: ලකුණු 49යි කඩලු 5යි ශ්‍රී ලංකා කණ්ඩායම මේ හඹාගෙන යන්නේ ලකුණු 211ක
5: ඉලක්කයක්.
4: පන්දුවර 8යි පන්දු 5යි ඈ.
5: හ්ම්.
4: ලකුණු 49යි විකට් 5යි. ක්‍රිකට් කොහොම තමයි කියලා යෂ් හිත හදාගන්න තමයි තියෙන්නේ.
5: ඒක තමයි නේද? අපි සින්දුවට කවුරුහරි එකතු කරගමුද දුකටත් එක්ක?
4: කියන්න බලන්න.
5: මේ වෙලාව වහගෙන ඉන්නවා අපි අමතක වෙලාද කියලා අහලා තිනා එහෙම නැහැ. අපි දෙන්න වහගෙන ඉන්නවා ඔෆිස් එකේ වැඩ කරන ගමන් සද්දටම අමිලක්කා ඉන්නවා යව සතුටින් ගොඩක් ඉන්නේ අපි අහනකම. ඉතින් අපි දෙන්නවත් එකතු කරගෙන ලස්සන ගීතයක් දෙන්න කියලා තිනා මැතරමුල ශාකාවින් තමයි අකලංක මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි ආමු හෙලෝ ලක්කන කොහොමද කියලා අහලා තිනා ටික දවසකින් තමයි අපි දෙන්න වහන්නේ 18 වන් උට මැසේජ් එකක් දාන්න පුළුවන් වුණේ කියලා තිනා. ගමක් නැහැ බහරෙන් වලින් තමයි අහගෙන ඉන්නේ චන්දන කේ හන්නදි ජපන් වලින් දිල්සුකේ හන්නදි තංගල්ගෙන් තංගල්ලෙන් චාන්සිකේ හන්නදි නෝ ජෝන් පුතා ඉන්නෝ අපේ පවුලේ හැමෝමත් එකතු කරගෙන අපි හමු මේ ලස්සන සින්දුව.
4: රයිට් එනං අපි මේ ගීතයත් එක්කම 18 වංගුවේ නිමාව සටහන් කරලා ඔබලගෙන් ඉක්මලා යනවා.
5: ඒකනේ.
4: මට හිතන විදිහට නම් ආසියානු ක්‍රීඩාවලියේ ගිය වරත් අපි ගත්තේ රිදී පදක්කම.
5: ඔව්.
4: මෙවරත් අපිට හිමි වෙන්නේ රිදී පදක්කම කියලා මට හිතෙනවා.
5: ඒක තමයි.
4: දැන් හරි අමාරු මැච් එක.
5: බලමු.
4: බලමු. ඔබට විස්තර දැනගන්න පුළුවන් ප්‍රවෘත්ති වලින් චාමිත් කියයි සමහර විට.
5: ඔව්.
4: හරි එහෙනම් අපි ගියා.
5: ඉංගෙන් නම් පරිස්සමට සතුටින් එන්න හෙට උදේ 10ට එනවා මම යෂු.
4: මම දසුන්.

0: 99.5 97.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Vila Pasurikai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 එන්.එල්.බී. ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ලක්කල ප්‍රවෘත්ති සමගින් බම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කෘතිය මනෝජ් කොළ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න. මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි. සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: මධ්‍යම අධිවේගී මාර්ගයේ කුණෑගල සිට දඹුල දක්වා කොටසේ වැඩ නොවැම්බර් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. කුණෑගල සිට ගලේබිල දක්වා කොටසේ වැඩ අවසන් කර 2030 වසර වන විට එම මාර්ගයේ දඹුල දක්වා ඉදිරි කිරීමෙන් පසු ගොන්තරපලේ සිට කඩනමින්ම සංචාරකම් ප්‍රදේශ ළඟා වීමට හැකිවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ සීගිරියේ පැවති උත්සවයකදී අදහස් දක්වමින්
2: මධ්‍යම අධිවේගී මාර්ගයේ හතරවෙනි කොටස හදනවා. මේ නවම්බර්වල අපි ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් සමාධි කරන් ඉතින් ඉන්නේ ඒ පාරිශ්‍ර ලේකම්තුමිය මේ දඹුල කලේවල ලේකම්තුමිය අය කොහොමද අපි මේ නවම්බර්වල අපි මෙතන මේ ව්‍යාපෘතිය සෙන්ට්‍රල් එක්ස්ප්‍රස් වේ එක පටන් ගන්න අපේ රටේ සල්ලිව ඒක තමයි මිනිස්සු මේ රටේ මිනිස්සු මේ දවස් 79කට කලින් ජප්පරව ගියාගෙන ඉඳලා රටට දායක කරපු ප්‍රතිඵලය තමයි අද මේ ප්‍රතිඵල ගන්නේ. ලංකාවේ සල්ලි වලින් විතරක් අධිවේගී මාර්ග හදලා නැහැ. අපි අධිවේගී මාර්ග දෙකක් පටන් ගන්න මේ නවම්බර් විතරක් තනිකර මෙහෙට පුංචි මිනිස්සුගේ සල්ලි වල. මෙහි සහ අපිට දෙවැනි මාන සල්ලි වලින් අපේ විදේශගත ශාලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා 2030 මුල වෙනකොට තඹුල්ලටම සම්පූර්ණ එක්ස්ප්‍රස් වේ ඕපන් කරනවා.
1: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
0: එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්ජි ප්‍රමුඛ රාජතාන්ත්‍රික නියෝජිත පිරිස පිටත්ව ගොස් තිබෙනවා. මෙවර සැසිවාරයේ පැවැත්වෙන්නේ නියුයෝර්ක් නුවරදී. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඉරාන නියෝජිතින් පිරිස මේ වන විට ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපලින් අමරිකාවට ළඟා වී ඇති බවයි. අමරිකාවට ළඟා වූ ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නීත්‍ය නියෝජිත කාර්යාලයෙන් නිලධාරීන් විසින් පිළිගෙන තිබෙනවා. ලකුණ මීළඟ පැවති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මග තුට
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
1: සුපකමලක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: FM 93.5, FM 93.7, Lakhana.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: දවල් එකයි විනාඩි 12යි.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1131, 011-286-1111.
3: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
7: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: සෑවට ගින්නා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සමස හතරට
0: සම අනුග්‍රහය
2: එල්ප හදහන ලංකාවේ වැඩිම තෑකි දෙෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය එල්ප හඳහන ඔබත් අදම එල්ප හඳහට බලාගන්න
0: ලකාඩ රඩියෝ ITN
1: පසරු එකයි වෙනට පහලවයි
3: වෙලාව ඔපවිත ගෙන ආවේ
4: සවර්ධන තරයි හඳුන්වාදන වාසි ටිකට පතෙන් දෙනපතා රුපියල් ලක්ෂ දහයේ පහේ පනස්ථාසේ සහ විසි පඳහ

දවල් එකයි වෙනාඩි 15යි වෙලාව. අයිබෝන් සුබදාවලක්. බෑ පැත්තට නම් ටික දවසකට පස්සේ ඉර පායලා තියෙනවා. අපි නම් ඇඳුම් වෙලා ගන්න. එහෙමයි නේද? හැබැයි හුඟක් පැටිවලට නයන් අනතුරු එක විමුන්නිකුත් කරලා තියෙන්නේ. ඒ හැමෝටම කිසිම අනතුරක් කරදරයක් වෙන්න එපා කියන ප්‍රාර්ථනාව තියාගමු අපි. කොහොමුණත් කාලගුණේ හරියට අපේ ජීවිතේ වගේ එක එක වෙලාවට එක එක අභියෝග අපේ ජීවිතේට අරගෙන යනවා. සමහර වෙලාවට ඔයා දැන් ඉන්නේ කාලෙකට කලින් ඔයාට වෙන්න ඕනුණු විදිහට ඉන්න ඕනුණු තැනක නොවෙන්න පුළුවන්. විශ්වාස කරන්න, මේ මොහොතේ ඔයාට වෙන්න පුළුවන් හොඳම දේ වෙනුවෙන් විශේෂ දේවල් පෙළ ගැහෙමින් තියෙනවා. කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැති, කරන කිසිම දෙයක් හරියන්නේ නැති වෙලාවල් ජීවිතේදී හමු වෙන එක ඇත්ත. මම නෑ කියලා කියන්නේ නැහැ. ඒත් වැදගත්ම දේ, ඔයා තෝරගත්ත ගමන පුරාවටම ඔයා ඔයාගෙන තියාගන්න විශ්වාසය, ඔයා නොවැටේ දිගටම වැඩ කරන එක. මොකෝ දන්නවද, ජීවිතයේ දිව්‍යමය වෙලාවන් කියන දේ ක්‍රියාත්මක වෙන්නේ අපේ හීනකින්වත් හිතන්නේ නැති අවස්ථාවල වෙන්න පුළුවන්. ඊ අපිට එහෙම දවසක් උදා වුණානේ. අපි මෙච්චර ආසාවෙන් සතුටෙන් බලාපොරොත්තුෙන් හිටියා. ඇත්තටම අපිට චාන්ස් එක ලැබුණා. Most popular radio program couple of the year. ඒ විතරක් නෙවෙයි, most popular TV program couple of the year. මේ සම්මාන ද්විත්වයම දිනා ගන්න සාධන රූපහානි මාධ්‍ය ජාලයේ ලක්කන රේඩියෝ එකට වගේම අපේ ITN එකටත් හැකියාව ලැබුණා. හිනාවි වී සින්දු හන්න කියා කියනවනේ අපේ චමිත් චාඩු. ඒ දෙන්නට ඒ සම්මාන දිනා ගන්න පුළුවන්කමක් ලැබුණා. ඒ වගේම චැට් එකක නසංකත සහ දසුනිට ඒ අවස්ථාව උදා වුණයි සම්මානය ITN එකට අරගෙන එන්නේ. ITN දරුවෝ විදිහට අපිට පුදුමාකාර සතුටක් ආඩම්බරයක් තියෙනවා. ඒ හතර දෙනා ගැන ජය වෙන්න ඕනේ, ඉස්සරහ සුබම වෙන්න ඕනේ. ඔය සම්මාන ගත්තේ ස්වාධීන රූපහානි මාධ්‍ය ජාලය. අපිට ඒකයි මෙච්චර ආඩම්බර. එහෙනම් ඒ වෙනුවෙන් අපිට ශක්ති දුන ඔයාලා හැමෝටම ස්තුතියි. ඔය ටයිම් බිට්සිත් නෙවෙයිනේ, දැන් තියෙන්නේ ලක්කඩ ගෝල්ඩන් වොයිස්. අපි පටන් ගමු 1:17.

Radio ITN. දවල් එකයි වෙනාඩි 21යි වෙලාව. 0.7 0.3 93.5 93.7ට හවස 4 වෙන්න කලින් ඔයාලට මට મેસેජ් එකක් යවන්න පුළුවන් නේද? එක WhatsApp મેસેජ් එකක්. එහෙම නැත්නම් text message එකක්. දැන් ඊයේ තරග වැදුණු අපේ ලක්කඳ golden voice තරගකරුවන් තරගකාරණියන්ගේ ගීත කොහොමද? හිතට වැටුණාද? ඒ අතරේ ලස්සන කතාවක් හොයාගත්තද? ඔයාගේ comment එකක් දාලා ඒගොල්ලන්ට පොඩ්ඩක් support එකක් දෙන්න කියලා කල්පනා කරාද? එක් support එක දුන්නද? තාම හිත හිතාද ඉන්නේ? ඈ? හරි, ගේම් බලන්න ලක්කඳ Facebook page එක, ඒ වගේම ලක්කඳ golden voice අපේ Facebook page එකේ ඉන්නවා. දැන් ඊයේ තරග වැදුණු team එකම ඉන්නවා. ඔයාගේ මනාපය කාර්ද කියලා එකේ දාන්න බලන්න කමෙන්ට් එකක් විතර. ඔයා ලස්සන සින්ද කිව්වානේ කියලා මෙන්ෂන් කරලා දාන්න බලන්න. හරිද? ඒ වගේම දැන් හෙටත් තරංකරුවාන 12 දෙනෙක් බලාගෙන ඉන්නවා. නැත් අයාගෙන කන් අයාගෙන තමන් කොහොමද දා සින්දු කිව්වේ හරියටම කියලා අහලා බලන්න පුළුවන්කමක් ලැබෙනවා හෙට දවසේදී. හෙටත් හටම දවල් එක වෙනකොට FM 93.5 93.7 ඔය අහගෙන හිටියොත් ඔන්න chance එකක් ලැබෙනවා. කොහොමද දා එදා තරංගෙදි ඒ තරංග වටේදී ඊළඟ වටයට යන්න තරම් හොඳට ඔයා සින්දු කිව්වද කියලා දැන කියාගන්න. එතකොට අත අපි බලමු ඒගොල්ලන්ගේ ගුණ දොස් කොහොමද කියලා. හරිද? අපිට තියෙන අද ඒ chance එක. ඒ වැඩේ. අපිට තියෙන වැරදි හොයන්න. අපිට තියෙන හොඳ හොයන්න. අපි වැරදි අඩුවෙන් හොඳ වැඩියෙන් හොයමුද? සින්දු අහලමුකෝ ඒ වැඩේට. එකයි වෙනාදී 22.

එකයි වෙනටිති හයි වෙලාව සැප්තැම්බර්වා සේවසි එක්වනිදා එකැනයේ සඳද දවසද නවරේටියෝ රියලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් තමන්ගේ හඳ අවධිකරපු තරංකරුවන් දොළොස්සනා කෞද්ද කියලවි චුට්ටක් මතක් කරගෙනය අන්නුගේ ගොඩ අකිල මතුෂාන් වෙර කැටිය දේදනුගේ රශ්මික මහනුවර ඉශාරා මාරසිංහ කුරුණෑගල කවේශ යශෝහාඩ ගොඩිකමුවේ බෝතික නොවන් කොළොන්නාවේ නිපුන් පෙරේර පානදුරේ තරිඳුලා දීමන්දි කඩවතෙන් තරගවැදුනා චතුරේ නිලක්ෂික ගාල්ලෙන හිෂානි මතුෂිකා රුවන්වැල්ලේ උපුලී රත්නසිරි පොළොන්නරුවේ කිත්මි නිමාෂා කොට්ටාවේ නංජුලා ශ්‍රීමාදි එතකොට මේ දොළොස්සනාගේ සිංදු තමයි දස්තුවට අහන ලැබුණේ හංගිතුන මටත් කල්පනාවට වැටුනේ මේ ගොල්ලංග කොහොම දෝරන්නද කියලා. මේ දොළොස්සනාම සුදුසුයි කියලා මට හිතුණා. හැබැයි විනිශ්චය මණ්ඩලේ නිර්ණායකත් එක්ක ඒ තීරණවලට මුණෝ වෙයිද? අපි හිතන දේම විනිශ්චය මගින් සනාත වෙයිද? එතකොට ඒ දොළොස්සනා විතරයි කියලාද හිතන් ඉන්නේ නෑනේ. තව දොළොස්සනේ කෙට තරංග වදින්න නියමිතයි. ඒ දොළොස්සනා ඊටත් වඩා හොඳ වෙන්න පුළුවන්. එක නිසා අපිට මේ තරගකරුවන්ගේ දක්ෂතා මත හරින්න බෑ. එවහන්න වෙනවා. වාටන් කිතරි දා විනිශ්චයක් දෙන්න පුළුවන්කමක් තියෙනවා. හෙටත් මගන හැර එකට අහන්න. ඒ අතරේ 0.7 0.3 93.5 93.4 මැසේජ් එකක් එවන්න පුළුවන් කියලා මං කලින්ම කිව්වනේ. මැසේජ් එකක් අද මුලින්ම එවලා තියෙන්නේ කවුද? කවුද ඔබ කරුණා? කියලා බලන්නයි හදන්නේ.

ආයිබෝවන් අක්කේ අහගෙන ඉන්න ඔයාව පතේෂ ඔයාගේ මැසේජ් එක ඔයාව ආතරෙන් එකතු කරගන්න ඉන්නේ පිටිබන කියලා තියන්නේ යාළු ඔක්කොමලව එකතු කරගන්නම් ඔයාගේ ආයිබෝවන් සුබදා වලක් සින්දුකට එකතු කරගන්න අපි බරුදල් පොලින් හයි හයි SL ප්‍රනන්දු ලහිරු ශහනී නතාලි ශනාරා දුමින්ද සෞරේ ශනාල් මිරොන් අදත මගන හරහන් ඉන්නවා කියලා මැසේජ් එක කියලා තියෙනවා හයක්කේ අපි තහගෙන ඉන්නේ කවුද මේ තෙරුණි මහත්ලෙන් යපු මැසේජ් එක හයි චාමි අපි පිටුම් පේ අන්නසිගල හේනේ ලස්සන සින්දුවක් දෙන්න සුනිල් ඉන්නවා කියලා තියෙනවා දීපිකා රංජිත් ඉන්ද්‍රාණී ධම්මිකා නීලා රෙගි කැරෝකේ ගෲප් එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා හරි හරි හරි තව ඉන්නවද මට මැසේජ් එකක් දාන්නකෝ 07:03 93.5 93.7 හබයිතින් හතර වෙන්න කලින් 1:33 සුබ කාලම් අයනම්.

0: මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කාව්‍ය ග්‍රන්ථයට හිමි සම්මානය හිමි කරගත් අනුරාධා නිල්මිණි සමග මාධ්‍යවේදී කපිල තිලකසිරි මුණගැහුණා.
1: නම මුණ ගැසුමකම අවසන වෙන්වීමයි. ගමනක දුරදන්වීම, දෙපයක ඉවසීම, අමතක නොවන දේ යලි මතකට ඒමයි දමනය කළ සිතක පිළිවෙල සැනසීම.
0: මේ අගහරුවාදා රාත්‍රී හතට සඳ දිය දහර ලකඳ Golden Voice.
2: හෙට Golden Voice වේදිකාවට අතුරුගිරියේ වෙනුරි රිද්මා, හංවැල්ලෙන් දිලිප් ප්‍රසන්න, බුලත් කොහු පිටියෙන් හෂාන් ප්‍රබෝධ, පාදුක්කේ ලසිත් චතුරංග, වන්නි පිටියෙන් රුවිෂාන් පෙරේරා, අලව්වෙන් ප්‍රභාෂිනී රත්නපාල, රත්නපුරෙන් තරිඳු කළුමුරගේ, බුලත් සිංහලින් රශ්මී එරන්දි, පිළියන්දලින් නෙත්මි අංජලි, කොට්ටාවෙන් අසීනා මිස්කි, හොරණින් හේෂා දිගයේෂා, මාවතගම මදුභාෂිනී අත්තනායක. ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සතියේ දිනවල සවස එකට ලක්හඬ Golden Voice අහන්න.
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලක්හඬ Golden Voice.

දවල් එකයි වෙනාඩි 42යි වෙලාව. ලක්කන Facebook page එකේ අද post එකක් තියෙනවා කියලා කියන අමතක වුණානේ මට. මතක් වෙච්ච එකම මම කතා කරන්න ඕනේ කියලා හිතාගෙන ගලාවා. ලක්කන Golden Voice chat with Tommy කියලා අපි post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාගෙන යන්න බලන්න. අයිබෝ වේවා මට පාටින් මේ message එක. මම ආව WhatsApp chat එක පැත්තට. ලක්ෂ්මන් තමරා නිශානේ චේතනා තේජා වෝල් භාග්‍ය අවිෂ්ක එකතු කරගන්නව මං ඒ පැත්තෙන්. ඊට පස්සේ කොට්ටාවට යන්නයි හදන්නේ. සින්දුවකට අපිවත් එකතු කරගන්න ලොකු බොස් උපුල් දැන් ඇට සනීපද එපහුගේ දවස් ටික අසනීපෙන් හිටියා වගේ කතාවක් මට මතක් වුණා. පොඩි බොස් වරුණ ලක්ෂ්මී මිස් චම්පා මිස් ධනුෂ්ක මදුෂංක ජගත ජයමාම ඔයගේ මැසේජ් එක. ඊට පස්සේ මේ කවුද මේ අපිටත් සින්දුවක් ඕනේ කියලා ඉරේක බණ්ඩාර මැසේජ් එකක් කියලා තියෙනවා. මහත්ය ලසන්ත ලක්වෙන් සස්මින් ගෙත්මින් ජනුගේ එදරුව කොමල එකතු කරගත්ත හරිද පූගුඩිත් තමයි මේ මැසේජ් එක. පෝස්ටරකුත් එවලා තියෙනවා. ලෝකේ අපිට නොපෙනෙන ආශිර්වාද තියෙනවා කියලා ඔයා විශ්වාස කරනවද? හොඳ දේවල් කරන්න, හොඳ දේවල් හිතන්න කවුරුවත් නිසා ඔයාගේ විදිහ වෙනස් කරන්න ඕන නැහැ. ඒ ආශිර්වාදය ලැබෙනවම තමයි. අර වපුරපු දේවල් නෙලා ගන්න ලැබෙන්නේ නේද? ඒක අමතක කරන්න එපා. හොඳ කළොත් ඒක තව ටිකක් බල සම්පන්න වෙලා වාර ලැබෙන්න පුළුවන්. ඔය නරක දේවල් කළොත් ඉතින් ආයි ඒකෙත් කතා දෙකක් නෑ. ඒවත් බල සම්පන්න වෙලා ආයිමත් කරගලා එනවා උන්. ඒක නිසා නරක වෙනුවට හොඳ කියන දේ හැමතිස්සෙම තෝරගන්න පරිස්සම් වෙන්න. අපි යනවා රයිගමට. හයි සරත් චන්ද්‍ර, අහගෙනද ඉන්නේ? ලස්සන සින්දකට එකතු කරගන්න කියලා යාත් කියන්නේ. හයි චාමි, සින්දුවක් ඕනේ කියලා අනුජීවා මැසේජ් එකක් කැවලා තියෙනවා. ස්තුතියි, අපි ඔය නෝලින් එකතු කරගෙන සින්දුවක් කහලෙමුද. දවල් එකයි විනාඩි 40

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

එකයි වෙනාඩි 59 වෙලාව. දැන් හෙට තරණ කරන 12 දෙනා ගැන අපි කියවුවනේ. අහන් හිටියද? ඇහුණ නෑ. මම්ම කෙනකම් බලන් ඉන්න. හරි මං කියන්න. වෙනුරි රිද්මා ඉන්නවා, දිලීප් ප්‍රසන්න, හෂාන් ප්‍රබෝධ්, ලසිත චතුරංග, රුවිෂාන් පෙරේරා, ප්‍රභාෂිනී රත්නපාල, තරින්දු, එතකොට රශ්මි එරන්දේ, නෙත්මි අංශලි, අසීනා මිස්කින්, හේෂාදි කයේෂා, මධුභාෂිනී අත්තනායක. මේ දලොස් දෙනා තමයි හෙට තරගවදින්නේ. ඔහලට තියෙනවා වැඩ. අහන් ඉන්න ඔහලට. හරි ආසානේ අනිත් අයගේ වැරදි හොයන්නනේ. මම විහිළුවක් කරේ ඉතින්. විහිළුවක් මන් නෙමෙයි. හරි ඔහට බලුවන්. දැන් සඳුදා සින්දු අහපු සින්දු කියපු දලොස් දෙනාගේ අඩුපාඩු ටික හොයාගෙන ඒගොල්ලන්ගේ හොඳ ටික දැන කියාගත්තනේ. දැන් හෙටත් මේ මම දැන් නම් කිව්ව දලොස් දෙනා තරඟ කරනවා. හරිද? ඔයාට වෙලාව තියෙන වෙලාවට, ඒ කියන්නේ එකේ ඉඳන් හතර වෙනකම් පොඩ්ඩක් ෆ්‍රී කරගන්න. බලන්න මේ 12 දෙනා හොඳට සින්දු කියනවද කියලා. හරිද? ඔයාට පුළුවන් විනිශ්චයක් ලබා දෙනවා විශේෂයෙන් ගෙදර ඉන්න කෙනෙක් නම්. ඔයාට පුළුවන් විනිශ්චයකරුවෙක් වෙන්න. ඊට පස්සේ පොඩි නෝට් එකක් දාගෙන තියාගන්න මෙන්න මේ මේ අය තමයි ඉස්සරහට යන්නේ කියලා. ඊට පස්සේ අපි මේ සතියේ සිකුරාදා කියනවනේ අවසාන විනිශ්චය ළඟ වටේට කවුද සසුකම් ලබන්නේ කියලා. ඔයාට බලන්න පුළුවන් ඔයාගේ ගෙස් කියලා හරියටම හරිද කියලා. කොහොමද මගේ මොලේ වැඩක් නැහනේ. වැඩක් නැති සමන් අර වැඩක් හොයලා දුන්නා. හරි එහෙනම් අපි මේ පැය ආවර කරලා ඊළඟ පැයට යන්න. 0.7 0.3 0.5 0.7 0.8

0: Golden Voice. හෙට Golden Voice වේදිකාවට අතුරුගේ වෙනුරි රිද්මා, හංවැල්ලෙන් දිලිප් ප්‍රසන්න, බුලත් කොහුපිටියෙන් හෂාන් ප්‍රබෝධ, පාදුක්කේ ලසිත් චතුරංග, වන්නිපිටියෙන් රුවිෂාන් පෙරේරා, අලව්වෙන් ප්‍රභාෂිණී රත්නපාල, රත්නපුරෙන් තරිඳු කළුමුරගේ, බුලත් සිංහලින් රශ්මී එරන්දි, පිළියන්දලින් නෙත්මි අංජලි, කොට්ටාවෙන් අසීනා මිස්කින්, හොරණින් හේෂා දිගයේෂා, මාවතගම මදුභාෂිණී අත්තනායක. ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සතියේ දිනවල සවස එකට ලක්හඬ Golden Voice අහන්න.
1: Golden Voice.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: හවස දෙකයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුඩි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කුල විතාරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: බහුදින දීවර යාත්‍රා සඳහා කාලුංග විද්‍යා දෙපාර්තමේන්තුව අනුතුරැන්ගේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බෙංගාල බුක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින දීවර යාත්‍රා තද සුළඟ සහ මුහුදු රළුවීම් සම්බන්ධයෙන් දැඩිව සැලකිලිමත් විය යුතු බවයි. අන්තරැංගවීම ඉදිරිපැය 12 සඳහා වළංගු වන පරිදි නිකුත් කර තිබෙනවා. බෙංගාල බුක්ක ආශ්‍රිතව පැවති පීඩන ආපාතය ඉදිරිපැය 12 තුළ බටහිරට සමීපව වයඹ දෙසට ගමන් කරමින් මධ්‍යම සහ ඊට යාබද වයඹදිග බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ගැඹුරු පීඩන ආපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බවයි කාලුංග විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. එසේ වර්ධනය වීමෙන් පසු ඒ උතුරු ආන්ධ්‍ර ප්‍රදේශ සහ දකුණු ඔඩිසා වෙළඳ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඉරානයේ යෙමනි හෝතිවරුන් ආයුධ සැපීම නතර කළ යුතු බවට G7 රටවල විදේශ අමාත්‍යවරු ඒකපද ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ සඳහන් වන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ආරම්භ වීමට පෙර ආයුධ සැපීම නතර කිරීම සිදු කළ යුතු බවයි. සෞදි අරාබියට එල්ලකන හෝති ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බවද ඒකපද ප්‍රකාශයේ සඳහන්. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ පැවැත්වෙන්නේ අමෙරිකාවේ නිව්යෝක්යේදී. එහිදී ඉරාන ජනාධිපති මෂූඩ් පෙෂස්කින්ද අදහස් දැක්වීම නියමිත බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති සවස තුනට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිගෙන්න.
3: ලකන්ඩ රේඩියෝ ITN.

හවස දෙකයේ වෙනාඩී දහයයි වෙලාව බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට මැසජයක් එවන්න පුළුවන් හවස හතර වෙන්න කලින්. නැත්තං ඉතින් ඒත් කමන්නෑ මැසජයක් එවන්න පුළුවන්. ඉවනිින් ඩ්‍රයිවාරගෙන චමිත් චාරු දෙන්න දෙනවා. ඒ දෙන්න ඉතින් ඉතුරු මැසජස්ල් කියයි හරිද? හරි, අපි යමු මහරගමට. විමලසන මහත්තයා ටීම් එක හැමෝමත් එක මාව අහගෙන දෙන්න ඕලා. ඔපෙල්ලෙකෙ ඩිලංක නදේශන් රසික ගයන් සිරිවංශ ගල්මිනී ලස්සිත චුට්ටි අනුර කුමාරී ශාන්ති නිරෝෂා හර්ෂණි සුභ දිනුෂ කම්මනි චන්ද්‍රාන ඉරේෂ නයනි දෙල්ප චිත්‍රව එකතු කරගෙන ම ලස්සන සිද්ධුවක් දෙන්න. සුභදාවලක් ඒවා චාමියක්කි. හස්බන් බුද්ධික බපාල තුන්දනාවත් ඔයාවත් අතරෙන් එකතු කරගන්නවා කියලා බෙන්තර කුෂී මස්ට මැසේජ් එකක් එවලා තිබුණු සිද්ධුවක් අහමු. ඊට පස්සේ චුට්ටකින් මොකද නැහැ. හයි චාමි, අපිවත් සින්දුවට එකතු කරගන්න. පොතුපිටිය වාතුවේ සමන්ත ඔයාගේ මැසේජ් එක. සතුට නොව සැනසීම සොයන්න. සතුට නරක දෙයකින් පවා ලබා ගන්න පුළුවන්. සැනසීම ලබා ගන්න පුළුවන් යහපත් දේවලින් පමණයි. එහෙම කියන ඔයා කවුද? මම බැලුවේ කවුද කියලා. දනම් ගස්ලන්ද මැනිකේ දුවල දෙන්නා මෙත්නාදී අමන්දී ලස්සන නම් දෙකක් තියෙනවායි. ලස්සන ගැහැණු ළමයි දෙන්නට. මහත්තයි නොහේ මතද සෙල්ලා අම්ම ඩිංගිරි මැනිකේ. ඩිංගිරි මැනිකේ හයි. ආතරින් එකතු කරගන්නවා හරිද? එතකොට අයයි නොනි මල් තිලකසිරි සුදුවක්ක මනෝහරි ප්‍රනන්දු අනෝමක්ක ප්‍රභානන්ගේ ගම්මිණි අයියා මේ හැමෝම අහගෙන දෙන්නේ. ලස්සන සින්දුවක් අහමු ඊළඟට. මං හින්දි සින්දුවක් අහන්න දෙන්න හදන්න. නයින මඩමට යනවා ප්‍රිස්කා. මට නිකම් මැත්ස් මතක් වෙනවා ප්‍රිස්කා කිව්වහම. මන් දන්නේ ඇයි කියලා. මධු මුති ක්‍රිෂාන්ත අයියා දුලක්ෂී තරෝෂ ප්‍රදීප්ස ෆිලිප් පුතා එකතු කරගන්න කියලා මැසේජ් එක මට එවලා තියෙන රුවනි තිසේරා. අලුත් යාළු වෙද්දෝයා නෑ නේද? එකතු කරගන්න ඕනේ. ඉතුරු අය චුට්ටක් කොහොම ඉවසීම ප්‍රගුණ කරන්න. ටිකක් ඉවසන්න බලන්න. හතර වෙන කලින් කියන්න. හරි.

0: one voice. Lakhanda Radio ITN.
1: හවස දෙකයි විනාඩි 15යි.
2: වේලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි. 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑ කිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
4: NLB හදහන. ලංකාවේ වැඩිම තෑ කිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
6: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
5: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
7: කලාවක්
6: සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව
6: හැම වංගුවකම අලුත් කතාවක්
5: 18 වංගුව
6: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව 18 වංගුව
0: සම අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
9: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න. පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න.
10: සංවිධානය MMC ITN Campus, JJL Overseas Education.
0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Have a

0: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල මහනුවර යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක් බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක් නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ
2: අපේ ආණ්ඩුව වසර 2යි රටට සුබයි
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ රුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
3: අපි සොයන්නේ නුඹේ හඬයි
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
4: හවස දෙකයි වෙනාට 23යි වලාව මැසේජ් එකක් එවන්න

හතයි වෙලාව දැහැන් ගත වෙලාද හිටියේ සිින්දුවාගෙනද හිටියේ ඒවයිනේ ලස්සන සිින්දුවක් තමයිනේ හෙලෝ චාමී කොහොමද මතකද කියලා මගෙන් අහනවා මගේ මතක ගැන මටවත් මතක නෑනේ එච්චරට වද මතකේ එවනාට නේද ඔහු මතකයි බහරෙන් වලින් චන්දරකේ හැන්දදි වගේ මැසේජ් එක ගෝල්ඩන් වොයිස් අහගෙන වැඩ කියලා කියනවා ජපානින් පොඩි දුව දිලිෂි තංගල්ලේ නාදනිය බිරිඳ ශ්‍යාමා ජෝන් වා එකතු කරගන්නා ලියෝසේ බේබි හයි ඔයත් අලුතින් ඉන්නවා නේද එකතු කරගන්න ලස්සට වැඩේ කරනවා අපි මොරොන්තුඩුවෙන් තැන්කූ රශන් ශ්‍යාමා සෙඩුක රුෂිකා එක වෙනස් නමක් සහ ලස්සන නමක් රුෂිකා ඔට රුෂී කියලා දයාලුව කියන්නේ ලක්ෂ්මන් වාලවත් එකතු කරගන්න මිස් චාමිකා අතත් සිින්දුවක් ඕනේ වදුවේ රූපසෙන සහ සුනන්දනී අපි සිද්ධකමු චමි කොහොමද සබදවසක් ලස්සන සිින්දුවක් ඕනේ ඊවනින් ට්‍රයිව් චමිතන් චාට විශ් කරනවා කියලා තියෙනවා අපේ තනියද දවසම කර එක තමයි විශ් කරන එක තමයි අන්ඩාතපුර අපොට්ටුවට එක සංජීව දෙසානායක තැන්කූ මං කියන්නම් ඊට පස්සේ හතරින් පස්සේ යාලා ආවහම ඔයාලට බාරයිලා දෙන්නම ඒකෙන් අපේ චමිතියෝ චාරුයි සුබ වේවා සතුටින් ඉන්න කියලා දුමින්ද ඔය මැසේජ් එකක් කියවලා තිබුණා කෙල්ලෝ ඕන තරම් දැකලා තිබුණාත මගතොටේ චෝමි වගේ කෙල්ලෙක් නම් ලොවෙත් නෑනේ රටේ මිහිරි වතන් ගලා එන්නේ වේගේ හැටට හැටේ රසක ගඟක් ගලා එන්නේ ඒකයි ඔබේ වටේ කියලා අලුබෝ මුල්ලේ ජගත් රෝහණ සවාශ් වැටා සවාශ් නියමයි ලස්සන් රකුල කරලා තියෙනවා කතාව කොහොම වුණත් මං ඉතින් ඉන්නේ හඳේ හව දැක්කොත් කියන්නම් හරි තැන්කූ ලස්සන පදවලක් මං වෙනුවෙන් මෙහෙමනේ ගැත්තම් කලාට තැන්කූ හවස දෙකයි වෙනාදී තිහයි වෙලාව සිංදුවක් අහනවද

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: හවස දෙකයි වෙනදේ ඉති සතයි.
2: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්න කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒක දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112231381.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

හවස දෙකයි වෙනටේ තිස් නවයයි වෙලාව හැට සැප්තැබර් මාස විසිතුන් වෙනිද එෆමනු තුනයි දශම පහෙන් එෆමනු තුනයි දශම හතෙන් හැට හවස එක වෙනකොට ලක්කඩ ගෝල්ඩන් වොයිස් ඒ තරග වටේදී තවත් තරගකරුවන් දොළොස්සනේ ගීත ගායනා කරන ආකාරය ඔබට අහන්න ඉඩකඩ ලැබෙනවා. කවුද හෙට තරග වදින්නේ කියලා දන්නවද? කියන්නදම වෙනුරි රිද්ම ඉන්නවා, දිලීප්, ප්‍රසන්න, හෂාන්, ප්‍රබෝධ, ලසිත්, චතුරංග, රවේෂාන්, නෑ රවිෂාන් පෙරේරා ඉන්නවා, ප්‍රභාෂිණි රත්නපාල, තරදු කළුමුරකේ, රශ්මි එරන්දි, නැත්මි අංජලි, අසීනා මිස්කින්, හෙෂාති කයේෂා, මතු භාෂිණි අත්තනායක. මේ දොළොස්සනා හිර තරගවදනානේ. එතකොට ඊයේ තරගවදන දොළොස්සනත් එක්ක මේ සතිය තරගවදන මුළු තරගකරුවන් සංඛ්‍යාව කීයද? කීයද හා? ඕවනේ 24යිනේ. ඒ 24 දෙනාට මොකද වෙන්නේ? ඒ 24 දෙනාම අපේ ඊළඟ තරඟ වටේට සුසුකම් ලබනවද? එහෙම නැත්නම් කවුද ඉස්සරහට යන්නේ? කවුද මග හැලෙන්නේ? කියන මේ කාරණාව අපි හයිට මොවාද පැහැදිලි කරලා දෙන්නේ මේ සතිය සිකුරාදට. අපි ගැන කතා කරමු. ඒ අතරේ 0.7, 0.3, 0.3, 5, 0.3, 4 අද මැසේජ් එකක් එවන්න පුළුවන් කමක් තියෙනවානේ. සතියේ අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා කියන මේ දවස් දෙක අපිට ලැබිලා තියෙන්නේ පොඩක් chat එකක් දාගෙන නේද? පොඩක් කතා බහ කරගෙන ඉස්සරහට යන්න මේ වැඩේ ගැන. එතකොට ලක්කඩ Facebook page එකත් අපේ post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා තියන්න. මම හවස තුනේ පැහැදිලි කරන්න මතක් කරන්න හිතාගෙන ඉන්නේ. ගිරිඔල්ලේ රන්දුමු රන්දීපා වෙඩින් හවස් එකේ හැමදෙනාම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. ඒ ටීම් එකේ අයගේ නම් ටික ඊට පස්සේ එවන්න කියලා මං ඉතාම ආතරින් මතක් කරනවා. හරිද? හයි චම්ියා කේ කියලා සඳුන්වා මට මැසේජ් එකක් කියලා තියෙනවා. මට ලස්සන සින්දුවක් අහන්න දෙන්න. හැබැයි සඳුන් ඔයා කොහෙන්ද කියලා නෑ. ඔයාට මතක නම් කියන්නකෝ අපි කවුද කියලා. ඔබ තරම් පෙම් කළ කිසිවෙක් නැති තරම් මේ ලෝකේ කොහෙවත් කියලා තියෙනවා. මස්සිනා කියුව ගමන් ඉදින් මන් දන්නවනේ. මස්සිනා නෑනා ප්‍රශාරේ කොහොමද? අලලකට කරගන්න. මොකද්ද මේ කියන්නේ? කවදාවත්ම අමතක කරන්න එපා. ඔයා දුකින් ඉද්දී හිත හදපු අයව, ඔයාව වැටෙන වෙලාවට අත දුන්නු අයව, ඔයාගේ සතුට වෙනුවෙන් කැපකිරීම කරපු අයව, අමාරු වෙලාවල් වලදී ඔයාට උදව් කරපු අයව, ඔයා තනි වුණු වෙලාවට ඔයා ළඟ හිටපු අයව, ඔයාට වටිනාකමක් දුන්න අයව කවදාවත් අමතක කරන්න එපා කියලායි අපිට මතක් කරලා දෙන්නේ. නෑනා මස්සිනා thank you. වටිනාකින පෝස්ටර් තම්බෙනවනේ ඔයාලා දෙන්නට. හරි, අපි එකතු කරගන්න ඊළඟ සින්දුවට. ජායලට යනවා ඊට පස්සේ ඇන්, ඉරෝෂිනී සහ පවුලයාත් එක්ක, සිල්වා, ටීචර් කාන්ති, ඉසුරු, මානෙල් මිස් ඇතුළු යාළු ඔක්කොමලා එකතු කරගන්න කියලා තියෙනවා. කපන්න කපන්න දළු දානවා වගේ ඔයාට වැටෙන්න වැටෙන්න නැගිටින්න උත්සාහ කරන්න. ජය නියතයි කියලා ඒ මැසේජ් එකේ කියලා තියෙන්නේ. හයි, අපිවත් එකතු කරගන්න සින්දුවකට දුව අංජලි, පොතා හසරැල්, කැන්ඩි වලින් නිරේෂා කෝවද. ඔයාව සැහන දවසකින් අනේ මට මුණ ගැහුණේ. සුබ දවසක් ශෝමී. මුලින්ම චමිත්තයි චාර්ටයි සුබ පතනව බොලත් සිංහලින් දහර. ස්තූතියි අනේ. මං කියන්න දැක්ක ගම ටක්ගල කියන්න ආවිෂ්කරා කියලා. හරිද? අපිට අවහගෙන ඉන්නේ ඒ වැඩසටහන ලස්සනයි කියලා තියෙනවා. Thank you. දැන් බලන්න හෙටත් කට්ටිය කොහොමද සින්දු කියන්නේ කියලා. හරිද? අම්මා, තාත්තා, ඉන්ද්‍රනිල්, ප්‍රනීත, රංග, මදු, ඉනුකි බබා, ආති බබා, තුහින බබා ඉන්නවා කියලා තියෙනවා. තුහින බබා කිව්වම මට රස්ස මතක් වෙනවා. පිනි තුහින. ලස්සන නම්මා. හරි. එහෙමනම් සින්දුවක් අහලා එමුද? හවස දෙකයි විනාඩි 43යි වෙලාව. 0.7, 0.3, 0.3, 5, 0.3, 4ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Dakai hatale satai.
2: විලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙතම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: Lakhana Golden Voice.

0: 7 ලකන රේඩියෝ ITN ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

හවස දෙකයි වෙනටි 54යි වෙලාව. මේ පැයත් දෙවරයි. අපි යනවා පේනන් අන්තිම පැයට. 0.7.3.93.5.93.7ට මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කන Facebook page එකට ගෙහෙලා ලක්කන Golden Voice chat with Charmy අපේ post එකට like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් පුළුවන්.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කෘතිය සුපුන්දි ලංකලීන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මොහොතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: පැවති ආණ්ඩුවලට වඩා මේ ආණ්ඩුව සියලු ජනකට ශ්‍රී ලාංකිකයන් යන හැඟීමෙන් කටයුතු කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනංශයේ මහාචාර්ය ශාන්ත ගම්ලත් මහතා පවසනවා.
6: මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග සියලු ජනතාව ජීවත් වන රටක් හැටියට මේ රටේ උතුරු නැගෙනහිර බටහිර දකුණ මධ්‍යම කඳුකරයේ කියන ප්‍රාදේශීය විවිධත්වයෙන් තුරව මේ රටේ ශ්‍රී ලාංකික ජනතාව ජීවත් වනා කියන සංකල්පය අදහස රටේ ආණ්ඩුකරණය කරන අය තුළ තියෙන්න ඕන. රටේ ප්‍රතිලාභ සමසේ ගලාගෙන මේ රටේ පුරවැසියන් කියන හැඟීම ඇති වෙන්න ඕන. ඒක උතුරද නැගෙනහිරද කඳුකරයේද බටහිරද කියන එක අදාළත්වයක් නෑ. ඒ ප්‍රතිලාභ ගලාගෙන යනකොට මේ රටේ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනගෙනව පවතින පාලන අධිකාරිය පිළිබඳ ඒ විශ්වාසිතාද විශේෂයෙන් පහුගිය ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුවේ සියලු ජනකොටස් ශ්‍රී ලාංකිකෝ කියන හැඟීම තුළ ඔවුන්ගේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් වෙලා තියෙනවා. ඒක ඉතාම අගය කරන්න ඕන දෙයක්. ආණ්ඩුවේ ඒ කාර්යය ඉතාම සාධනීය සහ ධනාත්මකයි කියලා කියන්න පුළුවන්. අඩුපාඩු තියෙන්න පුළුවන්. ආණ්ඩුකරණය එක දවසින් ඉගෙන ගන්න බෑ. ඔය කොච්චර කිව්වත් සමහර අය කියන්න පුළුවන් ආණ්ඩුකරණය දන්නේ නැහැ. නමුත් ආණ්ඩුකරණය දන්න අය කරපු දේවල් පිළිබඳ අපට තියෙන විශාල විවේචන මේ ගත කළ තියෙන වසර දෙක කාලයක් එක්ක සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවා කියලා අපිට පේනවා. ඒක අගය මුලක් කරන්නේ මේ රටේ ජනතාව. පවත්නා දේශපාලන අධිකාරියේ ඒ ධනාත්මක ක්‍රියාවලියට දායක වෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඉදිරි අනාගතයේ සාර්ථක ආර්ථික වශයෙන් සමාජ වශයෙන් සාර්ථක රටක් හැටියට ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි ඒක දවසින් දෙකින් කරන්න පුළුවන් ක්‍රියාවලියක් නෙමෙයි. ඒක යම් කිසි කාල පරිච්ඡේදයක් අවශ්‍යයි.
0: අමෙරිකාව සහ ඉස්රාලයේ මැද ප්‍රතිදිග කලාපෙන් ඉවත් වීම සිදු කළ යුතු බව ඉරානයේ ඉස්ලාමීයවාදී විප්ලවවාදී ආරක්ෂක බලකායේ පවසනවා. ඒ අමරිකාව සහ ඉශ්‍රාලයේ අපරාධකාරී ක්‍රියාවන්ගෙන් කලාපය නිදහස් කරගත යුතු බව පෙන්වා දෙමින්. මේ අතර ඉරානයේ කිසිදු න්‍යෂ්ටික අභියක් අත්පත් කර නොගන්නා බවට අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවද ඉරානයේ සද්භාවෙන් එසේ කරන්නේ නම් නැවත සාකච්ඡා මේසිට පැමිණීමට තවමත් විවෘත බවයි අමෙරිකානු නියෝජිත මයික් වෝට්ස් පවසන්නේ. හොමු සමුද්‍ර සන්ධිය හරහා ඉරාකයට අයත් ඉන්ධන නෞකා ගමන් කිරීම ඉරානය ඉඩ දී නොමැති බව ඉරාක අග්‍රාමාත්‍යවරයා පවසනවා. එහෙත් යුද ගැටුම් ආරම්භ වූ දිනේ සිට මේ දක්වා ඉරාකයට ඇමරිකා ඩොලර් බිලියන 60ක ආදායමක් මෙන්ම මාසික අපනන ආදායම 60% අහිමි වී ඇති බවයි ඉරාක අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. මේ අතර හෙට දිනේ වන විට ලෝපුරා සියලුම ඉරාන ගුවන් ගමන් සේවා අතිරුවන බව ඇමරිකා භාණ්ඩාගාර ලේකම්වරයා පවසනවා. සම්බාධක හේතුවෙන් ඉරාන ගුවන් සේවා බෙත ලබා දෙන සියලු පහසුකම් අතිරුවන බවයි ඔහු කියා සිටියේ. කෙසේ වුවද ගුවන් ගමන් අඛණ්ඩව සිදුවන බව ඉරානය පවසනවා. ලක්කන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN Lakhana Golden Voice
1: Heta Golden Voice Vedikavata Aturugiri Venuri Ridma Hangwellen Dilip Prasanna Bulat Kohupitien Hashan Prabodh Paduke Lasit Chaturanga Vannipitien රුවිෂාන් පෙරේරා අලව්වෙන් ප්‍රභාෂිනී රත්නපාල රත්නපුරෙන් තරිඳු කළු මුරගේ මුලත් සිංහලින් රශ්මී එරන්දී පිළියන්දලින් නෙත්මි අංජලි කොට්ටාවෙන් අසීනා මිස්කින් හොරණින් හේෂා දිගයේෂා මාවතගම මදුභාෂිනී අත්තනායක ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සතියේ දිනවල සවස එකට ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න. අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
2: හවස තුන පහ වෙලා විනාඩි 12යි.
3: විශේෂ පුළිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පුළිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1031 1186 10 11 ශනික ඇමතුම් 19,600.
4: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
5: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
6: ජනතාවගේ ජීවිත ලස්සන කළ ගමනක වසර දෙකක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්වින් සිල්වා මහතා සමගින් අද රාත්‍රී 10:30ට on air politics
0: FM 93.5 FM 93.7 ලකන්න

හවස තුනයි වෙනටී දහතුනයි වෙලාව බෙන්ඳුවයි හතයි බෙන්ඳුවයි තුනයි අනෝ තුනයි පහ අනෝ තුනයි හතට මැසජ එකක් කැව්වද බලමු එහෙනම් මෙතනවාගේ මැසජ් එක තියෙනවද කියලා. ලක්කන සින්දුවකට අපි තින්න ඕ කියලා ධර්ණය කළ මහතන්නේ කිතුල් මහින්ද ආගේ මැසජ් එක. ඔයා කිතුල්ලිය ලස්සන නිර්මාණ කරන කෙනෙක්, නියම නියම නිර්මාණකරුවෙක්. ස්තුතියි. මට එක ෆොටෝස්ටිකුත් දාලා තියෙනවා. හිතන්නවත් බැරි විදිහේ නේද ලන්තරමුකුත් හදලා තියෙනවා. නියමයි ඈ. ආයිබෝවන් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කුවේට් වලින් මේ මැසේජ් එක ප්‍රියන්ත කාන්ති කොහොමද? අර දෙන්නම එකතු කරගන්න. හෙලෝ චාමී, සුන්දර දවසක් ඔයාටත් සුපුරුදු ආදරෙන් ලෙන්කතුකමින් අදත් අවහගෙන ඉන්න ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා මැලේසියාවෙන් නිෂු එවපු මැසේජ් එක. මොකද මේ කියන්නේ? ආදරයේ අවධානය අඩු වෙන තැන්වලදී ඔයා සැර වුණා, රණ්ඩු කළා කියලා කාගේවත් අවධානය දිනා ගන්න බෑ. ඒකෙන් වෙන්නේ ඔයාගේ වටිනාකම් තවත් අඩු වෙන එකයි. එහෙම තැන්වලදී නිහඬවීම තමයි හොඳම. මොකද හිතින් යන අය අතින් අල්ලලා නවත්ත ගන්න බෑ. එයාලා අපේ ජීවිතයට ආවා වගේම යන්නම යනවා. ඔන්නම බැඳීමකදී කිසිවෙකුට අසීමාන්තිකව ඇබ්බැහි වෙන එක වේදනාවක්. අනෙක් හැම කෙනෙක්ටම වඩා තමන්ට තමන් විතරයි කියන යථාර්ථය තේරුම් ගන්න. කාට ඔයාව මගහැරුණත් ඔයා ඔයාව නම් මගහැරගන්න එපා. මොකද එයාලට ඔයාගේ වටිනාකමක් නොදැනුනහට තමන්ට ඉන්න වටිනාම කෙනත් තමන්ට තමන්. ඒ නිසා මගහැරගන්න එපා තමන්ට තමන් කියලා නිෂු අපිට මතක් කරලා දෙනවා. ඒක ඇත්ත නේද? තමන්ද තමන්ව මගහැරගන්න දෙන්න එපා. තුනයි විනාඩි 15.

0: හවස තුනයි වෙනට දහ නවයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10.5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස තුනයි වෙනා දවස් දෙකයි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: ටෙක්කියා සුරකිමු මකතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
4: සැප්තැම්බර් 23 නාරන්දිණිය ජාතික පාසල කඹුරු පිටිය
5: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
6: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙක්කියා සුරකිමු මගතොට

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 478 478.
4: ගැහනු හිත් තියෙනවා හැම රෑම යහන් මත 3-4 ඉරෙන පහන් පැල ළඟදී බිම බලාගෙන ඇස්වලින් පත්ති

0: රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කාව්‍ය ග්‍රන්ථයට හිමි සම්මානය හිමි කරගත් අනුරාධා නිල්මිණි සමග මාධ්‍යවේදී කපිල තිලකසිරි මුණගැහුම
1: මම මුණගැසුමකම අවසන වෙන්වීමයි. ගමනක දුරදන්නේ දෙපයක ඉවසීම. අමතක නොවන දේ යලි මතකට ඒමයි. දමනය කළ සිතක පිළිවෙල සැනසීම.
0: මේ අගහරුවාදා රාත්‍රී හතට සඳ දිය දහර FM 93.5 FM 93.7 ලකන Radio ITN

හවස තුනයි වෙන ටිවිසි හයයි වෙලාව බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහ අනු තුනයි හතට එවල තින්න මැසජස්ටික මටටක් කලකයන්යන්න චෝමී අපි පිටුම්පේ රන් කියල තමයි තියෙන්නේ නම පැහැදිලේවන් අඟට හර්සිතෙස් එක නම්බයක පොල් කහවලින් සොදා අයියා චුටියක්කා සුරේකා රේනු සාගරයියා දෝනි හසුන්දරා රායා අපච්චි විශ්මි කියලා තියන්නේ පච්චි විශ්මද මොකෝමේ වරද්දල නම් රායක අම්මා සනු අත්තම්ම සියාව එකතු කරගන්න කියලායි කියන්නේ තුෂාරේ නම හද ලැවන්න ලක්හඬ මහනුවරට හොඳින් ඇහෙනවා ස්තුතියි කියලා තියෙනවා ස්තුතියි අපිට ගැන කිව්වට පූජා පිටිය පාසලේ මියුසික් ටීචර් එකතු කරගන්න විජිත බිරිඳ නිශානේ දුව දෙවුලි විහාර පොතා දිනෙන තත්සර චුටි පොතා ආශිකී ආශ්චර දසල නම් ටිකක් තියෙනවා ඊට පස්සේ මං යනවා කොහෙට දන්නවද දන්නෑනේ මම්ම කියන්න කොලියා පිටියට යනවා තෝරකොටුව පාරේ අනුර නිපුණ පුතා කඩේ ධර්ම මාවා මාමා මාවා කියලද මම මට කියෝනේ ධර්ම මාම තරහ නෑනේ වින්කල් මාම ඉන්නවා කියලා තියෙනවා ඒ හැමෝටම ලස්සන සින්දුවක් මං රෙඩි කරලා තියෙනවා ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් අක්කේ අපිවත් එකතු

ලස්සනම වර්ගෙදී පිණි බින්දු වගේ තොහිනනේ අර පුංචි පුංචි ඩොට්ස් අර අපේ වතටයක් අරන් ඉස්සහම තොහින මං හිතන්නේ තේරුම වෙන්න ඕන. ඊට පස්සේ අපි යනවා කොහෙටද? නවසීලන්තයට, නිව්සීලන්තවලට. ලක්කඩහන් ඉන්නේ. අද මෙහි අංශක 7යි කියලා තියෙනවා. රෑ 9:45 ලු වෙලාව. දලිප් සමරසිංහ වාගේ මැසේජ් එක. හිම වැටිච්ච පැත්තක ඒගොල්ලෝ ඉන්නේ. මට ෆොටෝස් එවලා තිනෝ, පේන්නේ නෑනේ ඔයාලට. හිම කිව්වහම අපි සාමාන්‍යයෙන් ගල් ගැහෙන මිනිස්සු. ඉතින් වාසනාවන් පරිස්සමට ගිහිල්ලා එන්න ඕනේ. 7:38 වෙලාව.

0: FM 93.7 La Khanda Radio ITN
1: හවස තුනයි විනාඩි 38යි වෙලාව. ලක්කඩ ගෝල්ඩන් වොයිස් චැට් විත් චාමි. ඔයාගෙන ඉන්නේ ලක්කඩ Facebook page එක පැත්තට මම මේ ගියා. කවුද බලමු post එක දැකලා තියෙන්නේ. මාපලගම පියාජේ අපේ මිස් කර comment එකක් දාලා තියෙනවා. ඔව් ඔව්. ඔයා වහතරෙන් මම මතක් කරනවා. ගමනක් ඉන්නේ ඒත් FB එකේ ඉන්නව දැක්ක ආදරෙන් අපිවත් එකතු කරගන්න කියලා සුරේකා ඔයා කමෙන්ට් එකක් දාලා තිබුණා. අනිවාර්යෙන් අනිවාර්යෙන් චාමර ලියනගේ කොහොමද තනුවත් ආදරෙන් මතක් කළා කියලා කියන්න. අපි බලාගෙන ඉන්නවා. තුෂාරි thank you. ඔතනගේ දෙක ලස්සන සිද්ධාක් දෙන්න DS අපරලකෙන්. හරි සිද්ධාක් අහමු. විශ්ව විහඟ සුබ දවසක් චාමී අදත් අහගෙන ඉන්නේ HF එකෙන් කටුනායකින් නේද? Hi Sean Brandon, අපි සින්දුව කහමු. Sir Fernando, Dilni Dayaratna Chamiyaki, Chamitayatai Charwa Katai wish karanna kiyala thiyenu. Aniwaryen gane e dawasem ape wede eka tama. Ape pradhana karya wede kirimata thoda eka tama. Ita passe dahara oyawata hadren matak karana bolat sangile neda? Ita passe Dila Nirosh hangmalen oth comment ekak dala thiyenu. Thank you. ගීතක වැචරන්න ස්තුතියට මංජුල පැතුම් thank you ශෂිනි කුමාරී නිසංසලා කුමුදුනි ජයග්‍රහයි දවසක් වේවා ඔයාට ස්තුතිය වාගේ කමෙන්ට් එකට ඊට පස්සේ අචින්ත ෆනාන්ඩෝ කුමාරී දහනායක තාජ් දේමන්ත ගංගා තරෝ රූපසේන ගුණතිලක හෂිනි සරසඳ යාළු ඔක්කොමලව මං ආදරෙන් මතක් කරනවා. මහින්ද කුමාර, සනත් කුමාර, චන්ද්‍රිකා බේසිංහ, විශ්ව විහංග, ජීවන් සුරංග, මල්ලිකා කුමාරී, නිශාන්ත වික්‍රමසිංහ, බුද්ධි, ශ්‍රීමල් රණතුංග, සසින්දු, ඔයා නම් ඉතුරු කැලවට කියව ගන්න බෑ. ඊට පස්සේ ප්‍රමසිරි බංගමූගේ ජානකි කම්මල්ල ගොඩ හඩුද නම් කිව්වා. සිරි කුමාර ඉදිරිල් අල හැමෝටම බොහොම ස්තූතියි. පෝස්ට් එක බලලා කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දැම්මට. ලස්සන සින්දුවක් අහන්න දෙන්නද? චුට්ටක් බිසි වෙලා ඔළුව නිකන් ගිනි අරන් වගේ නම් ඉන්නේ. දයාව කරුණාව ජීවිතයට අවශ්‍යමයි කියලා හිතන ලස්සන අදහසක් ගීතයකට කැටි වුණාම ඒ ගීතේ මේ වගේ

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Havsa tunai vinadi hatale satarai.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

හවස තුනයි වෙනාඩි 45යි වෙලාව. හෙට දැන් මේ වෙනකොට තරගකරුවන් 12 දෙනාගෙන් තරගකරුවන් 10 දෙනෙක් විතර තමන්ගේ හැකියාව ඔයාලට අහන්න දීලා ඉවර වෙලා තියෙන්න පුළුවන්. එතකොට තව දෙන්නෙක් විතර ගැස් තමයි සාමාන්‍ය හවස 4 වෙනකන් තමන්ගේ හද ප්‍රතිභාව ඉදකඩ බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ හවස 1 ඉඳන් 4 වෙනකන් ඒ පැය 3ක් ලැබිලා තියෙන චාන්ස් එක මිස් කරගන්න එපා. හිට කවුද තරම් කරන්න කියලා ටක්කල මම මතක් කරගෙන යන්නම් මැසේජස් ටික බලන්න. වෙනුරේ රිද්මා, දිලීප් ප්‍රසන්න, හෂාන් ප්‍රබෝධ, ලසිත චතුරංග, රුවිෂාන් පෙරේරා, ප්‍රභාෂිනී රත්නපාල, තලින්දු කළුමුරකේ, රශ්මි එරන්දි, නැත්මි අංජලි, අසේනා මිස්කින්, හෙෂාදී ගයේෂ, මතුභාෂිනී අත්තනායක. ඔයාලා ලෑස්ති වෙන්න. හිටවලා කියපු ගායනා කරපු සිද්ධව රහට අහන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ සෙකුරාදා. සෙකුරාදා තමයි දවස ඉතින් ඈ. ඒ කියන්නේ සඳුදා තරම් කරපු 12යි. හෙට තරම් කරන 12යි 13යි. ඒ 24 දෙනාගේ ඉදිරි ගමන කොහොමද තීරණය වෙන්නේ කියන අවසාන තීන්දුව අපේ සෙකුරාදා හවස 4 වෙන්න කලින් දෙන්න ලෑස්ති. හරි, දැන් ඒ කතාව ඉවරයිනේ. මම යනවා මැසේජස් ටික බලන්න. ජේම්ස් ෆරීඩා, දීප්ති සිල්වා, ශුරින් ටයසන්, නිරෝගා යන සිල්වා, චන්දානි මාරසිංහ, රොසට් කමගේ එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවක් ගහන්න. අපි තියෙනවා සද්දෙටම ලක්කඩහගෙන යටි අතට කැලණි වැලි ට්‍රේඩ් සෙන්ටර් එකේ යාළුවෝ ටික. වසන්ත, තැන්ක් යූ මැසේජ් එකට. බොස්කවිඳු, ශාන්තයියා, ප්‍රියංකරයියා, චිත්තයියා වලව එකතු කරගන්නවා. ගෝල්ඩන් වොයිස් විත් චෝමි. හලවත පැට්‍රික් ඔහුගේ මැසේජ් එක. ඇන් සහන්, ශිවාන්, ෂනෙල්, රශ්මි දුව, ලිලි මොනේ, ස්ටා දුව, මොරින් එකතු කරගන්නම්. ඊට පස්සේ හයි චාමි, ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න කියලා කොරියාවෙන් කසුන් මැසේජ් එකක් කියලා තියෙනවා. හරි, ඊට පස්සේ මට බැරි වුණානේ තාම ටෙක්ස්ට් මැසේජස් පැත්තට යන්න නේද? ජන්ද බලන්න ඔහොම මේ ආපු එකේ. චමිත් චාරුට අසාට විශ් කරන්න කියලා තියෙනවා. ජයග්‍රහණය වෙනුවෙන් ධනංජනී පුෂ්පමාල මං කියන්නම්. ඊට පස්සේ අකේ අපිට අවහගෙන ඉන්න අපේ මහරංගල්ලෙන් විකසිත ඔගේ මැසේජ් එක. වයිෆේ නෝ වාසන, අනේ වාසනාව, ඔයත් එක වාසනාව තියෙනවානේ. නියමයි, පුතා සදෙව්වත් එකතු කරගන්න. ඔන්න අපිත් ඉන්නවා. අපි කිව්වේ දොම්පේ, දොම්පේ අශෝක පුතා ඕෂිත කල්හාරව එකතු කරගන්න කියලා ය මැසේජ් එකේ කියලා තියෙනවා. ඊට පස්සේ මං යනවා ලව්වට. ඔපාලි මැසේජ් එකේ වෙලා තියෙන්නේ පත්මිනී, මිස් උදේ කුමාරස, වසන්ත, සමන්, අතුල, සමිතා, නිලන්ති ඇතුළු සියලු දෙනාම එකතු කරගන්න කියලයි ඒ මැසේජ් එකේ තිබුණේ. හරි, තව ලස්සන සින්දුවක් අහන්න ඇසේද? එහෙනම් වෙලාව බලාගෙන සින්දුව අහමු. 9:40

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: දැංගතේ යන්න හදිස්සේ හවස 3:55 වෙනව සුබ සන්ධ්‍යාවක් චෝමී අන්තිම පැය අන්තිම මොහොතේ හනවා කියලා සුරේකමට මැසේජ් එකක් එවලා තියෙනවා තුෂාරි ඔයාලව මතක් කරානේ රුවන් සාකර ධෝනි යසිදී හසදරාව එකතු කරගන්න කියලා තියෙනවා හයි චෝමී සින්දුවක් අහන්න පුළුවන්ද මදු කුරුණෑගලෙන් මැජිකල් වොයිස් එකක් තියෙනවාට කියලා තියෙනවා Thank you අද යන්න කලින් නේද ඔයගෙ ලස්සන මැසේජ් එකක් ආවමිද හන්දේ හන්දේ අද හන්දට ගියා දෙසරක් විතරම හරි කම මොකද්ද මේ කියන්නේ නෝරින් සංජීව මැසේජ් එක කියවන්නට යනවා කියලා හිතුවේ යන්න යන්නේ ඉන්න කියලා යන්නේ පස්සයල පැත්තට යනවා මහවත්තේ චන්දි නෑ පස්සයල චන්දි මහවත්ත සර්නේම් එක තමයි මහවත්තනේ එතකොට වසන්තා කුමාරි ගම්පොලින් ඔය මැසේජ් එකක් කියවලා තියෙනවා ආකේන 24 දිනාගේ 19 දිනෙක් තේරෙනවා කියලා. තින් ඔයා කොහොමද එහෙම කියන්නේ අනේ? තව ඉන්නවනේ 12 දිනක් තරඟ කරන්නම. අපි බලමු. බුදු සරණයි ගින් එන්න කියලා ගන්නපුරේ තමන කුමාරේ. ආ තමයි මට මේ મેસેජ් එක එවලා තියන්නේ. හරි, එපෝ කොම મેસેජස් ටික කිව්වා. එහෙනම් යන්නන්නේ. අපි අපෝ මුණ ගැහෙන්නේ මේ විදියට නම් බ්‍රහස්පතින්දා. මැසේජස් එල්පු මාව හංගිටපු වල හබුවටම බොහොම ස්තුතියි. පරිස්සමට ඉන්න ගෙහින් ගන්න. ඔන්න මේ අහන්නකෝ අර දෙන්න එන්නයි යන්නේ.

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Vilava Sauce 4

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වින්ද්‍රිගිනලිය ප්‍රවෘත්ති සංස්කෘතිය මනෝජ් කොඩි විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: හිටපු රාජ්‍ය මාත චාමර සම්පත් දසනායක මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ උසස් නිලධාරියෙකු අල්ලස්සු දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට තිබෙනවා. ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරියෙකු ලෙසද කටයුතු කරන ඔහු රුපියල් මිලියන 8.1ක අල්ලසක් ලබාගත් බවට එල්ලපු චෝදනාවක් හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ පසුරු 4:55ට පමණ ඔහු අත්අඩංගුවට තිබෙනවා. ලංකා පොස්පේට් සමාගම හරහා පොස්පේට් අපනයනය සඳහා නිසි රාජ්‍ය ක්‍රියාපටි පාටියකින් බැහැරව තෝරාගත් සමාගම් තුනකට අවස්ථාව සලසා දීම සහ ඊට අදාළ අපනයන බලපත්‍ර ලබා ගැනීමට සහාය වීම හේතුවෙන් මෙම මුදල් ඉල්ලා ලබාගත් බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. අල්ලස් කොමිසම නිල වාර්තානුව චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු සම්බන්ධ නඩු කටයුත්තක් මෙවැනි විට අධිකරණයේ පවතිනවා. ඉන්දියාවේ කේරළයට බලපෑ ඇති අයහපත් කාලගුණ හේතුවෙන් පුද්ගලින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නායම් සහ හදිසි ගම් වතුර තත්වයන් හේතුවෙන් දරුණු බලපෑමට ලක් වූ ප්‍රදේශ කිහිපයක මුදල් ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. පුද්ගලින් කීප දෙනෙකු අතුරුදන් බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඉදිරියේදී වර්ෂාව තවත් වැඩිවීමේ අවධානමකට සූදානම් වන ලෙස සහන කණ්ඩායමට බලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: Drive with Chomit and Charu.
1: Sama Anugrahaya.
2: NLP Hadahana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලන්න.

0: අපින ජැක්රාගෙන් කවති කියල බලන්නට මෝස් පොපිලෝ රඩියෝ ප්‍රෝගම් කපල ඔ්දය චමීක් විධානගමගේ සමඟ චාරු සමාධී ලක්හඬ රඩියෝ යෝජනය කරමින් චමින් විධානගමගේ සමගින් චාරු සමාධී
1: චමි දෙක්ක චාරු ලක්හඬ රඩියෝ.

0: හතරයි විනාඩි නවයයි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් ෂාරු.
1: සුබ සන්ධ්‍යාවක්. ගුඩ් ඊවනිං.
0: ගුඩ් ඊවනිං. ගුඩ් ඊවනිං. ඐ තින්ක් චියර් එක සරටම අපිට දෙනවා. ඉතින් ඊ හවස අපිට දැනුණු හැඟීම කොහොමද කියලා හිතා ගන්න පුළුවන්නේ මේ සද්ද අපිට ඇහෙනකොට. ඉතින් ආදරණීය හිතවතුන්ට, ආදරණීය රසිකයන්ට, ආදරණීය ශ්‍රාවකයන්ට අපිට කියන්න සුබම සුබ පණිවිඩයක් එක්ක තමයි අපි ආවේ. ඉතින් ඒ සුබම සුබ පණිවිඩය මොකද්ද කියලා දැන් ඔයාලා දන්නවා.
1: ඕකේ.
0: ඉතින් අපි ඔන්න කිව්ව විදිහටම, පොරොන්දුන විදිහටම ඔබ ආදරයත් එක්ක ඊයේ රාත්‍රියේදී කැලින් පොපියුලර් වර්ඩ් සම්මාන රාත්‍රියේදී මොස් පොපියුලර් රේඩියෝ ප්‍රෝග්‍රෑම් කපල් එක විදිහට අපි දෙන්නවා
1: සිලෙක්ට් වුණා, වඩුණා, අපි සම්මානය ලබා ගත්තා,
0: සම්මානිත වුණා. ඉතින් ඒ හැම දෙයකටම ඔබේ ලැබුණු සහයෝගය, ඔබේ ලැබුණු ආදරය මේ දේවල් තමයි
1: ශක්තියක් උනේ අපිට. ඒවා වචනවලට පෙරලන්න බෑ චමිත්.
0: අනිවාර්යම වචනවලට පෙරලන්න බැරි තරම් ලොකු සපෝට් එකක් අපිට ලැබුණා, ආදරයක් ලැබුණා. ඉතින් ඒ හැම දෙයකටම සුදි, හැම දෙයකටම ආදරේ, මේ සම්මානය යලි ඔබට
1: බාරයි.
0: ඉතින් ඒ සම්මානය මේ අරගෙන ඇවිල්ලා අපි ඔබට කියන්නේ ඒ අභිමානය අපේ හිතේ තියාගෙන සම්මානය ඔබට දීලා.
1: අපි දෙන්න විතරක් ගිහිල්ලා අවෝඩ් සෙරමනි එකේ මේ අවෝඩ් එක අරගෙන ආවට මේකේ පිටිපස්සේ දවැන්ත පිරිසක් ඉන්නවනේ.
0: සැබවින්ම දවැන්ත පිරිසක් ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. අපේ ඉහළ කළමනාකාරීත්වයේ ඉඳලා විශේෂම අපේ වැඩසටහන් කල්පනාකාරතුමන් කමලිත විකසිරමැතුමන්, ඒ වගේම ඉන්ද්‍රසිරි සුරවීරමැතුමන්, ඒ වගේම තුසිත ගුණසේකර අපේ ඊතවත ඇතුළු අපේ කණ්ඩායම මේකලා. එතකොට මේ සියලු දෙනාගේ ශක්තිය, ඒ වගේම ලසන්ත අයියා අපේ ලයිබ්‍රේරියේ, මේ සියලු දෙනා අපිට දෙන සහයෝගයේ ශක්තිය එක්ක තමයි මේ ගමන අපිට මෙහෙම යන්න සහ මේ සම්මානය ලබා ගන්න හැකියාව ලැබුණේ අපේ පැත්තෙන්. අනිත් පැත්තෙන් ඔයාලා.
1: අහහ ඒක අමතක කරන්න බෑ. ඉතින් අපිට එක වෝට් එකක් හරි දීලා අපිට ආදරය කරන ඔයා නිසා තමයි මේ විදිහට අපිට සම්මානිත වෙන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. වාසනාව අපිට හිමි වුණේ. ඒ නිසාම මේ සම්මානය ඔයාටම බාරයි.
0: ඒ වගේම විශේෂයෙන්ම අපේ ගරු සභාපතිතුමන්, ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ අංග මුල්ලමැතිතුමන්, ඒ වගේම සරත් කුමාර් පෙරේරා නියෝජ්‍ය සභා අධිකාරීතුමන් ඇතුළු සියලු දෙනා අපිට ලොකු ශක්තියක් උනා. ඒ ශක්තිය අරගෙන අපි ඔබ ළඟට ආවා ඊවිනින් ඩ්‍රයිව් වලට මෙන්න මේ විදිහ සම්මානෙකුත් අරගෙන.
1: ඉතින්
0: සම්මානේ හරියටම දැක බලා ගන්න නම්
1: පහට අපි ලයිව් එකක් එනවා මේ වෙලාවේ අපේ මැදිරියේ. ඒ සම්මානය තියෙනවා. ඉතින් වාට පුළුවන්කම තියෙනවා හවස පහ වෙද්දී ලකන අපේ ඔෆිෂියල් Facebook page එකත් එක්ක එකතුනොත් එහෙම අපි ලයිව් එකක් එනවා. ඔයාලා හැමෝම බලන්න, සම්මානය බලන්න. අපිට ආදරය කරන ඔයාලා හැමෝටම ආරාධනා කරනවා හවස පහට අපිව අහගෙන ඉන්න ගමන් ලයිව් එකටත් එකතු වෙන්න කියලා.
0: හවස 4:12 විනාඩි 12 වෙලාව. එහෙනම් හිත ඇතුළේ පුරවගත්ත ලොකු සතුටකුත් එක්ක අපි විනින් ඩ්‍රයිව් අදත් පටන් ගන්නවා. හවස 6 හමාර වෙනකන් ඔයා කැමති ආදරය කරන සින්දු අහන්න, ඒ වගේම මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා අපේ WhatsApp නම්බර් එකට. අදත් පුරුදු විදියටම
1: 0743935097 0743935097 වගේ WhatsApp message එක වෙනත වගේම මේ පැත්තේ වල පුලයිකපු තිනෝ. ඒ වගේම අපේ Facebook post එක දාලා තියෙනවා. අද අපි ඒක පොඩක් වෙනස් විදිහකට අපි දාලා තියෙන ලස්සන මූණ දෙකක් සම්මානයක් අරගෙන ඉන්නවා. අර බලංගව තිනෝ ලක්කට අපි official Facebook page එකට ගියොත් ඒ post එකටත් comment එකක් දාලා, like එකක් දාලා, share කරලා ඒ පැතුනොත් එකතු වෙන්න.

0: ලකාණ්ඩ රේඩියෝ ITN.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLV දනඩිතහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වසරේ අක්‍ර පහටඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පත් පද්ධති ඉදි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථනාංක 0111 286 1 0111 286 11. ෂණිගමතුම් 19,600.

0: Golden Voice. හෙට Golden Voice වේදිකාවට අතුරුගිරියේ වෙනුරි රිද්මා, හංවැල්ලෙන් දිලිප් ප්‍රසන්න, බුලත් කොහුපිටියෙන් හෂාන් ප්‍රබෝධ, පාදුක්කේ ලසිත් චතුරංග, වන්නිපිටියෙන් රුවිෂාන් පෙරේරා, අලව්වෙන් ප්‍රභාෂිනී රත්නපාල, රත්නපුරෙන් තරිඳු කළුමුරගේ, බුලත් සිංහලින් රශ්මී එරන්දි, පිළියන්දලින් නෙත්මි අංජලි, කොට්ටාවෙන් අසීනා මිස්කි, හොරණින් හේෂාදි ගයේෂා, මාවතගම මදුභාෂිනී අත්තනායක. ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සතියේ දිනවල සවස එකට ලක්හඬ Golden Voice අහන්න.
1: ලක්හඬ Golden Voice
2: හවස 4:20යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන 4යි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110.55 සහ 25

0: Lakhanda Radio ITN මේ පැයේ මොනම මතක් කිරීම සුරේකිමු මගතොට
1: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
0: සුබ ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: හතරයි විනාඩි 25යි වෙලාව. අපි මතක් කරන්න ගොඩක් දේවල් තියෙනවා. තාම අපි ඉන්නේ අර වෙන වයිබ් එකක.
1: හරි. ඒක තව ඉතින් සතියක් විතර. නෑ ඒක හැමදාටම තියෙනවා. මම කියන්නේ ඒ අර කියන උණුසුම දැන් ඉන්නේ හොඳම උණුසුමේනේ. වචනේ ඉන්නේ ආද.
0: එහෙනම් කියන්නේ මෙච්චර මේ පරිසරය ආද සීතලයි වහිනවා.
1: හරි.
0: අපි මේ මේ මේක ඇතුලේ සීතලයි.
1: සීතලයි.
0: ඒත් අපි
1: රස්නේ.
0: අපි රස්නේ.
1: අපිට රස්නේ.
0: අපි මතක් කරන්න ඕන විජය නිෂ්පාදන ගැන. අපේ රටේ රසය රටේ සමට බෙදන විජය නිෂ්පාදන සමාගම හැමදාම රසවත්ම දේ අපිට කැම්වේල්ට එකතු කරගන්න යාලගේ නිෂ්පාදන හඳුන්වා දුන්නා. ඉතින් ආඩම්බරයක් ලංකාවේ අපිට විතරක් නෙවෙයි විදේශ රටවල් ගණනාවකට මේ රසය අරගෙන යන නිෂ්පාදන ආයතනයක් විදියට විජය නිෂ්පාදන සමාගම අපිත් එකතු වෙලා ඉන්නවා.
1: ඉතින් අද බලංකම තියෙන වෙනද වගේ කැම ටික රසට ගුණට ප්‍රමිතියට හදාගන්න එකට කරන්න තියෙන විජය කුලබල ටික එකතු කරගන්න එක. මොකද තත්වින් වගේම ගුණාත්මක බවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට කුලබල ටික ලැබෙනව නම් ඒ ලැබෙන්නේ අපේ රසේ රටේ සමට බෙදෙන විජය නිෂ්පාදන නමින්. ඒ නිසා නම බලලව විජය නිෂ්පාදන මිලදී ගන්න.
0: දැන් වැස්ස වැටෙනකොට හිතනවා මේ මේ කොහොමද දැන් මේ ආවුව නැතුව මේ අපි සූර්ය බලයෙන් වැඩ කරන දේවල් අරගෙන මොකටද එහෙම කියලා කවුරු හරි හිතන්න පුළුවන්. හැබැයි මේ වැස්ස කොච්චර දවසක් කොයි කාලයක් තියෙනවද කියන එක සම්බන්ධයෙන් අපිට තියෙන්නේ අවිනිශ්චිත බවක් නේ. මේ හොඳට වැහැලා හොඳට ගලලා මේ මේ දෙගොඩ තලා ගිහිල්ලා ඊට පහුවදා ඉඳලා ආයිතින් හොඳට රස්නේ
1: අනේ අනකන් රස්නේ
0: මැරෙන්න ගිනියම් වෙනවා. ඉතින් එතකොට ඒ නිසා මේ ඔයාට සෝලා පද්ධතියක් සවි කරගන්නවා කියන එක අවුවද වැස්සද කියලා බල බල ඉන්න එපා. ඒක සවි කරගන්න එකේ ප්‍රයෝජනේ අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්.
1: ඔව් හැම කාලෙටම තියෙනවනේ වළංගු විදිහටනේ.
0: ඔව් ඒක නිසා මේ ඩීප් ටෙක් සෝලා පද්ධතියක් සවි කරගන්න විශේෂයෙන්ම හොඳ එක්ස්පීරියන්ස් එකක් එක්ක වැඩ කරන ටීම් එකක් ඉන්න යාලා එක්ක. ඉතින් ලංකාවේ ප්‍රොජෙක්ට්ස් ගණනාවක් සිදු කරලා මේ වෙනකොට හොඳ එක්ස්පීරියන්ස් එක්ක වාගේ ප්‍රොජෙක්ට් එකට යාලා අත ගහන්න දැන් ලෑස්ති. ඉතින් ඩීප් ටෙක් සෝලා පද්ධතියක් ඔයගේ වහල උඩ සවි කරගන්නවා කියලා කියන්නේ වැඩබිමේද, ගෙදරද, කාර්යාලයේද කියලා අදාළ නැහැ. කොතන සවි කරගත්තත් මේ වැඩෙත් එක්ක ඔයාලට ලොකු ඉතිරියක් කරගන්න ගන්න පුළුවන්. විදුලි බිල පැත්තෙන් ඒ වගේම ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන් අතිරික්ත විදුලිය අලෙවි කරලා.
1: ඔව් ඒකේව ඩීප් ටෙක් සෝලා ගැන ඒ වගේම අපි වාටි කියලා තියෙනවා ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන. අපේ ගොවි මහතුන්ට පුළුවන්කම තියෙන අස්වැන්න සරු කර ගන්න පිළිවෙල අඩු කර ගන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න සුවිශේෂී මිලඩු කිරීම එක මේ හැමදේම වාටි ඩීප් ටෙක් ආයතනයෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා වැඩි විස්තර දැනගන්න ඩීප් ටෙක් ආයතනයෙන් සම්බන්ධ කර ගන්න 071 711 711 1 කෝල් එකක් දෙන්න.
0: මිනිස්සු අපිට කොච්චර ආදරේද, මිනිස්සු අපිත් එක්ක කොයිතරම් ඉන්නවද, මේ හැම දෙයක්ම දැනෙන්න අපිට සම්මානයක් හරි ඇගීමක් ලැබෙන්න ඕන මිනිස්සුන්ගේ පැත්තෙන්.
1: නැත්නම්
0: අපිට මේක හරියට මැනගන්න විදියක් නැහැනේ. ඉතින් ඒක හොඳටම දැනුණු රාත්‍රියක් තමයි ඊ දවස. ඉතින් මේ සම්මානේ දකින දකින මාර්යක් ගානේ අපි Facebook එකේ අපේ post එකට ඒ වගේම ඊයේ දවසේ අපිට ලැබුණු සම්මානයක ඒ ලැබුණු ප්‍රතිචාරයක දවසක අද දවසත් ගෙවිලා තව දවස් ගානක් යනකම් මේ අපි නොහිතන මිනිස්සු පවා අපිට සමහර වෙලාවට කමෙන්ට් එකක් දාලා සුබ පතලා තියෙන වෙලාවන් තියෙනවා.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් ආරම්භ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මිට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3-5 කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදිරි කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට් NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: සුපිලිපන් රටක් පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා

0: නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: දැන් එතකොට තමුන් එදින්දා කුලි වැඩ තමයි කරන්නේ.
4: එහෙමයි.
3: එහෙම කියන බලන්න. ඊට හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් බඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
4: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනේ.
3: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
4: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
3: ඈ?
5: සම්බන්ධන ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් පැය කිහිපයක් ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
6: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.
7: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆ්ස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණයක් ගන්න.
8: සංවිධානය MMC ITN Campus JJL Overseas Education
9: Lakhanda Radio.

ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: අවසහතරයි විනාඩි 39 වෙලාව වාසනාව උරගා බලන්න හඳහන ලොතරැයියක් ගන්න ජීවිතේ දිනන්න කෙටි පාරක් හොයනවා නම් ඔන්නාට පුළුවන් රුපියල් 40ක් වියදම් කරලම් හඳහන ලොතරැයියක් අරගෙන ඔයාගේ වාසනාව උරගා බල ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න.
1: ඉතින් ඔයාට පුළුවන්කම තියෙන ළඟම ලොතරැයි කූඩුවෙන් යන ගමන් ගෙන ගමන් හඳහන ලොතරැයියම මිලදී අරගෙන ඔයාගේ ජයග්‍රහණික ඔයාගෙම කරගන්න. දැන් අපි කතා කරොත් එහෙම හඳහන ලොතරැයිය ගැන දස ලක්ෂපතියන් මේ වෙනකොට 170කට වැඩි පිරිසක් බිහි කරලා තියෙන හඳහන ලොතරැයියෙන්. ඉතින් ඒ විශ්වාසයත් එක්ක ඔයාට පුළුවන්කම තියෙන ඔයාත් ලක්ෂපතියෙක් වෙන ගමන් රටේ සංවර්ධනයට අතුරු දෙනෙක් වෙන්න ගන්න හඳහන ලොතරැයියම.
0: කාලගුණේ ටිකක් අකාරුණික වෙලා තියෙනවා මේ දවස්වල. ටිකක් වැස්ස වැඩි වෙලා තියෙනවා සමහර ප්‍රදේශවලට. ගංගා වතුරු තත්ත්වයන් වාර්තා වුණා පහුගිය දවස්වල. ඉතින් මේ වැස්ස ටිකක් අර එක සැරේට වැටෙනවා ලොකු වැස්සක්. නිකන් ඉස්සර වගේ නිකන් පොඩි ෂේප් එකේ වතුර ටික බැහැලා යනකන් ඉඳලා ආයි පොඩි වැස්සක් වැටෙන එහෙම එකක් නෙවෙයි. ආයි වැටෙනවා වැටිල්ලක්.
1: ඔව් දන්නේ නැහැ කොහොම වහිනවද කියලා.
0: අර මොර සූරණ වැසි කියන්නේ.
1: අහහ
0: අන්නේ වගේ වැසි තමයි මේ දවස්වල වැටෙන්නේ. ඒකත් එක්ක මේ ඔබේ පරිස්සම ගැන ටිකක් හිතන්න වෙනවා. ටිකක් විශේෂයෙන්ම අකුණු අවදානම් තියනවා කියලා කාලුගුණ අංශ දැනුවත් කරලා තියෙනවා.
1: ඔව් දැන් සමහර ප්‍රදේශවලට හොඳටම වහිනවා.
0: ඔව් වැස්සත් එක්ක අකුණු අවදානමක් තියෙනවා. ඌව සබරගමු සහ මධ්‍යම පළාත්වල, අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කවල මේකෙන් ප්‍රදේශවලට ප්‍රබල අකුණු ඇතිවීමේ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඇම්බර් මට්ටමේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය අද දහවල් 12ට නිකුත් කරන ලද මේ නිවේදනය අද රාත්‍රී 11:30 දක්වා බලම් වෙනවා කියලා තමයි නිවේදනයෙන් දක්වලා තියෙන්නේ. ඉතින් වැස්සෙන් වගේම අකුණු වලින් පරිස්සම් වෙන්න, නායම් අඳුරු තියෙනවා කියලා සැකයක් තියෙනවා නම්, ටිකක් ගස් ගල් පෙරලෙන ස්ථානයක නම් ඔබ ඉන්නේ, වගේම නායම් පූර්ව අනතුරු ඇඟවීම ඔබ නිරීක්ෂණය කරනවා නම්, මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙලා අදාළ අංශ දැනුවත් කරලා පුළුවන් තරම් ඉක්මනින් ඉවත් වීම කරන්න, ඒ වගේ දේවල් සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන එක අපි ඔබට මතක් කරන්න ඕන.
1: දැන් තාවකාලිකව තද සුළං ඇති වෙන්නත් පුළුවන් කියන නිසා ඔයාගේ පරිස්සම ගැන ඔයා හිතලා කටයුතු කරන්න කියන එක ගැන මේ වෙලාවේ මතක් කරනවා.
0: කවුද අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් කළ තියෙන්නේ. අද ගොඩක් අය විශ් කළ තියෙනවා අපිට, මම දැක්කා.
1: හරි, අද WhatsApp එක පැත්තට ගියොත් චමීත්
0: යන්න බෑ.
1: තීරණෙම අපිට සුබපතල ආදරය, අපි අපිට ආදරය ප්‍රකාශ කරපු මැසේජ් තමයි ගොඩක් තියෙන්නේ. මම ඒ නිසා මුලින්ම යනවා බණ්ඩාරගමට. ප්‍රියා ඉන්නවා අපිට සුබපතල තියෙන එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවකට. ඕකේ, ඊට පස්සේ අංජන ජයතිලක ස්තුතිය ඔයාට අතවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන්. ඊට පස්සේ මම යනවා නුවර පැත්තට. නුවරින් ප්‍රියංක මැසේජ් එකක් දාලා තියෙනවා, හදවතින්ම අපිට සුබපතනවා කියලා තියෙනවා. ස්තුතිය ඔයාගේ ඒ කමෙන්ට් එකටත්. ඊට පස්සේ මම යනවා බුලත් සිංහලට. බුලත් සිංහල 10යි ඉනවා මේ වෙලාවේ. මම දාපු වෝට් එකට සතුටුයි කියලා තියෙනවා.
0: ඔයා දාපු වෝට් එකට ඔන්න
1: අපිට සතුටුයි.
0: අපිට සතුටුයි, වටිනාකමක් ලැබිලා තියෙනවා.
1: හරි,
0: thank you එකට ඉතින්.
1: ඕකේ, ඊට පස්සේ කොලියා පිටින් නිලක්ෂියවත් එකතු කරගන්න ස්තුතිය ඔයාටත්. ඊට පස්සේ එස්එල් ප්‍රනාන්දු ඉන්න වරුදල් පොළ ඉඳන් සින්දුකට එකතු වෙනවා මේ වෙලාවේ. ඊට පස්සේ ලක්ෂ්මන් ඉන්න මඩපාති දංග ඔයාවත් එකතු කරගන්නවා.
0: සුදේෂ් මැසේජ් කරනවා ඔයාලා දෙන්නටම අපේ උණුසුම් සුභපැතුම් බාර ගන්න කියලා. දෙන්නකෝ දෙන්නකෝ දෙන්නකෝ
1: බාර. ඒක අපි බාර ගන්නවා.
0: බාර ගන්නවා. දෙන්නකෝ දෙන්නකෝ. ඊට පස්සේ අමන්දා මැසේජ් කරලා තියෙන සින්දුවකට එකතු කරගන්න. අපි ඉන්නේ මාවනැල්ලේ කියලා තමයි මැසේජ් කරලා තියෙන. වගේම රුක්ෂි මැසේජ් කරනවා සින්දුවකට එකතු කරගන්න. අම්පාර ඉන්නවා කිව්වේ. ඒ වගේම චමුදී, ඒ වගේම ගලහ ඉඳලා මැසේජ් කරලා තියෙන සෙව්වන් දියතුරු කට්ටිය මත එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක හගෙන ඉන්නවා කියලා.
1: ඕකේ.
0: රයිට්. එහෙනම් මේ හැමෝම එකතු කරගෙන අපි යනවා ඊළඟ සින්දු අහන්න. ඔයාගේ මැසේජ් එකත් අපිට එවන්න පුළුවන්කම තියෙනවා.
1: 0743935937 0743935937 ජාර පලංකම තියෙනවා මේ පැත්තට. WhatsApp මැසේජ් එකක් දාන්න කාටියක් එකතු කරගෙනම සින්දුවක් අහන්න යන පලංකම තියෙනවා. එහෙම නැත්නම් යන්න අපේ ලකන ඔෆිෂල් Facebook page එකට. ඒ පැත්තේ අපි ඉවනින් ඩ්‍රයිව් අද පෝස්ට් එක වෙනස් විදිහකට ඔයාලට දාලා තියෙනවා. ඒකට ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා ආර පුළුවන් ඒ පැතනුත් එකතු වෙන්න. මතක තියාගෙන හවස 5ට අපි ලයිව් එකක් එනවා.
0: හවස 5ට, ඒ කියන්නේ තව විනාඩි 15ක් තියෙන හරියට.
1: ඕකේ.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: මුහුදෙන්වත් කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ නතුරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න.

0: සුරකිමු මග තොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: සැප්තැම්බර් 23 නාරන්දිණිය ජාතික පාසල කඹුරු පිටිය.
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය.
3: පූර්ණ මාධ්‍ය මිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරකිමු මග තොට.
4: අවස 4 විනාඩි 50යි වෙලාව.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල්, ත්‍රී වීල්, ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
7: ලකන්ඩ රේඩියෝ.

0: Evening Drive with Chamit and Charu.
1: NLP Hadahala ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP Hadahala. ඔබත් අදම NLP Hadahala බලා ගන්න.
2: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: සේවන ප්‍රාදාන අභිමානයි රයිනෝ.
5: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සීලින් ෂීට්. වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
8: හතරයි විනාඩි 55යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. දැන් අපි ඔය පොඩි අයට එහෙම කෑම බීම දෙන්න ගියාට පස්සේ
9: හරි
8: අපි කරන ගොඩාක් ලොකු වැරදි තියෙනවා. සමහර වෙලාවට අපි සමහර නිෂ්පාදන වල තියෙන ඉන්ග්‍රීඩියන්ස් නැත්නම් ඒ අඩංගු දේවල් මොනවද කියලා බලන්නේ නැහැ. ඒකේ තියෙන නම මොකද්ද? නිකන් පොඩි අය ආසා හිතෙන නමක් නම්.
9: හරි.
8: එතකොට යාලා ඉල්ලනවා නම් ටක් ගාලා දෙනවා. හොයන්නේ බලන්නේ
9: නැහැ. හරි.
8: ඒ වුණාට වෛද්‍යවරු මේ වෙනකොට කියන කතාවක් තමයි. ගොඩක් වෙලාවට ඔය දැන් අර ලාකොළ පාට, රතු, කහ මේ වගේ වර්ණ දීලා තියෙනවනේ එක එක ආහාරවල තියෙන සීනි තත්වයන් පෙන්නන්න. මේවා සම්බන්ධයෙන් දෙමාපිය ගොඩාක් වෙලාවට සැලකිලිමත් වෙන්නේ නැතුව ඔහි ഇതുමතේට අරන් දෙන සමහර කෑම ජාති නිසා ගොඩාක් වෙලාවට බෝන වුණ රෝග දරුවන් තුළ වර්ධනය වෙන්න, ඒ වගේම විවිධාකාරයේ මානසික ආබාධ තත්වයන් වලට පත් වෙන්න මෙන්න මේ කියන මේ කාරණා වලට මේ පත් වෙන්න පුළුවන් කියලා. මේ ආහාර ලබා දෙන ක්‍රම පටිපාටි කිසිම විධිමත් භාවයක් නැති වුණාම කියලා. ඊළඟට දෙමාපියෝ කියාගෙන යනලු බර අඩුයි. බර වැඩි වෙන්නේ. හරිම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.
9: කනව හොරයි.
8: එහෙම කියලා කියනවා.
9: ඕකේ.
8: හැබැයි ඊට පස්සේ මේ ඇයි එහෙම වෙන්නේ කියලා එහෙම වෙන්න හේතුවක් නැහැ. මේ අපේ දරුව හොඳට කනවා.
9: හොඳට දේවල් දෙනවා අපි.
8: ඔව් අපි හොඳට දෙන දේවල්.
9: අහහ.
8: හැබැයි ගොඩක් වෙලාවට કૃતિම දේවල් දියංගඩ බිස්කට් වර්ග ඔයගේ එකේ ජාති එකේ දේවල් වලින් බඩබුරවල විතරයි තිබිලා තියෙන්නේ.
9: ඔව්.
8: ඉතින් එහෙම නැතුව හරි විදියට දරුවන්ට පෝෂණය දෙන්න පුළුවන් විදියක් තියෙනවානේ. වෛද්‍යවරු කියන මිඩ් වයිෆ් නෝනලා ඇවිල්ලා කියන
9: ඒක
8: ක්‍රම තියෙනවානේ මෙන්න මෙහෙම දෙන්න කියලා.
9: අන්නේ
8: දේවල් ගැන අවධානය නැතුණාට පස්සේ තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න ඇති වෙනවා කියලා කියන්නේ.
9: ඉතින්
8: ලංකාව සම්බන්ධයෙන් අතරවස් සෞඛ්‍ය පැත්තෙන් ඉහළ තලයක තියෙන රටක්නේ.
9: ඉතින්
8: එහෙම රටක ළමයි ලෙඩ වෙන විදියක් නැහැනේ. තිංග ගොඩක් කාලවලට මේ දෙමාපියෝ කරන සමහර කෑම රටාවන්, කෑම ලබා දීමේ රටාවන් ප්‍රශ්න නිසා තමයිලු මෙහිම මේ දේවල් වලට පත් වෙන්න ගොඩක්ම හේතු වෙලා
9: තියෙන්නේ. ඕකේ.
8: ඉතින් ඒ නිසා මේ ඒ ගැන පොඩ්ඩක් හිතන්න. ඔය සෞඛ්‍යමය පණිවිඩ අපිට ලැබුණොත් අපිත් ඔයාලට කියනවා. අපි දැනගත්තොත් දෙයක්
9: අපි කියනවා.
8: හොඳ දෙයක් නම් අපි කියනවා.
9: ලෝභ නැතුව කියනවා.
8: ලෝභ නැතුව කියනවා. ඒකේ හරි හැදෙයි කියලා.
9: ඕකේ.
8: ඒ මේ ඊළඟට මේ අනිත් කාරණාව තමයි දැන් මේ මොකද්ද මේ
9: මොකද්ද
8: ඒක පස්සේ කියන්න.
9: ඇයියේ
8: ඒ වඩා අමතකුණා.
9: ඇයියේ මාව දැක්කලා
8: තව කාරණාවක් කියන්න හිටියේ අමතකුණා. ඒක
9: අමතකුණාද?
8: ඒක පස්සේ කියන්න. අපි ඊට කලින් මතක් කරන්න ඕන හදහන ලොතරැය ගැන. හදහන ලොතරැය වාසනාව ඔබට උරගා බලන්න පුළුවන්කම තියෙනවා රුපියල් 40ක් වියදම් කරලා.
9: ඒ
8: වගේම විජේ නිෂ්පාදන ගැන අපි කියන්න ඕන. විජේ නිෂ්පාදන කියවල පස්සේ 100%ක්ම අපේ රටේ නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙන්නේ. ඔන්න බය නැතුව ඕන කෙනෙක්ට පුංචි දරුවොන්ට වැඩිහිටියන්ට ඕන කෙනෙක්ට
9: දෙන්න පුළුවන් දෙයක් විශ්වාසයෙන්.
8: ඔව් කැමරට එකතු කරගන්න පුළුවන් විශ්වාසයෙන්. බයක් සැකක් නැතුව.
9: මොකද
8: යාළ 30 වසරක් තිස්සේ පාරිභෝගික ගැන විශ්වාසය ආරක්ෂා කරපු ආයතනයක්.
9: ඉතින්
8: කිසිම වෙලාවක කම්ප්ලේන් එකක් අරගෙන ලෙඩ දාගෙන නැහැ.
9: ඕකේ.
8: ඒ නිසානේ එක එක විදියෙන් සම්මාන සහතික ලැබිලා තියෙන්නේ.
9: අවුරුදු 30ක් තියෙන්නේ.
8: අවුරුදු 30ක් ISO 9001 SLS අනම් මනම් ඔක්කොම.
9: අනික අපේ රටේ විතරක් නෙවෙයි. ලෝකයේ සෑමටත් හැම්බෙදෙන නිෂ්පාදන පෙළක් තමයි විෂය කියන නමින් ලැබෙන්නේ. එනිසායි අපි ආටි කියන්නේ ඔගේ කැම ටික රසට ගුණට හදාගන්නව නම් ඔය එකතු කරගන්න ඕනේ කුළුබඩු සන්නාමය වෙන්න ඕනේ විෂය නිෂ්පාදන.
8: එහෙනම් ඉතින් අපි ඉවිනින් ඩ්‍රයිව් එක ලයිව් එකකට FB ලයිව් එකට Facebook ලයිව් එකක් එන්න හදන්නේ.
9: ඔකේ.
8: තව පොඩ්ඩකින් කටි රෙඩි වෙලා ඉන්න.
9: ලකන අපේ ඔෆිෂියල් Facebook page එක පැත්තට එනික්මන්ට.

0: Ananda Radio ITN
1: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
2: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
1: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
3: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
2: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
2: හැම වංගුවකම අලුත් කතාවක්
1: 18 වංගුව
2: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව 18 වංගුව
4: සම අනුග්‍රහය
5: වාර්තා පිට වාර්තා තමනි කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ නුතරයින් ප්‍රති සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
7: රටට

Radio ITN. Evening Drive with

0: හවස පහයි විනාඩි හතයි වෙලාව ජීවිතන අභියෝගෙනවා. කම් කටළු ප්‍රශ්න ඔය දේවල් නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ.
1: වැටීම් වෙනවා.
0: ඔව් වැටීම් වෙනවා, රිදීම් වෙනවා.
1: හරි.
0: එතකොට ඇඳීම් වෙනවා.
1: මේ ඔක්කොම වෙනවා.
0: ඔක්කොම වෙන්න ඕන.
1: හරි.
0: අකට කියන්නේ නස්පැත්තීන් කියලා.
1: ආහහා. නස්පැත්තීන්.
0: අහලා තියෙනවද එහෙම වචන?
1: අහලා තියෙනවා.
0: ඔය ඔක්කොම නස්පැත්තීන් උනාට පස්සේ
1: හරි ඔන්න යාන්තමට කියලා ගොඩ යන්න පුළුවන් වෙන අවස්ථාවකුත් එනවා.
0: ඔය යාන්තමට හරි ගොඩ යාගෙන එනකොට
1: හරි
0: අඩු ගානේ සෙරෙප්පුවේ පටියක් හරි කැඩෙනවා.
1: මං අහන්නේ ඇයි ඔයා එහෙම කිව්වේ?
0: නෑ එහෙම වෙනවා. ඒ කියන්නේ වෙලා තියෙනවා.
1: ඔව් ඔව් ඔව්.
0: එහෙම වෙලා තියෙනවා.
1: හරි.
0: ඒ වුණාට දැන් එහෙමයි කියලා අතාරින්න බෑ.
1: නෑ අර වැටි වැඩි නැගිටින මිනිස්සයන් කියනවනේ ශක්තිමත්ම.
0: ඔව්. ඒ කියන්නේ වැටෙන වැරදෙන තැනින් ඒක එක්ස්පීරියන්ස් එකක් කරගන්න ඕන.
1: ඔව්.
0: ඔය විදුලි බුබුල හොයාගත්ත කියලා කියන්නේත් එහෙමනේ නේද? මතකද කතාව අහලා තියෙනනේ.
1: ඒ
0: පොඩි කාලේ තරන් යන්න ඕනේ
1: නෑනේ.
0: 999 වතාවක්ම වැරදි වුණා.
1: හරි.
0: 10 වෙනි වතාව 10 වෙනි වතාව විදුලි බල්බය හොයාගත්ත පත් වුණා කියලා කියනවනේ.
1: හරි.
0: එතකොට මේ යාට චෝදනා කරනකොට වාට මහා පරාද වෙච්ච මිනිස්සෙක් 999 වතාවක්ම පරාද වෙච්ච මිනිස්සෙක් කියලා කිව්වට
1: පස්සේ එකපාරක්වත් හරි ගියාද කියලා හොර පස්සේ
0: එයා දෙන්නේ උත්තරේ මම 999 වතාවක් වරදින විදිහ ඉගෙන ගත්තා.
1: හරි.
0: කින්දා
1: ලේසිද?
0: ඔව් ලේසිද. වැරදින තැන් 999ක් ඉගෙනගෙන.
1: ඔව්.
0: එතකොට ඒ 999 ආයි වරදින්නේ නැහැ.
1: ඒක
0: ඉගෙනගෙන.
1: ඔව්.
0: ඒ වගේ තමයි නේද?
1: අපිටත් එහෙම තමයි.
0: පිට වැටෙන්න වැටෙන්න.
1: හරි.
0: ඒවා අයවා ආශිර්වාදයක් කරගෙන නැගිටිනවා නම්.
1: ඔව්.
0: මිනිසුන්ට දිනන්න කොයි වෙලාව හරි වෙලාවක් කියලා. ඉතින් ඒ විදිහට try කරන්න.
1: වාසනාව කොයි වෙලේ හරි ඔළුවට කඩාපාත් වෙනවා.
0: කඩාපාත් වෙනවා. අමුෙම කියනවනම්.
1: ඒ නිසා ඔයා ඔයාගෙන විශ්වාසයෙන් වැඩ කරන්න නැද්ද?
0: අනිවාර්යයෙන් අනිවාර්යයෙන් අනිවාර්යයෙන්. ඒ නිසා ඒ විදිහට විශ්වාසයෙන් වැඩ කරන අයට ජයග්‍රහණය හොයාගන්න අමාරු වෙන එකක් නෑ.
1: ඔව්.
0: හරි. එමනම් අපි අපේ Facebook live එක පැත්තට යන්න තෝනේ. ඉතින් අපි හවස පහේ පැය ඉන්නේ. දෙවෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ.
1: ඔව්.
0: සිදුව කහන message එකක් එවන්නත් පුළුවන්කම තියෙනවා අපිට.
1: WhatsApp එකට ඔයා තාමත් message එකක් දෙන්න නැත්නම් ඔන්නාට පුළුවන්කම තියෙනවා දෙවෙනි පැයදී අපිත් එක්ක එකතු වෙන WhatsApp එක පැත්තින් 07:03:03:05:03:07 ජාට පුළුවන්කම තියෙනවා message එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් අපි දැන් live එකක් කරනවා මේ talk එකෙන් පස්සේ. ඔයාට පුළුවන්කම තියෙනවා ලක්කඩ අපි official Facebook page එක පැත්තට එන්න අපේ live එකත් එක්ක join වෙන්නත් ආඩපලංකව තිනවා.

0: Lakhanda Radio ITN. Evening Drive with Chamit and Charu.
1: දශකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.
3: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්
4: හවස 5 විනාඩි 16යි වෙලාව.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
6: සම්බන්ධ රටරයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 10,000 5, 50,000 සහ 25,000

මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. පාස්කු ඉදිරිදුන ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දිනකට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මීට සුළු වේලාවකට පෙර අධිකරණ තීන්දුව ලබා දුන්නා. ඒ අනුව මෙම නඩුවේ 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 11, 15, 16, 18, 19 යන විත්තිකරුවන්ට එරෙහිව ඇති සියලු චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පුවී ඇති බව ත්‍රිපුත්කර විනිසුරු මඩුල්ල තීරණය කළා. ඒ අනුව අදාළ චෝදනාවලට ඔවුන් වැරදිකරුවන් බවයි ත්‍රිපුත්කර විනිසුරු මඩුල්ල සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම නඩුවේ 10 විත්තිකරුට එරෙහිව පවතින 16 චෝදනාව පමණක් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කළා. ඒ අනුව 16 චෝදනාව හැර අන් සියලු චෝදනාවලට 10 විත්තිකරුද වැරදිකරු බවයි විනිසුරුවරුන් කියා සිටියේ. ඒ අනුව 12, 13, 14, 20, 21, 22, 23, 24 යන විත්තිකරුවන්ට එරෙහිව පවතින චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති අතර අදාළ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරුන් මෙහිදී සඳහන් කළා. වැරදිකරුවන්ට දඬුවම් නියම කිරීම අද රාත්‍රියේදී සිදු කෙරෙනු ඇති. පාස්කු ඉරුදුන ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දිනකට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මීට සුළු වේලාවකට පෙර අධිකරණ තීන්දුව ලබා දුන්නා. ඒ අනුව මෙම නඩුවේ 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 11, 15, 16, 18, 19 යන විත්තිකරුවන්ට එරෙහිව ඇති සියලු චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු වී ඇති බව ත්‍රිපුත්කර විනිසුරු මඩුල්ල තීරණය කළා. ඒ අනුව අදාළ චෝදනාවලට ඔවුන් වැරදිකරුවන් බවයි ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම නඩුවේ 10 විත්තිකරුට එරෙහිව පවතින 16 චෝදනාව පමණක් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කළා. ඒ අනුව 16 චෝදනාව හැර අන් සියලු චෝදනාවලට 10 විත්තිකරුද වැරදිකරු බවයි විනිසුරුවරුන් කියා සිටියේ. ඒ අනුව 12, 13, 14, 20, 21, 22, 23, 24 යන විත්තිකරුවන්ට එරෙහිව පවතින චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති අතර අදාළ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරුන් මෙහිදී සඳහන් කළා. වැරදිකරුවන්ට දඬුවම් නියම කිරීම අද රාත්‍රියේදී සිදු කෙරෙනු ඇති. මේකෙන තවත් තොරතුරු සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේදී බලාපොරොත්තු වන්න.

0: ලකඩ රේඩියෝ ITN NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
2: ටිකියා සුරකි මුමකටට ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්‍යා මීළඟ වැඩසටහන
3: සැප්තැම්බර් 23 නාරන්දිණිය ජාතික පාසල කබුරුපිටිය
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2006 වර්ෂයේ අක්කර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:16

0: Agenda Radio ITN. දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා

අවස පහයි විනාඩි 28යි වෙනව විනින් ඩ්‍රයිව් එකගෙන ඉන්න වෙලාව අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. විජේ නිෂ්පාදන රසය ගැන කිව්වට පස්සේ අපි කෑම වේල රසවත් කරගන්න විවිධ ආකාරයේ දේවල් යොදා ගන්නවා, රසකාරක වර්ණ

0: අපි කියන්නේ විජේ නිෂ්පාදන අරගෙන වාට ස්වභාවික රස එකතු කරගෙන කෑම වේල රසවත් කරගන්න පුළුවන් කියලා.
1: ඉතින් ඕනම කෑමක් කටට රසට හදා ගන්නකොට අපි කියනවනේ ඕන අපිට අවශ්‍ය කුළුබඩු ටික තියෙන්න ඕනේ කියලා ගෙදර. ඉතින් ගෙදර ගෘහණිය රසට කෑම ටික කට්ටියට හදලා දෙනකොට කුළුබඩු ටික ගැන ගොඩාක් හිතනවනේ. ඉතින් එහෙම හිතනකොට තමයි අපි වාට කියන්නේ ප්‍රමිතියකට හදලා තියෙන විජේ කුළුබඩු එකතු කරගන්න කියලා. ඉතින් විජේ නිවහනේ ඔයාට කුළුබඩු ටික විතරක් නෙවෙයි අනිකුත් නිෂ්පාදන අපි කියනවා ඉන්දියාප පිටි, තෝසි පිටි, කුරක්කම් පිටි මේ අතර නිෂ්පාදන රසක් විජේ නිවහනේ ඔයාට ගන්න පුළුවන්. මේ හැමදේම අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදනත් එක්කට මිලදී ගන්න නම් ළඟම වෙළඳසැලට යන්න, සුපිරි වෙළඳසැලට යන්න.
0: ඒ වගේම තමයි ඔබේ වාසනා වෘකා බලන්න හදහන ලොතරැයියක් අරගෙන අදම ට්‍රයි කරලා බලන්න. සමහර වෙලාවට රුපියල් 40 වියදම් කරලා ඔයා හිතනවනම් අනේ 40 අපරාධේ වෙයි, මට දිනුමක් නැති වෙයි, ජයග්‍රහණයක් නැති වෙයි, මේක අපතේ ගියා කියලා පසුතැවෙන්න දෙයක් නැහැ. මොකද වැය කරන රුපියල් 40 ඔයාගේ අපතේ යන්නේ නැහැ, විශේෂයෙන්ම රටේ සංවර්ධනයට. ඒ වගේම ශේෂ්ත්‍ර ගණනාවක් වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ මුදල් යෙදවෙනවා. ඒ නිසා ඔබේ මුදල් කිසිසේත්ම අපතේ යamak වෙන්නේ නැහැ, ජයග්‍රහණයක් නොලැබුණත්. ඒ නිසා හදහන ලොතරැයියක් අරගන්න කියලා අපි ඔබට මතක් කරනවා.
1: පුංචි රුපියල් 40ක් වියදම් කරන්න, ඒකෙන් ආඩ පුලංගම දින ඔයාගේ වාසනාව ආගෙම කරගන්න. දැන් රටේ සංවර්ධනයට එක පැත්තකින් දායකත්වයක් ලබා දෙනවා කියලා කිව්වනේ හදහන ලොතරැයිය. එහෙම කියන්නේ රටේ රණවිරු සමාජ සේවා ක්‍රීඩා ශාස්ත්‍රයේ වගේම දැයේ සංවර්ධනයට අතුරු දෙන්නෙක් වෙනවාට හැකියාව තියෙනවා කියලා පුංචි රුපියල් 40. ඒ නිසා අපට කියන්නේ ඔයාගේ වාසනාව ඔයාගේම කරගන්නවා වගේම මේ දේවල් වලට දායකත්වය ලබා දෙන නම් මිලදී ගන්න මොනි ලොතරැයිය තමයි හදහන ලොතරැයිය කියලා කියන්නේ.
0: අපි මේ මාසේ පහ වුණාට පස්සේ ඔක්තෝබර් මාසේ එනවා කියන්නේ අපේ දිනය ලඟ වෙනවා කියන එක.
1: අපේ දිනය, අපි දෙන්නගේ දිනය.
0: අපි දිනය, අපේ දිනය ලඟ වෙනවා කියන එක. ඉතින් ලෝක ළමා සහ වැඩිහිටි ඉතින් දිනය සමරන්න.
1: හරි හරි, එහෙම නමක් දාගෙන
0: අපි ආරාධනා කරනවා.
1: හරි,
0: එන්න කියලා දෙහිවල සත්වෝද්‍යානයට, දෙහිවල සත්වෝද්‍යානයට එන්න කියලා අපි ආරාධනා කරනවා ඔක්තෝබර් මාසේ 3 වෙනිදා. ඉතින් දරුවොත් එක්ක එන්න උදේ 8 ඉඳලා අලිසෙල්ලම් නතර වෙනතුරු. අලිසෙල්ලම් නතර වෙනතුරු කියලා අපි කියන්නේ.
1: හරි,
0: ඔයාලට පුළුවන් සතුරු වෙන්න, විනෝද වෙන්න, තෑගි භෝග දිනා ගන්න බොහොම ඉහලින්. ඉතින් අපි මේ වැඩේ කරන්න ලෑස්ති කරගෙන යන්නේ. ඉතින් දරුවොත් එක්ක දෙමෝපියෝ එන්න එදාට ඇවිල්ලා අපි මේ දවස බොහොම ලස්සන සුන්දර විදිහට ගත කරන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
1: එදාට අපි දෙන්නත් එනවා, වරහන් ඇතුලේ දානවා.
0: වරහන් ඇතුලේ දාන්න අපි දෙන්නත් එනවා. රයිට්.
1: ආයෙත් බලන් අපි දෙන්නත් එක කතා කරන්න.
0: ඔයාලට එන්න කියලා ආරාධනා කරනවා සතු අතට ඇවිල්ලා. මේ සතු දෙන්නත් බලන්න මොනවා.
1: මම නැතත්
0: යා. හරිද? ඊට පස්සේ මේ අපි එවාගෙම මතක් කරනවා දැන් Golden Voice තරංගාවලිය මේ දවස්වල පැවැත්වෙනවා. එහෙටත් තරංග වටයක් පැවැත්වෙනවා. ඉංග මේ සිකුරාදත් තවත් කණ්ඩායමකට ඉවත් වෙන්න සහ ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් Golden Voice තරංගාවලියත් එක්ක අතර ඇඳෙන්න කියලා ආරාධනා කරනවා. මොකද බොහොම උණුසුම් තරගයක් තරංගාවලියක් බවට පත් වෙමින් තියෙන නිසා.
1: ඕකේ.
0: කවුදිනේ අපි අහගෙන බලාගෙන
1: මම යන්නේ ලයිව් එක පැත්තට. ලයිව් එකේ ගොඩාක් කටි ඉන්න අපිත් එක්ක එකතු වෙලා ගීතික විජේරත්න මතක් කරනවා. ඊට පස්සේ අංජන ජයතිලක අපිට විශ් කරලා තියෙනවා චමි චූටියට වෙන්න කියලා දාලා.
0: මං චූටියනේ පොඩි පොඩි පොඩි ළමෙක් නේද මෙයා.
1: ඇත්තටම මටත් ඇස් වලට කඳුළු ආවා කියලා දාලා තියෙනවා නිෂු. ඒ තරම් එයාට සතුටු හිතිලා තියෙනවා. ඒ වගේම ශ්‍රීමා රණතුංග ඉන්නවා, එස්එල් ෆර්නැන්ඩෝ. ඊට පස්සේ දිනේෂ් මණ්ඩාර කොමහරි අවෝඩ් එක ගත්තානේ, ඒක තමයි අපේ සතුට කියලා දාලා තියෙනවා. Thank you so much. ඉතින් මේ කටිය ලයිව් එකේ එකතු වෙලා ඉන්නවා. ඉතින් ආයෙත් බලංගම තියෙන අපි තව චූටි වෙලාවක් ලයිව් එකත් එක්ක ඉන්න පුළුවන්. ආයෙත් පුළුවන් අපේ ලක්හඬ ඔෆිෂියල් Facebook page එක පැත්තට આવත් එහෙම ලයිව් එකත් එක්ක එකතු වෙන්න.
0: අවස 5:33 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. ඔයාත් කැමැතිම ලස්සන සිංදු අහන්න, ඔයා කැමැති මාදරේ කරන අයවත් එකතු කරගෙන එන්න පුළුවන්කම තියෙනවා.
1: 0703 93 5 93 7 0703 93 5 93 7 ඔය ගමම මැසේජ් එකක් දාලා තියන්න WhatsApp එකට.
0: Right, හෙනම් මේ මැසේජ් එකත් අපි බලන්න වාගේ බලාගෙන ඉන්නවා. රෑ වෙන කලින් මැසේජ් එකක් දාන්න.
1: ඔන්න ඔහෙ ලයිව් එක පැත්තටත් එන්න.
0: තා පොඩි වෙලාවක් අපි ඉන්නවා ලයිව් එකේ.

0: Leo Begay.
1: Evening Drive with Chamit and Charu. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
4: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
3: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
4: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී පැක් සහ බ්ලැක් ටී පැක්.
3: නොවිනස් වන රසවත්ම රසය.
4: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
3: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
5: ගැහැණුහිත් තියෙනවා හැම රෑම යහන් මත 3-4 ඉරෙන පහන් පැල ළඟදී බිම බලාගෙන ඇස්වලින් පත්ති

0: ආරණ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කාව්‍ය ග්‍රන්ථයට හිමි සම්මානය හිමි කරගත් අනුරාධා නිල්මිණි සමග මාධ්‍යවේදී කපිල තිලකසිරි මුණගැහුණා.
1: නම මුණ ගැසුමකම අවසන වෙන්වීමයි. ගමනක දුරදන්නේ දෙපයක ඉවසීම. අමතක නොවන දේ යලි මතකට ඒමයි. දමනය කළ සිතක පිළිවෙල සැනසීම.
0: මේ අගහරුවාදා රාත්‍රී 7:00

0: විමසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකන් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළුවීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන් ත්‍යාග සඳහා අනුග්‍රහය. ජාත්‍යන්තර සිංහ සමාජය 206D2 සිංහ දිස්ත්‍රික්කය.
3: හවස 5:41.

0: හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඩ බලාගන්න
1: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දෙවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ.

0: ලකන්න රේඩියෝ ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලකන්න අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලකන්න.
1: සීනික තනි වෙලා
2: නේ මට නිකන් මැසේජ් එකක් දාලා කියලා තිබ්බා ඔයාලට කියන්න කියලා අදයාට එන්න වෙන්නේ නැහැ කියලා. අනේ මන්ද ඒක කිව්ව වෙලාවෙන් දැන් ෆෝන් ආන්ස් ගන්නෙත් නැහැ මැසේජ් කරන්නෙත් නැහැ.
3: ඒ කියන්නේ?
2: ඒ කියන්නේ ඉතින් එයාට එන්න වෙන්නේ නැහැ කියලා ඔයාලට කියන්න කියලා තිබ්බේ.
4: තිමිර උඩුල මත අධ්‍යක්ෂණයක්.
5: මුන්නේ. ඇයිද අපිට මෙහෙම කරන්නේ? ආදි මොකද සාතර කරපු වැරද්ද?
6: නේ මන් දන්නේ නැහැ ෂෝටිදු. තාත මොනවත්ම කියන්නේ නැහැ.
4: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
1: සීනික තනි වෙලා.
7: පහේ විනාඩි 46යි.
0: ලක්කන ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
8: සම

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: විසිතක සරල බහුතරයෙන් සම්බත කළ හැකි ශේෂාධිකනේ තීන්දුව කතානායක දැනුම් දෙයි. දෝෂණ විරෝධී පනතේ 17 වන වගන්තිය 3/2 බහුතරයකින් හා ජනමත විචාරණයකින් ශේෂ්ඨාධිකරණයේ තීන්දු කරයි. කාලගුණයේ අකාර්ණික වෙද්දී කොට්ටාස 13කට රතු නිවේදන. මන්න දණ්ඩෙන්ට කැපකළ සෞදි ශ්‍රී ලාංකික අනෝචන් බේරාගන්න රජයෙන් මෙහෙමක්. ෆිෂි ණය ශ්‍රේණිගත කිරීම වලින් සිතුනේ සිටි ශ්‍රී ලංකාව B මට්ටමට.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: ලකන්න රේඩියෝ ITN
1: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ නිධානය නතරයින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: දැන් ඒකට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
3: එහෙමයි.
2: එහෙම කියනවා බලන්න. පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
3: දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
2: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
3: වාසිනා වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
2: ඈ?
4: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑ පිටිලා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
0: ලකන්න Radio ITN
5: NLB හදහනේ ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
6: දෙක්ියා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්ියා මීළඟ වැඩසටහන
7: සැප්තැම්බර් 23 නාරන්දිණිය ජාතික පාසල කබුරු පිටිය
6: සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
8: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය දෙලේකියා සුරකිමු මගතොට මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙති නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100

0: පහයි විනාඩි 55 වෙලාව. ගොඩක් වෙලාවට අපි අනුන්ගේ දේවල් හොයනවා නේද? අපි අනුන්ගේ දේවල් හොයනවා. අනුන්ගේ ගණන් හිලව් අපි ගණනය කරනවා. මෙයා මෙච්චර ගාණක් හොයනවා.
1: හරි.
0: අච්චර ගාණක් හොයනවා.
1: ඔව්.
0: එතකොට එයා මෙහෙම දිනු වෙලා තියෙන්නේ.
1: එයා මේ දේවල් තමයි ට්‍රික්ස් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ.
0: සමහර වෙලාවට ඒ අස්සට අපි නොදන්න කතාවකුත් ඇතුළට දානවා, රිංගවනවා.
1: හරි. අපි දන්නේ නැහැ.
0: ඔය කිව්වට ඔය සල්ලි හම්බ කරන්නේ ඔය නිකන් සාධාරණ සල්ලි නෙවෙයි.
1: ඔවා
0: කළු සල්ලි සුදු කරනවා.
1: අම්මෝ.
0: එහෙම කියලා අපි නොදන්න කතාවකුත් අර අස්සට දාලා
1: නැත්නම් වෙන විදිහකින් මොනහරි කියනවා.
0: මොනහරි කියනවා.
1: දන්නේ නැහැ, දැකලත් නැහැ, අඳුරන්නේ නැහැ සමහර වෙලාවට.
0: ඉතින් එහෙම කියලා මේ අර මනුස්සයට වෙන දෙයක් නැහැ.
1: ඒ
0: මනුස්සේ මනුස්සයගේ ගමන යනවා.
1: අපි කිව්වද කියලා දන්නේ නැහැ.
0: කිව්වද කියලා දන්නේ නැහැ. යා යාගේ ගමන යනවා. හැබැයි අර පැත්ත කිඳගෙන කතන්දර කී කී කතා හද හද ඉන්න මනුස්සය හැමදාම එක තැන.
1: මොකද
0: එයාට වෙන වැඩක් කරන්න වෙලාවක් නැහනේ.
1: අනිත්
0: කෙනාට මොකක් හරි දෙයක් එයාගේ ගණන් හිලව් හදන්න.
1: හරි.
0: බැලුවාම එයාගේ බිස්නස් එකේ account හදන්නේ වෙන කෙනෙක්. ඒ කියන්නේ මේ අඩු ගානේ දැන් ඒ මනුස්සයාගේ ගාණක් හදන වෙලාවේ
1: හරි
0: රුපියා 100ක් හරි
1: එකතු කරා නම්
0: තමන්ගේ පොකට් එකට දාගන්න වැඩක් ගැන කල්පනා කරා නම් සමහර වෙලාවට අර මනුස්සයාගේ ගාණට බැරි වුණත්
1: පොඩ
0: ආසන්නයට හරියන්න පුළුවන්කම ලැබෙනවා.
1: හිටපු තැනින් හරි අඩියක් ඉස්සරහට යන්න පුළුවන්.
0: අඩියක් ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙනවා.
1: ඕකේ.
0: අනේ ඉතින් ඒ නිසා එහෙම මේ නිකන් කාලය අපරාධේ නිකන් අනුන්ගේ accounts වැඩ කරන්න යන්න යදවන්නේ නැතුව.
1: හරි. ඉතින් ආසාවටත් එහෙම කරන කට්ටිය ඉන්නානේ ඉතින්
0: නිකන් හොයලා
1: බලන්න.
0: හොයලා බලන්න. හොයලා බලන්න මොකද අනුන්ගේ accounts හදන්නේ. වාඩ ගෙවනවද? ඈ? පුදුම ආසාවක් නේ. පුදුම ආසාවල් තියෙන අනුන්ගේ accounts හොයලා.
1: නෑ නෑ ඒක ඒක වැඩක් නෑ මං කියන්නේ.
0: ඒක ගණන් හදලා ඔයාලට ඒක ඒක මා ඒක පුදුම ආසාවක්.
1: නෑ නෑ අයිනෝ
0: ඒක නෙවෙයි.
1: වැඩක්
0: නැහැ ඒක. තමන්ගේ දේකට තමන්ට 100ක් හරි රුපියල් 100ක් හරි පොකට් එකට වැදෙන වැඩක් ගැන කල්පනා කරන එක ඊට වැඩිය වැදගත්.
1: ඔය ඒක තමන්ටනේ.
0: ඔව්. අරම කෙනෙක්ගෙන් ආදර්ශයක් ගන්න. ලොකු ගමනක් ගිහින් තියනවා. මනුස්සට කතා හදන්න නැතුව.
1: මමත් උත්සාහ කරන්න ඕනේ කියලා හිතා.
0: ඔව්. ඒ මනුස්සයා මාර මැච් එකක් ගහලා තියෙන්නේ. මමත් ඒ ගේම් එක ගහන්න ඕන.
1: ඒ ට්‍රයි
0: එකක් දෙන්න ඕන කියලා.
1: මටත් බැරි කමක් නැහැ කියලා හිතා.
0: ඔව්. එහෙම හිතාගෙන වැඩ කරාට කමක් නැහැ.
1: නිකන්
0: බොරුවට නිකන් පරාදේ කාලේ නාස්ති කරන්න නැතුව. අවුරුදු 30ක් තිස්සේ අනුන්ගේ දේවල් හොයන්න නැතුව තමන්ගේ පාඩුවේ තමන්ගේ ප්‍රොඩක්ට් එක දියුණු කරගෙන ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ විශ්වාසය මිනිස්සු අතර රැකිලා තියෙන්නේ, රැඳිලා තියෙන්නේ. ඒ විශ්වාසය රකින්න තමයි හැමදාමත් හොඳ දේවල් විජය නිෂ්පාදන සමාගම අරගෙන ඇවිල්ලා තියෙන්නේ.
1: දැන් විජය නිෂ්පාදන කියලා කිව්වහම කුළුබඩු ටික කොහොමද දන්නවා? ගෙදර ගෘහණියගේ කුස්සියේ තියෙනම නිෂ්පාදන පෙළ තමයි විජය කියලා නමින් ලැබෙන්නේ. දැන් ඒ වගේම හවසට එකක් කෝපි එකක් එහෙම බොන්න ඕනේ කියලා හිතනවා නම් ආට පොලංකම දින කහට රසට හදාගන්න සුපිරි තේකක් විජය තේවලින් හදාගන්න. ඒ වගේම කෝපි රසයට කැමති ඔයා වෙනුවෙන්ම හොඳ කෝපි රසයක් තියෙන විජය කෝපි මිලදී ගන්න පුළුවන්කම තියෙන මේ හැමදේම අනුකර නිෂ්පාදන වලට රවටෙන්නේ නැතුව ළගම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් මිලදී ගන්න අපේ රසේ රටේ සමට බෙදෙන විජය නිෂ්පාදන.
0: හවස 5:58 වෙලාව ඉවිනින් drive එක.

0: evening drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 6:04යි.

0: හවස 6 විනාඩි 7යි.
1: ලකඩ Golden Voice. හෙට Golden Voice වේදිකාවට අතුරුගිරියේ වෙනුරි රිද්මා, හංවැල්ලෙන් දිලිප් ප්‍රසන්න, බුලත් කොහු පිටියෙන් හෂාන් ප්‍රබෝධ, පාදුක්කේ ලසිත් චතුරංග, වන්නි පිටියෙන් රුවිෂාන් පෙරේරා, අලව්වෙන් ප්‍රභාෂිනී රත්නපාල, රත්නපුරෙන් තරිඳු කළුමුරගේ, බුලත් සිංහලින් රශ්මි එරන්දි, පිළියන්දලින් නෙත්මි අංජලී, කොට්ටාවෙන් අසීනා මිස්කි, හොරණින් හේෂා දිගයේෂා, මාවතගම මදුභාෂිනී අත්තනායක. ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සතියේ දිනවල සවස එකට ලක්හඬ Golden Voice අහන්න. ලක්හඬ Golden Voice.
2: ගැහැණු හිත් තියෙනවා හැම රෑම යහන් මත තුනට හතරට ඉරෙන පහන් පැල ළඟදී බිම බලාගෙන ඇස්වලින් පත්ති

0: රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කාව්‍ය ග්‍රන්ථයට හිමි සම්මානය හිමි කරගත් අනුරාධා නිල්මිණි සමග මාධ්‍යවේදී කපිල තිලකසිරි මුණගැහුණා.
1: එම මුණගැසුමකම අවසන වෙන්වීමයි, ගමනක දුරදන්නේ දෙපයක යොසීම, අමතක නොවන දේ යලි මතකට ඒමයි, දමනය කළ සිතක පිළිවෙල සැනසීම.
0: මේ අගහරුවාදා රාත්‍රී හතට සඳ දිය දහර.
2: මල් මයිකොන් හසන් සමීර නිර්මාණ කාර්යයක්.
3: පොඩි ලෑතිද?
4: ඔව් තාත්ති.
3: එහෙනම් යම් මාත් එක්ක මං ගිහලා එල්ලන්න ඔෆිස් එකට. ඔය හිතේ කලබල ගතිය අඩු වෙනකන් මම ඔය උදේට ඔෆිස් එකට ගිහින් ඉරලා ඔන්න.
5: මල් පිඟුන්
6: ලොකයර දුකයිද? මට තේරෙනවා. කාතකට මේක වෙන්නේ නැති ලොක්කයි ඕගලන්ට හම් වෙන අන්තිම අවස්ථාව. එක්කෝ ආල් දෙන්නට තියෙන අපව සමාදාන වෙන්න. පරණදේව ලමුතෙක් කරලා.
3: මට එහෙම දෙයක් ඕනේ නෑ මං.
6: එහෙනම් ඉතින් ඔය දුකෙන් ඉන්නේ. ඇත්තටම ලොක්කයි ඔයා නිදිට ගොඩක් ආදරෙයිද?
3: මොකද කියන්නේ?
2: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
5: මල් දිනුන්
3: අම්මා.

ඔබ සහයයි විනාඩි 11යි වෙලාව. ඉවෙනින් ඩ්‍රයිවර් අහගෙන ඉන්නේ. අට පුලංකම තියෙනවා. මේ පැතර මැසේජ් එකක් දාලා මේ පැතරෙන්. මේ වෙලාවට මතක් කරන්න ඕනේ හදහන ගැන. අගේ හදහනත් එක්ක හදහන ලොතරැයි ගලප ගන්නවන්න අට පුලංකම තියෙනවා. වාගේ වාසනාව වාගේම කරගන්න. ලක්ෂපති කෝටිපති ජයග්‍රහකෙක් වෙන්න ඔන්න අට පුලංකම තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරන්න. දැන් හදහන කියලා කිව්වහම එයාම වාසනාවන්තෙක් ඔබ ජයග්‍රහකෙක් කරනවා වගේම රටේ සංවර්ධනය රණවිරු ඒ වගේම ක්‍රීඩා මේ වගේ ශ්‍රේෂ්ඨ ගණනාවකටම උර දෙන්නෙක් වෙන්න දායකත්වයක් ලබා දෙන්න අර හදහන ලොතරැයියෙන් පුලුවන්කම තියෙනවා. එනිසා අද අදම ළඟම ලොතරැයි කූරුවෙන් මිලදී ගන්න නම බලලම හදහන ලොතරැයිය හවස 6යි විනාඩි 12යි ඔයයි වෙනින් ඩ්‍රයිව් එකේ.

0: FM 93.5, FM 93.7, La Khanna Radio ITN.
1: හමසහය විනාඩි 17යි වෙලාව. ඉවෙනින් ඩ්‍රයිව් එකේ ඉන්නකොට අදට රැට කෑම මොනාද හදන්න කියලා කල්පනා කරනවා නම් මේ වෙලාවට යුද්ධ වගේ නේද ගෙදර? අර පොලංකම තියෙනවා. වෙනස් විදිහකට හැමදාම කන බත් වෙනුවට ඔන විජය නිවහනින් ගෙන විජය නූල්ස් එක අද රැට හදලා බලන රසට කන දෙන්න ගෙදර අයට. ඇලෙන බිරිවෙන්නේ නැතුව නියම රසට නූල්ස් එක හදා ගන්නවා නම් විජය නූල්ස් ගන්න. එහෙම නැත්නම් ඉන්දියාප්ප ටිකක් වගේ හදන්න ඕනි කියලා හිතනවා නම් රතු ඉන්දියාප්ප සුදු ඉන්දියාප්ප මේ විදිහට කැමති විදිහට ගෙදර අයෝ කැමති විදිහට අර හදලා දෙන්න පුළුවන්කම තියෙනවා. විජේ ඉන්දියාප පිටි එකක් අරගෙන ඒ වගේම තෝසෙ ටිකක් එහෙම හදා ගන්නවා නම් ප්‍රශ්නයක් නැතුව ලේසියෙන් හදා ගන්නවා නම් අර පුළුවන්කම තියෙනවා. බය නැතුව අපේ රසේ රටේ සමර වේදන විජය තෝසෙ පිටි එක මමිලදී ගන්න. ළඟම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් නම බලලම මමිලදී ගන්න. අනුකරණ නිෂ්පාදමට රැවටෙන්නේ නැතුව විජය නිෂ්පාදන. හවස 6යි විනාඩි 18යි.

0: අඩිවිසි දෙකයි.
1: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
3: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
4: ජනතාවගේ ජීවිත ලස්සන කළ ගමනක වසර දෙකක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්වින් සිල්වා මහතා සමගින් අද රාත්‍රී 10:30ට On Air Politics.
1: Dengue Maranthikai.
5: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
6: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්හඬ ඊවෙනින් ඩ්‍රයිව්.
7: හරි, එවනම් හෙවිනින් ඩ්‍රයිව් අහගෙන ගොඩක් වෙලා අපිත් එක්ක හිටියා. ඉතින් පරිස්සමට ගෙදර යන අයත් එක්ක අපිත් ගෙදර යන්න හදන්නේ. අයිමත් හෙටත් හවස 4ට ඊවෙනින් ඩ්‍රයිව් එක්ක මොන ගැන බලාපොරොත්තු වෙන්නේ? ගිහින් එන්න. සුබ දවසක්. මම චරි.
8: ගිහින් එන්න. ඔයාට සුබ දවසක්. මම චාරු.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඩ බලාගන්න
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
4: පාස්කුනඩුවේ සැක්කරුවන් 24න් 15ක් වැරදිකරුවන් වෙයි. නවයක් නිදොස් කොට නිදහස්. 22 සරල බහුතරයෙන් සම්මත කළ හැකි. ශ්‍රේෂ්ඨාධික නීතිඳුව කතානායක දැනුම් දෙයි. දෝෂණ විරෝධී පනතේ 17 වගාතියේ 3/2 බහුතරයකින් සහ ජනමත විචාරණයකින් ශේෂ්ඨාධිකන්නේ තීන්දු කරයි. ෆිෂ් නය ශ්‍රේණිගත කිරීමලින් ශ්‍රී ලංකාවේ CCC+ සිට B- මට්ටමට. කාලුකුණිය අකාර්මික වෙද්දී කොට්ටාස 13කට රතු නිවේදන. ජගත් මහමණ්ඩල සැසිය ඇරඹෙයි.

0: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩවිතාරණ. පාස්කුරිදා තස්ස ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නෞෆ මෞලවියතුළු දැන්ට ජීවතුන් අතර සිටින විත්තිකරුවන් 24 දෙනාගෙන් 15 දෙනෙකු වරදකරුවන් බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ තීන්දු කළා. අද පසුරුවේ අදාළනුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම ප්‍රහාරයන්ට චෝදනා එල්ල වූ තවත් 9 දෙනෙකු නිදොස් කර නිදහස් කර තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු ගෙනින්නේ අධිකරණ භූමියේ සිටින අපනියෝජිත ගයන් ඇල්ලිගොඩ.
1: අපේ රටේ අහිංසක ජීවිත 269ක් පිළිගනිමින් තවත් අහිංසක ජීවිත 568ක් ආබාධිත තත්ත්වයට පත් කළ 2019 වසරේ එල්ල වූ ඒ අමානුෂික පාස්කු ප්‍රහාරයේ නඩුවට අදාළ තීන්දුව අදිනේදී ලබා දුන්නා. විශේෂයෙන්ම මේ නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුලක් ඉදිරියේ වසර 5ක කාලයක් විභාගයට ලක් කරනවා. එනුව පසුගිය අගෝස්තු මාසයේදී තමයි මේ නඩුවේ කටයුතු අවසන් කරන්නේ. එනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල තීරණය කර අද දිනේදී ඊට අදාළ තීන්දුව ලබා දීමට. කිසි වෙතත් මේ නඩුවට අදාළව විත්තිකරුවන් 25 දෙනෙක් සිටියා. නමුත් මේ නඩුවේ 17 වන විත්තිකරු රක්ෂිත බඳනාගාරයේදී මිය ගියායින් පසු නැවත චෝදනා සංශෝධනය කරමින් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව චෝදනා 23,270ක් යටතේ නඩු පැවරීමට තමයි අධිකරණය කටයුතු කළේ. කෙසේවෙතත් අදිනේදී එක පළවෙනි විත්තිකරුගේ සිට 9 වෙනි විත්තිකරු දක්වාත් 11, 15, 16, 18 සහ 19 යන විත්තිකරුවනුත් ඔවුන්ට එල්ල වී ඇති සියලු චෝදනාවලට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු ඇති බැවින් ඒ සියලු චෝදනාවලට ඔවුන් වැරදිකරුවන් බව අධිකරණය විසින් ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල විසින් නියම කළා. ඒ අනුව ඔවුන්ට එරෙහිව දඬුවම් නියම කිරීම අද රාත්‍රියේදී සිදු කරනවා. කෙසේ වෙතත් මේ විත්තිකරුවන්ගේ ලයිස්තුවේ 10 වන විත්තිකරුට එරෙහිව එල්ල වී තිබෙන 16 වෙනි චෝදනාවට පමණක් මේ 10 වන විත්තිකරු නිවැරදි බව සඳහන් කරමින් ඔහු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය කටයුතු කළා. කෙසේ වෙතත් 10 වෙනි විත්තිකරුත් ඔහුට එල්ල වී තිබෙන සෙසු චෝදනා සියල්ලටම වැරදිකරු බවයි අධිකරණය මෙහිදී සඳහන් කළේ. ඊට අමතරව සෙසු සියලු විත්තිකරුවන් එනම් 12, 13, 14 සහ 20 සිට 25 දක්වා වූ සියලු විත්තිකරුවන් මෙම නඩුවෙන් මේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් ීමට අධිකරණය නියෝග කළා. ඉතින් දඬුවමට ලක් වූ මේ වැරදිකරුවන් බවට පත් වූ සියලු විත්තිකරුවන්ට එරෙහිව දඬුවම් නියම කිරීම අද රාත්‍රියේදී සිදු කරනවා. අපි සූදානම් මේ පිළිබඳවත් තොරතුරු ඔබට කියන්නට මේ අධිකරණ පරිශ්‍රයේ සිට. ඒ වගේම තමයි අදිනේදී මේ තීන්දුව ලබා දුන්නේ මේ පාස්කු ප්‍රහාරයට ඍජුව සම්බන්ධ වූ නැත්නම් ඍජුව දායකත්වයේ දැක් වූ ඒ චූදිතයන්ට එරෙහිව තමයි අදිනේදී මේ නියෝගය ලබා දුන්නේ. කෙසේ වෙතත් මේ පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන අංශ 3ක් යටතේ ක්‍රියාත්මක වුණා. ඒ අනුව මේ පාස්කු ප්‍රහාරයේ තොරතුරු ලැබී තිබියදීත් ඒ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ නිලධාරීන්

0: රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරියේ කිහිප දෙනෙකුට එරෙහිව තවත් නීතිමය කටයුතු සිදු වෙනවා. ඔවුන්ට එරෙහිව විමර්ශන සිදු කරනවා. ඒ වගේම ඔවුන්ට එරෙහිව අධිකරණ නියෝග ලබා දීලා තියෙනවා. කෙසේ වෙතත් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් අංශයක් යටතේ විමර්ශන සිදු කරනවා. ඒ තමයි මේ පාස්කු ප්‍රහාරයට වක්‍රාකාරව සම්බන්ධ වෙමින් මේ ඉතාමත් කුමන්ත්‍රණකාරීව මේ පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වුවන් පිළිබඳව වෙනමම විමර්ශනයක් සිදු කරනවා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට. ඉතින් ඔබට මට රටට හෙට දිනේදී ඉදිරියේදී ඒ කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයක් දැක ගැනීමේ හැකියාව ලැබේ. ඉතින් අපි සූදානම් අද දිනේදී මේ ලබා දුන් නඩු තීන්දුවේ වැරදිකරුවන් බවට පත් වූ ඒ වෙත්තිකරුවන්ට එරෙහිව ලබා දෙන දඬුවම් පිළිබඳව ඔබට ඔබව දැනුවත් කිරීමට ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුළදී මම ගයන් නැල්ලකොට සමන් නිරෝෂණ සමගින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නඩු තීන්දුවේ ඉදිරි තොරතුරු පිළිබඳව දැනුවත් කිරීමේ බලාපොරොත්තු වෙන්න අපි සමු ගන්නවා.
1: මේ අතර අධිපති කැබිනට් තින දරුණු දීමේ මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් කරුණු විමසා සිටියා.
2: ඔය සියලු නඩු ඉදිරියට යමින් පවතිනවා. දැන් අදත් සුරේෂ් සලේ සම්බන්ධයෙන් නඩුවකුත් අද කැඳ වෙනවා. ඒකෙදී රෝහල් ගත කරගෙන ඉඳීම සම්බන්ධයෙන් ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුටත් කරුණ ඉදිරිපත් කරන්න තියෙන උසාවියට ඒ තියත් වෙනවා. දැන් මං හිතන්නේ පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විමර්ශන නඩු පැවරීම සාධාරණ තීන්දුවක් ලබා දීම පැත්තෙන් මත ජනතාවට සැකයක් නැහැ. ඒ කටයුතු වේගවත් සිදුවෙන පවතින නිසා මේ කාටවත් ගැළවීමක් ලැබෙන්නේ නැති බව අපිට කියන්න පුළුවන්. ඍජුවම සම්බන්ධ අය, උදව් කරපු අය, පාසුකම් සලසපු අය හැම දෙනාට නීති ක්‍රියාත්මක වෙනවා.
1: 23 ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කතානායකවරයා වෙත ලබා දුන් රහසිගත තීන්දුව ඉදිරිපත් කරමින් එහිදී කතානායකවරයා සඳහන් කළේ 22 සංශෝධනය තුරෙන් දෙකක සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි.
3: කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන අංක 1, I wish to announce that I have received the determination of the Supreme Court in respect of the bill titled 22nd Amendment to the Constitution.
4: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගයක් ලක් කරන ලද 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන නැමැති 50 කැඩුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී තිබෙන බවත් එය පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමටත් මම කැමැතියි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති 50 කැඩුම්පතේ විධිවිධාන හෝ එහි කිසියම් කොටසක් සඳහා ජනමත විචාරණයකදී ජනතා අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය නැහැ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති 50 කිටුම්පතේ දෙවන වගන්තිය සඳහන් වැතිරේකයේ තුල අඩංගු 67ට එළඹෙන දින යන වාක්‍ය ඛණ්ඩය 67 සම්පූර්ණ කළ දින යන වාක්‍ය ඛණ්ඩින් ප්‍රතියෝජනය කළ යුතුයි. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති 50 කිටුම්පතේ දෙවන වගන්තියේ දෙවන වැතිරේකයේ ලෙස පහත දැක්වෙන ප්‍රතිපාදනය එක් කළ යුතුයි. එසේම පළමු වැතිරේකයේ දක්වා ඇති වසර 6ක දුරකාල සීමාව මෙම පනත ක්‍රියාත්මක වන දිනේදී අගමිනිසුරු දුරේ දරන තැනැත්තෙකුට අදාළ නොවිය යුතුයි ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තවදුරටත් තීරණය කර ඇත්තේ අධිකරණ සංවිධාන සංශෝධන 50 කිටුම්පතේ විධිවිධාන ආණ්ඩුක ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත් ඒ පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද පාර්ලිමේන්තුවේ කටයුතු වල දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයි මම නියෝග කරනවා.
1: මේ අතර 22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුව ප්‍රකාරව ලබන 25 වැනිදා පසුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද කැබිනට් තීන දරුණු දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
2: විරෝධතාවලට මහජන උද්ඝෝෂණ වලට අයිතියක් තියෙනවා. ඒකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි විරෝධතා හෝ උද්ඝෝෂණ වලට ජනමාචාරයක් ඇඳවන්න බෑ. ජනමාචාරයක් ඇඳවීමේ අයිතිය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ 3/2 අමතරව ජනමාචාරයක් අවශ්‍යයි කියලා. ඒක තමයි ජනමාචාරයක් ඇඳවන්න පුළුවන්කම තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය වුමනා තරම් අවස්ථාව ලබා දුන්නා මේ සම්බන්ධයෙන් පෙස්සන් ඉදිරිපත් කරන්න සහ ඒ පාර්ශ්වයට කරුණ දක්වන්නට ශ්‍රී ලංකා නීතිජ සංගමයේම ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් කරුණ ඉදිරිපත් කළා. මේ තීන්දුවේදී විතරක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙන මතයක් දරුවා කියලා කියන්න බෑ. මොකද ඔය නීතිඥවරු, යෝජනාත්මක නීතිඥවරු, නීති සංගමයේ සමාජිකයන් හැමදෙනාම ශ්‍රේෂ්ඨාධිකරණයත් එක්ක අධිකරණයත් එක්ක වැඩ කරන අය. ඒගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මෙවැනි දෙයක් කරන්නේ කොහොමද කියන එක. ඉතින් ව්‍යවස්ථා සංශෝධනයකදී ක්‍රියාපටිපාටියේ සිදිය යුතු පිළිවෙල තමයි සිදු වුණේ. කෙනෙකුට ඉල්ලන්න පුළුවන් ජනමචානයක් අවශ්‍යයි කියලා. නමුත් ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන අනුව ව්‍යවස්ථා වගන්තයක් සංශෝධනයේදී ජනමචානයක් අවශ්‍යයිද නැද්ද කියන එක අවසානයේදී ව්‍යවස්ථාවට අනුකූලව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කරනවා. යනවා තමයි මේ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විෂකාර මණ්ඩලය විසින් ඒ තීන්දුව කථානායකවට ලබා දුන්නේ. කථානායකවරු අද උදෑසනක ප්‍රකාශයට පත් කළා. ඒ නිසා අපි ඒ සති තුනක කාලය අවසන් වුණාට පස්සේදී මේ 24 සහ 25 දෙදින ව්‍යාජයක් ලබා දීලා තියෙනවා. මේ සම්බන්ධ විවාද කරන්නට සහ ව්‍යාජ අවසානයේදී 25 වෙනිදා හවස 7ට ඡන්දෙ මුසි පවත්වන්නට. ඒක තමයි ව්‍යවස්ථාවේ දැක්වෙන පිළිවෙලට ව්‍යවස්ථාවට අනුකූලව අපි මේ කටයුතු කළා තියෙනවා.
1: දෝෂණ විරෝධී පනත් කිටුම් පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් 17 වගන්ති තුනෙන් දෙකේ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කර තිබෙනවා. එම තීන්දුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ අද ප්‍රකාශයට පත් කළා.
3: කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන අංක 1. I wish to announce that I have received the determination of the Supreme Court in respect of the bill title 22nd amendment to the constitution.
4: ආනුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගී ලක් කරන ලද 20 වන ආනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සහ අධිකරණ සංවිධාන සංශෝධන නැමැති පනත් කෙඩුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී තිබෙන බවත් එය පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමටත් මම කැමැතියි. ඒ අනුව ආනුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 22 වන ආනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති පනත් කෙඩුම්පතේ විධිවිධාන හෝ එහි කිසියම් කොටසක් සඳහා ජනමත විචාරණයකදී ජනතා අනුමැති ලබා ගැනීමට අවශ්‍ය නැහැ. 22 ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන නැමැති පනත් කිටුම්පතේ දෙවන වගන්තිය සඳහන් වැතිරේකයේ තුල අඩංගු 67ට එළඹෙන දිනේ යන වාක්‍ය ඛණ්ඩය 67 සම්පූර්ණ කළ දිනේ යන වාක්‍ය ඛණ්ඩයෙන් ප්‍රතියෝජනය කළ යුතුයි. 22 ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන නැමැති පනත් කිටුම්පතේ දෙවන වගන්තියේ දෙවන වැතිරේකයේ ලෙස පහත දැක්වෙන ප්‍රතිපාදනයේ එක් කළ යුතුයි. එසේම පළමු වැතිරේකයේ දක්වා ඇති වසර 6ක දුරකාල සීමාව මෙම පනත ක්‍රියාත්මක වන දිනේදී අගමිනිසුරු දුරේ දරන තැනැත්තෙකුට අදාළ නොවිය යුතුයි ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තවදුරටත් තීරණය කර ඇත්තේ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කිටුම්පතේ විධිවිධාන ආණ්ඩුක ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත් ඒ පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද පාර්ලිමේන්තුවේ කටයුතු වල දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයි මම නියෝග කරනවා.
3: Majority of the parliament. I order that the full determination of the Supreme Court to be printed in the official report of today's proceeding.
1: රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ 95% පමණ මේ වන විට සපයා ඇති ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඇතැම් රෝහල්වල ඖෂධ හිඟයක් පවතින්නේ නම් ප්‍රාදේශීය මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ඇති බවයි වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද පාර්ලිමේන්තුවේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා තිබෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ
5: රෝහල්වල දෛනික මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා ඖෂධ 886ක ප්‍රමුඛතා ලයිස්තුවක් හඳුන්වා දීලා තියෙනවා. මෙම ප්‍රමුඛතා ලයිස්තුවේ ජීවිතාරක්ෂක ඖෂධ 13ක් අයත් වන අතර එම ඖෂධ 13ම ආයතනවල පවතිනවා. ඒ අනුව ජීවිතාරක්ෂක ඖෂධ 100ක් ආයතනවල පවතිනවා. තොග පවත්වාගෙන යා යුතු අත්‍යවශ්‍ය ඖෂධ 618ක් ප්‍රමුඛතා ලයිස්තුවේ අඩංගු වෙනවා. ඒ අතරින් 585ක් මෙවනට ආයතනවල පවතිනවා. ප්‍රතිශතයකට ගත්තොත් ආයතන සතුව පවතින ප්‍රමාණය 94.66ක්
6: කිව්වා. 94.0 ගානක බෙහෙත් තියෙනවා කියලා ඉවරලා. එතකොට 105 ගානක හිඟයක් තියෙනවනේ තොග. හැබැයි මේ බෙහෙත් වර්ග වලින් මේ කීපයක් කියන්න පුළුවන්ද මොකද්ද කියලා?
5: ඔබතුමා බෙහෙත් වර්ග විදිහට අහලා නැහැ. ඒ ලේඛනයේ මගේ ළඟනේ අපේ ස්වාස්ථ්‍ය පද්ධතිය තිබෙනවා සියල්ලම. මේ ඇවිල්ලා අපි MSD එකෙන් සපේන ප්‍රමාණය හදිසියෙන්වත් එක්ක සැපයුම් කාර්යයේ ප්‍රශ්නයක්, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රශ්නයක්, නැත්නම් ප්‍රසම්පාදනයේ බාරාගෙන සැපීමේදී ඇතිවන දෝෂ, ඒ ආදී සියල්ලට පිළිතුරක් හැටියට ප්‍රාදේශීය මිලදී ගැනීම කරන අවශ්‍ය මුදල් ලබා දීලා තිබෙනවා. ඔබතුමාටම පේනවා ඇති දැන් ගිය වසරේ අයවැය ඉදිරිපත් කිරීමේදී ඔබතුමාලා කියපෝය OS ලේඛනය දැන් එහෙම නැහැ. ඒ සියල්ල ලබා දීමට ප්‍රාදේශීය මිලදී ගැනීම වලට අවශ්‍ය මුදල් රජයෙන් ලබා දීලා තියෙනවා. ඒ අනුව ඒකත් සම්පූර්ණ කරගෙන යනවා. මට හිතෙනවා මේක 98.99% ඉක්මනටම ගෙන්න පුළුවන් කියලා.
1: අයහපත් කාලගුණයේ හේතුවෙන් දිස්ත්‍රික් 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11ක පවුල් 458කට අයත් 1616 දෙනෙකු බලපෑම් බලක් වශයෙන් බව ආපදාකල් මාකන මැදිස්ථානයේ පවසනවා. පවුල් 26ක පුද්ගලයන් 94 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන තුනක රඳවා සිටින බවයි ඒ මධ්‍යස්ථානයේ සඳහන් කළේ. පසුගිය 18 වනදා සිට ආපදාවලින් එක් අයෙක් මියගොස් තවත් අයෙකු අතුරුදන් වී තිබෙනවා. මේ අතර බෙංගාල බුක්කේ පීඩන අවපාතය ඉදිරිපැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇතිවන බවයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව දිවයිනේ නීත දෙක ප්‍රදේශවල වැසි තත්වය ඉදිරි දින කිහිපෙදීත් පවතිනවා. බසාහිර, සබරගමුව, බන්තිම සහ වයම් පළාත්වලත්, ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්වලත් මිටින් විට වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙන්නේ. උතුරුමැද පළාතේ සහ මන්නාරම් දිස්ත්‍රික්කයේද වැසි වාරකී පැකැත්වීමේ හැකියාව පවතිනවා. ඌව පළාතේත් මඩකලපුව දිස්ත්‍රික්කයේත් පසුරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි සඳහන් වන්නේ. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයේ හම්බවතුර මෙන්ම මාතර දිස්ත්‍රික්වලත් මිටින් විට තද සුළන් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනවා. එමෙන්ම මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය ඉතා ඉහළ යා හැකි බැවින් මුහුද ඉතා රළු විය හැකි බවටයි දීපල සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙන්නේ. මේ අතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයකින් නිකුත් කර ඇති නායම් අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මක බව ජාතික ගුණනැගිලි පරීක්ෂණ ආයතනය පවසනවා. මාර්ගමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්කඟ ඩෝනිය සහ කලුංගගෙහි කුඩාගඟ උපඩෝනිය සඳහා නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ඉදිරිපැය 24 සඳහාද දීර්ඝ කර ඇති බවයි. ආයෝජන සහ කර්මාන්තාශිත රාජ්‍ය ක්‍රියාවලි කඩනම් කිරීමේ අරමුණින් ස්ථාපිත කළ ව්‍යාසා ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය අද විවෘත කෙරුණා. ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇති මෙම මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණ වන්නේ ව්‍යාපාර සහ ආයෝජන කටයුතුවලදී රාජ්‍ය ආයතන අතර පවතින පාලන සහ නියාමන බාධා ඉවත් කිරීම මෙන්ම අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලි කඩනම් කිරීමයි. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී හෝ ඒ පවත්වාගෙන යාමේදී රාජ්‍ය යාන්ත්‍රණයේ සමග මතුවන ගැටලු සඳහා විසඳුම් ලබා දීමද මෙම මධ්‍යස්ථාන හරහා සිදු කිරීම නියමිතයි. අදාළ රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය කරමින් ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමද ඉන් සිදු කරනවා. ව්‍යාසා ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබෙන්නේ කොළඹ 7 හෙක්ටර් කොප්පෑකඩුව මාවතේ. ඒ විවෘතකරුණේ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තේ අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා,
7: අපේ මේ මධ්‍යස්ථානය කියන්නේ වන් ස්ටොප් ෂොප් එකක් නෙවෙයි. ඊට එහා ගියපු මේ ආයතන මිනිස්ට්‍රීස් ගණනාවක් එකතු කරලා නිරන්තරයෙන් ඔවුන් සමග සාකච්ඡා කරමින් ඔවුන්ගේ තියෙන සිස්ටම්ස් පවා අපි ප්‍රොසෙසස් ඔක්කොම වෙනස් කරලා මේ ව්‍යවසායකින්ට වඩාත් ප්‍රයෝජනවත් වෙන ආකාරයට පහසුවෙන් වැඩේ කරගන්න පුළුවන් විදියට හදන්න.
1: ශ්‍රී ලංකාවේ දිගුකාලින විදේශ මුදල් ණය ශ්‍රේණිගත කිරීම ට්‍රිපල් සී ප්ලස් මට්ටමේ සිට B- මට්ටම දක්වා ඉහළ නැංවීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිෂ් රේටින්ස් පියවරගෙන තිබෙනවා. ඒ සමග ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමේ ඉදිරි දැක්ම ස්ථාවර ලෙසද ෆිෂ් රේටින්ස් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ ව්‍යවහාත්මක ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම හේතුවෙන් විදේශ මුදල් අවධානම අඩුවී ඇති බවයි ෆිෂ් රේටින්ස් පෙන්වා දෙන්නේ. එමෙන්ම රාජ්‍ය මූල්‍ය සහ විදේශීය ගිණුම් තත්ත්වයන්හි සිදුව ඇති වර්ධනය මෙන්ම විදේශ විනිමය සංචාරක මෙන් ගොඩනැගීමට ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට බලපෑති කරනු ලෙස සඳහන් කර තිබෙනවා. 2022 වසරේ ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වල පහළට ගිය අතර 2024 වසරේ දෙසැම්බර් මාසයේදී ෆිෂ් ආයතනය ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් රිස්ට්‍රික්ටඩ් ඩිෆෝල්ට් තත්ත්වයෙන් ට්‍රිපල් සී ප්ලස් දක්වා ඉහළ නැංගුවා. 2025 ඔක්තෝබර් මාසයේදී එම ට්‍රිපල් සී ප්ලස් ශ්‍රේණිගත කිරීම් තවදුරටත් තහවුරු කර තිබුණා. මේ අතර මෙවර ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමත් සමග ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳ පොළ තුළ ඇති ණය අවධානම් තත්ත්වය පෙරපැවති මට්ටමට වඩා වෙනස් වී තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම සහ ණය සේවීකරණය සම්බන්ධ අභියෝග රටේ ණය ප්‍රතිකරණ බලපාන ප්‍රධාන දුර්වලතා ලෙස ෆිෂ් රේටින්ස් පෙන්වා දෙනවා. විදේශ විනිමය සංචිත තවමත් සීමිත මට්ටමේ පැවතීමද අවධානම් සාධකයක් ලෙස එම ආයතනය සඳහන් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ නයතින ස්වභාවය තවදුරටත් ශක්තිමත් කිරීම, රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ විදේශ විනිමය සංචිත වර්ධනය කිරීම ඉදිරි කාලයේදී වැදගත් වනු ඇති බව ආර්ථික විශ්ලේෂණවලදී පෙන්වා දෙනවා. මැති ප්‍රතික පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්දන මිලට එල්ලබන බලපෑම පාරිභෝගි ජනතාවට ලබාදීම රජය කටයුතු නොකරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තින දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්
2: රජය මාස 3කට රුපියල් බිලියන 57ක සහනයක් ලබා දුන්නා. ඒ තෙල් බිල ඒ තත්ත්වයෙන් වැඩි නොකර පවත්වක යන්නට. ඊට අමතරව විදුලි බිලට අපි බිලියන 17.5ක සහනයක් ලබා දීලා තිනවා යුනිට් 180ට වඩා අඩුවෙන් පාවිච්චි කරන අයට. ඒකට තමයි පරිපූර්ණ ගැස්සමේන්තුව පාර්ලිමේන්තුවේ හෙදි ඉදිරිපත් කරන්නේ. යලිත් වටේකින් මේ තෙල් මිල වැඩි වීම පිළිබඳව අපි සලකා බලමින් ඉන්නවා. ඒක සමස්ත බරම ජනතාව මත පටවනවා වෙනුවට යම් සහනයක් රජයට ලබා දෙන පුළුවන්කමක් තියනවාද කියන එක. කියන වෙනමකුත් නෙමෙයි භාණ්ඩාගාරයේ තියෙන මුදල් වලින් කොටසක් මේ වෙනුවෙන් යොදවලා ඒ බර රජය අරගෙන ඉතුරු කොටස අපිට කළමනාකරණය කරගන්න. ඒ සම්බන්ධයෙන් තාම කොතරම් මුදලක්ද කියන එක අවසාන එකකතාවයක නෑ. නමුත් රජය හැමතිස්සම කල්පනා කරනවා මේ සමස්ත බර ලෝක වෙළඳ පොලේ වැඩි වෙන ප්‍රමාණයම ජනතාව මත පටවනවා වෙනුවට යම් සහනයක් මේ භාණ්ඩාගාරයෙන් දෙන්න පුළුවන්ද කියන එක සියලු භාණ්ඩ ආසියාවල මිල යම් මට්ටමක පවත්වාගෙන යාමට උදව්පකාර වේවි.
1: මේ අතර අපරාධ වලට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. ඒ වනතනිකුත් කරති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මාධ්‍ය විදිගනගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
2: විවිධ රටවල තියෙන නීති විවිධාකාරයි. ඒ අනුව ඒ රටවල පවතින නීතිත් එක්ක යමින් ලංකාවට අවශ්‍ය අපරාධකරුවන් ගෙන්නන්න රජය කටයුතු කරනවා. සමහර රටවල් වලින් අපිට ගිහිලා තිබෙන ඒ රටවල නීතිය සහ අපේ රාජතාන්ත්‍රික ගනුදෙනුත් එක්ක ඒ අය අරගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා. සමහර ඒවා එහෙමම බෑ. සිංගප්පූරු එහෙමම බෑ. නේද? ඇමරිකා එක්සත් ජනපද එහෙමම බෑ. අපි ඒවට අදාළ කරන පියවර අනුගමනය කරමින් ඉන්නවා. හැබැයි රජයේ අරමුණ බවට පත් වෙන මේ අපේ රටට හානි කරපු අපරාධකරුවන් සියල්ලම ගහලා අපේ අධිකරණ පදිද යටතේ අවශ්‍ය කරන දඬුවම් ලබා දී. කාටවත් විශේෂයක් නැහැ. පාතාලට සම්බන්ධයිද දේශපාලනට සම්බන්ධයිද ඒක අදාළ වෙන්නේ නැහැ. රටේ නීතිය හරියට අපරාධයක් කරා නම් ඒකට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපි මැදිහත් වෙනවා.
1: ලෝකයේ රටවල් 193ක රාජ්‍ය නායකින් එක්වන 81වන ජාතික මහා මණ්ඩල සැසිවාරයේ ප්‍රධාන විවාදය අද ඇමරිකාවේ නිව්යෝක් නුවරදී ආරම්භ වුණා. ලෝක සාමය හා ආරක්ෂාව, ගෝලීය සංවර්ධනය, දේශෝනික විපර්යාස සහ ජාතින්තර සහභාගිතාවය අතර ප්‍රධාන කරුණු රැසක් මෙවර සැසිවාරයේදී අවධානයට ලක් කිරීම නියමිතයි. 81වන ජගත් මහා මණ්ඩල සැසිවාරය නිල වශයෙන් ආරම්භ වුණේ පසුගිය 8 වැනිදා. ඒ ප්‍රධාන විධායක අද සිට ඒ ප්‍රධාන විවාදය අද සිට 26 වැනිදා දක්වා සහ 28 වැනිදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. රටවල් 193ම නියෝජනය කරමින් රාජ්‍ය නායකින් අගමැතිවරුන් සහ ඉහළපෙළේ රාජ්‍ය නියෝජිතයින් ඊට එක්වනවා. විශ්වාසය ලිගොඩනැගීම සහ පරිවර්තනය කල්පනාකරණය කිරීමෙන්ම සියලු දෙනා වෙනුවෙන් ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ සංවිධානය යන්නයි මෙවර සැසිවාරයේ ප්‍රධාන තේමාව වී තිබෙන්නේ. ආසියා ක්‍රීඩා උලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් ජයග්‍රහණය හිමිකර ගැනීමට ඉන්දිය කාන්තා කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම කඩලු 3කට ලකුණු 216ක් රැස් කළා. ස්මෘති මන්දනා ලකුණු 79ක් ලබා ගත්තා. පිරිතුන්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දු වාර 15යි පන්දු 4කදී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 69ක් පමණයි.
8: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: පාස්කුණඩුවේ සැක්කරුවන් 24න් 15ක් වැරදි කරුවන් වෙයි. 9ක් නිදොස් කොට නිදහස්. 22 සරල බහුතරයෙන් සම්මත කළ හැකි. ශ්‍රේෂ්ඨාධික නීතිඳුව කථානායක දැනුම් දෙයි. දෝෂණ විරෝධී පනතේ 17 වන මගන්තිය 3/2 බහුතරයකින් සහ ජනමත විචාරණයකින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි. ෆිෂ් නය ශ්‍රේණිගත කිරීම වලින් ශ්‍රී ලංකාව CCC+ සිට B- මට්ටමට. කාලගුණය අකාර්මික වෙද්දී කොටාස 13කට රතු නිවේදන. ජගත් මහා මණ්ඩල සැසිය ඇරඹෙයි. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
8: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
9: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 6:56.

0: සමානුග්‍රහය
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

0: සුබ සන්ධ්‍යාවක්. හරි සතුටු හිතෙන සන්ධ්‍යාවක් මට නම්. මට හමු වෙනවා මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානයේ හොඳම කාව්‍ය ග්‍රන්ථයට හිමි සම්මානය දිනාගත් ඇය.
1: වාරකන් මුහුදු උයනක් වගේ ගැඹරතෙක් මහා ഘോഷා නගා ඇතුළතින් රැලි බිඳින නැව්බඳක පරලු තෙරපුම වැරෙන් දරාගෙන ඔරුපාරු ගාල් වෙන මංකඩක් හදවතින් පිරිමදින ගැහනු හිත් තියෙනවා හැම රෑම යහන් මත තුනට හතරට ඉරෙන පහන් පැල ළඟදී බිම බලාගෙන ඇස්වලින් පත්තිනට ගිනි තියෙන අහක් කළ පසුත් කොළ අතුරි කෙලි මුල් පොතු ගහක් නම්මේ නිහඬව දරා ගත යුතු.
0: එයත් එක තමයි මම දාවේ මේ කතා බහට. ඇප්‍රිය කරන ගීත ඇගේ නිර්මාණ ගැන අපි මේ ඉදිරි කාලය ගත කරමු. ඔබට කොහොම දැනෙවිද කියලා හිතන්නකො. මේක 2026 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කාව්‍ය සංග්‍රහය නම් උනේ මුහුළු මුක්තක නමින්. මේ අමුතු නමට මට හරි කුතුහලයක් ඇති වුණා. ඊට පසුව ඒ ලිව්වේ කවුද කියලා හොයලා බැලුවා. එහි තිබුණා අනුරාධා නිල්මිණි කියන නම. ඇය කවිය විතරක් නෙවෙයි කෙටි කතාවත් නවකතාවත් මාධ්‍ය දිනයක් විදිහට පුවත්පත් කලාවත් ග්‍රන්ථකරණයත් සියල්ලෙම සෑහෙන කාලයක යෙදුන කෙනෙක්. මම 1995 වසරේ වගේ මගේ ගමන පටන් ගත්තා.
2: ඔව් මම කුමරියකට 94 මැයි 4 මම මේ කතු මණ්ඩලයට සම්බන්ධ වෙන්නේ ධර්මරත්න පෙරේර මහත්මයාගේ ආරාධනාවෙන්. ඒකේ නොලියපු දෙයක් නෑ මං හිතන්නේ.
0: ඉතින් අපේ ජනප්‍රියම පුවත්පත්නේ කාලේ
2: තමයි ඔය විදිහට. ඇත්තටම.
0: ඔව්. ඒ හරි ලස්සනයි නේද ඒ කතා.
2: ඒ කතා සහ මේ මං හිතන්නේ ඒ වගේ හැම නිර්මාණයකම හැම ලියපු දෙයකම අපේ අර මානවීය ගුණය කියන එක ඉස්මතු වුණා මේ අද තියෙන අපේ අද යුගයත් එක්ක සලකලා බැලුවම අද තරුණ යුගයත් එක්ක.
0: අපේ කතා බහට ඔබේ ඒ ප්‍රවේශය මේ හරි වටිනවා. මොකද අපේ මේ වැඩසටහන සඳදිය දහර නම් කරලා තියෙන්නේ මේ මානවීය ප්‍රේමය වෙනුවෙන්. එතකොට අපි මේ මානවීය ප්‍රේමයේ සොඳුරු තැන් සොයාගෙන යනවා. ඒ අතරදී අපිට සොඳුරුම දේවල් විතරක් නෙවෙයි හම් වෙන්නේ. ඒක ලෝකයේ ස්වභාවයනේ. ඉතින් අපි උත්සාහ කරනවා ලෝකයේ සොඳුරු කරන්න. මේ ගත වෙන හැම මොහොතක්ම අපිට වටිනවා. ඒ ඒ හැම මොහොතකම අපි රස විඳින දේත් අපිට හිතන්න දෙයක් ඉතිරි කරන දෙයක් තත්වයකට පත් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට අනුරාධා මුළු කාලෙම ලියන්න උත්සාහ කරන්නේත් ඒ වගේ නේද?
2: ඇත්තටම මං හිතන්නේ මං විතරක් නෙමේ නිර්මාණකාරයේ නියැලෙන හැම කෙනෙක්ම. දැන් නිර්මාණකාරයේ කියලා ගත්තොත් අපි කවිය, කෙටි කතාව, නවකතාව වෙනත් සාහිත්‍යංග වගේම අනිත් පැත්තෙන් සිනමාව, වේදිකා නාට්‍ය, ගීතය මේ හැම දෙයක්ම ඒ පරිකල්පනීය කාරණා. එතකොට මං හිතන්නේ මිනිස් පරිකල්පනීය ශක්තිය ඉපදෙන්නෙම ඒක ජනනය වෙන්නෙම මානව පැවැත්මේ යහපත වෙනුයි.
0: ඔබ ලියනවා ඔබේ නාරි සූත්‍රය කෘතිය. නාරි සූත්‍රය කාව්‍යාලේඛයේ විදිහට තමයි හඳුන්වන්නේ.
2: හඳුන්වන්නේ.
0: එතකොට එහි තැනක තිබුණා කොතනින් පටන් ගත්තත් අන්තිමට ඔබ කැමති දකින්නට මගේ නිරුවත. හැබැයි මම කියන්නේ හුඟක් ලස්සන නරක ගෑනුන්ගේ නිරුවතට යටින් තියෙන හදව. මම ඒකට කැමති වුණා. මගේ ඔළුවේ නිතර රැවදුන ගීතයක් තියෙනවා සහ තාමත් තියෙනවා. මේ කවියත් එක්ක මට ඒ ගලපන්න පුළුවනි. අධිනීතිඥ රම්බණ්ඩ සෙනවිරත්න ලියු, අමරසිරි පීරිස් ප්‍රවීණ ගායන වේදිකාවන් ගයු ලඳුනේ ගීතය.
2: ලඳුනේ
0: ඒ කියනවා ලැබ පමණක්
2: ලොවට පෙනෙන
0: ලයින්
2: ඔපෙනෙන ලඳුනේ.

0: මේදගේ අතරය මේ ගුවක් සමානකමක් මන් දකිනවා. ප්‍රවීන් කිවිදයක් විදිහට සහ අද දවසේ අපට ලංවෙන්නට බැරි තැනක ඉන්න සිංහලයෝ කවියෝ කියලා කතාවකුත් තියෙනවා. දෙපදයක් ගොතාගන්න සිවපදයක් ගොතාගන්න අපිටත් හැකියාවක් තියෙනවා. අපි හැමෝගිම එක එක ජීවිත එක එක තැන්වල දෙපිත් කවියක් කුරුටු ගාලා තියෙනවා. හැබැයි ඔබ ඉන්න තැනට අපට ලංවෙන්නට හිතන්නටවත් බෑ. මම කැමති කිවිදයක් විදිහට ඔබේ ගීත රස වින්දනයේදී මොන විදිහේ ගීත වෙතද යොමු වෙන්නේ කියන කාරණයත්
1: මට ඇත්තටම දැන් අර මානවීය ගුණය, ඒ කියන්නේ මනුෂ්‍යත්වය කියන සංකල්පයේ මේ ඔබතුමාගේ මේ වැඩසටහනේ තේමාව, ඒ වගේම මං හිතන්නේ අපි හැමෝගෙම මම අර මුලින් කිව්වා වගේ හැම නිර්මාණයකම අග්‍රඵලය අපි බලාපොරොත්තු වෙන අග්‍රඵලය ඒක තමයි. අපිට මුදුන්පත් කරගන්න අවශ්‍ය ඒක තමයි යහපත් මනුෂ්‍ය ජීවිතය. ඒ සඳහා තමයි මේ හැමදේම. ඉතින් ඒ වෙනුවෙන් අර යම් පමණකට හෝ කියන්නේ විශාල ගීත සංඛ්‍යාවක් තියෙනවා අපේ සිංහල ගීත සාහිත්‍යයේ. නමුත් මෙතනදී අපිට කතා කළ හැකි සහ ඒ සීමාව ඇතුළේ මං හිතන්නේ අර මුල් අරමුණට මුඛ්‍ය අරමුණට යම් පමණකට හරි අපිට මේ බලපෑමක් ඇති කරන ගීත ටිකක් තමයි මම තෝරගත්තේ. ආචාර්ය නන්දාමාලිනී මහත්මිය එතුමි අපි මෑතකදී අපින් වේ වුණත් මම හිතන්නේ එතුමි අපේ ජීවිත කාලයේම සදාකාලිකයි. එතුමියගේ මං හිතන්නේ නිතර අපිට නොඇසෙන ගීතයක් තියෙනවා මේ නොපෙනෙන දෙනෙතට දෙනෙතක් විය හැකි නම්, ඒ කියන්නේ දෙපයක් නැති කෙනෙකුට දෙපයක් වෙන්න පුළුවන් නම්, සවියක් නැති කෙනෙකුට ආලෝකයක් නැති තැනකට ආලෝකයක් වෙන්න. ඉතින් මේ අරමුණේම තියෙනවා මහ විශාල මනුෂ්‍යත්වය පිළිබඳ කතාවක්. ඒ කියන්නේ අපි දැන හෝ නොදැන අපි අතින් හිතාමතා මගහැරෙන කතාවක්.

0: දෙපානමති ඔබ දකින තුර. ඉතින් අන්න ඒක්තම දැන් එතුමියගේ ගීත සමුච්චය ගත්තොත් අපිට එහෙම ගීත එහෙම ගීතම තමයි, එහෙම නැති ගීතයක් මං හිතන්න එතුමියගේ විකායන මේ විලාසය ඇතුළේ හොයාගන්න අපිට ලැබෙනවා කියලා. මේ අර ඒ ඔක්කොම මේ ගොනු වෙන්නේ, ගොඩ නැගෙන්නේ අර මූලික සංකල්පයේ මනුෂ්‍යත්වයේ, හැමදේම මනුෂ්‍යත්වයේ. හැබැයි මට තියෙන ප්‍රශ්නේ තමයි අපි එච්චර ගීත ගයන, එච්චර ගීත අහන, මනුෂ්‍යත්වයේ පිළිබඳ ලියන රටක මිනිස්සු හැටියට අපි අතින් ගිලිහිලම් තියෙන මනුෂ්‍යත්වයේ නේද
1: අනුරාධ? ඔන්න උතනදී මම මේ එහෙම එකඟ නෑ ඔබට. ඔබ ඔය කියන්නේ පොදුවේ සමාජයේ තියෙන අදහස. හැබැයි ඇත්ත කතාව කියලා මම පිළිගන්නේ ඔබ ඔය කතා කරන්නේ මේ අල්ප මාත්‍රයක් වූ පිරිසක් අතින් ගිලිහි ගිය මනුෂ්‍යත්වය ගැන. තාත්තා සහ දියණිය, බිරිඳ සහ සැමියා, මේ කියන අයගේ සම්බන්ධය ගත්තාම පණට පණ දීගෙන පුදුමාකාර විදිහේ වෙහෙස මහන්සියකින් ජීවත් වෙන සමාජයක, ඒ අවශ්‍යතා ඉටු කරන සමාජයක අපි කියනවා මිනිස්සු වගකීම් පෙරහරිනවා, ගැහැණු නරක විදියට හැසිරෙනවා, දරුවෝ වගකීමක් නැතුව අයාලේ යනවා. හරිද? මේ වගේ චෝදනාවන් එනවා. හැබැයි මම දකින්නේ ඒක සුළු පිරිසක් අතින් වෙන දේ මිසක් බහුතරයක් අතින් වෙන දේ විදියට නෙවෙයි.
0: මං ඒ මතයට ගරු කරනවා. නමුත් මගේ නිරීක්ෂණය, මගේ සියුම් නිරීක්ෂණය, අපිට ලොකුවට පේන ලොකු චිත්‍රය නෙමේ ඇත්ත කතාව. අපිට ලොකුවට එළියට පේන ප්‍රදර්ශනය වෙන ඒ චිත්‍රය නෙමේ උන්ගේ අභ්‍යන්තර ජීවිත කතාව. අන්න එතනින් තමයි මම මනුෂ්‍යත්වය පිළිබඳ සංකල්පය ගැන කතා කරන්නේ.
1: ඔබ කොහෙන්ද අත්දැකීම් සපයා ගන්නෙ? ඔබ සමාජයේ මේ වාර්තා කරන දේවල්, අපිට ගලාගෙන එන තොරතුරු වලින් උකහා ගන්නා දේවල් වලින් ඔබ සමාජයේ මනිනවද?
0: එතනදී මං කැමති මම සමාජයේ මිනුම්කරුවෙක් නොවේ, මම නිරීක්ෂකයෙක්. එතකොට ඒක ඔබ මතු කළපු කාරණය ඇතුලේ ස්ථාන දෙකකින් තමයි මාතුලින් ඒක පැනනගෙන. එකක් කුඩා ළමයෙක් වශයෙන්ුත්, ඒ කියන්නේ මට බහතෝරණ කාලේ ඉඳලම මම ටිකක් විපරම් සහගත ළමයෙක්, දේවල් වෙන හැටි හොයන්න කැමති ළමයෙක්. දේවල් වල අර පේන තැනට වැඩිය ටිකක් ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක දකින්න කැමතිලා. ඊට පස්සේ වැඩිහිටි වයසටපත් වුණාම අර නැඹුරුව නිසාම මම හිතන්නේ මම වෘත්තීය විදිහට තෝරගන්නේ මේ මාධ්‍යවේදී. එතකොට මාධ්‍යවේදිනියක් විදිහට මට විවිධ තරාතරම් වල මිනිසුන් පිරිස් ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. ගැටුම් සම්බන්ධයෙන් සහ දැන් වැඩි වශයෙන් මම යුද පුවත් වාර්තාකාරණියක් විදිහට වැඩ කෙරුණේ. එතකොට මට උතුරු නැගෙනහිර ප්‍රදේශ වගේම මේ යුද්ධයේ මතුපිට පේන පැත්තත්, යුද්ධයේ අභ්‍යන්තර කතාවත් යම් නිරීක්ෂණාත්මක ඇසකින් දකින්න අවස්ථාව ලැබුණා. සහ ඒ අවස්ථාවෙන් අර මා තුළ නිරන්තරයෙන් ඉන්න විමසුම් සහගත පුජ්‍යලයා ඒ සියුම් තැන්වලින් ඒවට ඇතුළුණා කියලා මම හිතනවා. මම හිතන්නේ ඒ සියලු අත්දැකීම්වල සාරය තමයි මොනවා හරි යම් මට්ටමේ සාර්ථක නිර්මාණයක් මගේ අතින් බිහි වෙලා තියෙනවා නම් ඒකේ උල්පත.
1: ඔබ තෝරනවා සුජාත අත්තනායක මහත්මියගේ ලස්සන ගීතයක් ජීවන විලමෙද. හොඳින්ම ගායනා කරන, එහෙම නැත්නම් වඩාත් හිතට දැනෙන විදිහෙන්ම ගායනා කරන ගීතයක් කියලා මට මේක ගැන හිතෙනවා.
0: ඔව්, මට මේක එකක් අර මමත් කුඩා අවදි ඉඳලා මේ ගීතයට ඉතාම ප්‍රියයි. ඒ ප්‍රියතාවය ඇති වෙන්නේ මේකේ දෘෂ්ටිමය යෝජනාව ගැන. ඒ කියන්නේ දෘෂ්ටිවාදීව අපි මේ ගීතය හරහා ගෙනියන තැන ගැන විශාල අවබෝධයකින් නොවේ. නමුත් අපි වැඩිහිට වෙනකොට මම අන්තරයෙන් මේ නිර්මාණ කටයුතුට, එතකොට තමයි මේ ගීතේ තියෙන ඒ කියන්නේ දැක්ම යුවතියක් සම්බන්ධයෙන්, ගැහැණු දරුවෙක් සම්බන්ධයෙන්, සමාජයේ අද ගැහැණු දරුවකට ජීවත් වෙන්න තියෙන වාතාවරණය සම්බන්ධයෙන් කෙරෙන වෙනස් විවරණයක් මේ ගීතයෙන් සාකච්ඡා කරනවා.

0: ආහාර.
1: මේ කෘතියක ඇතුළත් වුණා මට මතක විදිහට නාරි සූත්‍රයේ ඉශාලිනීගේ කතාව මතක් වෙනවා. ඔබ ඒක ඔබේ නිර්මාණයකට හසු කරගෙන තිබුණා. මේ ඉශාලිනීගේ ගීතයේද අනුරාධ?
2: නෑ, ඉශාලිනීගේ කතාව අර බැල මෙහෙවරට, ඒ කියන්නේ ඒ දරුවන් වතුකරේ අයනේ. අපි දැන් ලේසියට ගේන්නේ වතුකරේ අය රෙජිස්ටර් වෙලා තියෙන්නේ ඇත්තටම මේ කොළඹ හෝ නගරාශ්‍රිත නිවාසවල මේ මෙහෙවරට ගේනවා කියන එකනේ. ජීවන විලමැද ගීතෙන් සාකච්ඡා කරන්නේ ගැහණු ළමයෙක්ගේ මල්වර වුණාම එයා යෞවනත්වයට පත් වුණාට පසුව ආදරේ හොයාගෙන, ඒ කියන්නේ යාට සුදුසු දෙයට වඩා නුසුදුසු දෙයට යා යොමු වෙන විදිහට. උට ඒකෙන් කොහොමද ආය ආරක්ෂා වෙන්නේ? මේ විනාශය තමයි ජීවන විලමැදකින් සාකච්ඡා කරන්නේ.
1: විශාලිනීට නැති වුණත් ඒ ජීවිතයත් එක්කම සමහරට මේ යාගේ ආරක්ෂාව
2: එයාට නැති වුණා. හැමදේම නැති වුණා. ඒ කියන්නේ යා එනවා මේ ඒ අමාත්‍යවරයාගේ නිවසේ වැඩට ගේනවා. ඊට පස්සේ වැඩ කරන අතර, ඒ කියන්නේ යාගේ අම්මා තාත්තාම නේකට විකුණන්නේ. එතකොට තරවකරුව විසින් විකුණනවා. ඉතින් එතනදී ගිනි ඇවුලුණා කියනවා, ගිනි තිබ්බා කියනවා. යව බේරගන්න උත්සාහයක් දරන්නේ නැහැ. ඉතින් ඒ
1: 14ක
2: දැරියක්. එතකොට ඒක අපේ ඒ සමස්ත ඛේදවාචකවලම අර මං කිව්වේ අර වතුකරෙන් මෙහෙවරට ගේන දරු දැරියන්ගේ ඛේදවාචකයේම එක කැඩපතක්.
1: ඔබ කම්පැනිට පත් කළා මේ පුවත මං හිතන්නේ. ඊට පසුව ඔබට පස්සේ කාලෙක ඇතිවෙච්ච නිර්මාණයක්ද ඒ නාරි සූත්‍රයට ඇතුළත් කළේ, නැත්නම් ඒ කාලෙම සිද්ධ වුණාද?
2: ඒක මම නාරි සූත්‍රය ලියන්න කලින් සිදු වෙන්නේ. නාරි සූත්‍රයේ මම ගන්නේ ලෝකයේ සහ ලංකාවේ විශාල වශයෙන් ඛේදවාචකයට මුහුණ දුන්නු ස්ත්‍රී චරිත 16ක්. සමහර ලෝකයේ සහ ලංකාවේ ප්‍රධාන පුරුෂ චරිතවල බිරින්දෑවරු විදිහට, දියණියන් විදිහට ඉඳලා අර මහා පුරුෂ චරිතයට වැසුණු, ඒ හැවනැල්ලෙන් එලියට් නොපෙනුණු ස්ත්‍රී චරිත 16ක් තමයි තෝරගන්නේ. එතකොට ඉශාලිනී කියන්නේ ඒකෙන් එක චරිතයක්.
1: කස්තුර්බායි ගැන ඔබ ලියනවා මේ නාරි සූත්‍රයේ මෙන්න මෙහෙම.
2: ඔව්, මහත්මා ගාන්ධිගේ බිරින්ද.
1: ඇය හිතන විදිහයි කියලා ඔබ කියනවා.
2: ඔව්.
1: ඉවසුවේ කොහොමදයි නිකම්වත් නාසන ගැහැණියක් නොදත් ඒලුව අයනු ආයනු ලෝකයක් දන්න මහා බලවන්ත බලකණු යට දිරාගිය ගැහැණු ඇති තවත් විමසනු. ඔව්, ඔබත් මහත්මා කෙනෙකු නම් මෙතැන් සිට එය හොඳින් සිහි තබා ගත යුතුය. මේ මා සසර කරපු කවියක් කොහොමද ලිව්වේ?
2: ඒ එතන අය ඇත්තටම ඔය මේ ස්ත්‍රී චරිත 16 ගැන ලියනකොට මුලින්ම මම ඒ 16 සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රමාණයක අධ්‍යයනයක නිරත වෙනවා. ඔවුන් සංගේ ජීවන පුවත්, පුරාවෘත්ත, ළමා කාලේ හැම දෙයක්ම වටා පිටාව ගැන කියවීමෙන් පස්සේ තමයි ඔවුන්ගේ අධ්‍යාත්මයට මට, ඒ කියන්නේ මම ඔවුන් බවට පත් වෙලාට පස්සේ තමයි ඔය ලිවීම සිද්ධ වෙන්නේ. මගේ හුඟක් ලිවීම් වලදී ඒක තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ මම ඔවුන් ගැන හැදෑරුවට පස්සේ මේක 100%ක් සාර්ථක නැති වෙයි. නමුත් ඊළඟට මම ඔවුන් බවට පත් වෙනවා. ඔවුන් මාතුලින් හුස්ම ගන්නවා. එතකොට ඔවුන්ට කියන්න තියෙන කතාව තමයි ඒ මාතුලින් මං හිතන්නේ එළියට එන්නේ.
1: මට ආසයි ආයෙත් ඒ කවිය කියන්න. ඉවසුවේ කොහොමදයි නිකම්වත් නාසන ගැහැණියක නොදත් ඒ ලොව අයනු ආයනු ලෝකයක් දන්න මහ බලවන්ත බලකන් යට දිරාගිය ගැහැණු ඇති තවත් විමසනු. ඔව්, ඔබත් මහත්මා කෙනෙකු නම් මෙතැන් සිට එය හොඳින් සිහි තබා ගත යුතුය වේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: NLP Hadhana, Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedimalutraya, NLP Hadhana. ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
2: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
3: අපේ අම්මා ගෙදර ආවද

0: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද? ගම් වතුර, වැහි වතුර විතරක් නෙවෙයි, තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප්. අමතන්න 0777 777 7374.
5: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
7: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.

0: සඳ දිය දහර සමග ලකඳහගෙන ඔබ ඉන්නේ ඩෝම පැකින් මැෂින්ස්. ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් උසස්ම තත්ත්වයේ ඇසුරුම් කිරීමකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පෙළක් දැන් මාක්ස්මන් හෝල්ඩින්ස් ඔබට ලබා දෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා ඇසුරුම් කළ හැකි යන්ත්‍ර මේ අතර තියෙනවා. වැකුම් සීල යන්ත්‍ර, ද්‍රව ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, කුඩා කැබලි සහ කුඩු වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර, ඒ වගේම ධාන්‍ය වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර. ඉතින් ඩෝම පැකින් මැෂින්ස් ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 679 579 දුරකථන අංකයට.
1: සඳ දිය දහර.
2: ලෝකයක් දන්න මහ බලවන්ත බලකණු යට දිරාගේ ගැහෙනු ඇති තවත් විමසනු. ඔව්, ඔබත් මහත්මා කෙනෙකු නම් මෙතෙන් සිට ඒ හොඳින් සිහිතබා ගත යුතුයි.
3: අය මුලින් කියපු අර මනුෂ්‍යත්වය පිළිබඳ ගැටලුවක් නෑ මේ සුළුතරයක් කියලා අදහසක් ඔබ මතු කරානේ. මං කැමතියි එතෙන්ට එන්න. දැන් මහත්මා ගාන්ධි කියන්නේ ලෝකය පිළිගත්ත අවිහිංසාවාදී පියකැටියට සලකන පුජ්‍යලේ. ඔහු කවදාවත් කෙනෙකුට නරකක් කරයි කියලා අර මහා චිත්‍රය ඇතුළේ අපි කවුරුත් හිතන්නේ නෑ. ඔහු ලෝකේ ඉන්දියාවේ නිදහස වෙනුවෙන් පෙනී ඉන්නවා. ඊට පස්සේ අප්‍රිකාවේ අරගලයට සම්බන්ධ වෙනවා. එතකොට ඔහු විශාල මේ එළියෙන් පේන්නේ ලොකු මනුෂ්‍යත්වයේ පිළිබඳ මහා වැඩ කොටසක් කරන පුජ්‍යලයෙක් විදිහට. එතකොට අර ඔබ කිව්ව අර එළිය පේන චිත්‍රය ඇතුලින් තමයි අපි මේ පුජ්‍යලය සම්බන්ධයෙන් තීරණ ගන්නෙ. හැබැයි ඔහුගේ අභ්‍යන්තරේ, ඔහුගේ ඇතුල් ජීවිතේ, ඔහුගේ බිරිඳ, බිරිඳගෙන් ඔහු බ්‍රහ්මචාරී දිවියක් කියලා ආරම්භ කරලා බිරිඳට ඉතාම තරුණ වයසේ ඔහු බ්‍රහ්මචාරීවද හැසිරුණි. ඔහු ස්ත්‍රීන් පාවිච්චි කරපදි තාම කන්‍යාවන්. එතකොට අර මහා මනුෂ්‍යත්වයේ චිත්‍රය මේක වැහෙනවා. ඉතින් මම හැමතිස්සෙම අර දේවල් සියුම්ම බලනවා කියන තැනට එන්නේ සහ මගේ නිර්මාණහරා අර මහා සමාජයේ සියුම්ම බලන තැනට යොමු කරන්න මට අවශ්‍ය ඒ නිසා. නැත්තං අර ඔබ හිතන තැන තමයි පොදු සමාජයේ දේවල් දකින්නේ.
2: ඔය කාන්තාවන්ගෙන් එන චෝදනාවක් පිරිමින්ට.
3: නෑ නෑ නෑ නෑ, ස්ත්‍රීවාදී තැනින් නෙමෙයි මේ කතා කරන්නේ. ස්ත්‍රීවාදී, ඒ ස්ත්‍රීවාදී කිව්වහම අපි ලංකාව වගේ රටක මං හිතන්නේ ඔය ස්ත්‍රීවාදයේ තියෙනවා එක එක අණු කොටස් වලට අපි කතා කරන්නේ. ස්ත්‍රීවාදය ගත්තාම අධ්‍යාපනයේ එක කොටස ප්‍රධාන මාතෘකාව. ස්ත්‍රියට සමතන කියන එකේ මූලික අර්ථය වෙන්නේ අධ්‍යාපනය. අධ්‍යාපනයේ පැත්තෙන් ලෝකයේ විවිධ රටවල් වල ස්ත්‍රියට ලැබිලා තියෙන ස්ථාන වෙනස්. ලංකාව ගත්තොත් ඉතාම ඉහළ තැනක් ලැබිලා තියෙනවා අධ්‍යාපනයේ පැත්තෙන්. තනතුරු බෙදී යාමේදී, රැකියාවේදී, වෙනත් ව්‍යාපාරික තත්ත්වයන් වලදී ස්ත්‍රීන් පුරුෂන්ට වඩා ඉහළින්. එතකොට මේ ඇප්ලයි කරන්න බෑ ස්ත්‍රීවාදී එතෙන්ට. ස්ත්‍රීවාදී අපිට අධ්‍යාපනයෙන් ගන්න පුළුවන් අරාබිකරේ රටවල් සම්බන්ධ, ඇෆ්ගනිස්තානයේ වගේ රටකට. තවමත් ඒගොල්ලන්ගේ දරුවන්ට බෑ අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න. තවමත් මේ ඒ AI යුගයේ පව.
2: ඔබ මේ ලංකාවෙන් බැහැරට යනවා දැන්.
3: මං කියන්නේ මේ නිර්මාණ අපිට ලංකාවට කරන්න බෑ. නිර්මාණ කරුවෙකුට හෝ කාර්යයකට තමන්ගේ භාෂාවට පමණක්, තමන්ගේ දේශයට පමණක්, තමන්ගේ ජාතියට පමණක් නිර්මාණ කරන්න බෑ.
2: ගැහැණියකින් නොදත් ඒ ලොව අයනු ආයනු. මේට මං කැමති මම කඳුළු බින්දුවක් ගීතය මෙතනදී අහන්න.
3: ඒකෙත් අර කියන යෝජනාවම නේද තියෙන්නේ. අපි ඒ මනුෂ්‍යත්වය පිළිබඳ කතන්දරයක් ඒ ගීතයේ පුරාමත් කියවෙන්නේ. එතුමිය ඒක එතුමිය කඳුළු බිඳුවක් ගලාගෙන යන තානෙන් මේ ගීය ගයනවා. ඉතින් මං ඇත්තටම

0: මානවීය ප්‍රේමයේ සොඳරාත්මක විහමන සඳතිය දහර අතරේ නැහකෙන්නේ ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයේ නෝපිතක අනුග්‍රහක දායකත්වයෙන් ලබා දෙමින් රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක්, සුපිරි මෝටර් රථ හිමිකරුවෙක්, රුපියල් 125 ජයග්‍රහකයන් 300කට අධික පෙරසක්, ඒ වගේම රුපියල් 110 ජයග්‍රහකයන් 5 දෙනෙකුත් සහ ලක්ෂපතියන් 6000කට අධික පෙරසක්. ඒ විතරක්ද යතුරු පැති රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින් රැසක් රට පුරාම බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර.
2: දැන් මම යොමු වෙන්නම් ඔබේ මේ මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනු මුහුණු මුක්තක වෙත. අපූර්ව නමක්. අර අනුරාධ නිල්මිණි කියන නමත් හරි ලස්සනයි.
3: බොහොම ස්තුතියි.
2: ඔබේ කතා බහටත් මම හිතනවා ආසාවක් ඇති වෙනවා. ඒ කියන්නේ ඔබ කියන දේ හරි පැහැදිලි සහ සරලයි. ඔකම තවත් විදිහකට ටිකක් බරසාරව කියවනම් අපි බොහෝ දෙනෙකුට නොවැටහෙන්නට ඉඩ තිබුණා. මම හිතනවා අපිව අහගෙන ඉන්න අපේ හිතවතුන් බොහෝ දෙනෙක් මේ වැඩසටහනේ මේ කතා බහට ප්‍රිය වෙනවට සැකයක් නැහැ. මුහුණු මුක්තක කියන තැනදී අපි පැටලෙනවනේ. දැන් මේ පැටලවීම අපි ලියා ගන්න ඕනේ. මේක ටිකක් බරසාර වැඩක්. ඒකයි මම කිව්වේ මේ අපිට කිට්ටු වෙන්නට බැරි දුරක ඉන්න අනුරාධා නිල්මිණිත් එක තමයි අපි රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනු ඒ සමග අපි මේ කතා කරන්න කියලා. පැහැදිලි කරන්නකෝ මුහුණු මුක්තක ගැන.
3: මුහුලස අපේ සම්භාව්‍ය සාහිත්‍යය හැඳින්වෙන්නේ මේ ලලනාකේශ කලාපේ. එතකොට මුහුලු කිව්වහම මේ මල් කැකුළු කියන අර්ථයත් එනවා. මුක්තක කියන්නේ අපට තිබුණු, ඒ කියන්නේ සංස්කෘත යුගයේ භාරතයේ තිබුණු කෙටි කවිය හැඳින්වුණු නාමයක්. නමුත් අපිට සීගිරි ගීය වගේ 6 වෙනි 7 වෙනි 8 වෙනි ඒ සතවර්ෂවලට එනකොට සියවස්වලදී ඒ වෙනකොට භාරතයේ සාහිත්‍ය ආලෝකයේ අපට ලැබුණද කියන ප්‍රශ්නෙට තාම නිශ්චිත පිළිතුරක් නැහැ. මං හිතන විද්වතුන් ඒ ගැන කරපු සමීක්ෂණවලදී ස්ථීරවම අපිට කියන්න බෑ භාරතයේ මේ ලියන කියන කලාවේ ආලෝකයේ හෝ හිවණැල්ල අපිට වැටුණා කියලා. හැබැයි අපිට සීගිරි ගියේ හොඳින් හදාරනකොට අපිට ඒව හරි විශ්මයජනකයි. දණ්ඩීන්ගේ කාව්‍ය දර්ශකයේ වගේ දේවල් වල ආභාෂය ලැබුණද කියලා හිතෙන තරමට විශ්මයජනක ලිවීම අපිට සීගිරියේදී හම්බ වෙනවා. එතකොට ඒ ඔක්කොම මුක්තක. මුක්තක කියන එකේ තනි අර්ථය තමයි වෙනත් කවියක් උඩහුව යටපවතින වෙනත් කවියක් සමග සහසම්බන්ධතාවයක් නොමැති තනි නිෂ්ඨාවකින්, ඒ කියන්නේ තනි අවසානයකට යන කවියක්. ඒක තමයි මුක්තක. කෙටි කවිය කියලා අපි කියන්නේ. එතකොට දැන් ලංකාවේ මේ කාලයේ ප්‍රචලිත හයිකු කියන කෙටි කවි සම්ප්‍රදාය නොවේමි. මුක්තක කියන්නේ බොහෝ විට භාරතයේ ආභාෂයේ භාරතයේ නාමකරණයක් වුණත් අපිටම තිබුණු කෙටි කවියක් ගැන තමයි මේ සීගිරි ගීයෙන් අපිට ඉඟි ලැබෙන්නේ. මොකද සීගිරි ගීයේ හුඟක් දුරට තියෙන තනි නිෂ්ඨාවකින් අවසන් වෙන කවි.
2: මුක්තක කවුද හඳුනාගත්තේ දැන් අපේ ඉතිහාසයේ?
3: අපේ ඉතිහාසයේ මුක්තක සම්බන්ධයෙන් දැන් මුල්ම සීගිරි ගී හඳුනා ගැනීමේ මහාචාර්ය සෙනත් පර්ණවිතාන සුදීමතුන්නේ. එතකොට එතුමන්ගේ ඒ සීගිරි ග්‍රැෆිටි එකට විවරණ ලියනකොට එතුමන් මේ බව සඳහන් කරනවා. එතකොට මුක්තක කෙටි කවියක් කියන එක. ඊට පස්සේ මේක ඒ යුගයේ හිටපු මේ සාහිත්‍ය විශාරදීන් විසින් විවිධ අර්ථ මතු කරනවා. අවසාන වශයෙන් අර නිශ්චිත තැනකට ඇවිල්ලා නැහැ කියන එක මං අදහස් කරේ ඒකයි. වචනේ සංස්කෘතයි මුක්තක. නමුත් ඒක ලංකාවේ මීට කලින් තිබුණායි කියන එක තවම නිශ්චිතව පිළිගැනීමක් නැහැ. හැබැයි අපිට ඒක නොසලකා හරින්න බෑ. ඒක තමයි මගේ අදහස. ඒ ටික ඒ සමස්ත ඒ යුගයේ නිර්මාණාවලිය හදාරනකොට යම් පමණකට සම්පූර්ණයෙන් නෙවෙයි. මම ඉතාම ස්වල්පයයි ඒ තුලට කිමිදිලා තියෙන්නේ. ඉතින් ඒ ස්වල්පය තුල දැනෙන දේ තමයි අපටම නිශ්චිත කෙටි කවියක් ඒ යුගයේ අපිට තිබුණා කියන එක.
2: සීගිරි ගීයක් අහන්න මම ආසයි. ඔබත් කැමති ඇති. සීගිරි ගී ඇසුරින් නිර්මිත ගීත කීපයක කොටස් ටිකකට අපි යොමු වෙමු.
3: හොඳයි.
2: මේ කියන දේවල් අපිට නොතේරෙනකම තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
3: ඔව්.

0: రాజు యాసిరి తుంగుములులో పెతిరి నిలుపుల్ల సున్నసిరి బెల్ముసిగిరి
1: మానవీయ ప్రేమే සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
2: දැන් උතනේදී මම චූටි අදහසක් එකතු කරන්න කැමතියි. මම පෞද්ගලිකව කැමති සීගිරි කවිය, සීගිරි ගීය අපේ ගීයක් විදිහට නැවත ප්‍රතිනිර්මාණය නොවුණා නම්
3: අපි එතකොට රස විඳින්නේ කොහොමද?
2: සමහර රස විඳින තියෙනවා මං හිතන්නේ. සමහර විඳීම් ඒ සීමාව තුල පමණක් පැවතිය යුතු. අපි මාතෘත්වය ගැන කතා කරනවා. නමුත් අපිට තවම බෑනේ ඇත්තටම අම්මා කෙනෙක්ගේ දරුවෙක්ට දෙන සෙනෙහස වචනවලට එළියට ගන්න.
3: අපිව හැබැයි අපිව හඬවන ගීත, අපිව සංවේදී කරන ගීත රසකුත් තියෙනවා අපිට.
2: ඔව්.

0: මගේ ඉතින් ගත්තහම තියෙන මාතෘත්වය සම්බන්ධයෙන්. හැබැයි එහෙම ඒ සංවේදී කරන හඬවන ගීයකින් වින්දට පස්සේ අපට ක්ෂණිකව නැවත ඒ තත්ත්වය අමතක වෙන. එතකොට අපි කල්පනා කරන්න ඕන අපි ක්ෂණිකව විඳලා අමතක කරන දෙයක් නිර්මාණාත්මකව ඉදිරිපත් කරනවාද? එහෙම නැත්නම් ඒ සමහර දේවල් දැන් ඉතිහාසය වගේ දෙයකදී මම මේ කතා කරන්නේ. ඒකට මම තව ටිකක් ඉදිරියට කතා කරොත් දැන් මුහුළු මුක්තක සීගිරි ගී සියයක් තෝරගෙන ඒකට සීගිරි ලිය විසින් දෙනවයි කියලා ඇගේ හෘද විදාරණය සහිත ගී සිය පිළිතුරු ගී සියයක් තමයි ලියන්නේ. එතකොට ඒ අදහස මට ඔළුවට ආපු කාලේ ඉඳලම මේ ලියන මොහොත දක්වාත් අද දැන් ඔබතුමත් එක්ක මේ සාකච්ඡාව කරන මොහොතෙත් මට විශාල බයක් තියෙනවා. ඒ බය තමයි ඒ ඉතිහාසයේ ඒ පූර්වජ නිර්මාණකරුවන්ට මාතින් යම් අංශ මාත්‍රයක හෝ වරදක් සිද්ධ වෙලාද සිද්ධ වෙන්න ඇතිද මේ කාර්යයෙන් කියන එක. මොකද ඒක මං ඔවුන්ට පුදුම ගෞරවයක් තියෙනවා. අංශ මාත්‍රයක වරදක් මගේ නිර්මාණයක් හරහා ඒ පූර්වජයන්ට සිද්ධ වෙනවට මම අකමැතියි. ඉතින් මට හිතෙන්නේ ඒකයි සමහර දේවල් මේ පවතින විදිහටම තිබිය යුතුයි කියලා.
1: මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන දෙනු හොඳම කාව්‍ය ග්‍රන්ථය මුහුළු මුක්තක නිර්මාණකාරිනි සමගයි අපි කතා කරන්නේ සඳදිය දහරේ අනුරාධා නෙල්බිනි. අනුරාධගේ නවවන කවි පොත.
0: ඔව් මේක තමයි නවවන කවි සංග්‍රහය.
1: අනෙක් කවි මේ විදිහ නෙවෙයිනේ.
0: නාරි සූත්‍රය සහ වැලිකඩස්න මේ වගේ ටිකක් තනි තේමාත්මක මේ අනුභූතීන් සමග ලියවුණු ඒවා. අනිත් කවි සියල්ලම පාහේ කේවල කවි වලින් සමමිත කවි කෘති.
1: ප්‍රේමයට එමත් තැනක් ලැබුණාද එතනදී?
0: ඕ සාලිඩක්.
1: ප්‍රේමයයි විප්‍රයෝගයයි දෙකම මෙතන තියෙනවා.
0: සමාන.
1: දෙකටම එක විදිහ සැලකිල්ලක් දක්වන.
0: දෙකටම එක විදිහ. මොකද ප්‍රේමය විඳින්න බෑ ප්‍රේමයේ වේදනාව විඳින්න ඇති කෙනෙකුට.
1: ඔබ මේ ජෝතිපාල මාතාගේ රසිකෙක්?
0: එතුමාගේ පණ්ඩිත අමරදේවයන්ගේ. මගේ ඇත්තටම රසිකත්වය හුඟක් විසුල තැනකදී.
1: ඔබ බරසාර චරිතයක් නේ මට දැනෙන්නේ. එහෙමනේ
0: මත් සරල මිනිස්සේ
1: නෑ. දැන් මේ වගේ මහ වැඩ කරන්නේ කොහොමද? හරි පිටතින් සරල ඇති නමුත් ඔබේ ඇතුළත මං හිතනවා මේ මොහොතෙත් කවියක් රැව් දෙනවා ඇති ලියන්න. මේ සාහිත්‍ය නිර්මාණය ලබන වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දෙන අපි සමහර විට. ඉතින් ඔබ ඔය දැන් ඔය ඔබේ හිතේ තියෙනදී. හැබැයි ඔබ මේ තෝරාගන්න ගීත අතර ඒ බරසාරකමට වැඩිය සරලකමක් මන් දකිනවා.
0: මම මුලින්ම මගේ ප්‍රේමවන්තයා එතුමා ළමයෙක් කාලේදී. ඒ කියන්නේ අපේ ගමේ අර මේ මගුල් ගෙවල් ගම්වල මගුල් ගෙවල් වල ස්පීකර්ස් බැඳලා පොල් ගස්වල යනකොට මේ එතුමගේ සින්දුනේ දාන්නේ. ඉතින් ඒ සින්දු අර ළමා කාලේ අහනකොට පුදුම ආසක්තව මං හිතන්නේ මගේ පළමු ප්‍රේමවන්තයා තමයි ජෝතිපාල මහත්මයා.
1: කොයිතරම් අපුරු කාරණයක්ද. මමත් ඔහුට ප්‍රිය කළා. පණ්ඩිත අමරදේවයන්ගේ ගීතේ ඒ කාලේ ඉතර ඇල්ලුවේ නෑ.
0: ඔව් ඇත්තටම ඒ යුගයේ අපේ අර ගැටවර යුගයේ.
1: ඔව් ගැටවර සහ ළමා
0: කාලේ ඉඳලා
1: මේ කෙනෙක් දිහා හරි මේ මොහේදෙන් බෙක්ට ප්‍රිය කළා. මොකද වැඩිම ඇහුනේ
0: තුමගේ වෙසක් කාලෙට පන්සලේ උත්සවවලට මොනවා හරි දෙයකදී අපිට එතුමගේ මේ ඔබේ රාගී

0: අපිට ඒව කටපාඩම්නේ. මගේ තාත්තා ටිකක් ගීත ගායන්න සංගීත භාණ්ඩ වාදනයට පුළුවන් හැකියාව තියෙන. එයා අවුරුදු දවස්වලට අපේ ගෙදර පුංචි සාජ්ජයක් දා. ඉතින් ඒ නිසාම ඔය බෙග් මාස්ටර්ට වල මහත්මයාට ඒ වගේ ඒ යුගයේ ආයිට ලොකු අර කුඩා කාලෙදිම ලොකු බැඳීමක් ඇති වුණා.
1: ඊට පස්සේ කාලෙකදී අපි පෙම්බඳින්න පටන් ගත්ත පණ්ඩිත අමරදේවන්ටත්. හැබැයි අපේ හිතෙන් ජෝතිවත් බෙගුවත් අයින් වුණේ
0: නැහැ. අයින් වුණේ නැහැ කවදාවත් නැහැ.
1: අපුරු දායාදයක් කරුනේ.
0: අපුරු දායාදයක් සහ දැන් අරුවේ පසු කාලීනව ආවනේ ඔය මේ හිතේ සම්බන්ධුත් පීචං සහ ප්‍රබුද්ධ කියන සංකල්පයක් ඔබතුමා මට වඩා හොنين ඉක්මනව ඇති. ඉතින් මං කියන්නේ ඇත්තම ඒ ਵਿਚාරකයන් විසින් නොකළ යුතු දේවල් හැටියට මම සල්. ඒවා කරුණා කරලා කැමැති අයට විඳින්න දෙන්න. ඇයි ලීබර්?

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ටේක්යා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
5: සැප්තැම්බර් 23 නාරන්දිණිය ජාතික පාසල කඹුරුපිටිය.
6: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
7: පූර්ණ මාධ්‍ය මිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටේක්යා සුරකිමු මගතොට.
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
9: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
10: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLP ධන නිධානය ලොතරැයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
11: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණීය කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 September 25 සිට 30 වන දා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
2: සඳගේ දහර ඔබ ඉන්නේ මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන ලක්හඬ සඳදිය දහර අහගෙන මේ කියන්නේ ඔබට අනුග්‍රාහක දායකත්වය ඔබට ලබා දෙන NLP ගැන. ජීවිතයේ සෙහිනේට වාසනාවේ ආශිර්වාදයේ ගෙනෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. මේ අවුරුද්දේ මේ වන විට 13 වන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් විතරක් බිහි කරන්නට NLB වෙතට හැකියාව ලැබී තිබෙනවා. රුපියල් 2,32,00,000කට අධික සුපිරි ත්‍යාග වාසනාවන්තයා දංකටුව ප්‍රදේශයේ GM සරත් කුමාර මහතාගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්නටත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි, පුරුදු පරිදි ආයමත් 2,00,000ක සුපිරි තෑග්ග, 125 ප්‍රථම තෑග්ග, 100 තෑග්ග සමකෙන් අනිකුත් සෙසු තෑග්ග ඔබට ලබා දෙන මහජන සම්පත ලොතරැයිය දැන් ඔබටත් රුපියල් 40,000ක් පමණක වැය කරලා මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සෙහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: සඳදිය දහර.
3: දැන් අපි අහපු ගීතයත් එක්ක රස කතා කරමින් හිටපු කාරණේ තව ටිකක් දිගට ගෙනියන්න මම කැමතියි. ජෝතික ගීත, එතකොට බිග් මාස්ටර්ගේ ගීත, අමරදේව මාස්ටර්ගේ ගීත.

0: මිනිසුන් අතර කියවෙන වැළඳගත් මතක හිටින සහ මේ මතකයන් බවට පත්වන ගීත. කවියට ඒතන හිමිවිය යුතුයිද? ඒ වගේම එහෙම නැත්නම් කවියෙන් වෙනස්ද?
1: ගීතයයි කවියයි කියන්නේ මුලමනින්ම වෙනස් මාධ්‍ය දෙකක්. ගීතයකින් අපි කෙනෙකුට අදහස ඍජුව ප්‍රකාශ කරනවා. මේ සල්සපුනා කිව්වා, සල්සපුනා නිල්මානිල් සුවඳ සමන් මල් අතරේ කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ. එතකොට අපි ඍජුව කියනවා, අර මල් ඔක්කොම තිබුණා, මේ මල්ලිකේ සුවඳ තියෙනවා, ඔබ ඒකත් විඳ බලන්න. හැබැයි කවියක් කියන්නේ එතනින් සම්පූර්ණයෙන් වෙනස්. තමයි කවියක අදහස ධ්වනිය එළියට දෙන්නේ අපි බහුවරුත් සහිතව. ඒක කවදාවත් කවියක් ඍජුව කියන ප්‍රකාශනයක් නෙමෙයි. ගීතයයි කවියයි වෙනස් වෙන්නේ එතනින්.
0: අදින් වසර 50කට 100කට ඒ වගේ කාලවකවන් වලට එහාට යනකොට සිව්පදය, හරි ගැමි කවිය, ජන කවිය, ඒ දේවල් ගායනා කළානේ.
1: ඔව්.
0: එතකොට ඒ දේවල් ගායනා කළා, ආච්චි අපිට කියලා දුන්නා, එහෙම නැත්නම් අම්මා අපිට කියලා දුන්නා, නැලවිලි ඒක තිබුණා, එහෙම හුරුවක් තිබුණා. ඒක කටවහරට ආපු දෙයක්.
1: ඔව්.
0: හැබැයි දැන් අද එහෙම අලුතෙන් ආවයි කියලා මේ මෑත කාලේ ජනතාව අතර පරපුරින් පරපුරට යන කවි තියෙනවද?
1: ඔව්, එහෙම තියෙනවා. ඒ කවියට සම්බන්ධක කවිය ඇතුලේ සාහිත්‍යයේ ඇතුලේ වෙනම දෙයක්. ඔබතුමා කියන ජන කවිය සහ අපේ දැන් ජන කවියට සම්බන්ධ වීරිඳු කවි, නෙළුම්කව ඔය වගේ විශාල, දැන් මම හිතන්නේ ගීතේ බිහි වෙන්නේ ඒ ඇසුරින්. ඒ ඇසුරින් තමයි
0: ගීතය
1: ගායනේ ජන කවි ඇසුරින් තමයිනේ ගීතේ බිහි වෙන්නේ. එතකොට ජන කවියේ තියෙන පද සංයුතිය වගේම මේ ගායනයේ සහ ගයන්නට හැකියාවේ හැකියකමත් එක තමයි අර ඍජුව කරන. දැන් අපේ ඔය ඔබතුමා කිව්ව කවිම, ඒ කියන්නේ අපිට නැලවිලි ගී, ගොයන් කවි, ඒ වගේ ඍජුවනේ. කියන්නේ එන්න ගොයන් කපන්න, එන්න නැලවෙන්න, මගේ පුතා දොයන්නේ, දොයි දොයි දොයි දොයි බබා. එතන ඉතින් එතකොට අපි ඒක ඍජුව කියනවා මේක. නමුත් දැන් කවියේ සාහිත්‍යමය ගුණයක් සහිත කවියක් කියන්නේ. දැන් අපි සම්භාව්‍ය සාහිත්‍යයේ කෘති අපි ඇසුරු කරනකොට අපට තේරෙනවා ඒවයි මුකුත් අපිට හොයාගන්න බෑ. මේ කියන්නේ මොකද්ද කියලා. ඒව හොයන්න අපි වගේ යටින් චුට්ටක් පීනලා යන්න ඕනේ. යටට කිමි දෙන්න ඕනේ. මේ ප්‍රකාශ කරන්නේ මොකද්ද? මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? අපි චුට්ටක් ඒව ඇතුළේ කිමි දෙන්න ඕනේ.
0: එතන මේ දර්ශනයක් ප්‍රකට කිරීම.
1: ඔව් ඔව්, දෘෂ්ටිවාදයක්.
0: දාර්ශනික
1: ඔව්, සමහර විට ඒ කියන්නේ දැන් විවිධ නිර්මාණයක දාර්ශනික පැත්තක් තියෙන්න පුළුවන්. ඍජුව, ඒ කියන්නේ සමස්තය ගෙනල්ලා ගෙනියන ඒකමානික දෘෂ්ටිවාදයක් තියෙන්න පුළුවන්. ඒක අපිට අන්තර්ග්‍රහණය කරගන්න බෑ සාමාන්‍ය ජන කවියක් අහනවා වගේ, එහෙම නැත්නම් සාමාන්‍ය ගීතයක් අහනවා වගේ.
0: එතකොට මේ දෙක අතරේ සම්බන්ධතාවයක් ගැන අපි කතා කරලාට පළකුත් නැහැ.
1: සම්බන්ධතාවයේ අපිට බැලුව බැලමට නෑ කියන්න බෑ. නමුත් ඒ සම්බන්ධතාවයේ අතරේ තියෙන විශාල මේ පරතරයක්. ඒකයි මං කියන්නේ.
0: ඔබේ හැදෑරීමට හසු වෙන මේ විදේශීය කවි අතරත් සහ ගීත අතරත් මේ වගේ දෙයක් ඔබ දකිනවද?
1: ඔව්, විදේශීය. දැන් අපිට දැන් අර දේශීය භාෂාවකින් ලියවෙනකොට ඒ භාෂාවේ තියෙන අලංකාරව, ඒ කියන්නේ දැන් අපි සිංහල ගත්තොත් සිංහල කියන්නේ ඉතාම අලංකාර භාෂාවක්. අපි ඉන්දියාවේ තියෙන භාෂාවල් 200කට ආසන්න ප්‍රමාණය ගත්තොත් ඒවට ආවේනික අලංකාර ඒ භාෂාවල් වල තියෙනවා. අනිත් රටක ගත්තත් එහෙම. එතකොට දේශීය බසකින් ලියන කවියක් විදිහට නෙමෙයි, අපිට අර ජාත්‍යන්තර භාෂාවක් විදිහට ගැනෙන ඉංග්‍රීසි භාෂාව අපිට මේ ගන්න වෙන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් ලියනකොට අපිට කියන්න පුළුවන් දෙයක් ඍජුව කියනවා කියලා. ඍජුව කිව්වත් ඒකේ වුණත් අර සංගවා කියන කොටස තියෙනවා. නැත්නම් ඉංග්‍රීසි ගීතයක වුණත් එහෙම තමයි.
0: ඔබට බලපෑමක් තියෙනවද මේ විදේශ කවිවල ගීතවල ඔබ නිර්මාණ වලට බලපෑමක් වුණා කියලා ඔබ හිතනවද?
1: මුහුළු මුක්තක, නාරි සූත්‍රයේ, වැලිකඩස්න වගේ නිර්මාණ ඒ ත්‍රිත්වය හැරුණාම අනිත් කේවල නිර්මාණවලදී මම ඇත්තටම පොඩ්ඩක් නිහඬ වෙයි හැම දෙයක්ම හදාරන කෙනෙක්. මං හිතනවා අපි ලියන කෙනෙක් හැටියට ඒ හැදෑරීම අපිට වැදගත් කියලා. එතකොට මේක දැන් මහා සාගරයක් වගේ මම මේ කියන ඔය කාරණා, ඒ කියන්නේ විදේශීය භාෂකෙන් අපි දෙයක් හදාරන එක ඒක භාෂාව පමණක් බෑ. ඒ රටේ සංස්කෘතිය, සිරිත් විරිත්, සංකල්ප, සමාජීය ලක්ෂණ, මේ ඔක්කොමත් එක්ක යම් දල අවබෝධයක් නිර්මාණකරුවෙකුට තියෙන්න ඕනේ. ඉතින් ඒක ඒක සියල්ල එකවර අපිට මිටකට ගන්න බෑ. නමුත් නිර්මාණකරුවෙක් හැටියට මං හිතන්නේ මම විතරක් නෙමේ යම් නිර්මාණකාරයේ යම් දුරක් ආපු හැම නිර්මාණකරුවෙක් කාර්යයක්ම ඒ හැදෑරීම කරනවා කියලා මම විශ්වාස කරනවා.

0: සඳදිය දහන සමග ලකනහගෙන ඔබ ඉන්නේ ඩොමා හෝම් ඔයිල් මැෂින්ස් ගැනයි මේ ඔබට මතක් කරන්නේ. අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔබට පුල් තෙල් වසවසෙන් තොරව නිෂ්පාදනය කරන්න පුළුවන් යන්ත්‍ර රැසක් දැන් අවම මිලට මාක්ස්මන් හෝල්ඩිංස් වෙතින් ලබා ගන්න පුළුවන්. ව්‍යාපාරික මට්ටමින් පොල් තෙල් සිඳීමේ යන්ත්‍ර මාදලි දෙවර්ගයකින් තියෙනවා DH60 සහ DH85. මේ විදිහට යන්ත්‍ර ද්විත්වයේම විශේෂතාවයන් විදිහට උෂ්ණත්ව පාලකයක් තියෙනවා, ගෙවීම අවම කාබන් ෂාෆ්ට්ස් සහිතයි, එතකම සුදු යකඩ නිමාවක් සහිතයි. සිංගල් ෆේස් විදුලිය මගින් ක්‍රියා කරන DH60 යන්ත්‍රයක ධාරිතාවය පැයට බෝතල් 15-20 අතර, 3-phase විදුලිය මගින් ක්‍රියා කරන DH85 යන්ත්‍රයක ධාරිතාවය පැයට බෝතල් 30-35 අතර ප්‍රමාණයක්. ඉතින් විශේෂත්වයන් ගොඩක් තියෙනවා මේ යන්ත්‍ර පිළිබඳව. ඒ කියන්නේ ඩොමා හෝම් ඔයිල් මැෂින්ස් ගැන දැනගන්න ඔබට අවශ්‍ය නම් කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට 01176979579.
1: සඳ දිය දහර.
2: ඔබ මේ මට තිළන කළා රිදුම් පිරිපිරි මැදුම් අනුරාධා නිල්මිණි 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන, ගොඩගේ සාහිත්‍ය සම්මාන, විද්‍යුත් සාහිත්‍ය සම්මාන අවසන් වටයට නිර්දේශිත කෘතිය. විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය රජත පුස්තක සම්මානයේ දිනුවේ 2020 රිදුම් පිරි පිරිමැදුම්. අපූර්ව නමක්. මේ කවිය තරම්ම ලස්සනයි පොතේ නමත්.
3: බොහොම ස්තුතියි.
2: අහක් කළ පසුත් කොළ අතු රිකිලි මුල් පොතු ගහක් නම් මෙය නිහඬව දරාගත යුතු. ඔබ මේ ස්ත්‍රීවාදිනියක් විදිහට මේ විචාරකයෝ හඳුන්වනවා, මම නෙමෙයි විචාරකයෝ හඳුන්වා තිබෙන, ඔබත් ඔබ අතින් කියවුනා මේ ස්ත්‍රීවාදී දේවල් පිළිබඳව තමයි ඔබේ අවධානය යොමු වෙන්නේ කියලා. ලේබල් ගත වෙන්න අවශ්‍යකමක් නෙමෙයි මේක නේද?
3: නේ නේ, මගේ ස්ත්‍රීවාදයේ තියෙන ස්ත්‍රියගේ ගෞරවය කියන තැන. ලංකාව දැන් බටහිර ෆෙමිනිසම් කියන සංකල්පේ මතනේ ලංකාව ආරම්භ තියෙන්නේ හුඟක් පටු තැනකින්. එතකොට බටහිර වුණත් ස්ත්‍රීවාදයේ සම්බන්ධයෙන් දැන් ප්‍රියංකා චොප්‍රා වගේ කෙනෙක් වුණත් ස්ත්‍රීවාදිනියක්. දැන් අරුන්දති රෝයිලා අපි ඒ අය පැත්තක තිබ්බත් තවත් ඒ කියන්නේ ලෝකේ ඉන්න දැන් සිල්වියා ප්‍රාත් වගේ කිවිදියක් ගත්තත් ඒගොල්ලොත් ස්ත්‍රීවාදිනිය. මොකද ස්ත්‍රීවාදිනියක් කියන්නේ සමස්ත ස්ත්‍රියගේ ජීවන ඛේදවාචකය නිවැරදිව දකිමින්, ඒක තමන්ගේ කරගනිමින්, ඇයට වෙන අර සමාජයේ විසින් ඇයට බලහත්කාරයෙන් පටවන ආරෝපණය කරන යම් යම් පීඩාකාරී තත්ත්වයන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. ඒක තමයි මගේ ස්ත්‍රීවාදී. ඒක ඉතා සරලව කිව්වොත් ස්ත්‍රියගේ ගෞරවයයට ලබා දිය යුතු සමාජයේ පුරවැසියෙක් විදිහට, මනුෂ්‍යයෙක් විදිහට, මනුෂ්‍යත්වයෙන් ඒ දෙස බැලිය යුතුයි කියන ස්ත්‍රීවාදය තමයි මගේ නිර්මාණවලට මූලික වෙන්නේ.
2: හොඳයි, මේ නිර්මාණ සජීවීකරණය කරන සමාජයේ මඟ පෙන්වීමක් නිර්මාණයක් නෙමෙයි, සක්‍රීය ලෙස යම් සාමූහිකයකට පුළුවන්. එතන එහෙම පෙළගැස්මක් තියෙනවද මේ සමාජයේ?
3: මං හිතන්නේ ඒක
2: يعني අපේ දිශානතිය يعني අපි කාන්තාව වෙනුවෙන් කතා කරන්න ඕන කොහොමද, කොතෙන්ද අපි යොමු වෙන්න ඕන කියලා අපි අලුත් විදියට හිතුවොත් දැන් ඔබ හිතන විදිය හරි කියලා මටත් හිතෙනවා.
3: ඔව්.
2: ඊට පස්සේ දැන් අපි මේක සමාජෙ පැල කරන්නත්
3: ඕනේ. ඔව් ඔව්. නෑ, පැල කරන තැන මං හිතන්නේ මම නිර්මාණවේදිනියක් විදිහට ඒ පැල කරන සටන් බිමේ මම නෑ. මගේ දේශපාලනය, මගේ දෘෂ්ටිවාද, මගේ දැක්ම, මගේ කෝපය සහ මගේ සතුට මේ ඔක්කොම තියෙන්නේ මගේ නිර්මාණ ඇතුලේ. ඊට හැරුණම සාමාන්‍ය මිනිසෙක් ඇටියට ඉතාම නිහඬ ජීවිතයක ඉන්න කැමති කෙනෙක් මම.
2: ඉදිරියේදී මේවා බොහෝ විට සක්‍රිය වෙයි, මේ ලබා දෙන උත්තේජනයන් සමාජයට ඔවුන් එක විග්‍රහ කරගන්න ආකාරය මේ තරුණ පරපුර.
3: ඔව්, එතනදී මං හිතන්නේ ඔව් විශ්වවිද්‍යාල මට්ටමින් මේ වෙනකොට මම හිතන්නේ වැලික ඩාස්න නාරි සූත්‍රය සහ මුහුළු මුක්තක තුනම දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ පාඨමාලාවේ නිර්දේශ කරලා තියෙනවා. එතකොට අනිත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් වෙනම ඒ මගේ නිර්මාණ පමණක් අරගෙන ඒගොල්ලන්ගේ මේ අධ්‍යයන කටයුතු කරන ඉන්නවා, ඒගොල්ලන්ගේ අවසන් ශාස්ත්‍රීය නිබන්ධන සඳහා. ඉතින් අර ඒ වගේ යම් ප්‍රතිශතයක අවධානයක් මේවට ලැබිලා තියෙනවා කියන කුඩා සැනසිල්ල තියෙනවා.
2: අපේ අලුත් පරම්පරාව මේ කියන තරම් අරක නැහැ නේ. එහෙම මගේ හිතේ තියෙන ඒකනේ ඔය පරම්පරා ගැටුම තියෙන්නේ අද කීයක නෙවෙයි හැම පරම්පරාවක් අතරම පෙර පරම්පරාවේ අය කියනවා පසු පරම්පරාවට ඔවුන් ඉස්සර වගේ නෙවෙයි කියලා ඒක හුඟක්
3: මම හිතන්නේ මම අලුත් පරම්පරාවක එහෙම මේ මට ගැටුමක් නැහැ මං හිතන්නේ ඔවුන් විදිහේ දැන් අපිට පේනවා නම් ඔවුන්ගේ පැවතුම් වල යම් වෙනසක් ඒක ඔවුන් තනිමින් අත්පත් කරගත දෙයක් නෙමෙයි ඒක මේ සමස්ත ලෝකයේ ඇතුලේ මේ කාලයත් එක්ක ඒ යුගයත් එක්ක සිදුවෙමින් පවතින දෙයක්. එතකොට ඒක ඔවුන්ගේ පරම්පරා ප්‍රශ්නයක් කියලා මම කිසිම දවසක හිතන්නේ නැහැ.
2: ඔය ඉතින් පරම්පරා ප්‍රශ්න නම් අපිත් ඒකට වග කියන්නේ
3: අනිවාර්යයි.
2: මට ඒ ගැටුම තියෙනවා නේද? හැබැයි මේ ඔබ වගේ ඔබ ඔබ කියන ඔබට ප්‍රශ්නයක් නැහැ කියලා මට ඒ ප්‍රශ්නේ තියෙනවා. මම ඒ ප්‍රශ්නේ විඳ දරා ගන්න වැඩි හිටියෙක් විදිහට.
3: ඔව්. ඒක මං හිතන්නේ ඒක මිනිස් ස්වභාවයේ තත්වයක්. ඒ ඔබ කියන අර විඳ දරා ගැනීමේ සීමාව තරුණ වයස සහ මැදි වයස මහලු වයසට එනකොට අපිට පසුපෙළේ ආවි විඳ දරා ගැනීම පුජ්‍යලේ කියන්නේ මිනිස් ස්වභාවයේ තත්වයක්.

0: කර.
1: අද මේ අනුරාධා නිල්මිණිත් එක්ක කරන කතාව මෙවර මේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පින්දුම් ලැබූ මුහුළු මුක්තක වෙතම යොමු වෙන්න තමයි මගේ හිත කියන්නේ. හැබැයි අපි බැහැර කාරණා ගොඩකට යොමු වෙනවා අනුරාධා. දැන් ඔබ රිදුම් පිරිමැදුම් කෘතියේ 2020 රජත පුස්තක සම්මානයෙන් දෙනු කෘතියේ ඔය ඇහෙන්නේ කලාවැව ඉකිගහන සද්ද කියලා කවියක් ලියනවා. ඒ කවිය කියනවා, ඔව් ඒ බරණ මම තවමත් වෙසෙන එතනම ඈත රටවල් දික් විජය කර ලෝම ඇල්ලුම ධාතු සේනට තිබුණේ නැහැ. ඒ නපුරු සෙල්ලම පාත නිවි නිවි දිලීමේ යන හිරුගේ පැල්ලම ඈත සිට නැරඹුමයි ඒ නරනිඳුගේ ඉල්ලුම. يعني ඒ කාලෙත් පෙන්නේ ඔබේ මේ මොහුළු මුක්තක හිතේ තිබිලා තියෙනවා.
2: ඔව් ඒ කාලෙත් ඇත්තටම මට හුඟක් මේ මහා වංශය, දීප වංශය, තූප වංශය වගේ අපි ඉතිහාස කෘති සම්බන්ධයෙන් යම් පිරිසකගේ ගෞරවය වගේම තව පිරිසකගේ මම හිතන බරපතල විවේචන තියෙනවා. ඒ කියන්නේ මේවා මේ අවශ්‍ය විදිහට ලියලා, ඒ කියන්නේ යම් යම් පක්ෂග්‍රාහීව ලියවිලා මේ වගේ කාරණා ගොඩක්. නමුත් මම ඉතිහාස කෘති සම්බන්ධයෙන් බලන්නේ ඊට වඩා වෙනස් හැකියි. අර බහැර කළ යුතු තැන බහැර කරන්න ඕනේ සීමාව අපිට හඳුන ගන්න නම් මං හිතන්නේ මේ හැම කෘතියක්ම අපි ඉතා හොඳින් පරිශීලනය කරන්න ඕනේ. එහෙම නැතුව අපි අර මතු පිටින් දෙයක් කියවලා කවුරු හරි කියන ප්‍රකාශයක් අහලා අපිට අර වගේ දේවල් ගැන නිගමන වලට එන්න හෝ ප්‍රකාශ සිද්ධ කරන එක මං හිතන්නේ හොඳ නැහැ. එතකොට මහා වංශයේ ධාතුසේන පරිච්ඡේදය කියවනකොට ඊට අමතරව ඒකේ අතුරු කතා හොයනකොට මට තේරුණු දෙයක් තමයි ධාතුසේන රජුරෝ කියන්නේ හරි මේ පොඩි බ්ලාමක මනසක් තිබුණු මිනිස්සෙක් කියන එක.
1: මහා වැඩ කළ
2: එයාට ඕන උනේ අර මිනිස්සු ගැන අර අපි මේ දැන් අද කතා කරන මනුෂ්‍යත්වයේ සීමාව ඇතුළින් එයාගේ රටවැසියන් ජීවත් වෙනවා දකි. සතුටින් ප්‍රමුදිත මිනිස්සු ටිකක් ජීවත් වෙනවා දකි. ඔහුට ඕනේ උනේ.
1: ඔබේ මනසේ චිත්‍රයක් තියෙනවද? ඔය කියන අපි කියන අදින් අවුරුදු 1300 විතර ඈත කාලෙනේ.
2: ඔව්.
1: ඒකට ඒ කාලේ මේ හොඳ ශාස්ත්‍රීය සාහිත්‍යයක්, ආර්ථිකයක්, කෘෂි කර්මාන්තයක් එහෙම තිබිචි වටපිටාවක් තියෙන ලංකාවක් ඔබේ ඔළුවේ මැවෙනවද?
2: ඔව් මට මැවෙනවා. මොකද මේ මැවෙන්න තියෙන ප්‍රධාන සාක්ෂිය තමයි සීගිරි ගීය. සීගිරි ගී ලියපු අය අපේ ලංකාවේ වෙනකොට නන්දෙසින් ආපු පිරිස්. මේ කවුරුත් මේ ඉතාම නිකම් නූගත් මේ කිසිම අවබෝධයක් හසරක් නැති අයනේ. තරාතිරම්වල හිටපු අය හිටියා, අම්රාජ්‍යවරු, මහා මාත්‍යවරු, බිසෝවරු, ශ්‍රමදාරීන්, ඒ වගේ විවිධ අය. නමුත් අර සාමාන්‍ය එහෙම විශේෂණයකින් හඳුන් නොවන පුද්ගලයෙකු වුණත් ඔවුන්ගේ ලිවීමේ ස්වභාවය, වචන භාවිතය, ඒ යුගයේ අපේ භාෂාවට ඔවුන්ගේ තිබුණු ගරුත්වය, ඒක ඉතාම පැහැදිලිව ප්‍රකට වෙන තැන.

0: එතකොට එහෙම පිරිසක් රටක් ඇතුළේ නිර්මාණය වෙන්න නම් රට ඇත්තටම යම් පමණකට රටේ ජීවත් වෙන වැසියන්ගේ පුරවැසියන්ගේ මනස අධ්‍යාත්මේ හොඳ තැනක තියෙන්න ඕනේ. යහපත් තැනක තියෙන්න ඕනේ. දේවල් යහපත් විදිහට සෞන්දර්යාත්මකව ආදරෙන් දකින්න පුළුවන් ඉන්නේ එහෙම මිනිසුන්ට. ඉතින් මං මට මැවෙනවා ඒ යුගය. ගැටලු තියෙන්නේ නැති දැන් අපේ ඕනම රාජාණ්ඩු යුගයක අපේ ඉතිහාසයේ ඒවා එක එක يعني බලය වෙනුවෙන් සිද්ධ වෙච්ච ඝාතන රැල්ලක් එක්කනේ අපි මේ දක්වාම ඉන්නේ. නමුත් අර ඒ අතරතුර තියෙන ඔය අපේ සාමාන්‍ය අවබෝධයෙන් අවධානයෙන් බැහැර වෙන තැන තමයි අර රටේ සාමාන්‍ය ජන ජීවිතයේ තිබුණේ කොහොමද කියන තැන.
1: මේ රට මගේ රට මා ඉපදුණු රට කියලා
0: මම ඉතාම කැමති. මං කුඩා කාලේ ඉඳලම ඉතාම ආදරය කරන ගීතයක්. මොකද සමහර අය මේක හඳුන්වනවා යම් මේ ජාතිවාදී නැත්නම් මේ තමන්ගේ දේශානුරාගයේ ගීයක් විදිහට. මට පේන්නේ දේශානුරාගය කියන කාරණේ එක ජාතියකට සීමා වෙන එක නෙමෙයි. මේ ගීය සිංහලයට වගේම අපේ දමිළ සහෝදරයන්ටත්, අපේ රටේ ජීවත් වෙන මුස්ලිම් සහෝදරයන්ටත්, බර්ග සහෝදරයන් සහ දැන් තවත් ඉන්න ජාතිකත්වයට අයිති සියලු දෙනාට ආදරෙන් ගයන්න පුළුවන් ගීයක්. මේ අපේ රට. මම හැම කියන්නේ මම සංසාරය කියන එක ගැන මගේ දීර්ඝ විශ්වාස නැහැ. නමුත් මම තව භවයක් තිබුණොත් මගේ තව ඉපදීමක් තිබුණොත් මං නැවත ප්‍රාර්ථනා කරන්නේ මගේ මේ

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. Sri Lanka Television Itihasi, Palamarade. TV, Radio, Digital. Ekavara, Ekamitate.
1: ජනතාවකි ජීවිත ලස්සන කළ ගමනක වසර දෙක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්වින් සිල්වා මහතා සමගින් අද රාත්‍රී 10:30 ට on air politics

0: මගේ මිත්‍රයෙක් ඉන්නවා අසංග සතරසිංහ කියලා. නිවාඩුවට වැඩියෙන්ම යන්න කැමති අනුරාධපුරේ. ඉතින් අනුරාධපුරේ ඔහුගේ යන ගමනට ගැන විවිධ කතා කියලා. හැබැයි අසංග මට කිව්වා ඔහුට එහෙ ගියාම මේ ඉස්සර මම මේ හිටියා කියලා මේ
1: හැඟීමක්
0: දැනෙනවා වගේ අදහසක්.
1: නේද? ඒක
0: ඔබ මේ දැන් සීගිරියට එහෙම ගියාම එහෙම නැත්තම් මේ මේ මේ පරපුරේ හිටපු කෙනෙක්ද කියලාත් මට හිතෙනවා.
1: නේ මට ඇත්තටම මේ ඔය දැන් අපි එහෙම තැනකට පෞරාණික තැනකට ගියාම දැන් ගල් විහාරේ පැත්තට නිතර යවෙනවා මගේ මහත්තයාගේ ගමේ පැත්ත නිසා. ඉතින් එහෙම ගියාම මට අර ඒ අර ගල් කණු ඒ කැඩිලා බාගෙට කැඩුණු බිඳුණු ඒවා ඒ හරස් අතර පෙරලිලා තිබුණත් මං චුටක් ආදරෙන් ඒවා අතගාලා මට මට ඒවත් එක පොඩි කතා බහක් තියෙනවා කියලා මට හිතෙනවා. මං කැමති අර එහිමි ඇවිදින්න නැතුව ඒ ගල් කණුවක් ළඟට වෙලා පොඩක් වාඩි වෙලා ඉන්න. පෙරලිච්ච පොඩි කැඩිච්ච ගඩොල් ටිකක් ළඟට වෙලා වාඩි වෙලා ඉන්න. අනුරාධපුරේ වුණත් එහෙමයි. ඒ මට තේරෙන්නේ ඇතර මේ ඒක ඒක මං හිතන්නේ හුඟාක් අයට ඒක හිතනවා ඇති. නමුත් මට ඒකත් එක්ක මං කැමති නෑ එතන ඒ වෙලාවේදී තව කෙනෙක් මට කතා කරනවටත් මම ඇත්තටම කැමති නෑ. මට උනේ නිහඬව ඒ තැනක පැය භාගයක් පැයක් වාඩි වෙලා ඉන්න.
0: ඒ නිහඬතාවයේ තියෙන සුවය විඳින්න.
1: ඇත්තටම
0: නිර්මාණකරුවෙකුට ඒක අවශ්‍යයි නේද?
1: හුඟක් දුරට අවශ්‍යයි. නමුත් අතනනේ මට ඒ නිහඬකම නිර්මාණාත්මක ප්‍රවේශයක් වෙනුවෙන්ම නොවේ. ඒ නිහඬකම ඇතුලේ මට වෙන කටහඬවල් ටිකක් ඇහෙනවා.
0: පසු කාලයක මම හිතන ප්‍රයෝජනට ගන්නවා ඇති. අපේ හිත නොදැනුවත්.
1: ඔව්. අවිඥානිකව අපතුලින් ඒව ගලා එනවා වෙන්න පුළුවන්.
0: ඔව්. අපි ඒක සමාධිගත වීමක් නේ උතනදී බලාපොරොත්තු
1: වෙන්නේ. ඔව්. ඔව්.
0: මම ඇත්තටම කියවලා නැහැ මේ මහාචාර්ය සිරිනත් පරණවිතාන ශූරින්ගේ පොත් මේ සීගිරි කුරුටුගේ පිළිබඳ.
1: හැබැයි
0: මම උත්සාහ කළා මේ හිටපු කතානායකයෙක් සහ සංස්කෘතික අමාත්‍යවරයෙක් වුණ බීජම ලොකුබණ්ඩාර
1: ශූරින්
0: විසින් මේ සම්බන්ධයෙන් පළ කළ කෘතීන් කියවන්න. දැන් බාධකයේ උනේ අපේ අපි මේ අභාවිත කරන භාෂාවයි මේ එහි පාවිච්චි වුණ දෙයයි අතර තියෙන ගැටලුව.
1: හැබැයි
0: ඔහුත් එය මේ පැහැදිලිව මේ අපේ භාෂාවට අපේ වර්තමාන භාෂාවට
1: අනුවර්තනයක්
0: කරනවා.
1: ඔව්.
0: එයින් බාධාවක් සිද්ධ වුණේ නැහැ ඒක කියන එක. හැබැයි දැන් ඔබ ලොකු වැඩක් කළා. ඒ කියන්නේ ලොකු වැඩේ තමයි එදා තිබුණු සීගිරි ගීයට පිළිතුරු ගීයක් ලියනවා ඒ බසටත් සමාන ආකාරයෙන්. එතකොට ඒ භාෂා ඥානය කොහෙන්ද?
1: ඔව් එතනදී දැන් මේ මහාචාර්ය මේ සෙන්නත් පානවිතාන සුදීමතුන්ගේ සීගිරි ග්‍රැෆිටි එකේ විවරණ තීරුවෙන් තමයි සමහර දේවල් මම निराකරණය කරගන්නේ සීගිරි ගීය සම්බන්ධයෙන්. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන් සිංහලට පරිවර්තනය කරනවා මහාචාර්ය නන්දසේන මුදියන්සේ. එතුමන්ගේ සිංහල සීගිරි පද්‍ය කෘතියයි ප්‍රොෆෙසර් පරණවිතානගේ සීගිරි ග්‍රැෆිටි තමයි මම මේකේ මූලාශ්‍ර විදිහට ගන්නෙ. නමුත් ඊට අමතරව මම කේ ජාතිලක මහත්තයාගේ සීගිරි ගී නිර්මාණ, එතකොට ওই සීගිරි ගී සිරි අපේ විජුමු ලොකුබණ්ඩාර මහත්තයාගේ, වගේ තලල්ලේ ධම්මානන්ද හාමුදුරන් සීගිරි පද්‍ය සම්බන්ධයෙන් ලියපු 56. ඉතින් ඒ වගේ විශාල

කෘති ටිකක් මම වෙනම කියවනවා. ඒ ටික මම මගේ කෘතියේ මූලාශ්‍රවට තියෙනවා. ඒ මූලික ටික ඊට අමතරව අන්තර්ජාලයෙන් සොයා සපයාගත්ත ලිපි කිහිපයකුත් එක්ක. එතකොට දැන් අරව කියවනකොට කියවනකොට සහ ඊළඟට අර මගේ අර පොඩි ඉතිහාසෙට තියෙනවනේ මේ ටිකක් සාමාන්‍ය වර්තමානයට වඩා විශේෂල්මක් තියෙනවා ඉතිහාසයට, ඉතිහාස භාෂාවට, රට මගේ රට මගේ කියන සංකල්පය ඇතුළේනේ පොඩි කාරණා ටිකක් තියෙනවා. ඒක ජාතිවාදී අදහසක් නොවේ. එතකොට ඒවත් එක්ක අර භාෂාවට තියෙන ආදරය, සිංහල භාෂාවට, ඒ යුගයේ ඉඳලා තිබුණ හෙළබසට, එකක් ඒක. ඊළඟට මම වැලික ඩස්න කියන්නේ කුවේනිය මූලික කරගත්තු මේ කාව්‍ය ලේඛකය කියලා සඳහන් වෙන්නේ. එතකොට කුවේනිය සම්බන්ධ, කුවේනි රජිනිය සම්බන්ධ මූලාශ්‍රවලට මම විශාල කියවීමක් කරනවා. මේ අපේ යක්ෂ ගෝත්‍ර සංකල්ප සහ ඒ ආශ්‍රිත මේ ඒ පරපුර සම්බන්ධයෙන්. එතකොටත් මට අපේ ඔය මේ හෙළ බස, අපේ ඉපැරණි මේ සම්භාව්‍ය සාහිත්‍ය බස යම් පමණකට හදාරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒවා ඔක්කොමත් එක තමයි මේ පිළිතුරු ගී ලියනකොට ඇත්තටම මේ નિરાයාසයෙන් මේ ලිවීම මාතුලින් මතුවෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දියතර
1: සීගිරිගේ හඳුනාගත්තුගේ 680 ගණනක්.
2: ඔව් මහාචාර්ය පාරණවිතාන මුලින් හඳුනාගත්ත ටික 685යි. ඒකෙන් තමයි මම පිළිතුරුගේ ලියන්න 100ක් තෝරගන්නේ. නමුත් ඊට පස්සෙ මහාචාර්ය බෙනිල් ප්‍රියංක තවත් 500කට වැඩි ප්‍රමාණයක් හඳුනා ගන්නවා. ඒ ටික ඇත්තටම මම පරිශීලනය කරන්නේ නැහැ. ඒක මොකද එහෙම කරලා අපිට මේකට යන්න ගියා නම් විශාල වැඩක් සහ ලොකු කාලයක් ශ්‍රමයක් වැය වෙන වැඩක්. මම හිතන්නේ මට එච්චර ශක්තියක් නැහැ ඒක කරන්න කියලා මම හිතුවා.
1: ඒ ශක්තිය ලැබේවා අපි එහෙම ප්‍රාර්ථනා කරමු. සීගිරි ලලනාව ගැන කතා නොකරන ඉතින් මේ ගීත ගැන විතරක් කතා කරන එක සාධාරණ නැහනේ. මොකක්ද ඔබ සොයාගත්තු දේ උන් ගැන, ඒ ඔබේ ඔබේ අදහස මොකක්ද?
2: ඇත්තටම මුහුළු මුක්තක ලියන්නේ ඒ සීගිරි ලලනාවියන් වෙනුවෙන්. මොකද හේතුව අර මං ඔබතුමාට මුලිනුත් කිව්වේ අර ස්ත්‍රිය සම්බන්ධ මම ස්ත්‍රියගේ ගෞරවය වෙනුවෙන් පෙනී හිටින ඒ ස්ත්‍රී වාදිනී කියන කොටස මට කවුරු හරි මේ ආදේශ කරනවා නම් ඒ එතනට එන්න ඕනේ. ඒ කියන්නේ මම ස්ත්‍රියගේ ගෞරවය වෙනුවෙන් පෙනී ඉන්නේ. එතකොට මම සීගිරිගේ 685 කියවනකොට මට දැනුණු දේ තමයි 500කට ආසන්න ප්‍රමාණය. ඔය ප්‍රොෆෙසර් පාරණවිතාන අරුත් සොයා සපයා දුන්නු ලියවෙන්නේ සීගිරි ලලනාවට කරන ශෘංගාරාත්මක යෝජනා.
1: ආ
2: ඒ කියන්නේ කෙලින්ම මේ මෛතුණියට කතා කරනවා.
1: මේක ප්‍රකට කාරණයක්ද? කියන්නේ අපි සාකච්ඡාවට භාජන වෙලා තියෙන ධනි කෘතිවල නැත්නම් ඔබ මේක
2: නෑ අනිත් කෘතිවල මේක වෙනම තනි සිදුවීමක් විදිහට කිසිම කෘතියක මට හමු වෙලා නැහැ. මෙතෙක් කතා කරලා නැහැ. ඒ කියන්නේ ඒ විදිහට ස්ත්‍රිය සම්බන්ධයෙන් සාකච්ඡාව එච්චර දුරට ඇවිල්ලා නැහැ ඉතිහාසයේ ඉඳලා අද වෙනකම්. නිර්මාණවලට කොහොමද ස්ත්‍රිය දායක වෙන්නේ? අදටත් අපි ඒ කියන්නේ මට සීගිරි ගියේ කියවනකොට තමයි තේරෙන්නේ 6 වෙනි 7 වෙනි සියවසේ ඉඳලා මේ නූතන AI යුගයේත් අපි ස්ත්‍රියගේ ඉඟසුඟ ගැන තමයි කතා කරන්නේ නිර්මාණවලින්.
1: ඔබ අර ලියලා තිබුණේ නාරිය සූත්‍රේ කොතනින් පටන් ගත්තත් අන්තිමට ඔබ කැමති දකින්නට මගේ නිරුවත.
2: අන්න හරි එතනම තමයි
1: සර්වකාලීනයි කියලා කියන්නේ.
2: සර්වකාලීන අන්න ඒක තමයි මගේ මුඛ්‍ය පරමාර්ථයේ මුහුළු මුක්තක ලිවීමේ. මොකද මම ඒ 500කට ආසන්න ප්‍රමාණයෙන් නිදර්ශක වශයෙන් තෝරගත්ත ගී 100කට තමයි සීගිරි ලියවිසින් දෙන පිළිතුර විදිහට මේ පිළිතුරු 100 ලියන්නේ.
1: මේ පිළිතුරු 100ත් රළුපරළුද නැත්නම් මොකක්ද ඒකේ ස්වභාවය?
2: මට දැනට එළියෙන් ඇවිල්ලා තියෙන ප්‍රතිචාර අනුව ඒවා ඉතාම දාර්ශනිකයි සහ නියුණු සංගමයෙන් යුතු පිළිතුරු.
1: එහෙම පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ
2: නෑ. මට නිර්මාණයක් කරනකොටය මම කිසිම වෙලාවක මේක එළියට දැම්මට පස්සේ එළියෙන් මට මොන විදිහේ ප්‍රතිචාරයයිද මේක අගය කිරීමක් වෙයිද එහෙම නැත්නම් මේක චෝදනා කරයිද මේක දේශයෙන් බැහැර කරයිද වගේ කිසිම කාරණයක් හිතන කෙනෙක් නොවේ. මට අවශ්‍ය මම කරන දේ තුල ජීවත් වීම තමයි මේ මොහොතේදී.
1: සීගිරි ගියකට ඔබ ප්‍රතිචාරයේ ඔබ පළ කළ විදිහක් ගැන අපිට පොඩි නිදර්ශනයක් කියන්න පුළුවන්ද?
2: මම හිතන්නේ මේ එක මගේ ළඟ දැන් පොත නැති නිසා මට කටපාඩම් නැහැ. පොතේ මේ අවසන් පිටුවට අරගෙන තියෙනවා මේ සීගිරි මේ ඔය හමල් මරු කියලා ජනප්‍රිය ගීතයක් තියෙන්නේ මේ සුනිසාන්ත මහත්මයා මේ ඇතුළු පිරිස ගායනා කරන.

0: ඒකට මම පිළිතුරක් ලියනවා ඒ ගීයට. අන්නේ පිළිතුර තමයි මේ අවසන් පිටුවෙත් අපේ සඳහන් වෙන්නේ. පිළිතුරු මම හඳුන්වන්නේ සීගිරි හිමබි පිළිමණ කියලා.
1: ඒක පැහැදිලි කරන්න පුළුවන්ද තව?
0: ඔව්, සීගිරි ලිය හිමබි කියන්නේ දැන් හිමබියන් කිව්වහම මේ මින්දිබියන් කිව්වහම ඒකේ හඳුන්වන්නේ උඩගු අහංකාර. හිමබියන් කිව්වහම නිකන් මහත්මිය මැතිණිය වගේ අදහසක් තමයි. මින්දිබියන් කියන්නේ උඩගු අහංකාර කියලා. ඉතින් පිළිමණ කියන්නේ පිළිතුරු දෙන මනස. මේ හමල් මරුවේකේ අදහස වෙන්නේ මේ.
1: මෙන්න අනුරාධ, ඔබ වෙනුවෙන් මම මේ හමල් මරුව ගැන සීගිරි ගියේ තියෙන සරල සිංහල අර්ථය සඳහන් කරනවා. යහපතක්ම වේවා, සුළඟ හැමීය, දලු ආදාසුවහස් ගස් බිම පතිත විය, කොහා නාද කළේ මලේ පර්වතයෙන් දිය ඇලි නිකුත් විය, ගණන් නොමැති කදෝ මිනියන් විසින් රාත්‍රිය තඹවන් ලා දලු පැහැය සහිත කෙරෙන දිගසිය තාදුන් හස්න කවර ආධාරයක් සඳහා වේද?
0: ඒක මම ඊට පස්සේ සරලව ආයේ පැහැදිලි කරනවා. ඒ ඒ ඒ ওই ටික ඉහි රස කොටස.
1: සුනග හැමිය දහස් සුවහස් ගස් පතිත විය, කොහා නාද කරමින් සිටි මලේ පර්වතයෙන් දිය ඇලි ගලා හැලේ, ගණන් කළ නොහැකි තරමේ තඹ පැහැති ලපලු පීදේ. දිගසිය මෙවන් පරිසරයක නුඹේ හසුනින් පමණක් කවර ඵලයක්? ඔබ ලියනවා ඔබේ සීගිරි හිමවි
0: පිළිමන
1: ලියනවා ඔබේ කවියේ. සුලන් හමයි තුරු ඇහැරෙයි නුවන් විදල්ලා, කවුල් ගැයුම් රිදී නදින් සවන පිනල්ලා, මලගලගින් රන් කිඳි විසිරේ දෙතොල තෙමල්ලා, තඹ දලුනේ ඒ දිගසිලවන් මදු බීපල්ලා.
0: ඔව්, පිළිතුර ඇත්තටම මේ එතනට එනකොටයි මම කියන්න කැමති. මේකේ අර මුල් අර්ථය දෙන්නේ නන්දසේන මුදියන්සේ මහාචාර්යතුමනුත් ප්‍රොෆෙසර් පරණවිතාන මේකේ සඳහන් කරන්නේ කුහා නාද කරනවා මේ ගණන් කරන්න බැරි තරම් මේ කඳෝ කිමියන් මේ කලාමැදිරියන් රාත්‍රියේ මේ යනවා මේ මලගලින් දිය ඇලි කඩා හැලෙනවා කියන කතන්දරේ. නමුත් දැන් මෙතන ඇත්තටම මේක කියවද්දිත් මට ආපු ප්‍රශ්නයක් තිබුණා, කොහා නාද කරන්නේ රාත්‍රියට? කොහා සාමාන්‍යයෙන් අලුයම උදේක සහ එක උදේ වරුවේ තමයි හවස රාත්‍රියේදී කොහා නාද කරනවා කියන එක අපිට අපි ඉතිහාසය බැලුවත් කිසිම තැනක සඳහනකුත් නැහැ, හොයන්න තමයි. එතකොට මේක ඒ මගේ ගැටලුවම මම මේක හොයාගෙන කියවගෙන යනකොට විස්තර කරලා තියෙනවා මේ අපේ කේ ජාතිලක මහත්මයා එතුමාගේ සීගිරි ගී නිර්මාණ කෘතියේ. එතුමත් මම දරන ස්ථාවරයේම දරනවා කුහා නාද කරන්නේ රාත්‍රියක කියන එක. එතකොට මම පිළිතුරු ගී ලියන්නේ ඒ නිසා. දැන් අනිත් ඔක්කොම ලියන්නේ අර විදිහට තමයි. ලියලා තියෙන්නේ අර අර්ථයේ සර සිංහල අර්ථය දෙන්නේ කොහා නාද කරේය කඳෝකමියන් ඉගිලුනාය කියලා. එතකොට දැන් කලාමැදිරියෝ රාත්‍රිය මිසක් උදේක ඉගිලෙන්නේත් නැහැ. කොහා රාත්‍රියේ නාද කරන්නේ උදේක මිසක්. එතකොට මම පිළිතුර ලියනකොට මම ඇත්තටම මට ලොකු ශක්තියක් ලොකු අර ධෛර්යයක් දුන්නා වගේ ජයතිලක මහත්තයා. ඒ නිසා මට පිළිතුරදී මම ගන්නවා අලියුමක් පසුබිමින් තියාගෙන තමයි මම පිළිතුර ලියන්නේ. ඉතින් ඒක තමයි. දැන් මෙතනදී ඇත්තටම මේ අර මේ ඒ එච්චර සෞන්දර්යාත්මක පරිසර වර්ණාවක් කරලා අහන ඔයා මේ සීගිරි ලියගෙන් අහනව හස්නක්. මෙතනදී අර හසුනක් කියන එක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාගේ අර බැල්මක් ඒ වගේ එකක් කියන එකත් ඒ අර්ථ ගැන්නුවා වෙන්න පුළුවනි. ඒකෙන් මොන ඵලයක්ද? ඔයා මට ඍජුව උත්තරයක් දෙන්නේ නැතුව ඔබ මට චුට්ටක් මං දිහා බලලා චූටි ඉංගියක් දීලා මට ඒකෙන් පළක් නැහැ කියලා. එතකොට සීගිරි ලිය දෙනවා පිළිතුරක්. ඔව්, කුහත් නාද කරනවා, මලගලකින් හොඳට මියා වෙනවා, දැන් පරිසරයේ හරිම ප්‍රේමාන්විතයි, ඔය තඹ දළු නෙමෙයි මේ තමයි මේ ගලා හෙලෙන. ඉතින් කැමති නම් ඇවිල්ලා බොන්න, ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ සරල අර්ථය තමයි එතනදී දෙන්නේ. ඉතින් අර ඇත්තටම මම පිළිතුරු ලියනකොටත් සමහර ප්‍රශ්නය අනුව, ඒ කියන්නේ දැන් කවියා සීගිරි ලියට යොමු කරන ප්‍රශ්නය හෝ අර්ථය ඇයට කියන කතාව අනුව තමයි උත්ප්‍රාසාත්මකව පිළිතුරු දෙන්න ඕනේ තැන්වලදී ඒක පාවිච්චි කරා. දැන් මේකත් ඒ විදිහ උත්ප්‍රාසාත්මක පිළිතුරක්.
1: කුසුම් පිපිතුරු මතේ.
0: ඔව්, ඒක මිහිරි ගීයක්. ඔව්, ඇත්තටම එතුමගේ මිහිරි ගීයක් ඒක.

0: ඒ ගී අපිට අර අපි දැන් එදිනෙදා ගමන් කරන පොදු ප්‍රවාහනයකදී හරි පොදු තැනකදී හරි අපිට දැන් නැසෙනි ගී ඒවා. ඉතින්
1: ඒව හංගලා වෙන මොනවද අපිට අහන්න දෙනව නේද?
0: ඕ ඉතින් වෙන මොනවද කියන්නේ අත වශයෙන්ම සමහර බස් වලින් මං බැහැලා තියෙනවා සමහර ගී කියන අර මහා අඳෝනා අහගෙන ඉන්න බැරි කමට බැහැලා මං ඊළඟ බස් එකේ ගිහින් තියෙනවා.
1: මොනතරම් දුෂ්කර කාර්යයක්ද ඔබ මේ නිමා කරලා තියෙන්නේ? අද මේ කතාබහේ අවසානය වෙනකොට මේ කතාබහ පටන් ගන්නකොට මේ හිටපු ඔබයි මායි අතර තිබිච්ච සමීපත්වය තවත් දුරස් වුණා. ඒ කියන්නේ ඔබ ඉන්නේ හුඟක් ඉහළ තැනක. අපි මොනවද කළේ කියන තැන මම ඉන්නවා. දැන් ඒක මේ පෞද්ගලික හැඟීමනේ. ඔබට ඒකට විරුද්ධව දෙයක් කියන දෙයක් නැහැ. ඔබ සලකන්නේ ලොකු දෙයක් කළා කියලා. හැබැයි සීගිරිගේ අර්ථය සොයන්න ඕනේ. ඔබ තෝරා ගන්න ඕනේ මේ ප්‍රමාණයක්. ඊට පස්සේ ඔබ ඒට ගැළපෙන පිළිතුර, ඊට පස්සේ ඒ භාෂාව යලි ඊට ගැළපෙන විදිහට සකස් කරගන්න ඕනේ. එතකොට මේක කොහොම සරල කාර්යයක් වෙන්නේ. ඒ නිසානේ ඔබට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබෙන්නේ.
0: ඔව්, එතනදී අය මම චූටි දෙයක් එකතු කරන්න කැමතියි. මේ අපි කරන හැම දෙයක්ම මම හිතන විදිහ මේකට වෙනස් අදහස් ඔබටත් තියෙන්න පුළුවන්, තව මේ අහන කෙනෙකුටත් තියෙන්න පුළුවන්. අපි මේ ඔක්කොම කරන්නේ මේ මොහොතත් එක්ක. දැන් මට රාජ්‍ය සම්මානය දෙවෙනි එක ලැබුණා, දැන් සතිය ගෙවිලා ඉවරයි. මං හිතන්නේ මං වේදිකාවෙන් බහිනකොට ඒක අහෝසි කියලා. ඒ වගේම දැන් මේ නිර්මාණෙත් මම කරලා ඉවරයි. එතකොට මීට වඩා ඉදිරිගාමී පියවරක් මේ සීගිරි ගී ඇසුරින් තව කෙනෙකුට යන්න පුළුවන්. එහෙම යන දවසට මං හිතන්නේ මේකේ වළංගු භාවය පිළිබඳ අපිට ලොකුවට කතා කරන්න දෙයක් ඉතිරි වෙන එකක් නැහැ කියලා. ඉතින් ඒ අතාරතය එක්ක තමයි මම මගේ මේ නිර්මාණ සහ මගේ ජීවන ගනුදෙනුව කරන්නේ.
1: මේ විදිහට හිතන්නයි, මේ විදිහට කටයුතු කරන්නයි අපි හැමෝටම තියෙනවා නම් ඒක හරි සතුටක් සැපතක් කියලා මට හිතෙන්නේ. ඉතින් ඒක තමයි අපි හොයන සැපතයි සතුටයි දෙකම තියෙනෙත් එතන. ඔබ කියන විදිහට බෙහෙතක් ඇද්ද කාලේ වෙනස් කළ හැකි. රිදුම් පිරිපිරි මැදුම් කෘති මෙහෙම කියනවනේ, හැම මුණ ගැසුමකම අවසන වෙන්වීමයි, ගමනක දුර දන්නේ දෙපයක ඉවසීමයි, අමතක නොවන දේ යලි මතකට ඒමයි, දමනය කළ සිතක පිළිවෙල සැනසීමයි. එකඟයි සමුගෙන්මයි මේ ස්තුති. අපේ ආරාධනය පිළිගෙන අනුරාධා නිර්මල මහත්මිය, දැන් ඔබට හිමි ගෞරවය අපි පුදන්නට ඕන. රාජ්‍ය සාහිත්‍ය සම්මානයේදී මෙවර හොඳම කාව්‍ය කෘතියට හිමි සම්මානය දිනාගත්තු ඔබතුමිය අද මෙතනට ඇවිත් අපේ ශ්‍රාවකයන් වෙනුවෙන්, සුවහසක් වූ ශ්‍රාවකයන් වෙනුවෙන් මේ බොහොම ඉක්මනින් ඔබ හමුවට අපි හමුවට ආව මේ සාහිත්‍ය සම්මානය අරගෙන. සමහරවිට තාමත් ඔබ කිව්වේ මේ මම හිතන්නේ ස්ටේජ් එක උඩ ඉන්න ඕනේ. නමුත් ඔබ බොහොම ඉක්මනින් බැහැලා. ඒක අපිට හොඳට තේරෙනවා. මොහුළු මුක්තකට අපේ සුබ පැතුම්, වගේම ඔබටත් අපේ සුබ පැතුම් එක් කරන්න කැමති.
0: හොඳයි, බෙහෙවින් ස්තුති ඔබතුමන්ටත් ලකඬ ආයතනයටත් මේ ආරාධනය මට කිරීම ගැන, සහ මේක හරවත් මේ කුඩා අවකාශය ඇතුළුනොත් අපි විශාල දුරක් යා හැකි දුරක් අපි සාකච්ඡා කළා කියලා මට හිතෙනවා. නැවතත් බෙහෙවින් ස්තුති.
1: වාරකන් මුහුදු උයනක් වගේ ගැඹුරතෙක් මහා ഘോഷා නග ඇතුළතින් රැලි බිඳින නැවබඳක පරලු තෙරපම වැරෙන් දරාගෙන ඔරු පාරු ගාල් වෙන මංකඩක් හදවතින් පිරිමදින ගැහෙනු හිත් තියනවා හැම රෑම යහන් පහන් පැල ළඟදී බිම බලාගෙන ඇස්වලින් පත්තිනිට ගිනි තියන. නිෂ්පාදනයේ දිලානිපටු ගෙදර මම කපිල තිලකස.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 විසිරි ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේද රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන්පත් තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 0111 679 579

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ ලක්කඳ ගෝල්ඩන් වොයිස්
1: හෙට ගෝල්ඩන් වොයිස් වේදිකාවට අතුරුගේ වෙනුරි රිද්මා හංවැල්ලෙන් දිලිප් ප්‍රසන්න බුලත් කොහු පිටියෙන් හෂාන් ප්‍රබෝධ පාදුක්කේ ලසිත් චතුරංග වන්නි පිටියෙන් රුවිෂාන් පෙරේරා අලව්වෙන් ප්‍රභාෂිණී රත්නපාල රත්නපුරෙන් තරිඳු කළුමුරගේ බුලත් සිංහලින් රශ්මි එරන්දි පිළියන්දලින් නෙත්මි අංජලි කොට්ටාවෙන් අසීනා මිස්කින් හොරණින් හේෂාදි ගයේෂා මාවතගම මදුභාෂිණී අත්තනායක ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සතියේ දිනවල සවස එකට ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න.
0: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

ජීවිතය කියන්නෙම වෙහෙස කර ගමනක් නම් දවසක විඩාපර සිතට අසිනිවසේ වයින්වා

0: ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
1: ජනතාවගේ ජීවිත ලස්සන කළ ගමනක වසර දෙකක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්වින් සිල්වා මහතා සමගින් අද රාත්‍රී 10:30ට On Air Politics.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
4: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
5: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
4: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
6: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
4: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයෙන් සඳහා විමසන්න 0777 273 454

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Obe Kotipati Sihineya, Adha Sabaveida, Ratri 10ta, La Khanna Ahanna. Jathika Lotharai Mandalaye Siyunuma Ticket Pattola, Jagrahi Pratipala, Adha Rathriyema Obata Kiyana, Ekama Radiowa, La Khanna.
2: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
3: ජනතාවගේ ජීවිත ලස්සන කළ ගමනක වසර දෙකක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්වින් සිල්වා මහතා සමගින් අද රාත්‍රී 10:30ට on air politics

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. FM 93.5. FM 93.7. Lakhanda. Radio ITN.
1: වෙලවරාත්‍රී 10යි ඔබ ලක්හඬ හගෙන ඉන්නේ. ජීවිතේ හීන කියන්නේ අපි හැබෑ කරගන්න ඕනේ දෙයක්. මොකද ඒක අනිවාර්ය දෙයක් කියලා අපි හිතන්නේ. සමහර වෙලාවට අපි දිනන හීන වෙන්න පුළුවන් අපේ අම්මගේ තාත්තගේ හීනෙත්. එහෙම නැත්නම් තමන්ගේ ඕනෑම ආදරණීය ගොඩ යන්නත් පුළුවන් තමන් මොන හරි හීනයක් හැබෑ කරගත්තට පස්සේ. ඒ හින්දා හීන හැබෑ කරගනිද්දි කම්මැලිකම එඟට දාගන්න එපා. ඔයාලට කම්මැලි නම් පොඩ්ඩක් මෙන්න මේ ක්‍රමෙත් try කරලා බලන්න. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: iPhone. වාසනාව ගෙනෙන වාසනාව බෙදන ඔබේ වාසනාවන්තම මිනිත්තු තිහේ නෙල්බී ජාතික ජයවරණේ වාසනාවේ අඩහෝරාව ආරම්භ කරන්න අපි දැන් සුදන. අද අපි වාසනාවන්ත මිනිත්තු තිහ ආරම්භ කරන්න කලින් නෙල්බී අලවි ජාලය වෙත බොහොම හෘදේ අංගම දැනුම් දීමක් කරන්න අපිට තියෙනවා. ඒ තමයි ලොතරැයි අලවි ජාලයේ අලවි සහායකින්ගේ පාසල් අධ්‍යාපනය හදාරන එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා වන දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ජනාධිපති අරමුදල මගින් මේ වන විට දීප ව්‍යාප්තව ක්‍රියාත්මකයි. ඒ අරමුදල සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ දායකත්වය අපි ලබා දෙන බවත් අපි බොහොම සතුටින් යුතුව ඔබට මතක් කරනවා. මේ ප්‍රතිලාභ ලබා ගන්නට අදාළ අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔබට ලබා ගන්නට පුළුවන්. ඒක කඩිනමින් සම්පූර්ණ කළා මේ වැඩසටහන සඳහා ලියාපදිංචි වෙන්නට කියලා NLB අපි ඔබට මතක් කරනවා. ඒ වගේමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ මාතලේ දිස්ත්‍රික්කයේ අලෙවි සහායකවරුන් වෙත රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන අද දවසේ මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම ශාලාවේදී පැවැත්තුණා. ඒ අවස්ථාවට මාතලේ ප්‍රාදේශීය ලේකම් PB සේනාධිර මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ ශේත්‍රනධාරීන් ඇතුළු මාතලේ දිස්ත්‍රික් අලෙවි නියෝජිතයින් සහභාගී වුණා. අද ඔබේ වාසනාවන්ත මිනිත්තු 30 අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී නිෂාන් ප්‍රියංකර මහතා. ඒත් සමගින් අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වෙනවා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරී PWSK විජේසිංහ මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍රසේකර බණ්ඩාර මහතා සහ ජාතික විගණන කාර්යාලයේ සහකාර විගණකාධිපති PGS සමර වික්‍රම මහත්මිය. ලොතරැයි පත් 8ක වාසනාවන්ත ගමන් මඟක් අපි මෙතෙන් සිට ආරම්භ කරනවා. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 586 වන දින වරයයි අපි මේ ආරම්භ කරන්නේ. අද NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 7, 8, 3 සහ 6. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දාගවන NLB ජය ලොතරැයි පතින් මේ වසරේ රුපියල් 105 බැගින් දිනු වාසනාවන්තින් 356 දෙනෙක් වගේම රුපියල් 50,000 බැගින් දිනු වාසනාවන්තින් 8,954 දෙනෙක් අපි බේකන.
1: Today's English letter is F and the winning numbers are 7, 8, 3, and 6.
0: Other NLB Jaya within rupiah lakhs pahakar tyage ekata himikam kiyanta ubu samath wenawa Jaya Grahi Lotarai pata alavi karanne tamuttegama NLB alavi niyojita SN Tilakaratna e vidarak nemei rupiah 50,000 bagin dina ganna vasnavantin 39 denekut api ada vihi karana e anuwa vasnavantin 77,991 denek athare rupiah 67,55,800 ek mudalak api beda dena. තවත් ඇගේ වැඩි වුණ නියත ධනයෝග හඳහනේ 1627 වන දිනුම් වාරයට දැන් ඔබ සුදානම් වෙන්න. අද ඔබේ වාසනාවන්ත ලග්නය තුලා වාසනාවන්ත පළමු අංකය අංක 31. දෙවනුව ඔබට වාසනාව ගෙනෙනවා අංක 45. වාසනාවන්ත තුන්වන අංකය අංක 52. සිවන වාසනාවන්ත අංකය අංක 13. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයි පතින් මේ වසරේ සුපිරිතයා ගලාබින් 12 දෙනෙක් වගේම දස ලක්ෂපතියන් 181 දෙනෙක් අපි රටට බිහි කරලා තියෙනවා.
1: Today's ODX sign is Libra and the winning numbers are 31, 45, 52 and 13.
0: අදත් හඳහනෙන් දස ලක්ෂපති ප්‍රථම තයා ගලාබියෙක් බිහි වෙනවා. ජයග්‍රහය ලොතරැයි පත අලෙවි වෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ. ඒත් සමගින් වාසනාවන්තින් 133,986 දෙනෙක් අතරේ රුපියල් 1,74,300 එක මුදලක් අපි බෙදා දෙනවා. නියත ධනයෝග හඳහනේ හෙට ඔබේ සුපිරිතයාගේ වටිනා කම රුපියල් 39,46,935.20. හරදහස් 560 වන වතාවටත් සත් දිනම ජය නියත ගොවිසතෙන් ඔබට වාසනාව උදා කරන්න අපි දැන් සූදානම්. අද ගොවිසතේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය I. ජයග්‍රහී පළමු අංකය අංක 71. දෙවනුව ඔබට වාසනාව ගෙනවා අංක 33. ජයග්‍රහී තුන්වන අංකය අංක 64. මේ අවසන් වාසනාවන්ත අංකය අංක 44. අපේ රටේ කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරිතයාග ලාභින් දෙදෙනෙක් වගේම 20 ලක්ෂපතියන් 81 දෙනෙක් අපි රටට බිහි කළා තියෙනවා.
1: Today's English letter is I and the winning numbers are 71, 33, 64 and 44.
0: අද ගොවිසතෙන් රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් සිව් දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරන්නේ ජයතිලක හේරත් ගල්ගමුව, ලලිත් කුමාර නාවලපිටිය, AP රත්නායක පල්ලිබැද්ද සහ AIK රාමනායක කොටහේන අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 1,23,427 දෙනෙක් අතරේ රුපියල් 84,80,760 කමුදලක් අපි බෙදා දෙනවා. ගොවිසතෙන් හෙට ඔබට අයිති ඇති සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,46,56,478.76. දවස සුබයි, සිහින දිනයි. ඔබ ගන්නම ඕන ටිකට් එක සුබ දවසක්. 434 වන දින වාරයටයි අපි මේ සුදානම් වෙන්නේ. අද සුබ ලග්න තුලා. අද පළමු සුබ අංකය අංක 31, දෙවන සුබ අංකය අංක 45, අවසන් සුබ අංකය අංක 18. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 1421. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වා ගැනීම වෙනුවෙන් රජයේ කබද්ද ආරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යාතුරු පැදි දිනාගත් වාසනාවන්තින් 342 අපේ රටට බිහි කරනවා.
1: Today's zodiac sign is Libra and the winning numbers are 31, 45 and 18.
0: අද සුබ දවසක් වෙතින් රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යාතුරු පැදි දිනාගත් වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයි පත් අලෙවි කරනවා. සරත් ලයිනල් පලාපත්වල සහ කුමාර බණ්ඩාරනායක පූජා පිටිය අපේ එන්එල්බී අලෙවි නියෝජිතවරුන්. එවැගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 7 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඔබේ ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 43 දෙනෙකුත් අද බිහි වෙනවා. එයනුව වාසනාවන්තින් 109,512 දෙනෙක් අතරේ රුපියල් 1,03,560 මුදලක් අපි බෙදා දෙන. තවත් ලොතරැයි පත් 4ක වාසනාවන්තින් බිහි කරන්නට අපි බාර කරනවා අචලටත් විදුලි ශන්තත්.
1: මීලඟට මෙගා පවර්. ඔබේ ජීවිතේ වාසනාවන්තම මොහොත මේ මොහොත වෙන්න පුළුවන්. රුපියල් කෝටි 47ක් රුපියල් කෝටි 23ක් මීට කලින් ඔබට ලබා දෙමින් ලොතරේ වංශ කතාව අලුත් කළ මෙගා පවර් අපි සෝදානම් ජලිත. මෙගා පවර් ලොතරැයියේ මෙගා සුපිරිත්‍යාගයේ විදිහට රුපියල් කෝටි 30කට වඩා වැඩි සුපිරිත්‍යාගයක් ඔබට ලබා දෙන්න ඔබේ හීන සැබෑ කරමින් වාසනාවන්ත 2666 වන අද දිනුම් වාරය. අද ඉංග්‍රීසි අක්ෂරයේ කේ, අද සුපිරි අංකයේ අංක 13, අංක 42 ජයග්‍රහී අංකය, අංක 57 දෙවන ඔබට වාසනාව ගෙනාවේ, අංක 46 තුන්වන ජයග්‍රහී අංකය, අංක 31 තීරණාත්මක අවසාන අංකය. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ ආරම්භදුලට ඍජුම දායක වන මෙගා පවලොතරයෙන් අපි මේ වසරට සුපිරිත්‍යාග ලාභීන් 6 දෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභීන් 68 දෙනෙක් බිහි කරලා අවසන්.
2: Today's selected English letter is K. Super number is 13. The winning numbers are 42, 57, 46 and 31.
1: රුපියල් 102 බැගින් 4 දෙනෙක් දිනාගත් ලොතරේ පතල විකලෙ මේ අලෙවි නියෝජිතයින් KMK සිල්වා අලුත්ගම, LL යසලාල් ඇල්පිටිය, මදන මහරාජන් බවුනියාව, HMK ඩිංගිරි බණ්ඩා ගල්නෑව. අද සමස්ත ජයග්‍රහකීන් 121,753 දෙනෙක් අතර රුපියල් 77,94,560 මුදලක් අපි බෙදා දුන්නා. නිසැකවම දිනනාති දැවැන්ත සුපිරිතෑගේ කවදත් ඔබට ලබා දෙමින් ඔබේ විශ්වාසය ජල් යළිත් තහවුරු කරන මෙගා පව. හෙට මෙගා සුපිරිතෑගය රුපියල් 30,74,78,606. හෙට පව සුපිරිතෑගේ රුපියල් කෝටියක්, හෙට ග්‍රෑම් සුපිරිතෑගය සුපිරි මෝටර් රථයක්. අද රුපියල් කෝටි 8කට වඩා වැඩි සුපිරිත්‍යාගයක් ඔබේ කරන්න සෝදානමින් අපි ඉන්නේ ජාතිය මහදන සම්පත දානිදාණය වසනාවන්ත 2348 වන දිනුම් වාරයේ. ජී ඉංග්‍රීසි අක්ෂරය ඔබට වසනාව ගෙනාවේ. පළමු ජයග්‍රහී අංකය අංක 68, දෙවන වසනාවන්ත අංකය අංක 19, තුන්වන ජයග්‍රහී අංකය අංක 7, අද තීරණාත්මක අවසාන අංකය අංක 71. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ ආරම්භදුලට ඍජුම දායක වන දන්නිදානී ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරිත්‍යාග ලාභීන් 3 දෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභීන් 43 දෙනෙක්, 2,05,597 දෙනෙක් බිහි කළා.
2: Today's selected English letter is G. The winning numbers are 68, 19, 7 and 71.
1: රුපියල් 102 බැගින් 2 දෙනෙක් දිනාගත්තයි ලොතරැයි පතල විකලෙ මේ අලෙවි නියෝජිතයින් KK සරත් කුමාර හීගොඩ, දීපිකා දිරුක්ෂි කොළඹ කොච්චි කඩේ. අද සමස්ත ජයග්‍රහකීන් 90,614 දෙනෙක් අතර රුපියල් 53,88,840 මුදලක් අපි බෙදා දුන්නේ ධනනිදානේ ඔබේ ලොතරැයියේ. 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, රුපියල් කෝටි 9ක, රුපියල් කෝටි 8ක දැවැන්ත සුපිරිත්‍යාගය ඔබට ලබා දුන් ධනනිදානේ හෙට ඔබේ සුපිරිත්‍යාගය රුපියල් 8,61,29,760.
0: ඉතිහාසය පුරාම ඔබව රජ කරවපු ලොතරැයිය තමයි මහජන සම්පත. අදත් එහෙනම් කතා දෙකක් නැතිව ලොතරැයි ලොව රජ කිරුළ පළඳින්න සෝදානම් වෙන්න වසනවන්ත 6318 වන වතාවට. මහජන සම්පත අද ඉංග්‍රීසි අක්ෂරයේ M, වසනවන්ත අංක 881411. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරිත්‍යාගලාභින් 15 දෙනෙක්, ප්‍රථම ත්‍යාගලාභින් 288 දෙනෙක්, ලක්ෂපතියන් 5346 දෙනෙක් බිහි කරලා අවසන්.
2: Today's selected English letter is M. The winning numbers are 88141 and 1.
0: රුපියල් 125ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනවන්ත ලොතරැයිපත ඔබට අලිවිකලේ කලුතර අලවිනියෝජිත නිරාශා නිසංසලා. ජයංග පහක් මුල සිට අගටත් අග සිට මුලටත් නිවැරදිව ගලපගෙන රුපියල් 100,000 19 දෙනෙක් දිනාගත්තා. එලතරේපත් අලවිකලේ මේ අලවිනියෝජිතයින් KTH කන්දකුඹර ඒලක්කරය, නිශාන්ත උදේකුමාර අලුත්ගම, ජනක් චන්දන මාතර, දීපිකා දිලෘක්ෂි කොළඹ කොච්චිකඩේ, උදේකුමාර පෑලියගොඩ, JRIH ඉලංග පෙරුම මහරගම, NP අතුකෝරල හොරණ, ප්‍රභාෂිනී නාමල්දෙනිය වත්තේගම, GM සරත් කුමාර දන්කොටුව, ශිරාන් රේණුකා දෙහිමල්වත්ත, කේ තිලකරත්න මී ගමුව, කාන්ති මන්ත්‍රීරත්න පෝගොඩ, RHD රන්දෙනිමා දම්පේ, P ඇලඩින් පෙරේරා දිගන, RLS සෝමරත්න දිබුල් ගමුව, DD සුනිතා නවගමුව, GMMI සංජීවනි හංවැල්ල, කේ බුද්ධිකද සිල්වා කුරුණෑගල සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් වසනවන්ත ලොතරැයිපතක් ඔබට අලෙවි වුණා. ඒ සමග මහජන සම්පතින් අපි අද සමස්ත ජයග්‍රාහකයින් 264,942 අතර රුපියල් 2,12,38,880ක මුදලක් බෙදා දුන්නා. හෙට මහජන සම්පත ඔබ දින නොබේ සුපිරි ත්‍යාගය රුපියල් 2,61,60,496ක්.

0: අද විදමට අද මුදත් ඇගේ ඔබට දිනාගන්න පුළුවන් අද සම්පත අද ඔබට වසනාව ගෙනව දිනුම් වාරය 893 වෙනද වගේමයි මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරය සහ මහජන සම්පත අවසාන අංක 4 ගලපගෙනයි අදත් අද සම්පතින් ඔබ මුදල් තෑගි දිනාගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරයේ M ජයග්‍රාහී අංක 1411. අද සම්පත draw 893. Today's English word is M and the winning numbers are 1411. රුපියල් 250,000 වගේ වසනවන්තයන් 3 දෙනෙක් අද දිනාගත්තා. ඒ වසනවන්තර අතරපත් ඔබට අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් වරුණ රොෂාන් හික්කඩුව, ලලිත් කුමාර ජෝයල්, ආර් එම් එස් රණසිංහ ගැට 70. රුපියල් 50,000 වගේ අද වසනවන්තයන් 50 දෙනෙක් දිනාගත්තා. අද සම්පතින් අද සමස්ත ජයග්‍රාහකයන් අතර රුපියල් 1,248,200 මුදලක් අපි බෙදා දුන්නා. NLB ජාතික ජයවර්ණය අද වසනවන්තයන් 948,322 දෙනෙක් අතර රුපියල් 8,984,900 මුදලක් බෙදා දීලායි සමුගන්නේ. හෙටත් එනවා ඔබ හිතනවා වගේම ඔබට වාසනාව අරගෙන. අපි කවදත් දන්නව ඔබට මතකයි ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB
2: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
3: වෙලාරාත්‍රී 10:00 විනාඩි 10 විනාඩි 14 පහ වුණා දැන් විනාඩි 15 ඔබ මේ ලක්කඩ අහගෙන ඉන්නේ.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: එලව රාත්‍රී 10යි විනාඩි 20යි ඔබ මේ ලක්කඩ ආගෙන ඉන්නේ.

0: FM 93.5, FM 93.7, La Khanda Radio ITN.
1: Sri Lanka Television Itihasi Palanwarate TV Radio Digital Ekavara Ekamitate
2: ජනතාවගේ ජීවිත ලස්සන කළ ගමනක වසර දෙකක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්වින් සිල්වා මහතා සමගින් අද රාත්‍රී 10:30 ට on air politics.

0: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN.
3: මෙලවරාතු 10යි විනාඩි 30යි ඔබ ලක්කන හගෙන දැන් on air politics.
4: අයිබෝවන් අද සැප්තැම්බර් මාස 22 වෙනිදා අද විශේෂ දවසක්. ඉතින් ITN ලක්කඩ සහපගේ ඩිජිටල් ප්‍රවේශන ඔස්සේ 21 සිට බසිරු දනම ඔන්න පොලිටික්ස් වෙත ප්‍රථමයෙන් අයිබෝවන් කියලා පිළිගන්නවා. මකව විශේෂ දවසක් කියලා. ඉතින් අද දිනේදී ගත්තාම දේශපාලනිකව සහ ප්‍රවෘත්තිමය වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් කාරණා රසක් වාර්තා වෙච්ච දවසක්. පාස්කු නඩුවක තීන්දුවක්, ඒ වගේම 22 ගැන ශේෂාධිකරණයේ මතය, පාර්ලිමේන්තුවේදී කියවුණු දවසක්, ඒ වගේම දූෂණ විරෝධී සංශෝධන පනත ගැන මතය පාර්ලිමේන්තුවේදී කියවුණු දවසක්, ඒ වගේම ආර්ථිකමය වශයෙන් ගත්තාම ණය ශ්‍රේණිගත කිරීම වල ඉහළට ආපු දවසක් වටක් විදියට. ඉතින් මේ සියලු කාරණා අතර දේශපාලනිකව ගත්තාම අද තමයි ජාතික ජනබලවේගය බලය අරන් වසර දෙකක් සපිරෙන දවස. ඉතින් අද දවසේදී සුදුසුම පුද්ගලයාව අප කැඳවා ගත්තා වැඩසටහනට. ඊට ප්‍රථම ඔබට අද වැඩසටහනේ අපේ මාතෘකාව වන්නේ ජනතාවගේ ජීවිත ලස්සන කළ ගමනක වසර දෙකක් තමයි අද මාතෘකාව. ඔබ පූර්ව ප්‍රචාරක පටහරා දැනුවත් ඇති කවුද ඉන්නේ කියලා මා පිළිගන්නටයි සූදානම්. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිලා මහතා තමයි අද සාකච්ඡාවට එක්වන්නේ. යලිත් මාතෘකාව කිව්වොත් ජනතාවගේ ජීවිත ලස්සන කළ ගමනක වසර දෙකක්. ඊට ප්‍රථම අද වගේ දවසක් ගත්තාම අතීතයේදී නම් රාජ්‍ය මාධ්‍ය වෙන්නන්නේ ආණ්ඩුවේ ප්‍රධානියෙක් නිසා අනිවාර්යෙන් වෙන් වෙයි. ගොඩක් වෙලාවට ආණ්ඩුවේ පීනාව වයන්නට ඉතින් අපි හිතනවා සාධාරණව අපි ගමන යනවා සභාපතිවරයාගෙන්වත් වෙන කාගෙන්වත් බලපෑමක් නැතුව. ඍජු ප්‍රශ්නම ඔබින් මුලින්ම කැමති දැනගන්න මාධ්‍ය නිදහස ගැන. ගෙවුණු වසර දෙක තුළ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ටෙලිවිෂන් සිල්ලා විදියට

0: කියන අපට විරුද්ධ මාධ්‍යවලටවත් එරෙහිවත් අපි ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් වැඩ කරලා නැහැ. මොකද ඒක අපි විශේෂයෙන්ම කියන්න ඕන කම තියෙන්නේ අපි පහුකරන් අපේ ඉතිහාසය ඇතුලේ අපි දන්නවා ඒ කාලේ ආණ්ඩු විවේචනය කරාම සමහර මාධ්‍ය ආයතනවලට ගිනි තිබ්බා, බෝම්බ ගැහුවා, මාධ්‍යවේදීන් මහපාර මරලා දැම්මා, ලසන්ත වික්‍රමතුංග වගේ සමහර මාධ්‍යවේදීන්ට පහර දීලාගෙන දැම්මා, සමහර වතුරු දහන් කළා. එතකොට එවැනි අතීතයක් පහු කරන් ඇවිල්ලා මේ අවුරුද්දකේදී කිසිම මාධ්‍යයකට බලපෑමක් කළා නැහැ. දැන් රාජ්‍ය මාධ්‍ය ලෙස සැලකෙන අයිතින රූපවාහිනිය ගත්තමත් අපි ඒවා ආණ්ඩු හොරණය කරන්න ගිහලා නැහැ. ඒකට හොඳම උදාහරණයක් ගත්තොත් ඔය අපේ හිතවතුන්ගෙන් පොඩි විවේචනයකුත් තියෙනවා. අංකෝ ගත්තොත් මේ රූපాయని තිබලා ITN තිබලා ඇයි මේ ආණ්ඩුව මොකක්වත් කරගන්නේ නැත්තේ, ඒකෙ මොකුත් කරන්නේ නැති කියලා අහනවා.
1: වරණයක් නොකිරීම
0: සම්බන්ධයෙන් විවේචනයක්. එතකොට අපි කියලා තියෙනෙම නෑ අපි වෙනම ආණ්ඩුවක්, කලින් ආණ්ඩුව කරපු දේ අපි කරන්නේ නෑ නෑ. ITN එක ජාතික රූපాయని ඒවා
1: මම හිතන්නේ මම සමාවෙන් බාද ගන්න ඒ නිසා වෙන්නේ නැති. දැන් ආණ්ඩුවක් ඉදිරිය ගත්තාම විවිධ චෝදනා එල්ල වෙනවා. ඔබේ ආණ්ඩුවට චෝදනා එල්ල වෙලා තියෙනවා. නමුත් මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා නැහැ.
0: එල්ල වෙලා නැහැ. අත්‍තරම් ගත්තම සමහර උත්සාහ කරන නිකන් කියන්නේ අපි ප්‍රජාතන්ත්‍ර විරෝධී වගේ අදහස කියන උත්සාහ කරනවා. නමුත් එහෙම කිසිවක් නැහැ. අපි රටේ කිසි මාධ්‍යවේදියෙකුට මේ අවුරුදු දෙකේ කිසි කරදරයක් වෙලා නැහැ. තරජනයක් වෙලා නැහැ. අඩු ගන්න ටෙලිෆෝන් කෝල් එකක්වත් ඇවිල්ලා නැහැ. එහෙම වෙලා නැහැ. කිසි මාධ්‍ය ආයතනයකට බලපෑම් කරලා නැහැ අපි. ඒක මාධ්‍ය ආයතන නිදහසේ ගොල්ලන් වැඩ කරන් යනවා. මාධ්‍යවේදී නිදහස වැඩ කරන් යනවා. අපි අපේ අදහස මිනිස්සුත් එක්ක බෙදා හදා ගන්නවා. මම හිතන්නේ මේක තමයි රටක තියෙන ඕන තත්ත්වය කියලා. ඉතින් ඒක එහෙම තත්ත්වයක් හදන්න පුළුවන් වෙච්ච එක ගැන මට තියෙන සතුටක්.
1: හරි. අපි වසර දෙක දිහාට ආවම වසර දෙකක් ආණ්ඩු කරන්නේ ඊට කලින් විපක්ෂය වසර 59ක් ජනතා විමුක්ති පෙරමුණ මානවරදී නම්
0: සරට
1: ගණක් 61ක් සම්පූර්ණයෙන් ඉන් වසර දෙකක් ආණ්ඩුවේ වැඩිම කාලයක් විපක්ෂයේ දැන් ඔබ දශක 3ක් පක්ෂයේ ලේකම්වරයා විදිහට ඔබේ දේශපාලන ගත ගමන ගත්තාම දශක 4ක පරිච්ඡේදයක් ආණ්ඩුකරණය සහ විපක්ෂයේ භූමිකාව දෙක සංසන්දනය කරාම මොකක්ද ලේසි?
0: මෙහෙමයි, එකක්වත් ලේසි නෑ. මේකදී මෙහෙමයි, විපක්ෂයේ ඉන්නකොට ටිකක් දුෂ්කරතා වැඩි. අපිට අපි පරදිනවා, එතකොට අමාරුයි. ආණ්ඩුවේ විවිධ මර්ධනයන් එල්ල වෙනවා, එනිසා ටිකක් දුෂ්කරයි. ආණ්ඩුකරණයේදී දුෂ්කරතා ටිකක් අඩු වෙනම සංකීර්ණයි ගොඩක්. මොකද ආණ්ඩුකරණය කරන්න ගියාම අපිට ඉස්සර අපිට තිබුණේ පක්ෂ ගොඩනගීම වගේම බලය වෙනුවෙන්. දැන් අපිට පක්ෂ ගොඩනගන්න ඕන, පක්ෂයේ පුළුල් කරන්න ඕන. ඊට අමතරව ගත්තම ආණ්ඩුකරණයක් තියෙනවා කරන්න, රටේ මුසුනේ ප්‍රශ්න ගන්න ඕන. දැන් මීට කලින් ගත්තොත් බොහෝට අපේ දේශපාලන න්‍යාය පත්‍රය අපි හදාගන්න එක පිටින් එන දේවල් අපිට ටිකක් අඩුයි. නමුත් දැන් එහෙම නෙවෙයි. දැන් අපි සම්පූර්ණයෙන් අපිටම අපේ දේශපාලන න්‍යාය පත්‍රය හදාගන්න අමාරුයි. මොකද නිරන්තරයෙන්ම ප්‍රශ්න එනවා. දිත්ව ඉන්න පුළුවන්, යුද්ධ පටන් ගන්න පුළුවන්, අර ප්‍රශ්න මේ ප්‍රශ්න දෙමළුත් ප්‍රශ්නයක් කියලා අර දෙමළ තරුණයෙක් පිළිබඳව මද ප්‍රදීක එහෙම එකක් කළොත් ඒක මෙරියත් වෙන ඕන. දැන් તો මෙරියත් වෙන ඕන. ඒ වගේ විටිමිට ප්‍රශ්න එනවා. ඒ සටිය සංකීර්ණත්වයක් තියෙනවා.
1: බලය ඇල්ලීමද රේසි පවත්වාගෙන යාම
0: මෙහෙම මේ ඔක්කොම අමාරුයි, දුෂ්කරයි. එනමුත් බලය ගැනීමට වඩා බලය පවත්වාගෙන යාම සංකීර්ණයි. හරිම මොකද බලය ගැනීම එක මොහොතක කරන එකක් මේක ජනතාව වගේ කැමැත්තෙන්. නමුත් ඒක පවත්තන් යන එක මිනිස්සුන්ට එපා වෙන්නේ නැතුව පවත්තන් යන එක, ජනවරම හැල් වෙන්නේ දෙන්නේ නැතුව පවත්තන් යන එක, ජනවරම දිය වෙන දෙන්නේ නැතුව පවත්තන් යන එක, අපිට ඡන්දි මිනිස්සයව අපි රැකගෙන පවත්තන් යන එක ටිකක් අමාරු වැඩක්, සංකීර්ණ වැඩක්. විශේෂයෙන්ම අපි බලය ගත්ත රටේ ස්වභාවෙත් එක්කින් අපි බලය ගත්ත ඉතාලම කඩාවැටිච්ච ආර්ථික වශයෙන් කඩාවැටිච්ච රටක කළු රාජ්‍යයක් තිබිච්ච තැනක, අපරාධ රාජ්‍යයක් තිබිච්ච තැනක, අපි රටේ විනයක් නීතියක් නැති එහෙම තැනකන බලයගත්ත අපි. ඉතින් එහෙම තැනක රටක් කළමනාකරණයෙන් හදමින් යන්නේ එක හරිම සංකීර්ණයි, අභියෝග වැඩි, ගොඩක් මහන්සි වෙන සිද්ධ වෙලා තියෙනවා. නමුත් අපි ඉතින් ගෙවිච්ච අවුරුදු දෙක දිහා බලලට පස්සේ අපි අමාරු අභියෝග ජයග්‍රහණය කළා තියෙනවා.
1: ඔබලා බලයගේ ජනතාව වෙනුවෙන්මද කියලා මම ලොජි ප්‍රශ්නයක් අහුවා, උද නැද්ද?
0: ඔව්, ඒක බැලුවා.
1: ජනතාව වෙනුවෙන් ඇල්ලුවා නම් ජනතාව වෙනුවෙන් මොනවද කරේ කියලා හවුල් කැටියෙන් කියන තියෙන කාරණා මොනවද කියලා සමහර කෙනෙක් තාමත කතාති පසුගිය වසර දෙක තුන නිකන් භෞතික සහ මානව වශයෙන් ගත්තාම දෙපැත්තම ගත්තාම මොනවද කරේ?
0: මම අනිත් පැත්තට ගන්නම්ක. අපි අපි වෙන මොනවද කරන් තියෙන්නේ? අපි අපි වෙන මුකුත් කරන්නේ. අපි ඇවිල්ලා മന്ത്രിවරුන්ට දීපිච්ච පෙන්ෂන් එක අහුසි කරා, ජනාධිපතිවරුන්ට දීපිච්ච වරප්‍රසාද අහුසි කරා, එමතුන්ට දීපිච්ච තෙල් කොටායක අඩු කරා, පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ට දීපිච්ච අවුරුද්දට

0: ලක්ෂ දහයක රුපියල් ලක්ෂ දහයක රක්ෂණාවරණය ලක්ෂ දෙකකට අඩු කරා. කාර් පර්මිට් නැති කරා. අපි අපිට මුකුත් කරගෙන නැහැ. අපි අපේ ඥාති කිසි කෙනෙක් දාගත්තනේ ආණ්ඩු තන්ත්‍ර වලට. අපි පක්ෂ හැමෝටම අපි රස්සාවල් දුන්නේ මේක අසේ නිසා මේක අපි වෙනුවෙන් හදපු ආණ්ඩුවක් නෙවෙයි. ජනතාවෙන් හදපු ආණ්ඩුවක්. ජනතාවට රයිට්. අපි වැටිච්ච ආර්ථිකය ගොඩගත්තා. දැන් රටේ ආර්ථික ස්ථාවරයි. අපි නෙවෙයි කියන්නේ ওই ලැබෙන සීළු වාර්තා වලින් එක කියන. දැන් ඔබ කිව්ව වාර්තාව පිච් රේටින් එකේ වාර්තාවක් අපි CCC දන ඉඳලා දැන් බීදක් වෙවිත් තියෙනවා. CCC දන ගෙනාවෙත් අපිමයි. ඊට වඩා පහල අපි හිටියේ රයිල් කමසින් කාලේ. ඊට අමතරව ගත්තොත් අපි අපේ රටේ මූල්‍ය වෙනියක් හදලා බදු මුදල් එකතු කරලා සල්ලි ටිකක් අතර ආපු ගමම්ම කරපු දේ මොකද්ද? ඉල්ලන්නේ නැතුව රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කළා. ලොකු ගානක මූලික වැටුප. වතු සේවකින්ට වැටුප් වැඩි කරා සමාගම් ඉල්ලන ගාන දෙන්න බැකුම අපි රුපියල් 200ක් දුන්නා ආණ්ඩුවෙන්. ඊට අමතරව අපි රටේ සහන ලැබු හැමෝටම සහන වැඩි කරා. වැඩිහිටි දේමනාව තුන්දා 5000 කරා. ඒ විදිහට 5000 කරා. ඉතින් මේ හැමෝටම සහන දුන්නා. දැන් ගත්තොත් මං හිතන්නේ අපි යන කරුද්දන අපි යුද්ධයක් පවතින ලෝකෙක අපි ජීවත් වෙන්නේ. හැබැයි යුද්ධයේ බර ජනතාවට අපි පටවලා නැහැ. යුද්ධයක් තියෙන බව උගනි ජනතාවට දැනගන්න ඉඩ ඇරලා නැහැ. ඒ නිසා ජනතාවට යුද්ධ කියන කමදකයි. දැන් අපි ගත්තොත් යුද්ධයේ බලපෑම අපිට පහුගිය පෙබරවාරි මාසේ අපිට ලංකාවට තෙල් ගේනකොට අපිට ඉන්ධන වලට තෙල් වලට වියදම් වුණේ ඩොලර් මිලියන 98යි. 800ක් හිතගමුකෝ. හැබැයි පහුගිය අගෝස්තු මාසේ වෙනකොට අපිට ගියා 520ක්. කියන්නේ පස් ගුණයකින් වැඩි වුණා. දැන් මේ මාසේ තවත් වැඩි වෙලා තෙල් මිල. ඉතින් නමුත් අපි ජනතාවට ඒ බර පැටවුවේ නැහැ. ජනාධිපතිවරයාගේ සමු සහෝදරයා අග්‍රසීව කිව්වා තෙල් මිල වැඩිලා තියෙනවා. නමුත් අපි ඒක ජනතාව මත පටවන්නේ අපි සහනදායකයෙන් තමයි ලෑස්ති මේකට කියලා. ඉතින් එහෙම වෙලා තියෙන නිසා ජනතාව වෙනුවෙන් තමයි කරලා තියෙන්නේ. අපි ගත්තොත් ජනතාවට අපි ප්‍රවාහන ක්ෂේත්‍රයේ ජනතාවගේ පහසු හදන්න මෙට්‍රෝ බස් සමාගම කළ බස් ගෙනාවා. ඒ කටයුතු කරමින් යනවා. අපි විදුලි බල ක්ෂේත්‍රයේ මුසුද අඩු ගන්න විදුලිය දෙන්න ඉලක්ක කරගෙන බැටරි පද්ධතියක් ගන්න සවි කරලා තියෙනවා. ඒ නිසා අපිට සෝලා පව වැඩි කර ගන්න ඉඩකඩ හදාගෙන තියෙනවා. ඉතින් මේ හැම එකම අපි රැකියා දීම පමණක් තන දැන් ආණ්ඩු විශාල වශයෙන් රැකියා දීලා තියෙනවා. පත්‍රය දාලා ගැසට් කරලා සුසුකම් රැකියා දීලා තියෙනවා. කිසිම කෙනෙක් මන්ත්‍රීවරු ගිලුමක් අරගෙන ඉන්න කියලා කියලා නැහැ. අපි ලුම් ඉල්ලන්න ඇවිල්ලත් නැහැ. ඉතින් මේ ඔක්කොම ගත්තම ලොකු වෙනසක් කරලා තියෙනවා. ඔක්කොටම හපන් අපේ රටේ ජනතාව ලොකු ඉල්ලුමක් තිබ්බා අපෙන් මොකද්ද වංචා දූෂණ නවත්තන්න කියලා. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා අපි වංචා දූෂණ අතර කරා. දේශපාලන සංස්කෘතිය වෙනස් කරා. දැන් ජනතාවට උඩින් ඉන්න ජනතාව බයවත් දාගෙන ජනතාවට බලේ පෙන්වන ප්‍රභූත්ව ආරෝපණය කරගත්තු දේශපාලඥයෝ දැන් නැහැ. ඒගොල්ලෝ ඉවරයි. දැන් ඉන්නේ ජනතාවත් එක්ක වැඩ කරන අය. පාර්යම තුරු යනවා කියලා කාටවත් පේන්නේ නැහැ. සද්ද දාගෙන මෝටර් ගේට් දාගෙන යන්නේ නැහැ. ඒ ඔක්කොටම අපා මං හිතන්නේ අපි ගත්තොත් අපේ රටේ අවුරුදු දෙකක් තිස්සේ ගිහිච්ච අවුරුදු දෙකටම ජාතිවාදී ගැටුමක් ජාතිවාදී තරණය පිළිබඳව කිසිම පැමිණිල්ලක් පොලිස් පොතට ඇවිල්ලා නැහැ. අවුරුදු දෙකක් අපි ගිහින් තියෙනවා ජාතිවාදයෙන් තොරව, ජාතිවාදී ගැටුම් වලින් තොරව, මර්ධනයකින් තොරව. ඉතින් මම හිතන්නේ ඔක්කොම ජනතාවට දීපු දේවල්.
1: මේ තමයි සංක්ෂිප්තය. දීපු දේවල් ආර්ථිකය, ඒ වගේම
0: දේශපාලන සංස්කෘතිය, ප්‍රජාතන්ත්‍රවාදය හැම එකකින්.
1: මේ හැම කාරණා සම්බන්ධයෙන් පුළුල්ව විමසන්න බලාපොරොත්තු වෙන. එතකල අපි අර බලය ගැන කතා කරමින් ඉතින් දැන් ඔබ තමයි පක්ෂයේ ලොකු අයියා කියලා සමාජ මාධ්‍ය තුළ විත්තන් වල හඳුන්වනවා. දැන් ඔබේ පොඩි මල්ලිලා සමහර අය, සමහර තරුණ දේශපාලඥයින් විත්තන් වල අදහස් පළ කරනවා. අපි මේ බලය අත්හරින්න සූදානම් නැහැ. අපි ඉදිකරන ආණ්ඩුවේ ඉන්නවා. අපි අවුරුදු 20ක් රටපාලනය කරනවා. දැන් එක ආකාරයෙන් ගත්තාම මේක විපක්ෂයේ ඉන්න ටිකක් බිය ගන්නවන සුළු ප්‍රකාශයක්. මේ තනි පක්ෂ දේශපාලනයකට යන්නද මේ සූදානම් වෙන්නේ? මොකක්ද හිතන්නේ ඔවුන් කරන්නේ ප්‍රකාශ කරන ඔබ පක්ෂයේ ලොකු අයියා විදියට ප්‍රධාන ලේකම්වරයා
0: විදියට? මමත් කියලා තියෙනවා. කියන්නේ අපි ඇත්තටම අපි මේ බලය ගත්තේ මේ රට වෙනස් කරන්න, රට හදන්න. ජනතාවත් එක දන්න. ජනතාවත් අපිට දුන්නේ නිකන් වෘදු පහක් කරලා යන නෙවෙයි. මේක වෙනසක් කරන්න කියලා. අපි වෙනසක් කිරීම සඳහා වෙච්ච ලොකු අඩිතාලමක් දාලා තියෙනවා. ලොකු අඩිතාලම් හැම ක්ෂේත්‍රයකම. එතකොට මේ වෙනස ගන්න අපි දන්නවා අවුරුදු 3කින් 4කින් 5කින් බෑ. මොකද අවුරුදු 70 දේශපට්ට පුරටක් තියෙන එකට කාලයක් ඕන නිසා අපි අපේ ප්‍රාර්ථනාවක් තියෙනවා අපි මෙරට හදන්නකම් තව බලේ ඉන්න ඕන කියලා. ඒ නිසා ජනතාව අපිට බලේ නුදුන්නොත් ඒකට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපි බලහත්කාරයෙන් බලේ ඉන්නේ නැහැ. ජනවර්මකින් විතරයි බලේ ඉන්නේ. නමුත් අපි ජනතාවට කියනවා අපි දෙකට බලේ ඉන්න ඕන. නැවත නැවතත් අපි බලයට පත් වෙන්න ඕන. එමුණුත් තමයි අපිට පුළුවන්කම දෙන්නේ රට අපි හිතන් ඉන්න තැනට ගේන්න පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තැනට ගේන්න පුළුවන් වෙන එකට ඔය කතාව තමයි කියන්නේ. නැතු අපිට තනි පක්ෂයේ පාලනයකට යන්න ඕනකමක් නැහැ. අපි විපක්ෂයට කියන්නේ ඕගොල්ලෝ පක්ෂ අතර හදාගන්න, මොකද තනි පක්ෂ පාලනයකට ගියොත් ඒක වැරද්ද අපේ නෙවෙයි විපක්ෂේ. ඒගොල්ලන්ට අඩු ගන්න විපක්ෂයවත් ඉන්න බැරුණොත් අපි මොකද කරන්නේ? දැන් පේන තාලෙ ගත්තොත් ඒක තමයි මෙමින් යන්නේ. කියන්නේ විපක්ෂයක භූමිකාවත් කරගන්න බෑ, පක්ෂ හදාගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි කැමති අපිට හොඳ තරංකරුවෙක් ඉන්න ඕන නම් ඇත්තට ගත්තොත් එහෙම. ඒ නිසා අපිට අපි බහුපක්ෂ දේශපාලනය පිළිගන්න ඡන්ද තියෙන ඡන්ද තියෙන දේශපාලන ව්‍යාපාරයක් තනිපක්ෂ වලට අපිට යන්න ඕන කමක් නැහැ. එහෙම වෙනවා නම් අපි කරන්න ඕන කම තියෙන විවස්සා සංසම්පති කළා අපිට කරත හැකි නේවා. අපි ඒකට යන්නේ. අපි කැමති පක්ෂ ගොඩක් තරඟව දිනවන නම්, පක්ෂ ගොඩක් රටේ පවතිනවා නම්, විරුද්ධ අදහස් එනවා නම්, අදහස් ගොඩක් ගැටුනම අපිට හොඳ දේවල් හොයාගන්න ලේසි ජනතාවට.
1: ඒ දේශාලනේ ප්‍රධාන අරමුණ බලය ලබා ගැනීම සහ බලය රැක ගැනීම. මම මේ කියන්නේ මැකියාවෙලි. ඔබ කියන්නේත් ඒක.
0: ඔව්, බලය ලගත්තම ඒ බලය රැක ගන්න ඕන. නැවත නැවත බලයටපත් වෙන්න ඕන. මොකද අපි නැවත නැවත බලයටපත් වෙන්න ඕන කම
1: තියෙනවා. විපක්ෂයට බලය ලබා ගන්න උත්සාහ කරන්න කියලා.
0: විපක්ෂයට උත්සාහ කරන්න. ඔව්, කිසි ප්‍රශ්නයක් නැහැ. ජනතාව විපක්ෂයට කැමති නම් ඊළඟ පාර බලය දෙයි. නමුත් අපි දන්නවා ජනතාව අපිට කැමති. මොකද අපි ජනතාව වෙනුවෙන් යමක් කරන විපක්ෂයයි. ඒගොල්ලෝ වෙනුවෙන් කෑ ගහනවා. මේ ගෙවිච්ච අවුරුදු දෙකේම විපක්ෂය ජනතාවගේ කිසිම සටන් පාඨයක් නියෝජනය කළා නැහැ. විපක්ෂ කතා කරන්නේ තමන් ගැන. අපි හිරේ දාන්න එපා, අපි ගැන පරීක්ෂණ කරන්න එපා, නඩු වහන්න එපා, පරීක්ෂණ කරන්න එපා. ඔය තමයි ඔයගොල්ලන්ගේ ප්‍රශ්න. හරිද? ජනතාව මේ මොකක්වත් කරලා නැහැ. ජනතාවගේ සටන් පාඨයක් කරගෙන නැහැ. අපිත් විපක්ෂ හිටියා විශාල කාලයක්. පිළිගන්න පුළුවන් කවුරක්වත් මෙట్లా සටන් පාඩයක් නැහැ, උපය මාර්ගයක් නැහැ, උපක්‍රමයක් තේරෙන්නේ නැහැ. අල්ලන්න ඕනේ සටන මොකද, ඒ පාසරන මොකද කියලා දන්නේ නැහැ. ඉතින් නන්නත්තර වෙලා මේක හරියටම අර බස් ඒකරි වාහනේ යන ගමන් වැරදි හෝල්ඩ් එකකින් බැහැලා යන්නේ නම් හොයාගන්න බැරි නම් කෙනෙකුට සිද්ධ වෙන්නේ ඔය වගේ එකක් විපක්ෂයට වෙලා තියෙන්නේ. ටිකට් අපිට කරන්න දෙයක් නැහැ.
1: ආණ්ඩුවක් ඉදිරිය විපක්ෂය ගැන තැකීමක් ඇත්තෙම නැද්ද?
0: ඇත්තටම විපක්ෂයේ දුර්වලයි හොඳටම.
1: අපිට ඒක වාසියක්.
0: අපිට වාසිය, ඇත්තට වාසිය. නමුත් අපි හිතනවා අපිට පොඩ්ඩක් හොඳයි කියලා නිකන් ඇත්ත විවේචන ඉදිරිපත් කරන සාධනීය දේවල් එක්ක සටන් කරන දේශපාලන සංවාදයක් කරන විපක්ෂය. ඔබ බලන්න පාර්ලිමේන්තුවේ කිසිම දවසක මොන පනතක් ගෙනවත් මොන යෝජනාවක් ගෙනවත් ඒක සම්බන්ධයෙන් හරාත්මක දේශපාලන සංවාදයක් නැහැ. විපක්ෂ කට්ටිය පටන් ගත්ත ඉලා සිටම අවලාද කියනවා, බොරු කියනවා, කෑ ගහනවා, පච පච ගග කෑ ගහනවා, අපහාස කරන කැරෙන්න විෂයක් පිළිබඳව අධ්‍යයනය කරලා ඇවිල්ලා ඒ විෂය පිළිබඳව සංවාදයක් හදලා නැහැ. හැදුවොත් එහෙම ඒක ජනතාවට විශාල අධ්‍යාපනයක්. ඒක අපිටත් ඉගෙන ගන්න පුළුවන් දෙයක්. එහෙම නැහැ. ඉතින් විපක්ෂ දුප්පත් ඇත්ත ගත්තොත් මතවාදීන් දුප්පත් දැක්මක් නැහැ. අපි ඒගොල්ලන් හදන්නේ නෝ නෙමෙයි. ඒ නිසා අපිට ඒගොල්ලෝ අභියෝගයක් නැහැ.
1: අභියෝගයක් නැහැ.
0: නෑ, ඇත්තරම නැහැ.
1: ඇත්තටම
0: නෑ.
1: ඇයි එහෙනම් ජනතාව අතර යන්න තීරණය කළේ ආණ්ඩුවක් විදිහට ජනරාලි මාලාවක් සංවිධානය කරන වසර දෙකක් සපිරන නිසාද නැත්නම් ඇයි ජනතාව අතරට යන්න තියෙන්නේ ජනරාලි මාලාවත් යන්න තීරණය කළේ?
0: ඇත්තටම අපි ජනතාව අතරට යන්නේ අපට ජනතාවගේ සහයෝගය අඩු වෙච්ච නිසා නෙවෙයි, සහයෝගයේ තීරණ නිසා. ජනතා සහයෝගය අපට අඩු නම් අපි රැස්වීම තියන්නේ නැහැ. මොකද රැස්වීම තියලා ජනතාව නැතුනොත් එහෙම අපි ලොකු අරුබුදයට යනවනේ. අපිට ජනතා සහයෝගය තියෙනවා. අපි රැලි මාලාවක් තිබ්බේ විශේෂයෙන්ම අපි අවුරුදු දෙකක් රටපාලනය කරා. ඒ නිසා අපිට ජනතාවත් එක්ක සංවාදයක් කරගන්න බැරි වුණා. ඒ නිසා අපි හිතුවා ජනතාවත් එක්ක සංවාදයක් කරන්න ඕන. අපි ජනතාවට අපේ කරුණු කියන්න ඕන. මේ සියම ජනතාවගේ විශාල කැමැත්තක් තියෙනවා අපේ ජනාධිපති ලෙස අනු සහෝදරයා උදාකින්න, ඔහුගේ කතාවක් අහන්න. මොකද අපි බිමෙන් ආපු මිනිස්සු, බිමේ නායකයෝ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරා අපි ජනතාවත් එක්ක කතා කරනවා, සංවාදයක් හදාගෙන යන්න ඕන කමතුන. අපි වෙන කට්ටිය කියලා ඔය බුරුගේ කියනවලු අපි අවුරුදු දෙකක් කරේ මොනවද, අනාගතේ කරන්න ඉන්න මොනවද, ඒ සම්බන්ධ සංවාදයක් හදාගත්තා. ඉතින් මම හිතන්නේ ඒක රටකට ඕන කියලා. නායකයෝ ඉන්න ඕනේ මන්දිර, මොකද ජනාධිපති කාර්යාලය ඇතුළේ විතරක් නෙවෙයි, අගමැති කාර්යාලය ඇතුළේ විතරක් නෙවෙයි නායකයෝ. ඒ වැත්තල කරන්න ඕන, අමාත්‍යංශයත් වැඩ කරන්න ඕන, මිනිස්සුන්ටත් යන්න ඕන.
1: කොහොමද ඔබේ මනබැලීම ජනතාවගේ පැමිණීමත් එක්ක මිලදීවට?
0: මම හිතන්නේ රටම දන්නවා. අපි ඔක පටන් ගත්තේ කවුතර දිස්ත්‍රික් කෙඹුලස් සිංහ සහ බේරුවල. ඉතා විශාල සංඛ්‍යාවක් ආව එක දිස්ත්‍රික්කයක රැස්වීම් දෙකක් එක විට එක දවසේ. ලොකු පිරිසක් සම්බන්ධ වුණා. ඊට පස්සේ පොළොන්නරුවේ ගොවිරැළියක් තිබ්බත්
1: දැන් අභියෝගයක් කියලා නිකන් හිතුණා. දැන් විපක්ෂයේ නෙමෙයි ඉන්නේ, සාමාන්‍යයෙන් ආණ්ඩුවකට එරෙහිව තමයි ජනතාව නැගී සිටින්නේ. ඒක සාමාන්‍ය තත්ත්වය. ඒක තමයි ලේසි දේ කරන්න. නිකන් අභියෝගයක් කියලා හිතුණා නැද්ද?
0: නෑ. අපි බිමේ දේශපාලනය කරපු, බිමේ දේශපාලනය කරන, දැනුත් අපි සංවිධාන යාන්ත්‍රය හදමින් යන, දැන් අපි මේ වෙනකොට හැම ග්‍රාමසය වසමකටම NPP එකේ සංවිධානයක් හදලා තියෙනවා. හදමින් යන්නේ, හදපොළු තව වැඩි කරමින් යන්නේ. ඒ නිසා අපට ජනතාව ගැන, සංවිධාන පැත්ත ගැන කිසි අභියෝගයක් නැහැ. හොඳ සංවිධාන ශක්තියක් තියෙනවා, විශාල ජනතාවක් අපිට ඉන්නවා. සහ ආණ්ඩුවක් ඇදුවට පස්සෙත් Tamanට කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව රට වෙනුවෙන් වැඩ කරන්න, රට වෙනුවෙන් යමක් කරන්න ලෑස්ති ලොකු කන්දමක් අපිට ඉන්නවා. ඒකේ ඉන්නේ මේ අපේ නායකත්වයේ ඉන්න අය අතරට නෙවෙයි, අපි ඡන්දදායකයා, අපි හිතවතා, අපි පාක්ෂිකයා. දැනුත් අපි මුකුත් ඉල්ලන්නේ අපරසීමට යන්නේ කොත් එහෙම ඒගොල්ලෝ එනවා අතින් සල්ලි විදන් කරගෙන.
1: ඔය රැස්වීමට කියන්නේ සල්ලි දීලා බත් පැකට් බෙදලා වෙන මොනවා හරි දෙන්නේ නෙමෙයි.
0: අනේ නෑ, මං හිතන්නේ ගිහලා බලන්න පුළුවන්. අපි කාටවත් බත් පැකට් හරි මොකක්වත් දෙන්නේ නෑ. ඒගොල්ලෝ වසම් ග්‍රාම සසම් මට්ටමින් බස් එක හොයාගෙන, බස් එකට සල්ලි එකතු කරගෙන, හරිද? ඒගොල්ලෝ ඇවිල්ලා බොහොම සවධානව ඉඳලා බීලාපු කවුරක්වත් ඉඳලා බලන්න. බීලාපු කවුරක්වත් නෑ, කෑ ගහන අය නෑ, පාර නටන අය නෑ, ගස් නගින කට්ටිය නෑ, ලයිට් කනුලෙලින් කට්ටිය නෑ. මේ ඔක්කොම ඉන්නේ කිසියම් දේශපාලන දැනුමක් අධ්‍යාපනය කරන් යන්න. ඒක කැමැත්තෙන් එන්නේ. බොහොම විනයගරුකයි. ඉතින් එහෙම රටක් හදන්න ඕන අපි. එහෙම රටක් හදන්න පුළුවන්කම තියෙන්නේ මාලිමාවට විතරයි කියන එක දැන් ඔප්පු කරලා තියෙන. මොකද දැන් සංසන්දනය වෙනවනේ. දැන් අපි දන්නවා රගොල්ලෝ ත්‍රැස්වීමක් තිබ්බා. ඒක තත්ත්වෙ මොකද්ද? ඒකේ බීලා නටනවා, කුමාරප කියනවා, තමන් කරන්නේ මොකද කියලා කවුරක්වත් දන්නේ නැහැ නේද? එතකොට අනිපැතෙන් ගත්තොත් එහෙම අරු හොරාමේ හොරාගෙන අසේ නාමලු තොරා කියලා කියනවා. ඊට පස්සේ අලි කොටේක තුනා ගොමත් ජයවා කියලා කියනවා, කොටින්ට විරුද්ධ ගොමත් ජයවා කියලා කියනවා. මෙලෝ අවබෝධයක් නැති ඉන්නේ කොහෙද, මොකද්ද කියන්නේ, කවුද මොනවද මේ කතා කරන්නේ කියලා මුකුත් නැතුව නිකන් එහෙම පිරිසක් නේ. එහෙම පිරිසකට රටක් කනගාටයක් බාර දුන්නොත් මොකද මේ හිතන්න ඔබ? ඒක හරිම
1: කොහොමද දැන් විනය පවත්වාගෙන යන්නේ පක්ෂයේ විශේෂයෙන් රැස්වීමක් කියන අවසන් වුණාම මාධ්‍යත් වාර්තා කරනවා ඔබේ රැස්වීම අවසානයේ තියෙන විනය දැන් ආණ්ඩු බලය ලැබිලත් මේ විනය පවත්වාගෙන යන්නේ කොහොමද? යාන්ත්‍රණය කොහොමද හදලා
0: තියෙන්නේ? ඇත්තටම ගත්තොත් මේ විනය එකක් අපේ මේ අධ්‍යාපනයේ අපිට දේශපාලන අධ්‍යාපනයක් තියෙනවා. අපි මොකද්ද කරන්නේ, කොහොමද මේක කරන්නේ, ඇයි මේක කරන්නේ, අපි කොහොමද මේක හැසිරෙන්න ඕනකම තියෙන්නේ. ඒක දෙක අපි සංවිධාන වල අපි සංවිධාන විනයක් හදලා තියෙනවා. ඒ විනය උඩ සිට ආරක්ෂා කරනවා, උඩ සිටම. මොකද ආදර්ශය නැත්තම් විනයක් හදන්න බෑ කිසිම තැනක. ඒ ආදර්ශය අපි උඩ සිට අමර සහෝදරගේ සිට ආදර්ශය දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ සහෝදරුලු, අපේ සහෝදරියලා, අපේ පාක්ෂිකය අපට හිතවතා ඒක නලුතෙන් එකතු වෙනයි පවා ඒ විනයට කැමති. අපේ රටේ මිනිස්සු හොඳ දේවල් වලට කැමති. එකම දේ තමයි කලින් එහෙම ආදර්ශයක් තිබුණේ. මං කියන්නේ මේ දැන් මේ ඊයේ ප්‍රදයාන ප්‍රවෘත්තියක් ඔබ දකින්නේ නැති. පොදු දස්සක දුම්රි වල වැඩ තිබ්බා, ඊටම අසාර්ථක වැඩක් වුණේ නැහැ. එතකොට සමහර ස්ටේෂන් වල ටිකට් කවුන්ටර් වැහුවම ආණ්ඩු තීන්දුවක් ගත්තා. කමක් නැහැ, අපි කෝච්චි දුවනවා, ජනතාව නිකන් ගියාවේ. එහෙම. එතකොට එහෙම නිකන් ගියා. හැබැයි ඒ ගිය විසම තරුණ කණ්ඩායම ඊයේ අද දවස් දෙක මොකද්ද ගන්නෙ? ඒගොල්ලෝ කල්පනා කරන්නේ ඒක වැරදි. එනසයි ඒගොල්ලෝ අද ඊයේ දවස් දෙක මම දැක්කා මොනපොතේ දාලා තියෙනවා ඒගොල්ලෝ ටිකට් දෙකක් ගත්තා කලින් ඊයකටත් එක්කින්.
1: ජනතා ආණ්ඩුවේ තීරණත් එක්ක හිටගෙන තියෙනවා.
0: එහෙම ඉතිහාසයක් අපට තිබුණේ නැහැ. අපට තිබුණේ කෝච්චියේ හොරෙන් යන ඉතිහාසයක්. අපේ රටේ කලින් තිබ්බේ ටිකට් නැතුව. හැබැයි දැන් එහෙම නෙවෙයි. නිකන් දවසේ ගෑනු දුන්නට පස්සේ ඒකට හිලව් වෙන ටිකට් දෙකක් ගන්න මිනිස්සු වෙනස් වෙලා තියෙනවා. මිනිස්සු හොඳයි, මිනිස්සු වෙනස් කරන්න පුළුවන්. මොකක්ද ඕනේ? ආදර්ශයක් ඕන දේශපාලනේ. ඒ ආදර්ශය දැන් ලැබිලා තියෙන්නේ. ආණ්ඩුව හොරගම් කරන්නේ නැත්තම්, ආණ්ඩුව කැප කිරීමෙන් වැඩ කරනවා නම්, නායකයෝ කැප කරනවා නම්, ජනතාව ලෑස්ති ඒකට උදව් කරන්න. ඉතින් ඒක මේ තියෙන්නේ. ඉතින් අපේ රැස්වීම වල විනය තියෙන්නේ අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට අවුරුදු 70කට කෙට්ටු කාලයක් තිස්සේ මේ විනයත් එක පවත්වාගෙන ආවා. අපි අලුත් දේශපාලන සංස්කෘතියක් හදලා තිනවා. ඉතින් ඒක කරන්න පුළුවන් මේ රටේ එකම දේශපාලන ව්‍යාපාරය අපි විතරයි.
1: දැන් ඔබ බලය ගත්ත පස්සේ එල්බෝට් කතාවක් කිව්වා. ආණ්ඩුවේ එල්බෝට් පුළුවන් නැහැ කියලා. දැන් එල්බෝට් කතාවත් එක්ක නවකින් බොහෝ දෙනෙක් අමාත්‍යංශ ලබා දුන්නා, විශේෂයෙන් නියෝජ්‍ය අමාත්‍යවරුන්. තමන් හැම එකම කියන්න තේකත් අසාධාරණ පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් මහා මාර්ග, වරාය, විදුලි බල වගේ ක්ෂේත්‍ර ගැන සම්බන්ධ නිරන්තරයෙන් වාර්තා වෙන කාරණා තියෙනවා. දැන් නියෝජ්‍ය අමාත්‍යවරුන් බොහෝ දෙනෙක් දැන් බිහි වෙලා තියෙනවා. ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්නේ මොකද හිතෙන්නේ වසර දෙකකට පස්සේ ඔබ පක්ෂයේ ප්‍රධානියෙක් විදියට ඔබේ එල්බෝට් කාර්යය ටික
0: ඇත්තටම
1: දැන් ඉන්න තැන ගැන
0: අපි ඒකට මොකද කියන්නේ? ඒ කියන්නේ ඇත්තනේ අපි ඵලයට එනකොට මම හිතන්නේ අපි ආණ්ඩුව තුළට පයගෙන හතර දෙනයි හිටියේ. පහකයක් විතර හිටියා කලින් ඇමති නියෝජ්‍ය ඇමති කරපු අවුරුද්දක් තුල. අනිත් ඔක්කොම ආදුනිකයි අලුත් තමයි.
1: එල්බොට් තමයි
0: කිසි ප්‍රශ්නයක් නැහැ.
1: පිළිගන්නවනේ.
0: හැබැයි දැන් ඒ අය මොකද කරේ? ඉක්මනින් ඉගෙන ගත්තා. ඉක්මනින් මාසුන ඉක්මනින් වැඩ කරා. දැන් අර හොඳටම මොකද්ද පළපුරුද්ද තිබුණා කියන අභිවාගයෙන් තියෙනවා. පළපුරුද්ද තිබෙච්ච කට්ටිය ලංකාව බංකොලොත් කරෙව්වා. අපි ආර්ථිකයේ රේටින් වල ඍණ තත්ත්වෙට ගියා. හැබැයි මේ අලුත් කණ්ඩායම මොකද කරලා තියෙන්නේ? වට්ටපු ආර්ථිකය ගොඩ අරගෙන දැන් අපි රේටින් වල අර CCC දන පහු කරලා B දක්වාවිලා තියෙනවා. ෆිෂ් රේටින් එකේ රට උඩට ගෙනත් තියෙනවා. අලුත් ආදර්ශයක් දීලා තියෙනවා. මහන්සලා වැඩ කරනවා. අපේ රටේ ප්‍රවාහන පද්ධති හදන මහන්සි වෙනවා. ප්‍රවාහන ක්ෂේත්‍රය බිමල සෞදරයා ප්‍රසන්න සෞදරයා කට්ටිය අපේ රටේ වරායද ඒක මුදල මාත්‍යංශේ බලන කල්පනා මුදල මාත්‍යංශේ පෞගේ කාලේ මූල්‍ය විනයක් හදලා මුදල් ටික පරිස්සම් කරලා බදු එකතු කරලා හැමෝගෙම ඉතින් මේ හැම ක්ෂේත්‍රයකම හැකියාවන් දක්ෂකම් පෙන්නපෙන්න යන්නේ. සංස්කෘතික ක්ෂේත්‍රය ගත්තමත් එහෙමයි. හැම පැත්තකම මහන්සි වෙනවා, ඉගෙන ගන්නවා, වැඩ කරනවා, කැපකිරීමක් තියෙනවා. ඉතින් අපි එහෙම තමයි ඉගෙන ගනිමින් වැඩ කරනවා. එතකොට අර පරණ ගැටිට ඒගොල්ලන්ට පුරුද්දක් තිබ්බ පළපුරුද්දක්. ඒ පළපුරුද්ද තිබ්බේ මුදල් නාස්ති කරන්න, ඒවැයෙන් ජීවත් වෙන්න, හොරකම් කරන්න, වංචා දූෂණ. ඒ පළපුරුද්ද අපිට නැහැ. ඒ පළපුරුද්ද අපි බෝ කරගන්නෙත් නැහැ. මේක තමයි අපේ පළපුරුද්ද. අපි කාලය දේශපාලනය කරලා දේශපාලන පුරුද්ද අපට තියෙනවා. ඉතින් අපට මාසෙන් දෙකෙන් මොකද්ද ආයතනවල ප්‍රශ්න තීරු ගන්න ලගන්න පුළුවන්. ඉතින් දැන් හැමදෙනාම ඉතාලම හොඳින් වැඩ කරගෙන යනවා.
1: දැන් ජනතාව ආණ්ඩුවක ගමන දිහා භෞතික සංවර්ධනයෙන් පමණක් මැන බරනවා. මොකක්ද ඔබතුමාගේ කියන අදහස? භෞතික සංවර්ධනය කියන්නේ බලන්නේ හරියට ඔබ භෞතික සංවර්ධනය වෙනුවෙන් විතරද පසුගිය වසර දෙක වැය කළේ?
0: නෑ, කිසිසේත්ම නෑ. අපි හදන්නේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයම ගන්නකෝ. තේමාව පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. පොහොසත් රටක් කියන්නේ භෞතික සංවර්ධනයේ වැඩි පංගුවක් එකේ ලස්සන ජීවිතයක් කියලා කියන්නේ මිනිසුන්ගේ සංස්කෘතික සංවර්ධනය, අධ්‍යාත්මික පැත්ත. අපට ඒකත් හදන්න. අපේ ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩසටහනේ ඒක කුළුණු තුනක් තියෙනවා. එකක් තමයි මිනිසුන්ගේ අධ්‍යාත්මික වෙනස් කරන එක. අපිට හැබැයි ප්‍රමුඛත්ව දෙන්න සිද්ධ වුණා මේ පහුගිය අවුරුදු දෙකේ ආර්ථිකයට. මොකද ඒකනේ කඩාවැටලම තිබ්බේ. ඒක ගොඩ ගන්න නැතුව අපිට මිනිසුන්ගේ අධ්‍යාත්මික හදන්න අමාරුයි. හැබැයි දැන් අපි ඒක ගොඩ අරගෙන ආදර්ශ දෙලා මිනිසුන්ගේ අධ්‍යාත්මික හැදීමෙන් යනවා. දැන් අපි පහුගිය කාලේ කරපු ඔය ගොඩක් ශ්‍රමදාන කටයුතු වල යන්තම් ස්විච්චන් සහභාගී වුණා. අපි පාක්ෂිකව වගේම දැන් මම කලින් කිව්ව උදාහරණෙත් එකක් මිනිස්සු අධ්‍යාත්මික වෙනස්ලා කියලා කෝච්චි ටිකට් ප්‍රශ්නේ. එතකොට ඒ නිසා අපිට තව ලොකු ගමනක් යන්න තියෙනවා. මිනිසුන්ගේ හිත වෙනස් කරන්න. අපි දන්නවා තාමත් ගැටලු තියෙනවා. උදාහරණයක් ගත්තොත් අපි ගත්තා අපි කසල කළමනා කරන්නේදී තාමත් ඔය තැන් තැන්වල කුණු දාන එක, පාර යද්දී කුණු වීසි කරන යන එක, බස් එක යද්දී වතුර බෝතල එළියට වීසි කරන එක, ට්‍රිප් එකක් ගියා මෙතන කුණු දාලා ඉන්න එක වගේ තියෙනවා. ඒවා තියෙන වෙනස් කරන ටික ටික ටික ටික පුරුදු වෙච්ච දේවල්නේ. අධ්‍යාත්මය හදන්න ඕන මිනිස්සුන්ට. රටට ආදරය කරන්න පුරුදු කරන්න ඕන මිනිස්සුන්ට. මිනිස්සුන්ට ආදරය කරන්න පුරුදු කරන්න ඕන මිනිස්සුන්ට. පරිසරයට ආදරය කරන්න පුරුදු කරන්න ඕන, විනය පුරුදු කරන්න ඕන. මම හිතන්නේ බැරි දේවල් නෙවෙයි, බැරි දේවල් නෙවෙයි, පුළුවන් දේවල්. ඉතින් ඒකත් එකක් අපේ වැඩේ ඇතුලේ. ඉතින් ආර්ථික ශක්තිමත් කරලා මේවා ටික හදාගෙන පහසුකම් ටික හදන් යනකොටම මේක කෙරෙනවා. දැන් මම උදාහරණයක් ගත්තොත් ඔබ හොලත් බලන්න. දැන් අපේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අපි ගත්ත ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉන්න සමහර බස් රියදුරු කොන්දොස්තරලාගේ විනයක් නැහැ. මගෙන් ගෙත් පොඩි විනයාලුකමක් තිබ්බනේ බස් එක නැද්ද. හැබැයි දැන් ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙන මෙට්‍රෝ බස් එකේ. මෙට්‍රෝ බස් එකේ බස් එක ලස්සනයි, පහසුකම් තියෙනවා, රියදුරත් විනයක් සහිතව ඉන්නේ, කොන්දොස්තරයක් සහිතව ඉන්නේ, මගියත් විනයක් සහිතව දැන් වැඩ කරනවා කියන්නේ. ඒක ඇතුළේ මොකක්වත් අර සීට් වල බල්ලි කුරුළු ගන්න මොකක්වත් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේක වෙනස් කරන්න පුළුවන්. ඒකට ආදර්ශෙත් ඕන. ඒක තමයි අර මිනිසුන්ට මූලික පහසුකම් හැදෙන්න ඕන. මූලික පහසුකම් හැදෙන්නේ නැතුව අපි කොච්චර කිව්වත් හොඳට හිටපන් හිටපන් කියලා මොකද ඉස්සර අමාරුයි.
1: හදන් යන්නේ දේශපාලනේ. මම නැගිට ප්‍රශ්න දේශපාලනේ. දැන් පාර්ලිමේන්තුව එහෙම ඔබ බලනවාද? එදේ දැන් අපි බලන්න ඕනේ. ඒ කියන විනය ඔබ විශ්වාස කරනද හැදිලා තියෙනවා කියලා?
0: ඇත්තරම අපේ පැත්තෙන් අපි විනය රැකලා තියෙනවා. දැන් මෙච්චර කාලයක්
1: කොමු ගහපු පාර්ලිමේන්තුවක්
0: මේ ස්කෝල ගහපු පාර්ලිමේන්තුවක්
1: සංකලයේ සඳුන් පාර්ලිමේන්තුවක් ඔබ ඒ විනය දකිනවද දැන්
0: කතානායකයාගේ පුටුවට වතුරක් කරපු පාර්ලිමේන්තුවක් පාර්ලිමේන්තුව මැද්දට පැනලා ගහගත්තු පාර්ලිමේන්තුවක් දැන් ඔබ දකිනවද එහෙම දේවල් තියෙනවා කියලා නැහැ මේ ළඟදී විපක්ෂ බැස්ස පාර්ලිමේන්තුවේ මේ මේ සභාගාරයේ මැද්දට බැන කෑ ගැහුවා අපේ කිසි සහෝදරයෙක් ආවේ නැහැ අපි හැමෝම ගාව ෂීට් එක වාඩිලා හිටියේ ඒගොල්ලෝ ගෑගත්තු අපිට ප්‍රශ්නේ අපි ඒගොල්ලන් තැනට වැටෙන්නේ නැහැ සර් දැන් මොකද්ද පාර්ලිමේන්තුවේ මේක මැද්ද ගහගන්නේ සෙන්කුල උස්සන්දුවන්නේ ඒගොල්ලෝ උස්සන්දි ගොත් අපි ගණන් ගන්නෑ ඒගොල්ලන් තමයි බැරලා තියෙනවා මේක හදාගන්න ඒ නිසා තමයි ඒගොල්ලෝ ඔය ඕනේ නැති අවලාද බොරුකේ කියන්නේ අපි පැත්තෙන් එහෙම නෑ අපි කතා කරනවා ප්‍රශ්නවලට උත්තර දෙනවා හරියට කරුණු පැහැදිලි කරනවා හැබැයි පාර්ලිමේන්තුවේ විනය රකින්න වැඩ කරලා තියෙනවා ඒ නිසා මේ අවුරුද්දකටම පාර්ලිමේන්තුව තුලේ ගහගත්තේ ගැටුම් මොකක්වත් නෑ විපක්ෂයක අවස්ථාවක පාර්ලිමේන්තුවේ සභාවක මැද්දට එල කෑ ගැහුවා ඒත් 153ක් ඉඳලත් අපි ඒකට ගැටෙන්න ආවේ නෑ ඒකේ ඒගොල්ලන්ගේ දේශපාලන මේක අපේ දේශපාලනේ
1: හොඳයි අපේ විරාමයකට යන්නත් අවශ්‍යයි ඊට කලින් අවසන් ප්‍රශ්නේ ආණ්ඩුවේ ගමන් මගේ යම් කිසි ප්‍රමාදයක් තිබෙනවද එහෙමත් සමහර ලා චෝදනාවක් කියලා වෙන සමහර තැන් වල ප්‍රමාදයි 159 තියාගෙනත් මොකද මේ කරන්නේ කියලා වගේ ප්‍රශ්න මතුවෙනවා
0: ඇත්තටම ප්‍රමාදයන් තියෙන්න පුළුවන් මොකද අපි මං කල්නකෝ අපේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන කමතිය අපි වෙනස් කරන්න යන්නේ මුළුමනින් විනාශ වෙච්ච රටක්නේ මං කලින් කිව්වාගේ ආර්ථිකයේ වැටිලා බංකොලොත්තුල ණය ගෙවා ගන්න බැරි වෙලා IMF එකට ගිහිල්ලා ඩොලර් ටිකක් හොයාගන්න අපේ රටේ ශ්‍රී ලංකන් න්‍යායක ටෙලිකොම් එක ඒ වගේ අපි රාජ්‍යත් සහිත හොටල් ටික මේව විකුණන්න ඕනයි කියලා ප්‍රසිද්ධ රයිනල් ක්‍රම කිව්ව රටක් මේක. එහෙම තිබෙච්ච රටක් අපි රට ගොඩ ගන්නකොට එතකොට ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් මේක කළු රාජ්‍යයක් අපරාධ රාජ්‍යයක්. මුළු අපරාධ රාජ්‍යෙට මුළු ක්ෂේත්‍රෙම කියන්නේ දේශපාලඥයා පාතාල කණ්ඩායම් මද්රව ජාවරංකරුවෝ ඊට පස්සේ අපි රාජ්‍ය ආයතනවල සමහර අය පොලිසිය සමහර නිලධාරීන් ඊට පස්සේ මොකද්ද පාස්පෝර්ට් කන්තුරේ සමහර නිලධාරීන් ID කාඩ් හන්දක මේ හැමෝම සමහර අය සම්බන්ධලා හිටපු එහෙම එකක්. ඒතොර ඒවා වෙනස් කරගෙන වැඩ කරන් යන්න ගියාම ටිකක් හිමින් තමයි යන්න වෙන්නේ. සමහර ඒවා මගහැරෙන්න පුළුවන් අතවස් වෙන්න පුළුවන්. විශාල වැඩක් කරන් යනකොට සමහර ඒවා ටිකක් හිමින් වෙන්න පුළුවන්. මොකද අපිට තියෙනවානේ අභියෝග ගණනාවක් මේ අපි වැඩේ කරන් යන්නේ කාලයක් තිස්සේ අර පරණ දේශපාලනෙත් එක්ක වැඩ කරපු රාජ්‍යාන්තරයක් එක්කෙන් මොකදනේ අපි පිළිගන්න එක අපි අමතක කරන්න ඕනේ දැන් ඒක ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ අපි එනකොට ඒ රාජ්‍යාන්තරය සමහරව තීන්දුව ගන්න බයයි සමහරව හිමින් වැඩ කරලා පුරුදු වෙලා තියෙන්නේ ඉතින් ඒක නිසා ඒක වෙනස් කරගන්න පොඩි කාලයක් අපිට ගියා මම හිතන්නේ ජනාධිපතිවරයා ලෙසම ඔබට මතක නම් අම සහෝදරයා දෙතුන් පාරක් කිව්ව ඔබ වෙනස් වෙන්න නැත්නම් අපිට වෙනස් කරන්න ඕකෝ කියලා දැන් හොඳයි දැන් වෙනස් වෙලා තියෙනවා තාමත් පොඩි පොඩි ගැටලු තියෙන දැන් තියෙනවා හැබැයි ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ ඉතින් ඒ නිසා අපි වැඩ ගොඩක් කරන් යනකොට සමහර මොකද්ද මගෑම තැන් තියෙන්න පුළුවන් ප්‍රමාදයන් තියෙන්න පුළුවන් නමුත් ඒ ඔක්කොම අස්සේ අපි ධෛර්යයෙන් අරමුණකින් මේ ගමනේ
1: සරණ ආණ්ඩු බලය වෙනස් කරලා රාජ්‍ය බලය වෙනස් කරන කාලයක් යනවා කියලා ලාල්කාන්ත මහතා කිව්වේ මේ කාරණාවද
0: ඇත්තම මේකේ කියන අපිට ආණ්ඩු බලය කියලා කියන්නේ ජනාධිපති පාර්ලිමේන්තුවයිනේ එතකොට රාජ්‍ය කියලා කියන්නේ අපේ රාජ්‍ය යන්ත්‍රණයනේ ඒක ඇවිල්ලා මේ මොකද්ද සූසුකම් මත බඳවගෙන ස්ථිර රාජ්‍ය සේවකනි ඉන්නේ ඒගොල්ලන් ආණ්ඩුවක් අවුරුදු පහෙන් මාරු කරන්න පුළුවන් වුණාට රාජ්‍ය අවුරුදු පහෙන් මාරු කරන්න
1: බෑ මේ ප්‍රශ්නේ ඇහුවේ දැන් එළකන චෝදනාවක් තියෙන 100 පෙච්චර බලයක් දීලාත් ඇයි මේක වෙනස් කරගන්න බැරි ආණ්ඩුවට කියලා අනිත් පැත්තෙන් ආයේ ඕම්ම චෝදනාවක් කරනවා ඔබට
0: ඔව් ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ රාජ්‍ය ඒක ස්ථාපිත ආයතනයක් අපි බලය ගත්තේ බලය අයුතු ලෙස පාවිච්චි කරන්න නෙවෙයි අපිට 159 මේ අපිට 225 හිටියත් අපිට කිසිම නීතියක් කඩන්න අයිතියක් නැහැ ව්‍යවස්ථාවේ කොන්දේසි කඩන්න අයිතියක් නැහැ අපිට චක්‍රයක අභිභවා වැඩ කරන්න අයිතියක් නැහැ අපි වැඩ කරමු ගම නීතිත් එක්ක නීතිය බාධා කරනවා අපි නීතිය වෙනස් කරගන්නවා මේක වෙන කාරණයක් හැබැයි අපි නීතියට වැඩ කරන්න ඕන ඒ නිසා අපි එහෙම වැඩ කරන්න යන්නේ ඒ නිසා අපි 159ක් හිටියා කියලා ඒකේ මුළු උදුම්මගෙන රේ බලය අරගෙන බලය අනිසලස පාවිච්චි කරන්නෙම නැහැ එම කරලම නැහැ අපි හදන්නේ අධ්‍යාපනයෙන් මේකට මැදිහත් වෙලා කතා බහ කරමින් මේක කරගෙන යන්න. එනිසා මේක දැන් ටික ටික හරි ගිල්ල තින්න. මං හිතන්නේ අපේ ජනතාව බැලුවොත් එහෙම ජනාධිපතිවර හැටි රණු සහෝදරයා මං හිතන්නේ දිස්ත්‍රික්ක ගණනාවකම දිස්ත්‍රික් සංගම සභාව කැඳවන්න ගියා. ඒ එතන තමයි දිස්ත්‍රික්කේ වැඩ කරන නිලධාරී යාන්ත්‍රණය තියෙන තැන. දේශපාලඥයන් නිලධාරී මුණ ගැහෙන තැන. එතන ගිහිල්ලා සමාන නිලධාරීන්ගෙන් ප්‍රසිද්ධිය ඔගොල්ලෝ මිච්චකල් මොකද්ද කරේ? ඇයි මේක කර දෙන්නේ නැත්තේ? ඇයි මේක පරක්කු වෙන්නේ? ඔබ කියන එක අපිට පිළිගන්න බෑ නේද? දැන් මේක මෙහෙම කරමු නේද? කාටවත් බැන්නේ නැහැ. කාටවත් තරජනය කරේ නැහැ. හැබැයි අපි හේතු ගන්නවා මේක ඉක්මන් කරගන්න ඕන කියලා.
1: විරාමයකට යන්න ඕන. නමුත් මේ ප්‍රශ්න අහන්න දැන් මොකක්ද එක්කම ආයෙත් කියනවා නිලධාරීන්ට වැඩ කරන්න අමාරුයි මේගොල්ලොත් එක්ක මේ චක්‍රලේක වලට කොටු වෙලා ඉන්න නිලධාරීන් මොකුත් කරගන්න බෑ. ඔබට මොකද්ද දෙන දෙන්න
0: කියලා තියෙන්නේ? චක්‍රලේක අපේ නෙවෙයි. ඒවත් කලින් තිබිච්ච
1: මේ එල්ල කරන චෝදනාව.
0: නිලධාරීන්ට වැඩ කරන්න
1: අපිට නිසා නිලධාරීන්ට වැඩ කරගන්න බෑ අමාරු හිර වෙලා ඉන්න කියලා.
0: ඇත්තටම නිලධාරීන්ට අපිට නිසා වැඩ කරගන්න අමාරු නෑ ලේසි. මොකද අපි නිලධාරීන් තීරුම් ගන්න ඉන්නවා. අපි බලේ පාවිච්චි කරන්න යන්නේ නෑ. පුළුවන් නම් කරපොත් නැත්තම් පලයන් කියලා කියන්නේ යන්නේ. නිලධාරීන්ට අපි කවදාකවත් වැරද්දක් කියලා නැහැ. මේකට අස්සම් කරලා දෙන්න මේක කරමු කියලා එහෙම වැරද්දේවල් කියලා නැහැ. ලේසි. හැබැයි ටිකක් හයියෙන් වැඩ කරන්න ඕන. එතකොට අර හිමින් වැඩ කළ පුරුදු වෙච්ච අයට ටික දවසක් යනකම් පොඩි අමාරුවක් තියෙනවා. දැන් අපි දන්නවා සමහර අයට ෂුටි දුෂ්කරතා තියෙන උදාහරණයක් ගත්තොත් දැන් උදිසාපති කෙනෙක්ට වගේ ගත්තොත් එහෙම කමිටු ගොඩක් හැදෙනවා. මම හිතන්නේ ඉස්සර දිස්ත්‍රික් සංගම කමිටුවක් ඇඳෙවුවම නිකන් ඔකට කවුරු හරි අදාළ කරන සභාපතිය ආව වචන දෙක තුනක් කතා කරා ගියා. දැන් එහෙම නෙවෙයි පැය ගණන් කතා කරනවා, සාකච්ඡා කරනවා, වෙලාව යනවා. එහෙම දුෂ්කරතා ඇති. හැබැයි මම හිතන්නේ ඒක එහෙම වුණා නේද ජනතාවක් වෙනුවෙන් වැඩ කරනකොට. එසේ එකකල තීරුම් ගන්නයි කියලා අපි හිතනවා.
1: හොඳයි. අපි පළමු විරාමයේදී වලට සෝදානම අද සැප්තැම්බර් 22 වෙනිදා මා ආරම්භයේදී මතක් කර දවස විශේෂ දවසක්. ඒ නිසා තමයි අද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙලිවිෂන්ලා මහතාප කැඳවා ගත්තේ. කෙටි විරාමයකට යමු නොර දේශරින්න ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශන් සමග ඔන්නෑ පොලිටික් සමග.
2: FM 93.7 Lakhanda Radio ITN ජීවිතය කියන්නේම වෙහෙස කර ගමනක් නම් දවසක විඩාබර සිතට අසිනිවසේ වයින්වා

0: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
0: අසන් අසන්ද.
2: යාත්‍ත්‍ය. ඇයි කියන්නේ නංගි කතා කරන්නේ නැත්තේ? එයා මැරිලාද?
3: සත්‍ය කරන්නේ බබුතේ. පොඩක් කට වහගෙන ඉන්නකෝ.
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
4: තින් කමුද කොහමද අලු අවුරුදු ගාණක් නෙවුවා මේ මෙවසගෙන හිටියේ. මුත් එක ජීවත් වුනේ. ඇත්තමයි මගේ නංගි කෙනෙක් එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා.
3: මටත් එන්නව මං වෙනුවෙන් මරාගෙන මැරෙන තරම් මට ආදරේක නයිය කෙනෙක්. ඒත් මොකක්ද හේතුවකට? අර හිතේ ශක්තිය දීලා තිබ්බට.
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
5: ග්‍රාමෙන් අනතුරු ඔබ යලිත් එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා මහතා. ගෙවුණු වසර දෙක පිටිපදව තමයි අද සාකච්ඡාවට ලක් කරන්නේ. ඔබේ මැතිවරණ පොරොන්දු තුළ තිබ්බ ප්‍රධානම දෙයක් තමයි, ඔබේ ජනවර්ම තුළ තිබ්බ ප්‍රධානම දෙයක් තමයි ජනතාවගේ අපේක්ෂාව දූෂණය පිටුදැකීම නෙමෙයි බිඳුව කිරීම. දැන් මේ බිඳුව කියන අගයට ගෙන එමේදී එක අභියෝගයක්. ඔබත් බිඳුව විය යුතුයි. ඔබ විශ්වාස කරනවද පක්ෂයේ ප්‍රධාන ලේකම් විදියට ඔබේ ආණ්ඩුව තුළ දූෂණය බිඳුවයි කියලා? ඔබේම කියවන්න පුළුවන්, කියන්න පුළුවන්.
6: ඉතාම හොඳින් ඔබිය කියන්න පුළුවන්. ආණ්ඩුව තුළ දූෂණය බිඳුවයි. කිසිම දූෂණයක් වංචාවක් මේක තුළ නැහැ. හැබැයි රට තුළ රාජ්‍ය තුළ ගත්තොත් එහෙම තාමත් අපි හිතනවා සමහර තැන්වල මේක පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා කියලා. ඒකත් වෙනස් කරගෙන අපි ආරම්භ මේක අපි හිමින් හිමින් මේ වැඩේ කරමින් යනවා. ඒට අදාළ ආයතනය සඳහා වැඩ කරමින් යනවා. නමුත් මට වගකීමෙන් කියන්න පුළුවන් ආණ්ඩුකරණය ඇතුලේ දූෂණ වංචා මොකක්ද සිද්ධ වෙන්නේ කැප කිරීමෙන් වැඩ කරන පිරිසක් අපටින්.
5: මේ පෙර පැමිණි ආණ්ඩුවලට දූෂණ සම්බන්ධයෙන් චෝදනා තාමත් එල්ල වෙනවා වුන් කරපු දේවල් ගැන. දැන් ඔබේ ආණ්ඩුවටත් තෙවෙනි චෝදනා එල්ල වෙනවා. විටින් විට වෙන චෝදනා මත වෙනවා. කන්ටේනර් සිදුවීම ආවා, ගල්හගුරු සිදුවීම ආවා, ඊට පස්සේ මහා බණ්ඩාගාර සිදුවීම ආවා. දැන් මේ දේවල් සම්බන්ධයෙන් පරීක්ෂණ විමර්ශන ක්‍රියාවලීන් ආණ්ඩුවේ බලපෑමක් නැතුව වෙයි කියන එක කාරණාව ගැන ජනතාවට විශ්වාසයක් තියන්න පුළුවන්ද?
6: ඇත්තටම පුළුවන්. දැන් ඔබ තියෙන්නේ මෙහෙමයි. දැන් විපක්ෂයට වැටලෙන දැන් කට්ටිය ඒගොල්ලෝ ආණ්ඩු කරන කාලේ විශාල වශයෙන් වංචා දූෂණ කළා. ඒක දැන් ඔප්පුවේ නැති එක ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒගොල්ලෝ කැමති ඒගොල්ලෝ විතරක් නෙවෙයි අපිත් එහෙම තමයි කියලා කියා ගන්න. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ මේක කරේ නැහැ කියලා.
5: ඔවුන් කරේ නැහැ කියන්නේ.
6: කියන්නේ ඒගොල්ලෝ කියනවා මේ ඉම්පිපිකත් එහෙම තමයි ඒගොල්ලොත් කරනවා. අපි එහෙම කිව්න්නේ. හැබැයි අපි එහෙම නැහැ. අපි
5: කැරම් බෝඩ් බෙදුවා තමයි කැරම් බෝඩ්නි දුන්නේ වගේ
6: කතා කරන්නේ. කැරම් දුන්නේ අන්න හරි එහෙම තමයි කියන්නේ. එතකොට අපි ප්‍රශ්න ගත්තොත් ඔය කන්ටර් මේ ප්‍රශ්න ගත්තමත් දේක ඒගොල්ලෝ කිව්වා අපි නෑ කියලා කිව්වා. කලින් කිව්වේ ගත්තොත් එහෙම කොච්චර වර්ගවද කලින් කෝ ඒවා අයිති මේ බස්නාහිර පළාතේ ආණ්ඩුකාරතුමාට කියනවා. පස්සේ ඒක වෙනස් කරගත්තා. එමේ ආවුද ගියා කියලා එළියට කිව්වා. පස්සේ ඒක වෙනස් කරගත්තා. ඔහොමම ගිහිල්ලා පස්සේ මොකද කරේ? ආණ්ඩුව කමිටුවක්පත් කරා විපක්ෂයට දාලා මේක හොයන්නේ කියලා. දැන් මාස ගණක් තියෙනවා. ඉතින් මොකද කියන්නේ උත්තරේ? එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ කියන්නේ කන්ටේනර් වල මොකක්වත් ආයත ආදයක් මොකුත් සිද්ධ වෙලා නැහැ. ඒක කන්ටේනර් ගොඩ
5: ගැනීමත් චෝදනා එල්ල වෙනවනේ මේ වාර්තාවකෝ
6: ඇත්ත වහන් කළා නිකන් අර උඩින් කී කියනවා කන්ටේනර් කන්ටේනර් කී කියනවා. ඊට පස්සේ ගල්ලංගුරු ප්‍රශ්නය
5: යලිත් මත මාපි එතනට එන්න කලින් යලිත් මත උනා අර කන්ටේනරයක් තුල මද්‍රව්‍ය විෂ මද්‍රව්‍ය තෝගයක් හමු වීමත් එක්ක දරිද්‍ර ප්‍රදේශයෙන් ඉර දික්ුණා.
6: ඉතින් අපි විෂමද්‍රව්‍ය ගෙනහොත් අල්ලනු සිසිකක් නෙවෙයි. කන්ටේනර් නිදහස් කිරීම වරම කරන්නේ අපි මුකුත් කියන්නේ නෙවෙයි, වරායේ ක්‍රමයේ එක. ගොඩ ගැහුනම ඒගොල්ලෝ බලලා කලින් දිගටම ගණන් කරන එක කන්ටේනර් නිදහස් කරලා දිනු මිට කල්ලු. මෙට කරුණු කරලා තියෙන එම තමයි තදබදී අඩු කරගන්න. එතකොට ඒකට ආන්දේ කිසිම සම්බන්ධයක් නැහැ. කිසිම හැම දෙකෙක් කවුරක්වත් ඒවට ඇඟිලි ගහන්නේ නැහැ. එතකොට ඒව ඇතුලේ මොකක් හරි වැරද්දක් වුණොත් ඒකට මෙදිහත් වෙනත් අපිට පුළුවන්කම තියෙනවා. දේශපාලන මෙදිහත් මොකක්වත් නෙමෙයි. ඔය කියන කන්ටේනර් වල මොකක්වත් එහෙම හානි කර දේවල් හරි මොනවාරි සිද්ධ වෙලත් නැහැ. ඊළඟට ප්‍රශ්න තියෙන්නේ මොකද මං කියන්නේ එහෙමනම් ඒගොල්ලෝ කියන්න ඕන නම් කරලා අපිට විපක්ෂ කට්ටිය දැන් මේකේ කමිටු ඉන්නෝනේ මෙන්න මේ තැන්වල මේක සිද්ධලා කියලා. එහෙම කියන්නෙත් නැහැ. නිකන් අර සංකල්පයක් කියනවා කන්ටේනර් පෙන්නෝ කිය කියනවා. ඊළඟට ගල්නගුරු ප්‍රශ්න ගත්තම තෝ කී කියනකොට අපි මොකද කරේ? අපි ඒකට කමිෂන් එකක් ජනාධිපති කමිෂන් එකක් නම් කරා. පත් කරා. එතකොට දැන් ඒකෙන් පරීක්ෂණයක් කරනවා. අපි ගොව සැක තියෙන ගායට කරුණ ඉදිරිපත් කරන කමිෂන් එකට. කමිෂන් එක දැනටමත් සේවයේ ඉන්න විශ්වකරවරුන්ගෙන් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් දැන් මම කියන්නේ සමහරු ගිල්ල තොරතුරු ඉදිරිපත් කරා. අපි ගිල්ල ඉදිරිපත් කරා. දැන් ඒ සම්බන්ධ පරීක්ෂණ යනවා. ඉතින් අධිකරණේ ඒ කමිෂන් එක තීන්දුවක් කරાવી මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට බලා ගන්න පුළුවන් ඇත්තටම එකක් වෙලාද නැද්ද කියලා. මොකද අපි ඒකට සම්බන්ධයි නම් ජනාධිපතිව කවදාකවත් අපේ කමිෂන් එකක් දාන්නේ නැහැ. අපිට විශ්වාසයක් තියෙන සත තමයි අපි සම්බන්ධ නැහැ කියලා අපි කමිෂන් එකක් පත් කරේ. ඉතින් අනිත්‍යවත් එහෙම තමයි කිසිම තරකයක් නැතුව නිකන් අර බොරුවට කී කියනවා. ඉතින් අපි ලෑස්ති ඕන පරීක්ෂණයක් කළා ඕන කෙනෙක්. ඉතින් අපි කියන්නේත් ඔය මොකක් හරි වංචා දූෂණයක් ගැන කියනවා නම් ඒකෝ සෝෂල් මීඩියා වල මාධ්‍ය වල කියලා විතරක් නිකන් ඉන්න එපා. පැමිණිලක් කරන්න. පැමිණිලක් කරන්නකෝ. මොකක් කර වැරදිලා හරි කවුරු හරි කෙනෙක් ඒකට සම්බන්ධයි නම් අපි දඬුවම් කරනවා අනිවාර්යෙන්. ඒ සාධකෙත් දෙන්න.
7: ඔබේ වුණත් ඔබේ පක්ෂයේ සමාජය
6: දඬුවම් කරනවා. දඬුවම් කරනවා. මොකද අපි එහෙම කරපු පක්ෂයක්. රාජ්‍ය බලේ නැති වෙලාවක අපි අතිශය අමාරුකෙන් අමාරුන් දේශපාලන කරන වෙලාවකත් වැරදි කරාම අපි පක්ෂයට අනුව විනය තියෙන විනය ක්‍රියා මාර්ග ගත්තු පක්ෂින් ඉවත් කරන තීන්දුව ගත්ත පක්ෂයක් අපි. ඒක මං හිතන්නේ අපේ රටේ ජනතාව අමතක කරන්න හොඳයි. අපි අපිට පාඩු වෙද්දිත් අපි ටිකක් දේශපාලන වශයෙන් ගත්තම අපිට හානි වෙන්න පුළුවන් පුද්ගලින් අපි අයින් කරලා තියෙනවා වැරද්දක් කරාම. අපි සමහමත් දෙන්නේ නැහැ. ඉතාලි පැහැදිලිව කියන්නේ සමහව දෙන්නේ නැහැ කිසි කෙනෙකුට. අපි කවුරු හරි වැරද්දක් කරත් අපි අනිවාර්යයෙන් මේකට දඬුවම් කරනවා. එස කවුරු කාට හරි සැකයක් තියෙනවා මොකක් හරි පිළිබඳව හොඳම දේ තමයි අදාළ ආයතන වලට මෙමිල කරන්න. එතකොට ඒගොල්ලෝ මේක පරීක්ෂා කරනවා. අපර සාධකයක් තියෙනවා. අපි සෞතුරු එහෙම කරන්නේ නැහැ කියලා.
7: හොඳයි. ප්‍රධාන ඉල්ලාසින් දෙකක් සිදු වුණා පසුගිය වසර දෙක තුළ. බලශක්ති අමාත්‍යාරට ඉල්ලාසින් සිදු වුණා. හිටපු කතානායකවර ඉල්ලාසින. මේ සිතුවම් දෙක ආණ්ඩුවට මොන වගේ අභියෝගයක්ද ගෙනාවේ පසුගිය වසර දෙක තුළ? මේක ආකාරයෙන් ලිට්මස් පරීක්ෂාවක් වටපත් වුණා අපි.
6: ඔව් පොඩි අභියෝගයක් අපට ආවා. නමුත් අපි හිතනවා ඒක අපි පාවිච්චි ඒකට අපි මුණ දෙක
7: අර්ථකථනය කරනවා ඇත මුන් ආණ්ඩුව පරාද වුණා විපක්ෂයේ ජයග්‍රහණය කළා වගේ
6: කැමති අර්ථකථනයක් කරගන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් අපි එකෙන් පෙන්නවා අපි ඕන කෙනෙක් පිළිබඳව එහෙම තීරණ ගන්නත් පුළුවන් අපේ අය ඒ තීරණ වලට එකඟයිත් කියලා. දැන් ඔය කතානායක සමන් ප්‍රශ්න ගත්තම ඇත්තට වංචා දූෂණයක් නෙවෙයි එතන තියෙන්නේ. මොකක්වත් නෙවෙයි මහජන මුදල් රොකම් කරලා මොකක්වත් නෙවෙයි තියෙන්නේ. ඒ සහෝදරයාට ඔහුගේ උපාධි සහතිකේ පෙන්න ගන්න බැරි වෙලා. එතකොට ඔහු කියනකොට සාධකයක් තියෙනවා කියලා නමුත් ඒක පෙන්වන්න බෑ. එතකොට ඔහු කිව්වම ඔහු තියෙනවා කියලා එකක් ගත්ත කියලා අපිට කියන්න බෑනේ නැහැ කියලා. එතකොට පෙන්වන්න බැරි වුණා. අපි කොරයිට් එහෙම නම් දැන් ගැටලුවක් තියෙනවා නම් ඔබ ඉල්ලාස්සින්. තීතාවන හිතමානි වෝලි මොකද ඉල්ලාස්සුනා. උදැනුත් මන්ත්‍රවරයෙක් ලෙස වැඩ කරමින් යනවා. ඔහු පැනලා ගිහින් විපක්ෂ තරහා වෙලා ගිහිල්ලා එහා පැත්තට ගිහිල්ලා ඒගොල්ලොත් එකතු වෙලා අපට එහෙම ගියේ නැහැ. බොහොම නිහතමානීව බාරගත්තා. ඉතින් මන්ත්‍රවරයෙක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩ කරමින් යනවා. වසෙප කුමාර ජයකොඩි සහෝදරයා අපිටත් අපි ඒ කියන්නේ වරද කරමු සන්නවේ වරුද්ද නඩුවක් ආවම මේ පරණ ප්‍රශ්නයක් ඒක රැකියාවක් කරන කාලය අපි එකක් ඒක ඉතින් අපි කරපර නඩුවක් තියෙන වෙලාවක සහ විශේෂයෙන්ම අපිම කොමිෂන් එකක් පත් කරපු වෙලාව ගල්ලංගුර ගැන හොයන්න ඔව එමෙතකම ඉන්න එක සදාචාර සම්පන්න ඒ නිසා අපි කරයි ඔබ එමෙතකම ඉන්න ඔබ විතර කැමැත්තෙන් එමෙතකම ඉන්න ඔහු තමයි ඇහුවේ මන් දැන් ඇහුණොත් නේද හොඳ මේකට කියලා ඉතින් ඇහුණා එහෙම ආදර්ශයන් දෙන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරේ අපි විතරයි. මට කියන්නක පුළුවන් නම් වෙන කොයි ආණ්ඩුවද එහෙම තීන්දුවක් කරන් තියෙන්නේ කියලා. අපරාධ චෝදනා එල්ල වෙද්දී එහෙම තීන්දුවක් ගත්තේ නැහැ. අපරාධ කරුවන්ට සමාව දීලා ආයි පාර්ලිමේන්තු ගනාපු ඒගොල්ලෝ එහෙම කට්ටිය ඒගොල්ලෝ. අපි තමයි එහෙම තීන්දුවක් කරන් තියෙන්නේ. එනිසා අපිට අපි නීතිය තරාතිරම නොබලා ඉටු කරන්න පුරුදු වෙච්ච දේශපාලන ව්‍යාපාරයක්. දේශපාලන සදාචාරය රැකෙන දේශපාලන ව්‍යාපාරයක් ඕන කෙනෙක් ඕන ලාවක. ඒ වගේම අපිත් එක්ක ඉන්න සහෝදර ගත්තමත් එහෙමයි ඒගොල්ලන්ට මේ තනතුරු ලොකු අය නෙවෙයි. මිස ලොකු රස්සාවල් දාලා ආපු අය ලොකු දේවල් කරන්න පුළුවන් එහෙම තිබිච්චය තමයි ඇවිල්ලා මේක ස්විච් එකෙන් වැඩ කරමින් යන්නේ. ඒක නිසා වංචා දූෂණ පිළිබඳව මම හිතන්නේ ඔය අපිට නැකන් චෝදනා නම් කිසි පදනමක් නැතිව
7: ස්විච් එකෙන් වැඩ කිරීම සාර්ථක නැහැ කියලා ඔබ ආණ්ඩුව ගද්දී විපක්ෂයේ චෝදනා කරා මේ කරන්න බැරි වැඩක් කියලා. වසර දෙකකට පස්සේ ඔබ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විදිහට මොකද ඔබේ අදහස ස්විච් එකෙන් වැඩ කිරීම සාර්ථකද අසාර්ථකද?
6: අපි ස්විච් එකෙන් වැඩ පටන් ගත්තේ අපි පක්ෂයේ හදු 2065 ඉඳලා 65 ඉඳලා. මේ පක්ෂේ මෙතනට ගේන්න බෑ අපි ස්විච් එකෙන් වැඩ කරේ නැත්තම්. මේ පක්ෂේ ජයග්‍රහණය කරවන්න බෑ ස්විච් එකෙන් වැඩ කරේ නැත්තම්. ඉතාම දුෂ්කර අවස්ථාවලදී පවා දේශපාලන ඇතුම්හර ස්විච් එකෙන් වැඩ කරේ නැත්තම් මේ ගේන්න බෑ අපිට. දැන් ආණ්ඩු කරන දෙත් අපි ස්විච් එකෙන් වැඩ කරනවා. ගොඩක් අය වැඩ කරනවා. ඔබ දන්න අයත් ඉන්නවා, දන්න අයත් ඉන්නවා. ඉතින් ඒක විපක්ෂයට බෑ. ඒක අපි හොඳටම දන්නවා. ඒගොල්ලන්ට අඩු ගාණ විපක්ෂය ඔක්කොටම එකතු වෙලා තාමත් මම අභියෝගන පුළුවන් නම් කියන්නකෝ කට්ටියම එකතු වෙලා ජනාධිපතිවරණේ අපේක්ෂය කවුද කියලා කියන්නේ බෑ. මොකද උතන ඔක්කොම අපේක්ෂකයෝ, ජනාධිපති අපේක්ෂකයෝ ඔක්කොම ජනාධිපති හිනේ ඔළුවේ තියන් ඉන්නේ. එහෙම විපක්ෂයක් ඕක. ඉතින් ඒ නිසා ස්වේච්ඡා ගතන්තරය ඒගොල්ලන්ට නැහැ. බොන්න දුන්න නැත්තම් රැස්වීමට එන්නේ නැහැ. සල්ලි දුන්නත් එන්නේ නැහැ. අපි එහෙම නෙවෙයි. ඒක නිසා ස්වේච්ඡාෙන් වැඩ කරන එක අපි අත්හරින්නේ නැහැ. ඒක තමයි අපේ රටේ අපේ රට ඉස්සරහට ගෙන යන තැනකම ලොකුම අපිට තියෙන හයිය.
7: දැන් ඔබ අපේක්ෂකය ගැන කියපු නිසා මම අහන්නේ, දැන් විපක්ෂය පැත්තෙන් කියන කතාවක් තමයි 2030 දී ජනාධිපතිවරණය ඉතුරු වෙන්නේ. අනුර කුමාර දිසානායක සමග තරක කරන්න, වත්මන් ජනාධිපතිතුමා තරක කරන්නට බත්තර මුල්ලේ සීර රතන හිමි සහ තවත් එක්කෙනෙක් දෙන්නෙක් පමණයි කියලා. මොකක්ද ඔබේ අදහස? ඔබට චෝදනාවක් ඔවුන් කරන විපක්ෂය මර්ධනය කරමින් යනවා, හැමෝම හිරේ දමමින්, නායකයෝ හිරේ දමමින් කියලා.
6: එතකොට සෛ ප්‍රේමදාස මහත්තයා මොකද දෙන්නේ?
7: ඔක්කොත් කියුවේ නැහැ
6: ඒකනේ. උඩ තරම් නඩුවටල නැහැ මොකක්වත්. ඉතින් අනේ පැතින් ගත්තොත් ඒ පක්ෂවල නැද්ද ඡන්දයක් කියලා පුළුවන් වෙන මිනිස්සු? නාම දැන් පොහොට්ටු වෙන නාමල් විතරද? පොහොට්ටු වෙන කවුරුත් නැද්ද එහෙම ඉල්ලන්න පුළුවන් කෙනෙක්? ඉතින් ඒගොල්ලෝ සමත් වෙන්න ඕන අපරාධකාරයෝ පැත්තට දාලා පක්ෂ ප්‍රසිද්ධ කරගෙන හොඳ කෙනෙක් දාන ඉස්සරහට. එතකොට පොඩි වාසියකුත් ඒගොල්ලන්ට තියෙනවා. ඇත්තම ගත්තොත් ඔහොම ගියොත් ඔහොම වෙන්නත් ඉඩකඩ තියෙනවා තමයි. ඒගොල්ලෝ ජනතාවෙන් ප්‍රතික්ෂේප වෙනවා. හොඳටම මොකද පරණ හුරුම තියාගෙන නායකත්වයේ පැරණි වැරදිම කර කර ඒ වැරදි ආරක්ෂා කර කර පැරණි දේශපාලන සංස්කෘතියම දිගට පවත්වාගෙන යන ගියොත් එහෙම ඒ පක්ෂ දැන් ගල් පනිනවා හරියන්නේ නැහැ. ඒ කියන්නේ අපි හැමෝම තේරුම් ගන්න ඕන අපේ රටේ දේශපාලන විඥානය, දේශපාලන චින්තනය, දේශපාලන හිතන විදිය 2022 පස්සේ ලොකු පෙරලියක් වුණා කියලා. ලොකු පෙරලියක් වුණා. ඒ තරුණ පරපුරත් මේ පෙරලියට මැදිහත් වුණා. අපිත් මැදිහත් වුණා. ඒ වෙච්ච පෙරලිය තමයි දැන් අපි දැනුත් මේ දකිමින් යන්නේ. දැන් අර කලින් තිබිච්ච ප්‍රභූන්ට ගරු කිරීමේ දේශපාලන ඉවර කරලා තියෙන්නේ. දැන් කතන්දර නැහැ. තාත්තගෙන් පුතා දේශපාලනේ දැන් ඉවරයි. ඒක මොකක්වත් නැහැ. ඉස්සර තිබුණා අරයාගේ පුතා නිසා අපි ආර දෙන්න ඕන, වෙන කාටවත් දෙන්න හොඳ නැහැ. ප්‍රභූන්ට ගරු කරන, ප්‍රභූන්ට සලකන, ප්‍රභූන්ගේ හත්මුතු පරම්පරාවට ගරු කරන ස්වභාවයක් ඉස්සර තිබුණා. ඒක අපි දන්නවා. අපි පොඩි කාලේම තිබුණානේ. දැන් එහෙම නැහැ. දැන් ඉන්න පරපුර විසින් මේ අභිජන්සි කියලා කියන පරපුර ඒගොල්ලෝ එහෙම නැහැ. ඒගොල්ලෝ ප්‍රභුත්වය අල්ලන්නේ, ප්‍රභුන් ගැලපෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕනේ සාමාන්‍ය මිනිස්සු, දක්ෂ හොඳය. ඉතින් විපක්ෂ කට්ටිය තාත්තගේ රස්මාලාවෙන් පුතා දේශපාලන කරන්න හදනවා නම්, ඒ ප්‍රභුත්වය ආරෝපණය කරගන්න උත්සාහ කරනවා නම් අසාර්ථකයි. ඉස්තරසෙම එහෙම ගියොත් ඔබ කිව්ව එක වෙන්න පුළුවන් සමහරට.
7: ජන්සි කියවා ගත්තර විපක්ෂය කියවාගෙන නැද්ද?
6: පැහැදිලි විපක්ෂ කියවගෙන නැහැ. කියවන්න බෑ ඒගොල්ලන්ට. මොකද කියවගත්තොත් වෙනස් වෙනවානේ. ඒගොල්ලෝ ඇස් නැ වෙනස් වෙන්න.
7: ඇයි?
6: ඒගොල්ලන්ට දේශපාලන අරමුණම පෞද්ගලිකත් තියෙනේ. පෞද්ගලිකත්වේ නම් අරමුණ කොහොමද වෙනස් වෙන්නේ? හැමෝටම ඕන තනතුරු ගන්න, හැමෝටම ඕන බලයේ කොටස්කාරයෙක් වෙන්න, හැමෝටම ඕන ජනාධිපති වෙන්න, හැමෝටම ඕන මොකද බැබලෙන තැන්වල ඉන්න. ඉතින් එතකොට කරන්න බෑ මේක. හොඳ දෙයට හොඳයි කියන ලෑස්ති නැහැ. ඉතින් එහෙම වුණාට පස්සේ නේද තමයි ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා. නිකන් තෝත් එහෙම ඒගොල්ලෝ ආපු හැරලා බලලා අපිට තියෙන චෝදනා මේවා, අපි පෙරදුන මේක නිසා අපේ රටේ ජනතාවක් පාරට බැහැලා මහින්ද රාජපක්ෂලා එළෙව්වනේ. ඇත්ත ගත්තොත් එහෙම මහින්ද රාජපක්ෂ එළෙව්වේ නැද්ද? මහින්ද රාජපක්ෂ අගමැතිකමෙන් අයින් වෙලා ගිහලා හැංගිලා හිටියා. නාමල් ඇමතිකමෙන් අයින් වෙලා ගිහලා හැංගිලා හිටියා. ගෝඨාභය ජනාධිපතිකම දාලා ගිහිල්ලා ලංකාවෙන් යන්න බරුව රස්තිය දුගාලා අමාරුවෙන් තමයි රට පැනගත්තේ.
7: ජනතාවට ඔක් මතකද? මතක නැහැ කියලාත් උන් කියනවා.
6: ජනතාවට මේක මතකයි. මතක නැත්තේ ඒගොල්ලන්ට නමල්ට මතක නැහැ මේකක් වුණා කියලා. නමල් වතේ ඉන්නයිට ඒක මතක නැහැ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලන්ට මතක තියෙනවා. එහෙනම් අංගල මොකද කරන්න කම තියෙන්නේ? ඒගොල්ලෝ අසමත්ලා තියෙන ජනතාව ප්‍රතික්ෂේප කරා නම් ඒගොල්ලෝ අඩු ගන්න ඒගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපාර ගැන හිතනවා නම් ඒගොල්ලෝ වෙන කවුරු හරි අලුත් කණ්ඩායමකට මේක දෙන්න ඕන. අලුත් කණ්ඩායමක ගන්න ඕන. එහෙම නෙවෙයිනේ. දැනුත් ඉන්නේ තාත්තගේ පවරකින් නමල් ඉන්නනේ හදන්නේ. දැන් රැස්වීම තිබෙ මොකටද කියන්නකෝ? නාමල් වෙනුවෙන්නේ ජනතාව වෙනුවෙන්නේ. ඒ රැස්වීම තේමාවම නාමල් වෙනුවෙන්. නාමල් ජනාධිපති කරන්න. ඒක වෙනුවෙන් තමයි රැස්වීම තිබ්බේ. හරිද? ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නෙමෙයි තිබ්බේ. ඉතින් ඒ දේශපාලනේ පරණයි යල් පැනලා එක්ස්පයර්. ඒක ඉන්න බෑ. ඒක හිටියොත් එහෙම ඉතින් හොයාගන්න බැරි වෙන වඳ වෙලා යනවා. අර මොකද්ද? ඩයිනෝසර්ලා වඳ වුණා වගේ වඳ වෙලා යනවා. කරන් දෙයක් නෑ ඒකට.
7: ඔබේ පක්ෂයේ තුලත් බෙදීමක් තිබෙනවද මේ දිනවල විවිධ ප්‍රතිපත්තියනවා ග්‍රාමාන්තක මේව නිහඬ කරලා තියෙනවා හරණි නිහඬ කරලා තියෙනවා පක්ෂයේ පිරිසක් කඩාගෙන යන්න ඉන්න එකපාර එවැනි බෙදීමක් තියෙනවද මේ විදිහට
6: අපි අවුරුදු දෙකක් ආණ්ඩුවක් කරලා
7: තියෙනවා හරණිව නිහඬ කරලා තියෙන්නේ ඔබේ ප්‍රජාව මේ
6: හරණිව නිහඬ කරලත් නෑ හරණි නිහඬත් නෑ හරණි වැඩ
7: හරණි වැඩ
6: හරණි වැඩ හරණි මාංශල වැඩ මොකද හරණිට තියෙන්නේ අමාරුම මාත්‍යංශයක් ඒ අධිමතිකම කරන්නත් උනා ඊට අමතරව අධ්‍යාපන අධිමතිකම කරන්නත් උනා අපි ලබන අවුරුද්දේ අධ්‍යාපන ප්‍රසංස්කරණ පටන් ගන්න යන්නේ ඒකට ඒකෙදි අපි අඩුපාඩු කරලා මේ අවුරුද්දේ ඉවර කරන්න උනා සාහරණේ සෞතුරේ ඒක වෙනුවෙන් මෙරිගෙන වැඩ කරනවා නිල හරිත් එක්කෙන් තුලා එතකොට ඊට පස්සේ ඔබ දකින්න විදේශ සංචාර වලට යන වෙලා තියෙනවා එහෙම තියෙනවා එහෙම තියෙනවා ඔය කියන්නේ මොකද්ද අපි රැස්වීම මාලාවක් තිබ්බා ඒ රැස්වීම වලට හරණ සෞතුරේ ආවේ නැහැ හරණ සෞතුරේ විතරක් නෙවෙයි ගොඩක් අය ගියේ නැහැ. මමත් ගිය කරස්සීමට මං ගිහේ බේරවලට විතරයි. ඊට පස්සේ මං ගියේ නැහැ. ඇස්සීම් වලට ජනාධිපතිවරයාලේ සංසෞතර හැම එකට යන මොකද ජනතාවගේ අපේක්ෂාවක් තියෙනවා. ඉතින් ජනාධිපති අගමැති දෙන්නම ඒ කරස්සීම කෙන්න එක මං කියන අපට පාඩුයි කියලා. ජනාධිපති ඇස්සීම් කරනවා අගමැතිනිය තමන්ගේ විෂය වෙලාවයි කරගන්නවා. අපිට මේ හැමෝටම කියන්නේ හරණ සෞතුරේට මොකක් හරි විශේෂ අමතර කැමැත්තක් නැහැ නිකන් ඒවල රැස්සීම් වල කතා කරන්න. ඒ වැඩ කරමින් යනවා. ඔක්කොම වැඩ කවුරුත් නිහඬ නැහැ. ඉතින් ඕක තේරෙන්නේ නැති අය හදනෝ නිකන් පොඩි මතභේදයක් තියෙනවා නේද? ඇත්තකට අපිට ඒක පොඩි විනෝදයක්.
7: ඔබ ගන්න එක විනෝදයක්
6: නේද? සහැල්ලුවෙන් ගන්නේ. මට නම් ඒක විනෝදයක්. මොකද කවදාකවත් වෙන්නේ නැති. දැනටත් නැති එකක් ඒගොල්ලෝ කී කී යනකොට පොඩි විනෝදයක් හැදෙනවා අපිට. පොඩි
7: ආතතියක් නැද්ද?
6: එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේකක් ඇත්තෙත් නැහැ. මේ NPP එකේ සාපේන්න හැම දිනම ඉතාම හොඳින් එකට එකතු වෙලා
7: ජවිපේ සහ ජාතික ජනපාල වේ කණ්ඩායම් දෙක අතර මතභේදාත්මක ගැටුමක් තියෙන කොහොමද ওই දෙක එකතු වෙලා
6: දැන් ඇත්තටම කණ්ඩායම් දෙකක් නෑ ජවිපේ එක වෙනම තියෙනවා ජාතික බල බලවේගෙ තියෙනවා ජාතික සම්බලයේ ඇතුළේ අපිත් ඉන්නවා සිවිල් පොලිසියත් තියෙනවා තව පක්ෂ හැරෙමෙත් ඉන්නවා අපි ඔක්කොම එකක් දැන් ඒක වෙන් කරලා හඳුන ගන්න බෑ ඒ කියන්නේ දැන් අර ඉස්සර බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනේ අර සාසන ගැන කියද්දි නේද ගංගානම් ගංගේ වතුරයි මේ මේ මේ මේ ගංගාවල වතුර ගංගේ තියෙද්දි වෙනම තිබ්බට මුහුදට ආවට පස්සේ ඔක්කොම මුහුද වතුර මුහුදේදී හොයන්න බෑ ගංගානම් ගංගේ වතුර කොයි එකද ගැලණි ගංගේ වතුර කොයි එකද මහවැලි ගංගේ වතුර කොයි එකද හොයන්න බෑ මුහුද වතුර ඒක සාගරය ඒක ගංග නෙවෙයි ඉතින් ඒ වගේ තමයි ගංග වෙනම තියෙන හැබැයි සාගරය තියෙන ඒ වගේ NPP එක අපි ඔක්කොම එකයි ඔගේ බෙදීමක් හදන්න බෑ කාටවත් බෙදෙල්ලක් නැහැ මොකක්වත් අපි ඔක්කොම වැඩ කරන් යනවා ඉතින් ජනතා මිත්‍ර වෙනම තියෙනවා අනිත් පක්ෂ වෙනම තියෙනවා යස්සී අපි NPP එකේ මහජන ව්‍යාපාරකසේ කියලා වැඩ කරගෙන යනවා ඉතින් මම මේක නැවතත් කියන්නේ මේ ඔක අපේ කවුරුත් විශ්වාස කරන්නේ නැහැ නිකන් සමාජය විශ්වාස කරන්නේත් නැහැ මං හිතන්නේ ඔබට මතක නම් අපි ආණ්ඩුව හදන්න පටන් ගත්ත දවසේ සිට ওই කතන්දරය කියලා දිනවනේ ඒ නිසා මං අතර ගැටුමක් කියලා කිව්වා ඒ නිසා ආණ්ඩුව අතර ගැටුමක් කරන්න යන්න ඉන්න කියලා කිව්වා මොකද ඒකට හේතුව තමයි දැන් ඒගොල්ලෝ හරණිව තමයි තියන් ඉන්නේ හරණ සෞදරි තමයි තියන් ඉන්නේ අර JVP නෝන NPP සංකේතය හැටියට. තව ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාවක් තියෙනවා මේක කැඩේ කියලා. ඇත්ත ගත්තොත් තියෙන කාරණේ මෙහෙම. ඒගොල්ලෝ ප්‍රාර්ථනාවක් තියෙනවා අපේ ආණ්ඩුව වැටෙනවා නම් වටන්න පුළුවන් ලේසික තමයි JVP NPP කැඩෙන එක කියලා. ඔක තමයි වෙන්නේ නැති කවදක්වත්. කවදක්වත් වෙන්නේ නැති එකක් ඕක. ඒසයි ඒගොල්ලෝ එහෙම ප්‍රාර්ථනාවක ඉන්න එක අපිට පොඩි වාසියක් තියෙනවා. මොකද ඒගොල්ලෝ ඒක හිතේ තැගෙන ඉන්නවා අපි වැඩ කරන් යනවා. එතකොට ඉතින් ඒගොල්ලෝ බොරු වෙනවා දවසින් දවස සතියෙන් සතිය.
7: හොඳයි. දැන් 22 වෙනි සංශෝධනකින් දැන් තාවත් අද ඒ සම්බන්ධයෙන් ශේෂාධිකරණයේ මතය පාර්ලිමේන්තුවේදී කියවුණා. මේ 22 තැනට අවුත් විසි දෙක ඇයි ගෙනාවේ එම ප්‍රතිපත්ති ප්‍රකාශය නැති දෙයක් ඇයි විසි දෙක ගෙන හදිස්සි වුණේ කියලා ප්‍රශ්න පසුගිය දිනත් වල මතු වුණා. මම ඔබේ පක්ෂය ප්‍රධාන ලේකම්වරයෙක් මේ ප්‍රශ්නේ මොකද ඇයි විසි දෙක ගෙන මේ තරම් හදිස්සි වුණේ
6: ආ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන එක තියෙනවා විසි දෙක ගෙන මේ තියෙන අපේ එක තියෙනවා අපි අපේ රටේ මේ මේ යුක්තිය පසන් දීමේ ක්‍රියාවලිය නඩු කටයුතු වේගවත් කරලා එක ඉක්මන් කරලා ජනතාවට ඒ සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන්න ඕන කියලා. ඒතොර ප්‍රශ්නේ තියෙන්නේ නඩු කටයුතු ඉක්මන් කරගන්නම් ගොඩ ගැහිච්ච නඩු ඉක්මනින් අහන නම් එකක් අපි අධිකරණ පද්ධතිය පුළුල් වෙන්න ඕන. අධිකරණ පද්ධතියට අලුතින් විනිසුරුවන් එකතු වෙන්න ඕන ගම තියෙනවා. ඒ වගේම ඉන්න විනිසුරුවන්ගේ සහ සේවය අපි තවදුරටත් ලබා ගන්න ඕන ගම තියෙනවා. ඒ නිසා තමයි අපි මේක ගෙනාවේ 22 ගේන්න ඕනේ මේක මම ෂුට් වෙලා කරගෙන හරි පැහැදිලි කරන්න. සමස්ත අධිකරණ පද්ධතියම තමයි මේ වෙනස් කරමින් යන්නේ. සමස්ත අධිකරණ පද්ධතියට අදාළයි මේ මේ මොකද්ද අපරාධ මේකට අදාළයි එකක් මොකද්ද පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක ශක්තිමත් කළ තියෙනවා. අල්ලස දූෂණ කොමිසම එක ශක්තිමත් කළා තියෙනවා. ඊට පස්සේ නීති දෙපාර්තමේන්තුව ඒක ශක්තිමත් කරමින් යන්නේ. ඊට පස්සේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පොංගේ කල් ලොකු ප්‍රශ්නයක් තිබ්බා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සියකින් ඉහිඟ කම්ම යන්ත්‍ර මේක තිබිච්ච උපකරණ ප්‍රශ්නත් එක්කෙන් ඒකෙන් වාර්තාවක් ගන්න මාස 8ක් 9ක් ගියා. උදන පොගේ ගස්සලා අපි හිරගවල් වල ලොකු තදබදයක් ඇති වුණා. තදබදයට එක හේතුවක් තමයි මේ මද්රවෙත් එක අහුවෙන සිරකරුවන්ට දඬුවම් කිරීම හරි අපදීම හරි මොකක් හරි කරන්න බෑ. අර රස පරීක්ෂක වාර්තාව නිකන් ඔහු සමග අහුවෙච්ච දේවල් මද්ද්‍රව්‍යද නැත්නම් පාන් පිටිද පවුඩර්ද මොකද්ද කියලා කියන්නේ පරිහිටම. ඒතොර ඒක රසපරීක්ෂ වාර්තාවක් මාස 8ක් 9ක් පරක්කු වුණාම අර පුද්ගලයා එතකන් ඉන්න ඕන රිමාන්ඩ් එකේ. ඉතින් අපි ඒකටත් ගිහිල්ලා මැදිහත් වෙලා අමර සහෝදරයම ජනාධිපති ලෙස මැදිහත් වෙලා ඒකට කාර්යමණ්ඩල දීලා ඒක වේගවත් කරා. ඒතොර ඊළඟට තියෙන අධිකරණ පද්ධතිය. අධිකරණ පද්ධතියෙන් එතකොට අපි දැනටමත් ගත්තොත් මහ අධිකරණ විනිසුරුවන්ගේ වයසය මධ්‍යක කිරීම දින වෙන 52කින් ඒක සංශෝධනය කරනවා. එතකොට මහේස්ත්‍රාත්වරුන්ගේ කාලය දීකින් බඳවා ගැනීම තියෙන්නේ රාජ්‍ය සේවයට අදාළ පැත්තකින් ඒකත් වෙනස් කරනවා. එතකොට මේ ව්‍යවස්ථාවට මේ ප්‍රශ්නේ ඉන්නේ 22 එන්නේ මොකද උපරිම අධිකරණයේ කියන්නේ අපීල් කෝට් එක සහ සුප්‍රීම කෝට් එකේ මිනිස්සුන් සම්බන්ධ තීරණ ගැන ඔවුන්ගේ ප්‍රමාණය වැඩි කරත් වයස සීමා වැඩි කරත් ඒක ව්‍යවස්ථාවේ ඇතුලේ තියෙන්නේ. ඒකට ව්‍යවස්ථාව නිසාක් වුණා. අපි ඒක විතරක් කරනු නෙවෙයි. අපි ඒකත් කරනවා මාධිකරණයේ 50කින් තියෙන මේ 50ත් වෙනස් කරනවා. වෙනස් කරලා මේ හැම එකටම මිනිසුන් ප්‍රමාණය වැඩි කරගන්නවා සහ ඔවුන්ගේ වයස් ප්‍රමාණය වැඩි කරගන්නවා. දෙක මතෙන් දැන් අපි හිතන්න ඕන කමතේ ලෝකෙ ගොඩක් රටවල මේ අත්දැකීම් තියෙන අයගේ මේ මේ සේවය ගැනීමට කාල දික් කරමින් යනවා. මොකද දැන් අපි ඉන්නේ අර 50න් මැරෙන කාලේ නෙවෙයි. අපේ ආයු කාලය වැඩි වෙලා අපේ රටේ ලෝකෙත් වැඩිලා. එතකොට අත්දැකීම් තියෙන අය වැඩ කරන්න පුළුවන්කම තියෙද්දී ඒ අතනලින් එළියට වැටෙන එකේ පොඩි පාඩුවක් තියෙනවා. මම නම් හිතන්නේ අපි ඕක අනිශ්චේත්‍ර වලටත් ගේන්න ඕන කියලා. අනිශ්චේත්‍ර වලටත්. එතකොට ඒ නිසා මෙන්න මේ සමස්තය කියන්නේ නඩු කටයුතු ක්‍රමවත් කරලා ඉක්මනින් විසඳලා මිනිස්සුන්ට සහනයක් ලබා දීම අරමුණු කරන් කරන සමස්ත ප්‍රසංස්කරණ ක්‍රියාවලියක එක කැලලක් විතරයි 22 කියලා කියන්නේ.
7: දැන් මෙහිදී එලකන චෝදනාවක් තමයි ආණ්ඩුවට කිසිවෙකුටවත් සවන් දුන්නේ නැහැ. ආණ්ඩුවේ ඒකමතික උමනාවට මේක කරා කියලා.
6: අපිට සවන් දෙන්න මොකද්ද ඒගොල්ලෝ කිව්වේ අපිට? ඒගොල්ලෝ කිව්ව දේ තමයි අපිට මේක කරන්න එපා කියලා. මේක අපි කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්. මේ යුද්ධය පසන දීමේ ක්‍රියාවලිය අපේ අධිකරණ ක්‍රියාවලිය වේගවත් ශක්තිමත් කරන. ඉතින් ඒකේ පාගුව අපි අහන්න ඕනද? නෑ.
7: අපි කියන්නේ ඔබ කරන්නේ ජනතාව වෙනුවෙන් හොඳ දෙයක් නෑ ඒක කරන්න.
6: ඒක කරන්න අනිවාර්යයෙන්ම ඒකට අපිට බලය දුන්නේ ජනතාව. අපිට බලය දුන්නේ විපක්ෂිකයෝ කියන ඒවා කරන්න වෙන්නේ. ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන්නේ. ජනතාවගේ අභිලාෂයක් තමයි.
7: මේ පැහැදිලිව කියනවා ජනතාවගේ අභිලාෂය ඉටු කරන්න නම් මේ අනිවාර්යෙන් කරනවා.
6: මේක කරන්න ඕන කරනවා. ඒක දෙකක් නේ අනිවාර්යෙන් අපි කරනවා. සහ ඒගොල්ලෝ අමුතු තර්කත් ගෙනාවා. ඒගොල්ලෝ අපින් යවුවා ඔක කරන්න බැරද දෙසැම්බර් මාසෙන් පස්සේ. ඉතින් ඒක කොහොමද කද ප්‍රශ්නේ? දෙම්බරි එකක් ඒ දෙසැම්බර් මාසෙන් පස්සේ හොඳ වෙන්නේ. ඒගොල්ලෝ මේක හිතුවේ පුද්ගලෙක් කොළු තියාගෙන. අපිට පුද්ගලෙක් කොළුවේ නැහැ.
7: පැහැදිලිව පුද්ගලික සම්බන්ධ
6: අපිට පුද්ගලික කොළුවේ නැහැ. මේක හැමෝටම අදාළයි. හැමෝටම වළංගුයි. ඒක තමයි පැහැදිලි.
7: හොඳයි. දැන් නව ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගැනීම ඔබ ප්‍රතිපද ප්‍රකාශයක් තියෙනවා. ඇයි නව ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගේන්නේ නැත්තේ? ඇයි ප්‍රමාද? කවද්ද ගේන්නේ?
6: අනිවාර්යෙන් ගේන්න ඕනේ.
7: විරාමයකට යාමට අවශ්‍යයි ඔබ දීර්ඝ පිටුර බාරුතුනේ සම්බන්ධ කොහොමද ඒ සම්බන්ධ කරන ක්‍රියාවලිය?
6: අනිවාර්යෙන් ගේන්න ඕනේ. හැබැයි ආණ්ඩුක ව්‍යවස්ථාව හදන්න කලින් අපිට තිබිච්ච ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මේ සුළු සහන ටිකක් දෙන්න ඕන. සහන්දින මුදල් එකතු කරගන්න. අපි ණය ගෙවන්න ඕන. ඩොලර් එකතු කරගන්න ඕන. ඒ නිසා පහුගිය කාලේ අපි උත්සාහ කරේ මේ කඩාවැටි චාර්ජ් දෙකේ ස්ථාවර කරගන්න. වැඩිචි සමාජ ජීවිතේ පොඩ්ඩක් උඩට ගන්න. මිසොට සහන පොඩ්ඩක් දෙන්න. වැඩි වැඩි කරගන්න. අපි යද්දල පහසුකම් ටිකට පොඩි පදනමක් දාගන්න. ඒ මොකක්වත් නැතුව නිකම්ම නිකම් මිනිස්සු දුක් විඳින්දී වැඩි වැඩි නැතුව තියෙද්දී ආර්ථිකේ වැටලා තියෙද්දී ණය ගන්න බරුව තියෙද්දී ව්‍යවස්ථාව ගන්න යනවා කියලා කියන්නේ ඒක විකාර වැඩක්. දැන් අපි ඉන්නවා කොහොමත් අපි හිතන අපි ජනාධිපති රත්නය කියලා දිනවා අපි ලබන අවුරුද්දේ විතර මේ ක්‍රියාවලිය පටන් ගන්න ඕන. මොකද මේක සංකීර්ණ ක්‍රියාවලියක්. ආර්ගස්තාව කල්තෙන් හදනවා කියන එක ජනතාවගේ අදහස් ගන්න ඕන, යෝජනා ගන්න ඕන. එතකොට ඒක ඇතුලේ විවිධ දේවල් තියෙනවා. අපි ජාතික ප්‍රශ්නට උත්තරයක් හොයන්න ඕන. එතකොට සිංහල ජනයාගේ, දෙමළ ජනයාගේ, මුස්ලිම් ජනයාගේ අදහස් ඕන වෙනවා අපිට මේකට. සිවිල් සමාජය සංවිධානවල අදහස් ඕන වෙනවා. ඒ අදහස් අරගෙන සංවාද සාකච්ඡා ගොඩක් කරලා හදන්න ඕන එකක් මේක. මේක රටේ ප්‍රශ්නට උත්තරයක් මිසක් රටට ප්‍රශ්නයක් වෙන්න බෑ. අපි හදන්න යන ව්‍යවස්ථාව ප්‍රශ්නයක් වෙන්න බෑනේ. ප්‍රශ්නට උත්තරයක් වෙන්න ඕන. ඒක නිසා ඒක හරියට පරිස්සමට පැහැදිලිව හොඳ සංවාදයකින් හදා ගන්න ඕන. ඉතින් ඒකට නිසා අපිට කාලයක් අවශ්‍ය වෙනවා. ඉතින් මම හිතන්නේ අපි ලබන වසර පටන් අරගෙන මේ සංවාදේ කරලා ඒකට
7: ඒ සඳහා උපක්‍රම මාර්ගවලට එළබිලාද තිබෙන්නේ දැන්.
6: දැනටමත් මූලික දේවල් පටන් ගනිමින් තියෙන්නේ අපි. මීට කලින් ওই ව්‍යවස්ථාවක් හදන්න කරුණාකර කරපු තොරතුරු වගේ කුත් ආණ්ඩු සතුව තියෙනවා. ඉතින් ඒකත් පදනම් කරගෙන අපි ජනතාවට කියලා මේක පටන් ගන්න අනිවාර්යයෙන්ම.
7: හොඳයි අපිත් බලගෙන ජනතාවත් බලගෙන අලිත් විරාමයකට යමු වන්ටයි සූදානම් වන්නේ. අද දවසේදී සාකච්ඡාවට එක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වීස් සේලා මහතා. කෙටි විරාමයකට යමු. නැවති කෙටි විරාමයකට යන තුරු ජනතා මෙමු ඔන් ඇප් පොලිටික්ස් සමග.

0: නමට ඇත්ත කියන්න. සඳා ඉන්නේ ප්‍රශ්න එක කියලා මම දන්නවා. මට නොදන්නෝ නෙමෙයි. මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද කියලා.
1: අනේ නෑ සර්, එහෙම ප්‍රශ්නයක් නෑ. මට පුළුවන් නම් සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න පොඩි කාලෙකට.
2: ධනංජය සිරිවර්ධන නිර්මාණයක්. තාපින් පෙන්නා.
0: සඳව බලාගත්තු සීයන්නේ නේද?
1: ඔව් සර්. අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන කෙනෙක් ගියා. සාචි සීයේ තමයි සර් ගොවිතැන් කරලා මම බලාගත්තු කැම්පස් යනකම්. අම්මගේ මේ අත් දෙකෙන්ම සීයවල් දාලා ඉවරලා. අද මේ එනකම්.
2: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. FM 93.5 FM 93.7 Lakhana Radio ITN කාටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: Lakhana Morning News Alert
4: මම තමයි කෙල්ල මිෂා
5: මං අපේ මල්ලි ගෙතහම් මල්ලිට කතා කරන්න දැමම නිදාගන්න ඇනේ මල්ලි ඔට මොන හරි ඕනේද
6: මුනාරිකි
5: නෑ මං කර මොන හරි ඕන නම් මට කියන්න කියලා
6: නෑ කි බැලඩ මොකද උන්නේ
2: දෙමන්ත ප්‍රසාර නිර්මාණයක් මීෂා
7: නැගිට පම්බම් ඒ නැයි තෝ ඇඬුව ඇති ඈ මොකද්ද මේක නැගිටින් නැගිටින් අටුමට කියන්න දෙයක්කුත් තියෙනවා කමන උදේටම කියනවා දැන් ඔය ඔලුගෙඩි දෙන ප්‍රශ්න ටික ඇති ඒක
2: සති සෑම දිනකම රාත්‍රී 9:00ට ITN බලන්න

0: ප්‍රතිග්‍රාමයෙන් අනතුරුව ඔබ යලිත එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමඟ අද සාකච්ඡාට එක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින්ස් විලා මහතා දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් මතය ශේෂාධිකරණයේ මතද පාර්ලිමේන්තු දිකේ වුණා 17 වගන්ති සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යොමු වූ බවට කළා අඳුරෙන් මතය ප්‍රකාශ කරන්න යන්නේ නැහැ කියලා. ඇයි යන්නේ නැත්ද නිකන් ඔබෙන් ඇහුවත් ගියා නම් හොඳ නැද්ද? ජනමතය උරගා බලන අවස්ථාවක් තිබුණා නේ.
1: ප්‍රශ්න තියෙනද අපි ව්‍යවස්ථාවටම වැඩ කරන්නේ. එතකොට කිසියම් පනතක් කරේ නැත්නම් සංශෝධනයක් කරේ ඒක පාර්ලිමේන්තු සරල බහුතරයේද විශේෂ බහුතරයේද ඒකෙන් තුනෙන් දෙකද නැත්නම් ජනමත විචාරණයක්ද කියන එක තීන්දුව ගන්න ශ්‍රේෂ්ඨාධිකරණේ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණේ කිව්වොත් මේක ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. මේකට විශේෂ බහුතරයෙන් සම්මත වෙන්න පුළුවන් කියලා එහෙම තියෙද්දී ජනමතයකට යන එක වැරදියි අපි. එහෙම යන්න ඕනේ නැහැ. එබැයි ශ්‍රේෂ්ඨාධිකරණේ කිව්වා නම් මේකට ඕනේ කියලා. එතකොට අපි ඒකට යනවා. දේවසන්නිකන් තීරමක් නැතුව ජනමත විචාරණයකට ගිහිල්ලා රුපියල් නිකන් බිලියන ගාණක් නාස්ති කරන්න ඕනේ නැහනේ. ඒ නිසා මම හිතන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ. සාහිත්‍ය වාසිය අපි අධිකරණයට විරුද්ධව ගියත් එනවා. අධිකරණේ දීලා තියندو අපි බලන්න බෑනේ අපිට. අපි ඒකට අනුවඩ කරන්න ඕන. අපි ව්‍යවස්ථාවට අනුවඩ කරන දේශපාලන ව්‍යාපාරක්. මේ සියල්ලම සිද්ධ වෙන්නේ දැන් තියෙන ව්‍යවස්ථාවට අනුව.
0: ග්‍රාන්තිය සංශෝධනය කිරීම පමණක් සිදු වෙනවා.

0: සිදු වෙනවා.
1: හරි. රංග දෙසනායක ශානා බේසේකර සාරා බේසේකර රත්පත් කිරීම මේක දේශපාලන පත්‍රයෙන් ඔවුන් ඔබේ වේදිකාවේ හිටපු අය ඔවුන් ඔබේ කඳුරත් එක්ක හිටපු අය කියලත් චෝදනාවක් කරන මොකක්ද ඔබට දෙන තියෙන පිළිතුරේ සම්බන්ධයෙන්?
0: ඔව් ප්‍රධාන රංග දෙසනායක අපේ වේදිකාවේ හිටියේ නැහැ. අපිට කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ. කතා පැහැදිලිව කියන්න උනගම තියෙනවා. හැබැයි ශානි එන්පී උදව් කරා. ඒතොට ඒගොල්ලෝ උදව් කරා. ඉතින් දේශපාලනය ආවට පස්සේ සමහර පත් කිරීම් අපි අපට ඒකට ගැළපෙන විශ්වාසය දානකොට පොඩි දේශපාලන පත් කිරීම ගතියක් තියෙනවා තමයි. ඒක ලෝකේ හැමදාම හැමතැනම වෙච්ච දේ. දැන් ජනාධිපතිවරයා ඒකම කෙනෙක් පත් කරගන්නවා. ඒක පත් කරගන්න නෑ තමුන්ට විරුද්ධ කෙනෙක්. තමුන්ට පක්ෂ තමන් දන්න කෙනෙක් පත් කරගන්නේ. ඉතින් ඒ වගේ නිසා ඒක නිකන් අපි නිකන් අර මොකද්ද සූසුකමක් කිසිවක් නැති දේශපාලන කැමැත්ත නිසා පත් කරපුවා නෙවෙයි. ඒගොල්ලෝ සුදුසු වීමයකට හැබැයි ඒගොල්ලොත් එක්ක අපිට සම්බන්ධකුත් තිබුණා. ඒත් මං කියන්නේ අලස් කොමසමේ සබක් මෙයා රංග සම්බන්ධයක් අපිට තිබුණේ. ඒ මහත්ය මේ දේශපාලන කරපු කෙනෙක් නෙවෙයිනේ, කරින් මේ විශ්වකාරවරයෙක් ලෙස හිටපු කෙනෙක්නේ. ඉතින් ඒක එහෙම තමයි. ඉතින් මම ප්‍රශ්නේ තියෙන මොකද්ද, ඒගොල්ලෝ පත් වෙලා රට වෙච්ච වැරද්ද මොකද්ද කියනකො, ඒගොල්ලෝ පත් වෙලා අපිත් එක්ක හොරකම් කරනවද? නෑ. ඒගොල්ලෝ පත් වෙලා බලය අතුරුස පාවිච්චි කරනවද? නෑ. ඒගොල්ල පත්‍රලා මේ කරන්නේ අපේ රටේ ජනතාව බලන් හිටපු අතිශය අමාරු දුෂ්කර පරීක්ෂණ ගානාවක් කරමින් යනවා. ඒගොල්ලන්ව කලින් දේශපාලන හේතු මත පලිගත්තු අය ශානිලා, ඒගොල්ලන්ගෙන් පලිගත්තු අය. එතකොට ඒ නිසා තමයි අපිට අපි ඒගොල්ලන්ගේ සේවය නැවත ලබාගෙන තියෙන්නේ. ඒසයි ඒගොල්ලෝ පාස්කු ප්‍රහාරය ගැන හොයන්නේ. ඒගොල්ලෝ ඒක හොයන්න ඕනේ නැද්ද කියන හොයන්න ඕන. අනිකුත් ඔය තාමත් දේවල් ගැන හොයන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලෝ හොඳට ඒ වැඩේ කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ වැරද්දක් කරනවා නම් ඕන කෙනෙකුට ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ නිසා එතන දේශපාලන පත් ක්‍රීමක් කියලා නිකන් ඒක අර මොකක් හරි වැරදි පත් ක්‍රීමක් කියලා අරන් දක්වන්න බෑ.
1: දැන් අද පාස්කු ප්‍රහාරයක නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් වුණා. මිලකල්නොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවිධ නඩු තීන්දුව ප්‍රකාශයට පත් වුණා. නැත්නම් මාධ්‍ය වාර්තාවේ පාස්කු නඩු තීන්දුව කියලා මේ හුවා දක්වන පාස්කු නඩුවක තීන්දුව. මේ මහමුල කරුවන් සෝයාම ඇත්තටම බෙයිද, මේ පරීක්ෂණ ක්‍රියාත්මකද, ඒකන සම්බන්ධ විශ්වාසයක් තිබිය හැකිද?
0: තමයි දැන් ජනතාවගේ අවබෝධයට අනුව මට හිතෙන විශ්ුට්ටම පැහැදිලි කරන්න
1: ඕනේ. මොකද අදවසේ වාර්තාවේ විතර මේ පාස්කු නඩු තීන්දුව කියලා නඩුවක තීන්දුව.
0: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කලින් නඩු දෙකක් තිබ්බා. එකක් තමයි මීට කලින් තීන්දුව දුන්නා
1: හිටපු ජනාධිපතිවරයාට පවා තීන්දුවක්
0: ලබා දුන්නා. හිටපු පොලිස් ප්‍රතිවරයෙක්ට
1: ආරක්ෂක
0: ලේකම්ට තීන්දුවක් දුන්නා මරණ දන්නේ. ඒ දුන්නේ රාජකාරීට කිරීමට අසමත් වීම කියන එක තමයි ඒ නඩුවේ තිබුණේ. ඒ කියන්නේ ඒ වෙලාවේ බලය හිටපු අය තමන්ගේ රාජකාරිය ඉටු කිරීමට අසමත් වීමෙන් මේ අපරාධය සිද්ධ වුණා කියන එක මත ඒගොල්ලෝ ඒක නඩුවක්, ඒක ඉවරයි. දැන් මේ අද තීන්දුව දෙන නඩුව තිබුණේ ඒ සිද්ධිය වෙච්ච වෙලාවේ සිද්ධිර සම්බන්ධය සැක කරපු අයට නඩුවක් තිබ්බා. ඒ කියන්නේ අපරාධ කරුවන්ට නැවතම් පාසුකම් දුන්නාද, උදව් කරාද, ඒකට කෙලින් ෆ්‍රිජුල සම්බන්ධ වුණාද කියන අය තමයි 20 ගණනක් හිටියන එකේ. ඒගොල්ලන් තමයි මේ නඩුව තිබ්බේ. ඒතකොට අද තීන්දුව දුන්නේ ඒ නඩුවට. ඒතකොට මම කියන්නේ 15 දින දුකෝ දෙකේ වැඩිකාරය වුණා. ඊට පස්සේ තව එකක් පරීක්ෂණයක් තම නඩුවක් නෑ, පරීක්ෂණයක් නෝ. තමයි මේ සිද්ධිය සැලසුම් කරේ කවුද? මහමුල කරුවන්. ඒක ඒ පරීක්ෂණය තමයි මේ සිදුවීම් තියෙන්නේ. එතකොට සැලේ අත්තරම් වෙන්නේ පරීක්ෂණයට අදාළව. හැබැයි එයා ඒ පරීක්ෂණය තමයි උදව් කරන්නේ. තාමත් ඔව් කට උත්තරයක් දෙන්නේ නෑ. තාම අධිකරණේ නියෝගයක් දීලා තියෙද්දිත් මං හිතන්නේ තමන්ගේ ලැප්ටොප් එකේ පාස්වර්ඩ් එක තාම දීලා නැහැ. ඒකේ යමක් හංගනවා කියන එකට පැහැදිලිව තියෙනවා. ඒ නිසා පරීක්ෂණ කරමින් තියෙනවා. ඉතින් පරීක්ෂණ අවසානයේ තමයි නඩු පෙවරෙන්නේ. එතකොට අපි දන්නේ කාට නඩු පෙවරේද කියලා. ඉතින් පරීක්ෂණ කරන ධාරයන් තමයි ඒක දන්නේ. ඒක සංකීර්ණ පරීක්ෂණයක්, අමාරු පරීක්ෂණයක් ඒක. නමුත් ඒකත් කරන් යනවා. එතකොට මේ ඒ නිසා දැන් මේ නඩු ඉවර නැහැ මේකේ. ඒ කියන්නේ පාස්කෘප ආරේ එක නඩුවක් මේ කලින් නඩුවක් තිබිලා ඒකට තීන්දුව දුන්නා. මේ නඩුව මේකටත් තීන්දුවක් දුන්නා. ඉතින් තව නඩුවක් එන්න ඕන. ඒක තමයි මහමුල කරුවන් නැත්නම් ඒක සැලසුම් කරපු අය කවුද කියන එක. ඒක තමයි පරීක්ෂණ සිද්ධ වෙනවා. ඉතින් ඒකත් අපි මම හිතන්නේ ආණ්ඩුවට අදිෂ්ඨානයක් තියෙන එක ඉවර කරන්න ඉක්මනින්ම පරීක්ෂණ අවසන් කරලා.
1: අවසන් නෑ තීන්දුව කියන්නේ. හොඳයි, දැන් මහමලකරුවන් කියන ගත්තහම අපි දකිනවා දැන් සාමාන්‍ය ජනතාව අත්අඩංගුවටපත් වීම සහ මහමලකරුවන් අත්අඩංගුවටපත් වෙන පස්සේ මේ යාන්ත්‍රණය තුළ යම් යම් වෙනස්කම් ඔවුන් බන්ධනාගාර වලට යනවා. බොහෝ දෙනෙක්ට නිදන්ගත රෝග සම්බන්ධයෙන් වාර්තා කරනවා. ජනතාව පොඩි සැකයක් මතුවෙන්න පුළුවන් මේ අපිට තියෙන නීතියමද ඔවුන්ටත් ක්‍රියාත්මක වෙන්නේ කියලා. බොහෝ දෙනෙක්ට නින්දේදී හුස්ම ගන්න අමාරුයි කියලා දමනිවල ප්‍රශ්න මේ විවිධ දේවල් අධිකරණයේදී වාර්තා වෙනවා. ජනතාවතුල සැකයක් මතුවෙන්න පුළුවන් ඔබත් ඔවුන්ට උදව් කරනවද කියලා.
0: මගේ ඔබ ප්‍රශ්නේ තමයි හොඳයි. ඒ කියන්නේ අපි මේ වෙනස් කරන්න හදන්නේ මං කලින් කෝවාගේ අපරාධ රාජ්‍යයක්, කළු රාජ්‍යයක්. මේක ඇතුලේ කාලයක් තිස්සේ දේශපාලන බලය දරපු අය, ධන බලය තිබිච්චේ පවත්තන් ගියපු සම්ප්‍රදායක් තියෙනවා. ඔවුන්ට අතර සම්බන්ධකම් තියෙනවා. ඔවුන්ට සාමාන්‍යයට තීරණ දේවල් තීරණු, සාමාන්‍යයට නීතිය තීරෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ට නීතිය තීරණු. ඒගොල්ලන්ට ලක්ෂ ගණන් දීලා නීතිකරුන්ගේ උපදෙස් ගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය ගමේ කෙනෙක් මොකක් හරි කරලා වුණාම රුපියල් 10,000ක් 15,000ක් හොයාගන්නත් අමාරුනේ. එයා තිනේ වරද පිළිගන්න තමයි කියලා. හැබැයි අරගොල්ලන්ට එහෙම නෙවෙයි. ලක්ෂ 50 60 දීලා උපදෙස් ගන්නවා. නීති උපදෙස් දෙන ඔයා මෙහෙම කරන්න, ඔයා මෙහෙම කියන්න, මෙහෙම කියන්න කියලා. එතකොට කෙනෙක් කිව්වොත් අසනීපයි කියලා. අපි මොකද කරන්නේ? එතකොට ඒක ප්‍රශ්නයක් නේ. එතකොට අපිට රෝහල් ගත කරන්න. රෝහලේදී වෛද්‍යවරු කිව්වොත් එහෙම ඔයාට අසනීපයි, මේ රෝහලේ ඉන්න ඕනයි කියලා. ඒකට ආණ්ඩුව මොකද කරන්නේ? එක වෙලාවක ආණ්ඩුව වෙනම වෛද්‍ය කණ්ඩායම් දාලා පරීක්ෂණ කරා. ඉතින් ඒ නිසා මේක ඇතුලේ අර කාලෙතිස පවත්තන් ආපු මොකද අර
1: පාර රාජ්‍යයක
0: වඩා මේක මොකද්ද අපරාධ රාජ්‍යයක නෂ්ටාවශේෂ තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ තමන්ගේ ධනය පාවිච්චි කරලා, තමන්ගේ කලින් තිබිච්ච බලය පාවිච්චි කරලා, සම්බන්ධම් පාවිච්චි කරලා ඔය ජාතිය වැඩ කරන එක ඇත්ත. ඒක වෙන්න ඕනේ නැති එකක් තමයි. නමුත් අපිට නීති විරෝධී ලෙස වැඩ කරන්න පුළුවන් කමක් නැහැනේ. අපි වැඩ කරන්නේ නීති සදාචාරට අනුව. අපිට රෝගියෙක් වෛද්‍යවරුන මෙයා රෝගියෙක් කියලා එයාට ප්‍රතිකාර දෙන්න ඕන කියලා අපිට බෑ. එතකොට යව නෑ නෑ කමක් නෑ දාන්න රිමන් කියලා කියන්න බෑ. ඒක පොදු සාමාන්‍ය කෙනෙකුටත් එකයි කාටත් එකයි. ඉතින් සාමාන්‍යයට ඒ සහවි ගන්න බෑනේ. ලොකු නීතියකින් අල්ල ගන්න බෑ. එහෙම බැරුණාම තාම පොඩි වෙනසක් තියෙනවා.
1: ජනතාවට විශ්වාස කරන්න පුළුවන්ද ඔබේ පාලනය තුළ ඉන්න අයත් එහෙම නෙමෙයි කියලා?
0: දැන්
1: සමහර කාරණා සම්බන්ධයෙන් හිටපු අධිකරණ මැතිවරණ පුත්‍රයෙකුගේ නම් පවා කියවිලා තිබෙනවා අපර මේ පාතාල සිද්ධියක් සම්බන්ධයෙන්, උදව් උපකාර කිරීම සම්බන්ධයෙන්. දැන් ඔබේ ආණ්ඩුවේ තුළ ඉන්න අයටත් එවැනි දෙයක් නැහැ කියලා ඔබට පැහැදිලිව කියන්න පුළුවන්ද ජනතාවට?
0: ඒ නිසානේ අපි ඒගොල්ලන් ගන්න අතරඹුට. ඒ කියන්නේ අපේ රටේ මොනතරම් කලින් හිටපු ලොක්කෙක් වුණත්, ලොක්කගේ පුතෙක් වුණත්, ඇමති වුණත්, ඇමතිගේ පුතා වුණත්, ජනාධිපතිම ජනදූතකම් වුණත්, අපේ නීති ක්‍රියාත්මක කරන්නේ අපේ නීතිය සාධාරණව කාටත් ක්‍රියාත්මක කරන නිසා. ඒක ජනතාව දැන් දන්නවා. නැත්නම් අපි සමහරුන්ට නීති ක්‍රියාත්මක නොකර ඉන්න ඕන කම තියෙන මීට කලින් සිද්ධ වුණා වගේ. එහෙම කළා නැහැ. එතකොට සදම් රනිල් වික්‍රමසිංහ මහත්තයට ජනාධිපතිවරයෙක් ඇවිල්ලා කට උත්තරයක් දෙන්නේ. ආ දවස් දෙකක් රිමාන්ඩ් එකේ ඉන්නේ ඒක නිසා. නීති කාටත් එකයි. මහින්ද රාජපක්ෂ මහත්තයට ඇවිල්ලා හිටපු ජනාධිපතිවරයෙක් එයාට අල්ලස්සා දූෂණ කොමිෂමට කට උත්තරයක් දෙන්න සිද්ධ වුණා. ඇවිල්ලා දීලා ගියා. ඒ නීති කාටත් එක නිසා. නාමල් රාජපක්ෂ මහත්තය සම්බන්ධ දැන් මේ නීති ක්‍රියාමාර්ගත් එක්ක රිමාන්ඩ් එකේ ඉන්නවා. නීති කාටත් එකයි. ඒ කාටත් එකයි. ඒ ඔක්කොම ඇස්සේ සමහර පරණ සිස්ටම් එකේ තියෙන නෂ්ටාවශේෂතාවු තියෙන නිසා සමහර නිලධාරීන්ගේ පැත්තෙන් හරි මේ පැත්තෙන් කරන අනීතික උදව් තියෙනවා තාම. ඒක වෙනස් කරන්න ඕන. දමතන ඔබ කවුරුත් දන්නවා පහුගිය කාලේ හිරගෙවල් පරීක්ෂා කරාම හිරගෙදර තියෙන ඕන නැති ජංගම දුරකථන වගේ જાති අල්ල ගන්නවා. ඒතර මට කියන්නේ කොයි ජංගම දුරකථනයක් හිරගෙට යන්නේ කොහොමද කියලා. සකකරුට අරගෙන යන්න බෑ. නෑදෑයන්ට විසිට් එකට වෙලද දෙන්න බෑ. ඒතර යන්නේ කොහොමද? යන්නේ බන්ධනාගාර වැඩ කරන අය අතරින්ම තමයි. තාම එහෙමයි නෝ සල්ලි වලට එහෙම කරන අය තාම ඉන්නවා. ඒක ඇත්ත. ඒක තමයි අපි අඩු කර කර යන්නේ. ඒවත් එක තමයි අපි සටන තියෙන්නේ. ඒ නිසා එහෙම නිකන් හැදිච්ච හැම තැනම පාතාල ඒගොල්ලන්ට උදව් කරන රාජ්‍යයක් මේ තිබ්බේ. ඉතින් ඒක නිසා ඒවත් ක්‍රමානුකූලව වෙනස් කරන් යන එක ටිකක් සංකීර්ණ වැඩක් අපි ඒ කරන නිසා ජනතාවගේ පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. විශ්වාසයක් තියෙනවා අපි නීතිය කාටත් සමානව හරියට කරනවා කියලා. මේගොල්ලෝ අපට බල කරන්නේ උද්ඝෝෂණ කර කර රැස්වීම තියේ පාර්ලිමේන්තු කයක බල කරන්නේ එහෙම කරන්න එපා කියලා. හරිද? ලොකුවත් දඬුවම් දෙන්න එපා කියලා. මං දැන් ඔබට මතකයි ශ්‍රී ලංකා භෝජන කරන ලේකම්වරයා මේක කිව්වා මේ මේ අඟුලි
1: ඩීල් දාන්න ඇවිත් නැද්ද කවුරුත්?
0: ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නවා
1: ඔබත් එක්ක
0: අපිට ඩීල් දාන්න බෑ කියලා දන්නවා.
1: හොඳයි. ඇවිල්ලා
0: නැහැ. එන්නේ එන්නේ කියලාත් එන්නේ දන්නවා ඔබත් එක්ක බෑ කියලා කියන්නේ. උත්සාහ කරන්නවත් නැහැ කියන්නේ.
1: හැබැයි උත්සාහක ඔබට පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විතර වාර්තා වෙලා නැද්ද? ඔබේ සමාජික එක්ක ඩීල් දාලා මේක විස්තර ගන්න ගිහින් තියෙන්නේ.
0: එහෙම නැහැ. එහෙම නැහැ. දන්නවා ඒගොල්ලෝ අපිට එක්ක බෑ කියලා. අපි ඒ ආදර්ශ දීලා තියෙන්නේ. මං කියන්නේ ගියේ අර එක්ක අඟුලි මාට සමාව දුන්නා නම් ඒ සමාවත් දෙන්න බැරි මෙයාට ඕම නෙන්නේ ප්‍රශ්නේ නේද? ඒ කියන්නේ ඒ නිසා ඒගොල්ලෝ ඒගොල්ලෝ එක පැත්තෙන් ගත්තොත් ඒ වගේව කියලා බය වත්තලා රැස්වීම් තියලා අපි ආවම් බලා ගමු. දැන් සමාරු කියන්නේ
1: ජනාධිපති පෙර 2030 දී
0: ඉස්සරහට කරනවා කියලා. ඒ කියන්නේ බොලා අපි කට්ටි හිර දැම්මොත් අපි ආපු ගමන් බලවත් හිරේ දානවා කියලා මේ බයවත් දන්න යන්නේ. ඉතින් අපි කියලා තියන්නේ ඒගොල්ලෝ අපිව දන්නේ අපි ඒවට බය නැහැ. ඒවට බය නම් මේ කටියට අපි අත ගහන්නේ නැහැ. එකක් 2029 30 ඒගොල්ලෝ බලයට එන්නේ නැහැ.
1: ඔබේ මල්ලිලා කියනවා වගේ ඔබත් කියනවා.
0: තා පැවිලි මං කියනවා ඒගොල්ලෝයි බලයට එන්නේ නැහැ. ඒගොල්ලෝයි බලයට එන්නේ නැහැ. මේ රටේ ජනතාව
1: කියන්නේ ආයි බලයට එන්නේ නැහැ කියලා.
0: ඔව් ඒ කියන්නේ මේ රටේ ජනතාව
1: ඒක විශ්වාසයි.
0: මට 100%ක් විශ්වාසයි. 100,000ක් විශ්වාසයි මේ රටේ ජනතාව. අපේ රටේ ජනතාව ඒගොල්ලන්ට ගොඩක් ඉස්සරහින් ඉන්නේ. ඒගොල්ලෝ ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ. මේ රටේ ජනතාව ආපහු ඒගොල්ලන් බලයට ගේන්නේ. හරිද? ඒගොල්ලන් ගේන්නේ. මොකටද ගේන්නේ? නැවත හොරකම් කරන්න මේ රටේ හදපු ආර්ථිකය විනාශ කරන්න. හිරේ අපරාධ වලට හිර දාපු කට්ටිය එළියට දාගන්න. නැව ටික අයින් කරගන්න. ජනතාවට එහෙම වුන්නේ නැහැ. එහෙනම් ජනතාව ඒගොල්ලන් ගේන්නේ. ඒ නිසා ඒගොල්ලෝ බලයට එන්නේත් නැහැ. එවිලකරන කරන දේකුත් නෑ. මොකද අපි කිසිම නීති විරෝධ වැඩක් කරලා නෑ. කරන්නේ නෑ. අපි එකේ හැර තැනක ඉන්නවා. අපි කිසිම ව්‍යවස්ථා විරෝධී නීති විරෝධ වැඩක් කරන්නේ නෑ. ඒතකොට අපි කාටවත් බය වෙන්න ඕනේ නෑ. ඒක බලලට ඉන්නෙත් නෑ. අපි වැඩ දෙකරන්නෙත් නෑ. එච්චරයි.
1: හොඳයි. අතේ අවසන් කරන් තිබෙන හොඳයි. අපි ආර්ථිකය ගැන පොඩ්ඩක් අහන්න. දැන් ජනතාව ආයවැයකුත් ළඟ එනවා. ජනාධිපති වෙලක් ප්‍රකාශ කරලා බදු සහන ලබා දෙනවා කියලා උද්දමනීය සීතලකට වගේ ගිහිලා තියෙනවා. ඒ අතරතුර සුභවාදී පණිවිඩයකුත් ඇවිල්ලා තියෙනවා. ආයශ්‍රේණිගත කිරීම බලයි ඉහළට ඇවිල්ලා තියෙනවා. සම්මිශ්‍රණයක් තියෙනවා ආර්ථිකයේ පැත්තෙන් යම්කිසි සහනයක් ජනතාවට අත් වෙයිද? විශේෂයෙන් මැද පාන්තිකයන් තමයි බොහොමයක් බදු ගෙවන්නේ. යම් කිසි සහනයක් අත්‍යවශ්‍ය දේව දන්නවත් ඇති අය වෙන යම් කිසි සහනයක්
0: එන්න දෙන්න අදහසක් තියෙන. ඒ කියන්නේ මෙහෙම තිබුණේ ඇත්ත ගත්තොත් අපි ආර්ථිකය ස්ථාවර කරලා ජනතාවට සහන දෙමින් ආවේ. ඒනකොට තමයි අපිට එකක් දිත්තාවා. ඒක එක සිද්ධියක් නේක දිත්තාවා. ඒ නිසා අපිට ඒකට විශාල මුදලක් වෙන් කරන්න සිද්ධ වුණා. ඒකෙන් විච පාඩෝ ඩොලර් බිලියන 4කට වැඩි කියලා ගණන් හදලා තියෙනවා. තාමත් දුම්රේ මාර්ගවල දුම්රේ දුහන්නේ අපි හදමින් යන නිසා අපිට පොඩි අමතර ප්‍රශ්නයක් ආවා. දෙක මේ මැද ප්‍රතිගිය උද්දේ. එතකොට මේක ඉවර වෙන්නේ නැහනේ. ඉවර වෙන්නේ නැහැ. තවම තියෙනවා. මේ ආදා කතාවම ඊයේ ගත්තමත් දිගටම මේ යුද්ධ තියෙනවා. යුද්ධෙන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ යුද්ධෙන් සිද්ධ වෙන්නේ තෙල් ලිං වලට පහරෙල්ල කරනවා. තෙල් පිරිපහදු වලට පහරෙල්ල කරනවා. තෙල් නන මාර්ග වලට ගහනවා. තෙල් නැව් වලට ගහනවා. හෝමෝස් සමසන්ධිය වහලා තියෙන එක නැව් යන්නේ නැහැ. එතකොට මැද ප්‍රති කලාපයේ තෙල් ගෙන මාර්ගය ඕක. දැන් සුවසැලට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. සබ නැව්වල නැව් ගාස්තු වැඩි වෙලා ඊට පස්සේ රක්ෂණ ගාස්තු වැඩි වෙලා භාණ්ඩ ප්‍රවාහණය අමාරු වෙලා ඒ වගේ වෙලාවක තමයි අපි මේ ආර්ථික මෙහෙම පවත්න්නේ. ඔබ කිව්ව උද්දමනේ ප්‍රශ්නේ එන්නේ ඇයි? උද්දමන ප්‍රශ්නේ මෙන්න මේකෙන්. කියන්නේ අපි සතුටක් තියෙන පොඩි කොහොමද නැද මේ යුද්ධමය තත්ත්වයක් තියදිත් අපි අකණ්ඩව තෙල් දෙනවා මිනිසුන්ට. තෙල් හිඟයක් නැහැ. ගෑස් හිඟයක් නැහැ. භාණ්ඩ හිඟයක් නැහැ. මිල ගොඩක් වැඩි කරලත් නැහැ. මම අර කල්නොත් කිව්වා ඔබට පහුගිය කාලේ තෙල් සඳහා යන වියදම 5 ගුණයකට වඩා වැඩි වුණා. දැන් මේ ඉපරදත් බොරතෙල් මිලයි වැඩි වුණා. හැබැයි අපි ඒ බර ජනතාවට පැටවෙන්නේ නැහැ. දැනුත් ආණ්ඩුව ඩීසල් ලීටරයකට රුපියල් 100ක බරක් දරනවා. ඩීසල් සහනාධාර දෙනවා දියවරයන්ට ඒ අදාළ අයට. ඉතින් මේ තරම් ඉන්නවා. අපිට පොඩි සීමාවකුත් තිබුණා ජාත්‍යන්තර මුදල් අරමුදලත් එක්ක. මම හිතන්නේ මේ සැරේ ජනාධිපතිවරයා සමඟ සහෝදරයත් අපේ මුදල් අමාත්‍යංශ කට්ටියත් ගොඩක් තර්ක කරලා මේ ජාත්‍යන්තර මුදල් අරමුදලත් එක්ක මම දැන් පොඩි එකඟතාවයක් හදන් තියෙනවා. තෙල් මිලතාව වැඩිනුත් එහෙම සහනයක් දෙන්න සමහර බදු අඩු කරන්න විශේෂම ගත්තොත් එහෙම ඔය සමහර භාණ්ඩ බදු භාණ්ඩ කීපයකට බදු අඩු කරන්න වගේ
1: අය රහසක්
0: උමං ඒ කියන්නේ එහෙම අදහස් නෙමෙයි. මම කියන්නේ රහසක් නෙවෙයි. අමු සහෝදරයන් සීමිත කිව්ව මේක සමහර භාණ්ඩ වලට අපි සහනයක් දෙන්න ඕන කියලා. ඒ නිසා සහන දෙන්න අපිට විශාල ඕනකමක් තියෙනවා. නවත්වන ගැටලුව තියෙන එකක් තමයි අපි අර ජාත්‍යන්තර මුල් ආරමුදලේ කොන්දේසි වලට පොඩි හිරවිල්ලක් තිබුණා. දෙක තමයි මේ මැද පෙරදිග යුද්ධමය තත්ත්වයන්ට අපි මම ජනතාවට මම කියන්නේම මේක එක හිතන්න. මෙහෙම යුද්ධයක් තියෙද්දි රට මේකට පවත්වාගෙන යාම ප්‍රාතිහාර්යයක්. මම සහති කරලා කියනවා වෙන කන්නා බලේ හිටියානම් දැන් අපිට තෙල් හිඟයි, තෙල් නැහැ. ගෑස් හිඟයි, බහන්ඩ නැහැ, බහන්ඩ පෝලිං. තෙල් මිල වැඩි වෙලා ලයිට් කපනවා. ඒක තමයි ඇත්ත තත්ති. හැබැයි අපි එහෙම එකක් කරන්න දෙන්නේ නැහනේ යුද්ධෙදී. මේ යුද්ධෙ ලෝකෙට බලපාන ඉන්දියාවට කියලා බලනකොට ඉන්දියාව මීට වඩා ප්‍රශ්න බරපතලයි. ඕස්ට්‍රේලියාවෙත් මේ මොකද්ද මේ ඈතම තියෙන රටක පෙට්‍රෝජෙට් වහලා හිටිය දවස් ගානක් තිස්සේ පෙට්‍රල් නැතුව. මේ කලාපේ හැම රටකම ප්‍රශ්න ගොඩක් තියෙනවා. එහෙම තියෙද්දි තමයි අපි කොහොමද මේක බැලන්ස් කරන් යන්නේ. ඒ නිසා මම පිළිගන්නවා, පක්ෂි පිළිගන්නවා, ආණ්ඩුව පිළිගන්නවා, ජනතාවගේ ජීවන බරතව හැල්ලු කරන්න ඕන, සහනයක් දෙන්න ඕන. මේ தත්ත්වේ අපි කැමැත්තෙන් තැන්ගිනු නෙවෙයි. මේක මේ අපිට පාලනය කරන නොහැකි ප්‍රශ්න කීපයක් විසින් තියෙන්නේ. ඉතින් නමුත් මම තන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉන්න අදහසක ඊළඟ අයවැයේදී තව සහන ටිකක් දෙලා ජනතාවගේ බල අඩු කරන්න ඕනයි කියලා.
1: හොඳයි, අපි අවසන් කරන්නට සූදානම් වන්නේ වසර දෙකක අවසානයේ ඔබට ජනතාවට දෙන තියෙන කෙටිම පණිවිඩය කුමක්ද කියලා මම ඔබගෙන් අහුවත් මොකක්ද
0: දෙන්නේ? ඊටම කෙටියෙන් කියන්නේ අපි ජනතාවට ඉදිරිපත් කරා ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපි කෝ අපි ජාතික ප්‍රමුඛද
1: හිතනවාද වසර දෙකක් අවසානයේ ජනතාව ඔබ සමගමයි ද
0: කියලා? පැහැදිලිවම අපිත් එක්ක ඉන්නේ, පැහැදිලිවම අපිත් එක්ක ඉන්නේ. පොඩ්ඩක්වත් හෙල්ලන්නේ නැහැ. සහ මම සහති කරලා කියන්නම් අපි අමර සහෝදරය ජනාධිපතිවරණය දිනනකොට නොදිපිච්ච ජනතා සහයෝගයක් දැන් තියෙනවා. ජනාධිපතිවරණය දිනනකොට දැන් අවුරුදු දෙකයිනේ අපි දිනනකොට උතුරේ තිබිච්ච සහයෝගයක් දැන් තියෙනවා. කඳුකරේ නොදිපිච්ච සහයෝගයක් දැන් තියෙනවා. තරුණ පරපුරේ නොදිපිච්ච සහයෝගයක් දැන් තියෙනවා. අපි හැමදාම ශක්තිමත් වෙමින් ජනතාව දිනාගෙන ඉන්නේ. අපි කියන්නේ මේකයි, අපි හිණයක් එක පොරබදනවා. දිනන්න පුළුවන් හිණයක්. ඒ තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. සමාජ පරිවර්තනයක් ඕන අපිට. අපි ලස්සන රටක ජීවත් වෙන්න ඕන. පොහොසත් රටක ලස්සනට ජීවත් වෙන්න ඕන. අපිට හොඳ ප්‍රවණ සේවයක් තියෙන ඕන. මිනිසුන්ට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. මහාපාර විනය තියෙන්න ඕන. අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ බර අඩු කරන්න ඕන. අපේ දරුවෝ ළමා කාලේ ලෙස ගත කරන්න ඕනකම තියෙනවා. ඉතින් වැඩිහිටියෝ සමාජ රැකවරණ එකක ඉන්න ඕනකම තියෙනවා. මිනිස්සු ආදරෙන් ජීවත් වෙන්න ඕන. මිනිස්සු සංස්කෘතික ජීවිතයක් ඕන. ඉතින් එහෙම සතුටින් ජීවත් වෙන ජනතාවක් අපිට ඕන. ඉතින් ඒක වෙනුවෙන් අපි මේ වැඩ කරමින් යන්නේ. ඒ නිසා අපි අවුරුදු දෙකක් තිස්සේ ඒකට පදනමක් දාලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරි කාලේ අපි සම්පූර්ණයෙන් කැප කරන්නේ ජනතාවගේ අත්‍යවශ්‍ය පහසුකම් ටික හදලා, ඔවුන්ගේ ජීවිත පහසු කරලා, නිවාස හදන ව්‍යාපෘති, ගමනාගමනය, විදුලි බලය, පරිසරය ආරක්ෂා කරන එක, සංස්කෘතික ජීවිතය, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, මිනිසුන්ට හොඳ සෞඛ්‍ය සේවයක්, මේ හැම එකක්ම ඉහළ තැනකට ගෙනල්ලා අපේ රට ජනතාවටත් අර ලෝක යන රටවල වගේ පහසුකම් සහිත සතුටෙන් ජීවත් වෙන කෙනෙක්ව හදන්නේ. ඒ වෙනුවෙන් අපි සටන් කරනවා, ඒ වෙනුවෙන් අපි මහන්සි වෙනවා, ඒ වෙනුවෙන් අපි කොමන බාධකාවත් ඒ බාධක මැද්දේ කැපවලා වැඩ කරලා ඒ අපේ හීනය හැබෑ කරගන්න වැඩ කරන තේ එකත් එක්ක අත්වල බඳ ගන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.
1: හොඳයි, මම ස්තුතියි ඔබතුමාට. මම ස්තුතියි. අද අපි කතා බහ කරේ ආණ්ඩුවේ ගෙවුණු වසර දෙක පිළිබඳව. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා තමයි අද සාකච්ඡාට එක්ුණේ. බොහොම ස්තුතියි ඔබතුමාට. සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. එවගේම IGN ලක්කඩ සාපගේ ඩිජිටල් ප්‍රවේශන ඔස්සේ අපහායික සිටිය බසීරු දිනාටත් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන ලබන සතියේ තඟහරු අදා රාත්‍රී 10 ඇතියට මෙවන් වූ වැඩසටහනකින් හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්.
2: FM 93.5

FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. Mahasamaya Sutra Deshnava. මහාකාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමිනි සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේ.

උගේද ධෛර්යයද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

දෙදේශි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

දහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයේයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

උපදේශි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසඟින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙන. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත්වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුල පවත්නා වේගය සාමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුල අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින්, ඔබ යේ සජ්ජායනා කිරීම තුලින්, ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

සිමහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් තින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගංගුල ශ්‍රී පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ